0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ඈත අතීතයේ එක්තරා ගමක තරුණයෙක් වාසය කළා. එයාගේ නම වුණේ කොවිඩ්. කොවිඩ් හැම වෙලාවකම හිටියේ හරිම කලකිරීමෙන් වගේම මානසික පීඩනයකින්. එයා හැමතිස්සම කල්පනා කළා, මගේ ජීවිතේ මට කවදාවත් දියුණු වෙන්න ලැබෙන්නේ නැහැ. මාව හැමතැනින්ම හිරවෙලා මාව ගිලගනිමින් තියෙන්නේ කියලා. එයා හිතුවේ මේ හැම දෙයකටම හේතුව වෙනත් අය වගේම තමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන බලාපොරොත්තු නොවුණු අවාසනාවන්ත සිදුවීම් කියලා. ඔහුට ඕන වෙනවා මේ හැම දෙයකින්ම මිදිලා හිතට නිදහසක් ලබා ගන්න. ඔහු මේ ගැන තමන්ගේ නොනැති වැඩිහිටියෙක් මුණ ගැහිලා ප්‍රශ්න කරනවා. මාව මේ හැම දෙයකින්ම නිදහස් කරගන්නේ කොහොමද? මාව කාගෙද නොපිරින දම්වැල් වලින් හිර කරලා වගේ මට දරනවා කියලා කොවිඩ් ලොකු වේදනාවකින් කිව්වා. වැඩිහිටියා ටික වෙලාවක් එයා දිහා බලන් ඉඳලා හිමීට hina වුණා. ඊට පස්සේ ළඟ තිබුණු ලණුවක් අරගෙන කොවිඩ්ගේ ඇඟ තදින් ගැට ගැහුවා. දැන් වාට මොකද දැනෙන්නේ? වැඩිහිටියා ඔගෙන් ප්‍රශ්න කරනවා. මට ගොඩක් අමාරුයි, මාව හිර වෙලා මට හුස්ම ගන්නවත් බැහැ, මේක ගොඩක් තදයි කියලා කොවිඩ් කෑ ගැහුවා. එතකොටම වැඩිහිටියා ඒ ලණුවේ ගැටේ ලිහිල් කරලා කොවිඩ්ගේ අත නිදහස් කළා. ඊට පස්සේ ලණුව කොවිඩ්ගේ අතටම දීලා කිව්වා, දැන් මේ බලන්න මේ ලණුව දෙහා, මම මේක නිකම්ම ඔයාගේ අතට දුන්න විතරයි. දැන් ඔයාව හිර කරලා තියෙන ලණුව වෙන කවුරුවත් අල්ලගෙන නැහැ, ඒක තියෙන්නේ ඔයාගේම අතේ. ඔයාට ඕන නම් ඒක අත්හරින්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාට ඕන නම් ඒකෙන් ඔයාවම ආපහු තද කරලා බැඳ ගන්නත් පුළුවන් කියලා. ඔහු තවදුරටත් මේ පැහැදිලි කිරීම කරගෙන ගියා. පුතේ, ඔයාගේ ජීවිතෙත් මේ ලණුව වගේමයි. ඔයාව මේ තරම් කාලයක් හිර කරගෙන හිටියේ බාහිර ලෝකෙවත් වෙන මිනිස්සුන්වත් නෙවෙයි. ඔයාගේම හිතේ තියෙන බය, අතීතයේ සිද්ධ වෙච්ච දේවල් අමතක නොකර ඔයාගේම ඔරෙහි සුද තියාගෙන ඉන්න එක, ඒ වගේම අනුන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් ජීවත් වෙන දරන උත්සාහය කියන දම්වැල් වලින් ඔයා හිර කරගත්තේ ඔයාවමයි. සැබෑ සිරකරුවත් සිරගියත් කියන දෙකම තියෙන්නේ ඔයාගේ මනස තුළ. ඒ කතාව ඇහුනහම කොවිඩ් තේරුම් ගියා තමන්ගේ සතුරා වෙලා හිටිය තමන්මයි කියලා. ඒ මොහොතේම ඔහු තීරණය කරනවා තමන්ගේ හිතේ තිබුණු අනවශ්‍ය බර සහ අතීත මතකයන් අත්හැරලා දාන්න. ලණුව බිමට දාලා ඇඟ නිදහස් කරගෙන ගැඹුරු හුස්මක් ගත්තා. ඔහුට දැනුණා ලෝකේ කවදාවත් නොලැබුණු තරම් අපූර්ව සැහැල්ලුවක් සහ නිදහසක්. ඔහුට තේරුණා තමන්ට තමන්ගෙන්ම නිදහස් වෙන්න පුළුවන් වෙන එකම ක්‍රමය තමයි තමන්ගේ සිතුවිලි වෙනස් කරගන්න එක කියලා. එනිසා මතක තියාගන්න, ඔබේ ලොකුම සතුර හෝ බාධකය තියෙන්නේ ඔබට පිටතින් නෙවෙයි, ඔබේම හිත තුළ. ඒක නිසා ඔබේ මනස නිවැරදි කරගන්න. අපේ මෙවැරදි ආකල්ප, අනවශ්‍ය බර සහ සිතුවිලි අතාරින මොහොතේදී අපිට අපෙන්ම නිදහස් වෙලා සැබෑම සැහැල්ලුවක් අත්විඳ ගන්න පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
3: Velau de hayai.
4: Me pay. Moyma mata kirima. Sure kimu magatoda.
3: Oba dannawada? Loke kudama wahanaya wenne yathuru padiya. E wageema anathuru padi washeen siduwanneth yathuru padiyen. ඔබ දිවා කාලයේදී අතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබෝවන් සුබ දේශනාවක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අද සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා බදාදා දවස තවත් ජයග්‍රහී දවසක් අලුත් දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශ ගෙනෙන තොරතුරු ලක්කන මෝර්නින් න්ියුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය සඳහන් වෙලා තියෙන්නේ 15ක් වරදකරුවෝ 9ක් නිදොස් කොට නිදහස් පාස්කු නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ඊයේ ලබා දුන්නු තීන්දුව සම්බන්ධයෙන් අද දවසේදී මේ විදිහට සඳහන් කරලා තිනේ සියලුම පුවත්පත් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තිනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය 15ක් වරදකරුවෝ 9ක් නිදොස් කොට නිදහස් පාස්කු මහනඩුවේ තීන්දුවයි කියලායි සඳහන් කරලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත සඳහන් කරනවා පාස්කු මහනඩුව 15 දෙනෙක් අවුරුදු 260 බැගින් හිරේ කියලායි සඳහන් කරලා තියෙන්නේ. චෝදනා 23270ක් තීන්දුව පිටු 3000යි විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා කියලායි සඳහන් වෙන්නේ. දිවයින පුවත්පත සඳහන් කරනවා නෞෆ මෞලවි ඇතුළු 15ක් වරදකරුවෝ වෙති 9ක් නිදොස් කොට නිදහස් කියලා පාස්කු මහනඩුවේ තීන්දුව සම්බන්ධයෙන් සටහන් කරලා තියෙන්නේ. වරදකරුවන් අතර එකම පවුලේ අයියාමලෝ දෙදෙනෙක් ඊයේ මහරෑවනතුරුත් දඬුවම් කියවයි කියලායි සඳහන් කරලා තියෙන්නේ. අද ලංකාදීප පුවත්පතේ සඳහන් කරලා තිබුණ තීන්දුව පිටු 3000යි කියලා. අපි ඩෙල් නිවුස් පුවත්පත මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද මොන වගේ සටහනක් දරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා අපි බලමු. ඉස්ස සන්දේ ඇටැක් ට්‍රයල් ඇට් බාර් වර්ඩික්ට් 15 කන්වික්ටඩ් නෞෆ මෞලවි among them 9 acquitted of all charges. For the more detail in a historic verdict the Colombo High Court trial bar at trial at bar yesterday convicted 15 of the 24 accused in connection with the Easter Sunday terror attack of 21st of April 2019, including Mohammed Ibrahim Mohammed Naufer, alias Naufer Maulavi. Adu me sambandhin sieluma puwatpat toraturu satahan karana kota api avadahane yomu karanawa divayina puwatpate wedi dura toraturu walata AJA Abenayakai warthawa araginenne 2019 වසරේ අප්‍රේල් මාස 21 වෙනිදා කොළඹ කොටහේන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු දේවස්ථාන තුනකදී සහ කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටල් ඇතුළු සංචාරක හෝටල් හතරකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් හෙවත් සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් ආගමික අන්තවාදීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස සැලකෙන පළමුවැනි විත්තිකාර මොහොමඩ් ඉබ්‍රාහීම් මොහොමඩ් නෞෆර් හෙවත් නෞෆ මෞලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් බවට කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ තීන්දුව කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරමු. මනෝප්‍රිය ගුණසේකර අයද වාර්තාව අරගෙන ඉන්නේ. ආගම් අතර අන්තවාදී ජාතවාදී හෝ එදිරිවාදිකම් හැඟීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරුදින කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික ප්‍රමාණයක් මරුමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මෞලවීවරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දෙනෙකුට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට වසර 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල විසින් ඊයේ රාත්‍රියේ නියම කරන ලදී කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි දිනමින පුවත්පතටත් අවධානය යොමු කරනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උද සඳහන් කරලා තියෙනවා. අපි මේ පාස්කු මහනඩුවේ තීන්දුව සම්බන්ධයෙන් දිනමින පුවත්පත කොහොමද තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා බලමු. චන්දන ජයවීර රොෂෙල් ප්‍රනාන්දු සහ කිලා නදීෂානි වාර්තාව අරගෙන ඉන්නේ. මෙරට කිතුණු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම ප්‍රහාර මාලාවක් එල්ල කර පුද්ගලයින් 224 දෙනෙකු මරණයට පත් කිරීමේ සහ තවත් 584 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාගවෝ පාස්කු මහනඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් 15 දෙනෙකු වරදකරුවන් බවට ඊයේ තීන්දු කළා කියලා තමයි දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. Supreme Court determines no referendum of 22nd Amendment debate on 24th and 25th of this month. Let's see more details about it in English. Speaker Dr. Jagat Wickramaratne announced in Parliament yesterday that the Supreme Court of Sri Lanka has determined the 22nd Amendment to the Constitution is consistent with the Constitution and does not require a public referendum. අද මේ සම්බන්ධයෙන්ත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. 22 සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක දැනුම් දෙයි. 22 සංශෝධන විවාදයේ 24 සහ 25 වෙනිදා පැවැත්වෙනවා කියලායි සඳහන් කරලා තියෙන ඡන්දය විමසීම 25 වෙනිදා පස්වරු 7ට තමයි යෙදලා තියෙන්නේ කියලායි සඳහන් කරලා තියෙන ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න වාර්තාව අරගෙන එනවා දිනමින පුවත්පතට. ඒත් එක්කම අපි අනිත් පුවත්පත් වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලමු. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක මැති සභේට දන්වයි. 22 ජනමත විමසුමක් ඕන නැහැ. 3-2 ඇති කියලා කථානායක කියනවායි කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කළා තියෙන්නේ. දිවයින පුවත්පත සඳහන් කරනවා 22 පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කරගත හැකි. ව්‍යවස්ථාවට පටහැනි නැහැ. ජනමත විචාරණයක් ඕනේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක මැති සභයට දැනුම් දෙයි. රනිල් ධර්මසේනයි අද දිවයිනට මේ වාර්තාව අරගෙන ඉන්නේ. ලක්කන ප්‍රවෘත්ති අංශය තද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරනවා ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු වලට. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කථානායකවරයා වෙත ලබා දුන් රහසිගත තීන්දුව ඉදිරිපත් කරමින් එහිදී කථානායකවරයා සඳහන් කළේ 22 සංශෝධනය 3-2 සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1. I wish to announce that I have received the determination of the Supreme Court in respect of the bill title 22nd Amendment to the Constitution.
2: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයක් ලක් කරන ලද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ අධිකරණ සංවිධාන සංශෝධන නැමැති 50 කැඩුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමටත් මම කැමැතියි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කැඩුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැති ලබා ගැනීමට අවශ්‍ය නැහැ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කිටුම්පතේ දෙවන වගන්තිය සඳහන් වැතිරේකයේ තුල අඩංගු 67ට එළඹෙන දින යන වාක්‍ය ඛණ්ඩය 67 සම්පූර්ණ කළ දින යන වාක්‍ය ඛණ්ඩින් ප්‍රතියෝජනය කළ යුතුයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කිටුම්පතේ දෙවන වගන්තියේ දෙවන වැතිරේකයේ ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතුයි. එසේම පළමු වැතිරේකයේ දක්වා ඇති වසර 6ක දුරකාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනේදී අගමිනිසුරු දුරේ දරන තැනැත්තෙකුට අදාළ නොවිය යුතුයි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන 50 කිටුම්පතේ විධිවිධාන ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු වල දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරනවා.
0: මේ අතර 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රකාරව ලබන 25 වනදා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
3: විරෝධතාවලට මහජන උද්ඝෝෂණ වලට අයිතියක් තියෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි විරෝධතා හෝ උද්ඝෝෂණ වලට ජනමාචාරයක් ඇඳවන්න බෑ. ජනමාචාරයක් ඇඳවීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 3-2 අමතරව ජනමාචාරයක් අවශ්‍යයි කියලා. එතකොට තමයි ජනමාචාරයක් ඇඳවන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වුමනා තරම් අවස්ථාව ලබා දුන්නා මේ සම්බන්ධයෙන් පෙස්සන් ඉදිරිපත් කරන්න සහ ඒ පාර්ශ්වයට කරුණු දක්වන්නට ශ්‍රී ලංකා නීතිජ සංගමයේම ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. මේ තීන්දුවේදී විතරක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙන මතයක් දරුවා කියලා කියන්න බෑ. මොකද ওই නීතිඥවරෝ යෝජනාත් නීතිඥවරෝ නීති සංගමයේ සමාජිකයන් හැමදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයත් එක්ක අධිකරණයත් එක්ක වැඩ කරන අය. ඒගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මෙවැනි දෙයක් කරෙන්නේ කොහොමද කියන එක. ඉතින් ව්‍යවස්ථා සංශෝධනයකදී ක්‍රියා පටිපාටිය සිදුවුතු පිළිවෙලට තමයි සිදුණේ. කෙනෙකුට ඉල්ලන්න පුළුවන් ජනමචානයක් අවශ්‍යයි කියලා. නමුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථා වගන්තයක් සංශෝධනයේදී ජනමචානයක් අවශ්‍යයිද නැද්ද කියන එක අවසානයේදී ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගන්නවා. එනවා තමයි මේ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකාර මණ්ඩලය විසින් ඒ තීන්දුව කථානායකවට ලබා දුන්නේ. කථානායකවරයා අත්නික ප්‍රකාශයට පත් කළා. ඒ නිසා අපි ඒ සති තුනක කාලය අවසන් වුණාට පස්සේදී මේ 24 සහ 25 දෙදින විවාදයක් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධ විවාද කරන්නට සහ විවාද අවසානයේදී 25 වෙනිදා හවස 7ට චන්දිමුසි පවත්වන්නට. ඒක තමයි ව්‍යවස්ථාවේ දක්වන පිළිවෙලට ව්‍යවස්ථාට අනුකූලව අපි මේ කටයුතු කළා තියෙනවා.
4: ලකන මොර්නින් න්ියුස් සලට අහගෙන ඉන්න වෙලාව 2:12.
5: වාර්තා පිට වාර්තා කබනි කෝට් යටේ NLB දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: ලකන රේඩියෝ ITN

0: ලකන මොනිින් නිියසලට හගෙන ලව දෙහය විනාඩි දාහතයි.
1: වෙලාව ඔපවිත ගෙන ආවේ
2: සවර්ධන ලොතරයි හඳු බාධන වාසිටික පතෙන් දෙන කතා රුපියල් ලක්ෂ දහයේ පහේ පනස්ථාසේ සහ විසි.

0: වෙලාව දෙහයි විනාඩි 18යි. ඔබ නැවතත් ලක්කන මෝනින් නිවුස් සලට් සමගින් අපි සූදානම් නැවතත් පුවත්පත්වල සඳහන් කරලා තියෙන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. දූෂණ විරෝධී පනතේ 17 වැනි වගන්තියට 2/2 බහුතරයක් සහ ජනමත විචාරණයක් ඕනෑ. අධිකරණ සංවිධාන පනත ව්‍යවස්ථාවට අනුකූලයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක කියයි. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනකොට අනිකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නැහැ. 17 වැනි වගන්තිය නීතියක් වීමට ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි කියලාද රනිල් ධර්මසේනයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරනවා අද ඩේලි නිවුස් පුවත්පත මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා බලන්න. Anti-corruption amendment bill, clause 17 requires referendum. For the more in detail, the Supreme Court has determined that certain clauses of the anti-corruption bill are inconsistent with the constitution and may require a special majority in parliament, whilst clause 17 requires approval at a referendum. The Speaker, Dr. Jagat Vikramarathne, announced in parliament yesterday. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට අපි අවධානය යොමු කරනවා ස්වර්ණ විජේ කොන්සල් සංදයා කරුණාරත්න ගෙනෙන වාර්තාවට. දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇති බවයි කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ඒ අනුව එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය අතරෙහිදී 17 වැනි වගන්තිය සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කතානායකවරයා මෙහිදී නිවේදනය කළා. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ ඊයේ දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කතානායකවරයාගේ නිවේදන දැනුම් දීමෙන්. එමෙන්ම අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන්නා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයකට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍ය සුනිල් හඳුනිති මහතා සඳහන් කරනවා. ඒ ව්‍යාසා ජාතික ව්‍යාපාරය පහසුකම් මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරීලා 3 වැනි අවුරුද්දේ 1 වැනි දවස අපි වැඩ ආරම්භ කරන ඒක අපට ලොකු ධෛර්යයක්, ලොකු ශක්තියක්, විශේෂයෙන්ම කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකින්ට, ව්‍යාපාරිකින්ට, ආයෝජකින්ට මෙවැනි මධ්‍යස්ථානයක් ලැබීම. මොකද මේක වසර ගණනාවක්, ආණ්ඩු ගණනාවක් බලාපොරොත්තු වෙච්ච දෙයක්. ලබන අවුරුද්දේ අපි ආරම්භේ අපි අයවැයට යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. අපිට විශාල ආයෝජන අවශ්‍යයි. දැන් හුඟ දෙනෙක්ගේ තියෙනවා සැකයක්. ඊළඟ අවුරුද්දේ අපිට අපේ විදේශ විනිමය ගැටලුවකට අපි මුහුණ දෙයි කියලා සමහරුන්ගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. අපි සහතික කළා කියනෝ එහෙම එන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි අපේ ශ්‍රේෂ්ඨ කීපයක් අඳුරගෙන තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨවල ආයෝජන දිරිමත් කරන්න අපි වැඩකටයුතු කරනවා. විශේෂයෙන්ම ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්ති අපි ක්‍රියාවට නගනවා. ඒ ප්‍රතිපත්ති යටතේ අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් ලංකාවේ වැඩිම ආයෝජන ශ්‍රේෂ්ඨයක් හැටියට අපේ ඛනිජ සම්පත් ශ්‍රේෂ්ඨය ආයෝජන කැඳවා. ඒ වගේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් බවට අපි පත් කරනවා. ලංකාවෙන් මැණික් අපනයනය කරන අයට කිසිම බාධාවකින් තොරව ඒ නිෂ්කාශන කටයුතු ඉදිරියේදී කටුනායක තොටපොලේම අපි ස්ථාපිත කරනවා. ඒ වගේම අපි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ව්‍යවසාය කතු සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරලා නම ආයතනයක් දැන් පිහිටවන්න කටයුතු සම්පූර්ණ සකස් කළා අවසානයි. එතකොට මේ ආයතනයයි මේ මධ්‍යස්ථානයයි එකට ඒකාබද්ධව වැඩ කරනවා. අපේ ආර්ථික ශක්තිමත් කරනවා. ඒ ආර්ථික ශක්තිමත් කළ ලැබෙන සියලුම ප්‍රතිලාභ නැවත මේ රටේ ජනතාවට තමයි ලැබෙන්නේ.
0: ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගන්නවාද? තීන්දුව පළවෙනිදා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. ඇතුල් පිටුවලයි අද වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. රංජන් කටුගම්පලයි වාර්තාව අරගෙන ඉන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි වූ තොරතුරු මත තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝගයක් යටතේ තබා ගැනීම වලකාල නාඥාවක් නිකුත් කරන සිල්ලා හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න නියෝගය ඔක්තෝබර් මාස පළවෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යාශනාධිකරණය දැනුම් දුන්නා කියලයි සඳහන් වෙන්නේ. අභ්‍යාශනාධිකරණයේ විනිසුරු සරත් දිසානායක මහතා හමුවේ සලකා බැලුණු පෙත්සමේ නියෝගය ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබුවා කියලා සටහන් කළා තියෙනවා. නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ මේ විදිහටත් සටහන් වෙනවා. තමන් මෙරටින් පිටවීම වලකාල නියෝගයක් කොටු මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති බවට තොරතුරු ජනමාධ්‍ය මගින් දැනගන්න ලැබී තිබෙනවා. මෙම තත්වය තුළ චැනල් ෆෝ නාලිකාවෙන් හෙළි වූ තොරතුරු මත පාස්කු ඉදිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝගය යටතේ තබා ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම් කරු කියා සිටිනවා කියලා තමයි සටහන් කළ තියෙන්නේ. තවත් දීර්ඝ විස්තරයක් සහිතව වැඩිදුර තොරතුරු සටහන් කළ තියෙනවා අද දවසේදී ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන්. ලංකාදීප පුවත්පතේම තවත් පුවතකටයි මේ අවධානය. නාමල්ට ඇප නොදීම විමල්ගේ අනුරපුර කතාවට විමර්ශන කියලයි අද රෝෂන් තුෂාරගෙන වාර්තාවේ සටහන් වෙන්නේ. එයාබස් ගනුදෙනුවේදී යුරෝපීය ගුවන් සමාගමකින් අලස් මුදල් ලබා ගැනීමේ නඩුවේ සිව්වැනි සැකකාර නාමල් රාජපක්ෂ මහතාට අධිකරණයෙන් ඇප ලබා නොදීම සම්බන්ධයෙන් දේශපාලන රැලියකදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ යයි කියන විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇද්දැයි සොයාබැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වර්ෂවිතාන මහතාට ඊයේ දැනුම් දුන්නා කියලයි සඳහන් වෙන්නේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස් ප්‍රතිවරයාට කරන ලද නියෝගයක් පරිදි මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර මෙම ප්‍රකාශය මගින් අධිකරණයේ බලයට ගරුත්වයට අවමානයට හෝ අධිකරණයේ කෙරෙහි මහ ජනතාවට සැකයක් මතුවෙන අයිරින් ප්‍රකාශ කර ඇද්දැයි යන්න පිළිබඳව විමර්ශනය කරන බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් පිළිබඳව ඔබ වෙත වැඩිදුර තොරතුරු අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
2: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ලකන්න රේඩියෝ ITN
1: ලකන්න මොර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:28යි.
2: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණේ ගන්න.
3: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education,
4: Lakhanda Golden Voice.
3: අද Golden Voice වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහු පිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, පන්නි පිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිනී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළුමුරගේ, බුලත් සිංහලින් රශ්මී එරන්දි, පිළියන්දලින් නෙත්නි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කි, හොරණින් හේෂා දිගයේෂා, මාවතගම මදුභාෂිනී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස 1ට ලක්හඬ Golden Voice අහන්න.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: ලක්හඬ Golden Voice FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
6: Morning News Alert.
1: හරක් කටා එක්ක ගැටි කෙහෙල් බද්දර පද්මේ රෝහලේ. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙනෙන්නේ. අපි අවධානය යොමු කරනවා ඇතුල් පිටුවල අද තොරතුරු සටහන් කළ තිනවා සුජි තේවාජුලිගේ වාර්තාව අරගෙනෙන්නේ. ප්‍රසිද්ධ පාතාල කලී නායකයන් මෙන්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත්, හරක් කටා සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පද්මේ අතර ඊයේ පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ. එම ගැටුමෙන් කෙහෙල් බද්දර පද්මේ සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. මද්‍රව්‍ය ජාවාරමක් හෝ කෙල්බද්දර පද්මේ පසුගිය කාලයේදී පවත්වා ගිය බව කියන කිසියම් සම්බන්ධතාවයක් මෙහිදී සිද්ධියට මුල්වන්නට ඇතැයි සැක කරනවා කියලත් සඳහන් කරනවා. හරක්කටා සහ කෙල්බද්දර පද්මේ දෙදෙනාම විදේශයන්හි සැඟව සිටියදී ආරක්ෂකංශ විසින් මෑත භාගයේදී මෙරටට රැගෙනු ලැබුවා කියලත් සඳහන් කළ තියෙනවා. කෙල්බද්දර පද්මේ වැලිසර බන්ධනාගාරයේ සිටියදී ආරක්ෂක හේතු මත බෝස්ස රක්ෂිත බන්ධනාගාරයට පසුගියදා මාරු කරනු ලැබුවා. හේඋගේ නීතිඥයන් කළ ඉල්ලීමක් ප්‍රකාරව අධිකරණයේ ලබා දුන් තීන්දුවකට අනුවයි කියලායි සඳහන් වෙන්නේ. ගණේමුල සංජීව නැමැති පාලකයා පාතාල නායකයා ඝාතනය කිරීමට ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් කෙල්බද්දර පද්මේ චෝදනා ලබා සිටින අතර හරක්කටා චෝදනා ලබා සිටින්නේ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටියේදී පලා යාමට කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුණා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. එතෙක්ම මේ සඳහන් කළ තියෙනවා කාලගුණ නිවේදනය දිවයින පුවත්පත අද සඳහන් කරනවා අඩු පීඩන තත්ත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා පරිවර්තනය වී තිබෙනවා කියලා. දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13කට ඉවත් වීමේ රතු නිවේදන චමින්ද සිල්වායි අද වාර්තාව අරගෙන ඉන්නේ. දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය අද වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වේ යයි අපේක්ෂා කරන අතර එම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව දීවර සහ නාවික කටයුතු සඳහා නැවත දැනුම් දෙනතුරු නොයන ලෙසයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ කියලත් සඳහන් කළ තියෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන්නම්. වෙදර් ෆෝකාස්ට් විශේෂාංගය අද උදැසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ තොරතුරු කොයි වගේද කියලා මේ විරාමයෙන් අනතුරු අපි ඔබට අරගෙන එන්නම්. විරාමයකට යන්න කලින් තවත් පුවතක් වෙත අපි අවධානය යොමු කරනවා. ඩෑන්ගේ සොහොයුරා ඝාතනය ඇතුළු අපරාධ රැසකට සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි. ප්‍රධාන සැකකරු විදෙස්ගත අපරාධකරුවන්ට ගිනි අවි සපයන නියෝජිතයා කියලාද හේමන්ත රන්දුරු සහ චමින්ද සිල්වා ගැන වාර්තාවේ සටහන් වෙලා තියෙනවා. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් සටහන් වෙනවා. අපි ඒ පිළිබඳවත් වැඩිදුර තොරතුරු මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැන්ස්ටන් FM 93.5 93.7 න් ලක්කන මෝර්නින් න්ියුස් ලට් එක වෙලා උදේ 6:33.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ගොවිසෙත 4560 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ අයි ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 33 අංක 44 අංක 64 සහ අවසානට අංක 71 විදිහට. මෙගාපව 2666 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ කේ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙනකොට ජයග්‍රහ සුපිරි අංකයේ අංක 13 අනිකුත් ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 31 අංක 42 අංක 46 සහ අවසානයේට අංක 57 විදිහට. මෙගාපව 2666 වන ජයග්‍රහ දිනුම් වාරයයි ඒ විදිහට අපි සඳහන් කළේ. දල නිධානයේ 2348 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා ජී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 7 අංක 19 අංක 68 සහ අවසානයේට අංක 71 විදිහට. හඳහන 1627 වන ජයග්‍රහ දිනුම් වාරයේ තුලා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 13 අංක 31 අංක 45 සහ අවසානයේට අංක 52 විදිහට. අද සම්පත 893 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 1 අංක 4 අංක 1 සහ අවසානයේටත් අංක 1 විදිහට. NLB ජය 586 වන ජයග්‍රහ දිනුම් වාරයේ F ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 7 අංක 8 අංක 3 සහ අවසානයේට අංක 6 විදිහට. සුබ දවසක් 434 වන ජයග්‍රහයේ දිනුම් වාරයේ තුලා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහ අංක අංක 18 අංක 31 සහ අවසානයේට අංක 45 ඒත් එකම සුබ දවසක් 434 වන දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 1421 විදිහට. ජීවිතයේ සීනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලක්හන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:36.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
10: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
9: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
10: රයිනෝ ප්‍රීමියර්.
9: එතකොට යට මැටි කෝටින් එක තියෙන
10: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
11: සේවන සාධන අභිමානයයි රයිනෝ.
12: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සහ සීලින් ෂීට්.
13: මල්මයි ගොන්ගොන්
14: ඔලෝ රිදුම් නැතුණා නම් තමයි පුතුමේ. මොනවද මේ කරන වැඩ? ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න නැතුව ඔම බිබි පිසුනට නේද කරන්න ඕනේ?
15: ඌ ඇති ඇති අම්මේ දැන්.
14: ඇති ඇති නෙවෙයි. ඊරේ තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලා හිටියේ. කවුද පොඩි පුතා ඔයා මේ හැසිරෙන විදිය?
15: මේ මගේ ඔලුව රිදෙනවා මට පොඩ්ඩක් පාඩු ඉන්න දෙන්නකෝ.
16: සතියේ දිනවල

0: taşıma paha, anlattın ay taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Radio ITN.
2: ලකන් මෝර්නින් නිවුස් වලට හගදීන වෙලාව 2:41.

0: සන්ධ්‍යයේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සන්ධ්‍යය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

වෙලාවද 6:43 වෙනකොට ලක්හන මෝනින් නිවුස් සලට් සමගින් වෙයි සෝදානම් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. අද සඳහන් කළ තියෙනවා අනෝජන්ට සමාව ඉල්ලා ජනාධිපතිගෙන් සෞදි රජුට ලිපියක්. ඔහු වෙනුවෙන් රජය සියලු වේදම් දරනවා. දෙමාපියන් ගෙවූ මුදලුත් ප්‍රතිපූර්ණය කරනවා. ඇමති විජිත හේරත් මැති සභයේදී කෑද රනිල් ධර්මසේනයි වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තිබුණා. Death sentence of Anujan Sivaraja, president to make a formal diplomatic appeal to Saudi Arabia, minister to meet Saudi foreign minister and UNGA to press for clemency. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. අතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ වන විට සෞදි අරාබියේ මරණ දඬුවම ලැබ සිටින ශ්‍රී ලාංකිකයන අනෝජන් සිවරාජන් මහතා වෙනුවෙන් සමාව ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී සෞදි අරාබියේ රජු වෙත විශේෂ ලිපියක් යොමු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එම ලිපිය රැගෙන යෑමට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ නියෝජිත පිරිසක් එක් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. එමගින් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමාරපිරම සහ ෆයිස මුස්තාපා යන මහත්වරුන් සෞදි නීති කටයුතු පිළිබඳව සොයා බලා අනෝජන් වෙනුවෙන් ගත හැකි පියවර සොයා බලන බවද සඳහන් කළා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි විරාමයට ප්‍රථමව සඳහන් කරා මේ දිවයින පුවත්පතේම ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබ වෙත අරගෙන එනවා කියලා. ඩෑන්ගේ සොහිරා ඝාතනය ඇතුළු අපරාධ රැසකට සැකපිට දෙදෙනෙක් අල්ලයි. ප්‍රධාන සැකකරු විදෙස්ගත අපරාධකරුවන්ට ගිනි අවි සපයන නියෝජිතයයි කියලායි සඳහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. හේමන්ත රන්දුනු සහ චවින්ද සිල්වාගෙන වාර්තාව. සමාජ ක්‍රියාකාරිකයෙකු ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කීපයක් එල්ල වී ඇති. ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු දෙදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසය මගින් මද්‍රව්‍ය ගෙනියවි සහ අත්මාංචු යුගල දෙකක් සමග පසුගියදා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා ඒ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 600ක් සමග කොටිකාවත ප්‍රදේශයේදී පසුගිය 12 වෙනිදා පුද්ගලිකව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන සිටින ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් තොරතුරු මත වැලිවේරියේ වැබඩ ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි අද ඒ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පත. එතකම අද උදැස්සන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ තොරතුරු කොහොමද කියලා අපි අවධානය යොමු කරමු. දිවයිනට ඊසාන දෙසින් වායම දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩනවපාතයේ මේ වන විට ගැඹුරු පීඩනවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම ගැඹුරු පීඩනවපාතයේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතුවත් එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරනවා කියලයි සඳහන් වෙන්නේ. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වායම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. උතුරු මැද පළාත සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. කොළඹ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වායම පළාත්වලත් ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ක හෝ 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා කියලා සඳහන් කරලා තියෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු වම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතකම අපි දිවයින පුවත්පතට නැවත අවධානය යොමු කරනවා. අද සඳහන් වෙලා තියෙනවා පොලිසිය රියට වෙඩි තබා
ගිරිඋල්ලේ ලොකුම කුඩු මුදලාලි අල්ලයි. අද හිමන්ත රන්දුනු සහ නෝමන් පලිහවටනයි වාර්තාව අරගෙනනේ. අන නොතකා යද්දී කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ අන නොතකා අස්ප වේගයෙන් යද්දී තමයි මේ පොලිසිය මේ රියට වෙඩි තබා කුඩු මුදලාලි අල්ලලා තියෙන්නේ. අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් අර නොතකා ධාවනය කළ මෝටර් රථයක් ලුහුබැද ගොස් ඊයේ 22 වෙනිදා පෙරවරුවේ පන්නල නගර මැදේදී ඊට වෙඩි තබා පොලිසිය මගින් අත්අඩංගුවටගත් සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පසුව හෙළි වී තිබෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට මේ තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරුව ඔබ වෙත විදේශ පුවත් ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන් සරගෙන එන බලාපොරොත්තු වෙන රැඳි සිටින FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 10:49යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ලක්

0: බලෝදහය විනාඩි 54යි අපි සූදානම් විදේශ පිටුවට අවධානය යොමු කරන්න.
1: Around the world.
0: චීන ජනපති අද ඇමරිකාවට නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවය දවල මන්දිරයේදී කියලා සඳහන් කළා තියෙනවාද? චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඇමරිකාව නිල සංචාරය අද ආරම්භන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකාවේ සංචාරයකට එක්වන ලෙස පසුගිය වසරේ බුසාන් සමුළු අතරතුරදී දවල මන්දිරයට පැමිණෙන ලෙස මේ වසරේ චීන සංචාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලැබූ ඇරැම්මකට අනුව අද දින ජනාධිපතිගේ මේ තෙදින නිල සංචාරයට ජනාධිපති ආර්යාව පෙන්ග් ලියුවන්ද සහභාගී වන බවයි වාර්තා වෙන්නේ කියලායි අද සඳහන් කළ තියෙන. ඒත් එක්කම එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය නිව්යෝක් නුවරදී කියලත් සඳහන් කළා තියෙනවා. ලෝපුරා රාජ්‍ය නායකින් 130ක් රැස් වෙයි ඉරාන ජනපති සහ විදේශ ඇමති තේ අතර කියලාද සඳහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිය ඊයේ නිව්යෝක් නුවරදී ආරම්භ වුණු අතර ලෝක රාජ්‍ය නායකින් 130කට ආසන්න පිරිසක් මේ වාර්ෂික සැසියට සහභාගී වීමට නිව්යෝක් නුවරට රැස් වී සිටි බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චී ද සැසියට සහභාගී වී සිටින බව සඳහන් කරලා තියෙනවා. විශ්වාසයෙන් නැවත ගොඩනැගීම, පරිවර්තනයේ කළමනාකරණය කිරීම සහ සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක් යන තේමාව යටතේ මෙවර පැවැත්වුණු මහා මණ්ඩල සැසිවාරයේදී ඉරානයට එරෙහි ඇමරිකානු සහ ඊශ්‍රායල් යුද්ධ, යුක්‍රේනයේ එරෙහි රුසියානු යුද්ධ සහ කෘතිම බුද්ධි අවධානම කෙරෙහි රාජනායකින්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ කියලාද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන්නේ. එතෙක්ම අද සඳහන් කළ තියෙනවා ඩුජුවාන් කුනාටුව ජපානයේ ජීවිත 4ක් බිලිගනී කියලා. ඇමරිකානු තීරබද යුද්ධයේ මැද කැනඩාව ඉන්දියාවේ සීපාගි විසුමට සාකච්ඡා කියලා තමයි අද විදිස්තරතුරු සරහන් කළා තියෙන්නේ. ඇමරිකාව සමග පවතින තීරබද අර්බුදයේ මැදේ කැනඩාවේ අවධානය යුරෝපයේ සහ ආසියාවේ නව වෙළඳ ප්‍රවේශයන් කෙරෙහි යොමු වී තිබෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා කියලා අද විදිස්තරතුරු සරහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරනවා ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු කොහොමද සඳහන් වෙන්නේ කියලා බලන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ඉන්දියාව සටනකින් තොරව රන් පදක්කම රැකගනී. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ ආසියානු රිදී පදක්කමෙන් නවතී කියලයි සඳහන් වෙන්නේ. ජපානයේ නිෂින්හිදී රන් පදක්කම වෙනුවෙන් පැවති තරගයේදී ලකුණු 147ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිළ යලිත් වරක් රිදී පදක්කමෙන් අතර වුණා කියලයි සඳහන් කළ තියෙන්නේ. මෙවර ක්‍රීඩාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූ පළමු පදක්කම මේ වන අතර 2022 ආසියානු ක්‍රීඩාවලියේදී කාන්තා ක්‍රිකට් ඉසව්වෙත් ඉන්දියාව හමුවේ පරාජයට පත්වමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිව තිබුණා. මෙවර ක්‍රීඩාවලියේ ඉන්දියාව දිනාගත් පළමු රන් පදක්කම මෙයයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පිට ලකුණු 217ක දැවැන්ති ඉලක්කයක් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 15යි පන්දු 4කදී සියල්ලන් දැවි රැස් කළේ ලකුණු 69ක් පමණයි. නායක චම්මරි අතපතු ලකුණු පන්දු 21කින් ලකුණු 29ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකාවේ නිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුණා. ඉන්දියනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ස්මිටි මන්දනාල පන්දු 45කදී ලකුණු 79ක් රැස් කළා. ශ්‍රී ලංකාව පිළටම රැස් කිරීමට හැකියුනේ ලකුණු 69ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා පිළට ආසියානු රිදී පදක්කම ලබා ගන්න හැකියාවක් ලැබුණා. අපි යනවා පත්‍රවල කාටුන්ස් කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: කාටුන්ස්
0: දිනමින අංජනගේ කාටුනය අපි බලමු. නයි මුගටි පොලොංගු ඔක්කොම එකතු වෙනවලු ආණ්ඩු එලවන්න. ඇයි කොටි කියලා තමයි සඳහන් කරන්නේ අද දිනමින පුවත්පතේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් 22 ප්‍රශ්නයක් නැතිලු. එතකොට නයි මුගටි පොලොංගුන්ට වෙන්නේ මොකද කියලා ප්‍රශ්නාර්ථයක් එක සඳහන් කරලා තියෙනවා. දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා අපි. කලින් ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන්ටයි අවධානය යොමු කළේ. දැන් අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේට. ආණ්ඩුවේ ජනරැලි සාර්ථකයි කියලා ආණ්ඩුවේම කට්ටිය කියන්නේ. එහෙනම් පළාත් සභා ඡන්දෙ තිබ්බනම් අතිසාර්ථක වෙයි කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. දිවයින පුවත්පතේම ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙනවා සිංහයෝ කොටියේ කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ හැබැයි නවියන්ට ඒක අදාල නෑ කියලා අර්චුනා කියනවා. අනේද කියන්නේ නයිමුගටිත් අගේට එකතු වුනේ කියලා තමයි සඳහන් වෙන්නේ. අපි යෝකයි තත්වේ කවි පද හතරේ නදට ලක්කන මොනින් නිවුස් වලට නිමා කරනවා. ජනමත විචාරණය එපාය 22ට අධිකරණයෙන් දන්වා ඇත හරි හොඳට. කිරිබත් ඉදෙන විට පැලවත් තේජයට කඳුලක් ඉපදුනා සජිත් ගෙනෙතු අගට කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ඕකයි තත්වේ කාටුනේ. ඉතින් අදට අපි ලක්කන මොනින් නිවුස් වලට මේ විදිහට නිමා කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
3: සහයෝගීතා අනුග්‍රහය
4: හොටු දෙක.

0: 97.7 Lock Honda Radio ITN.
1: Good morning, Deha Thai Deng.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
2: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
2: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

ගත් මාරිංහ දෙහතයි විනාටිය අටයි දැන් වෙලාව ඔනෙරින් අදත්තුදේ මෝනිංශ්‍රක පටන්ගන්න ලැස්සින් අදත් අසානෑ. හරි ශෝකකිදි මේ වගේ පාට්න කෙනෙක්මට හම් වෙච්චක වගේ පෙරවාසනාව මංගේ තැන වැස්සට හුවෙලාද කොහෙද. හරි කොහමරි කමක්නෑ එයා ආවත් නැතාතාද මම ඉන්න අවදේ දහ වෙනකං වාට පුළුවන් ලෝකී අලුත් විස්තර අලුත් දේවල් එතකොට එකක දේවල් ගැන අට තැනගන්න තියෙනවනං තැනගන්න ඕනිනං උදේ දහ වෙනකං අහගෙන ඉන්න පුළුවන් වගේම හිනාවෙන්න තාට පුළුවන් හිනාවෙන් දවස පටන්ගන්න දවසම චිල්ලක ඉන්න පුළුවන් ඒකට තමයි අපි වහගෙන ඉන්න තියෙන්නේ ආට උදේ දහ වෙනකං. හරි එහෙනම් ඉතින් වැඩිමුකුත් කතා කරන්නේ නැහැ අසාවම ඊළඟට කතා කරමු. එහෙනම් දිගටම රැඳිලා ඉන්න උදේ දහ වෙනකං මං ඉන්නවා අසත් එක්ක මං අනුව.

0: උදේ 7 වෙනකට 13යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: මිනිස්සුන්ව බාණ්ඩයක් වගේ භාවිතා කරනවා කියලා කියන්නේ ඒක ඊටාම නරක දෙයක්.
0: ඔව්.
3: සමහර වෙලාවට මිනිස්සුන්ව මඟද පොඩ පරක් වෙලාවේ
0: අපි මං කිව්වා ඒක.
3: මතක් වුණා.
0: මං කිව්වා.
3: රයිට්. මේ මිනිස්සුන්ව ඒ කාලේ ඉතිහාසය ගත්තම මේ මනුෂ්‍යත්වය එහෙම නැත්නම් මේ මානව ඉතිහාසයේ අඳුරුම් පරිච්ඡේදවලදී මිනිසුන්ව පාවිච්චි කරලා තියෙන්නේ වහල්ලු වගේ. ඒ කියන්නේ තව ඉදින් කියොත් නම් බාණ්ඩයක් වගේ.
0: හා? ඔව්.
3: අවභාවිත කරලා තියෙනවා. සැප්තැම්බර් මාසය කියලා කියන්නේ මේ ඔය ඒ වහල් භාවයෙන් මිනිසුන්ව ගලව ගන්න ඒබ්‍රහම් ලින්කන් මහත්තයා 16 වෙනි ජනාධිපතිවරයා ඇමරිකාවේ.
0: ඔව්.
3: එයා ඒකට අවශ්‍ය කරන පරිසරය හදපු කාල සීමාව. මේ සැප්තැම්බර් 21 22 23 කියලා කියන්නේ අන්න එහෙම දවස් කීපයක්. 1863 ජනවාරි 1 කියන දවසේ තමයි ඒ සම්බන්ධ අවසන් ප්‍රකාශය නිකුත් කරන්නේ. නමුත් ඒකට මූලික කටයුතු කරපු මාසය තමයි සැප්තැම්බර් මාසය කියලා කියන්නේ. ඉතින් මේ අද වගේ දවසකත් මට හිතුණා මතක් කරන්න මිනිස්සුන්ව වැරදියට පාවිච්චි කරන්න එපා. මේ පාවිච්චි කරනවා කියලා කියනකොටම ඔබට හිතෙන්න පුළුවන් මේ හැඟීම් එක්ක කියලා. හැඟීම් එක්ක නෙමෙයි. වහල්ලු කියලා කිව්වම එන අදහස මොකක්ද?
0: නිකන් අර මේ හැම වෙලේම වැඩ කරගෙන යටහත් පහත්තලා නිකන් පාගගෙන ඉන්න ජාතියක් වගේනේ.
3: ඔව්. බලවත් මිනිස්සු නේද? ඒ අයගේ බලය ධනය තහවුරු කරගන්න සහ වැඩි කරගන්න. දුප්පත් මිනිස්සුන්ව තාම අහිංසක මිනිස්සුන්ව වැරදි විදිහට පාවිච්චි කරන. ඒක කායිකව එහෙම නැත්නම් අපි කියන්නේ ශ්‍රමයෙන් වෙන්න පුළුවන්.
0: මානසිකව
3: හැඟීම් වලින් වෙන්න පුළුවන්. හැඟීම් වලින් නම් අපි හැමෝටම කවුරු කවුරුත් මේ
0: වහල් වෙලා ඉන්නේ.
3: වහල් වෙලා. අපි හොඳට පාවිච්චි වෙනවා. ඒවට ඕන තරම් උදාහරණ ඔයාට දෙන්න පුළුවන්.
0: ඔව්.
3: අපිට දෙන්න පුළුවන්. ඔය ශ්‍රමයෙන් පාවිච්චි වෙන තැනුත් එහෙම තමයි. ආයතනයක් කියලා හිතන්න. වැඩ ඉවරයක් නැහැ.
0: අර වැඩ කරන කෙනෙක් දැක්ක ගමන් මරෝ වැඩ ගන්නවා කියලා අපි කියන්නේ.
3: අසනීපයක් වුණත් ඔව්. රස්සාවට එන්න ඕනේ. උණක් හැම්බිරිස්සාවක් ගත්තත් රස්සාවට එන්න ඕනේ. සමහරිට ඒ දවස් 365 මාවත් නේද? එයාට ලැබෙන වේතනේ වැටුප සොච්චමයි. ඒවෙන් හම්බ කරගත්ත හාම්පුතාලා වැජබෙනවා. ඉතින් වහල් භාවයට ගත්ත එහෙම සේවකියොත් ඉන්නවා. මේ කතාව ඔබට සමහරට අදාළ නැති වෙන්න පුළුවන්. ඔබ වැඩ කරන පරිසරයත් එක්ක. නමුත් ලෝකයේ එහෙම දේවල් සිද්ධ වෙලා තියෙන නිසා මේ උදේ පාන්දර ගැන මතක් කරේ.
0: ගොඩක් කලවට අදාළ වෙන්න පුළුවන්. ගොඩක් තැන්වල එහෙම වෙනවා. නේ.
3: ඔයාට ඒවත් දෙකීමක් තියෙනවා?
0: නෑ මට නෑ බිස්. මාව එහෙම.
3: ඔයා කොහොමද කෙවර ගන්න අඩු වෙන්න වැඩ කරන්නේ?
0: සමාජ සේවය.
3: අපේ රටේ බහුතරයක් එහෙමයි. පඩියට සරිලන වැඩක් නෙවෙයි කරන්නේ. කියලා කිව්වම මගේ දියා වපර එහෙම බලන්න එපා. ගොඩක් තැන්වල එහෙම තමයි. ඒකනේ අපි කියන්නේ ආයතන පාඩු රාජ්‍ය ආයතන ලොස් බංකොලොත් මිනිස්සු වැඩ කරලා
0: නැහැ.
3: 7:16

මඩකුඹුරේ රළුමාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක් SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට

0: ශ්‍රීලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කබුරුපිටිය
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
4: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
7: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
8: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
7: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
8: වාසි නම මෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
7: ඈ?
6: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: මේ පැයේ මොනම මතක කිරීම සුරේකිමු මගතොට
9: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
3: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: මූනට මූන අද බල්ලකොට දෙගොල්ලන්ටම පොඩි හිනාවක් යනවා ගාලා. ඇයි දන්නවා? දැන් උදේ පාන්දර එහෙම හම්බෙලා කතා කරන දේවල් ටිකක් තියෙනවානේ ඔෆිස්වල. එහෙම ඉතින් ඔයා අතරේ තියෙනවානේ ඊයේ මැච් එක. ඔය ක්‍රිකට් ෆෑන්ස් එහෙම උදේට මූනට මූන හම්බුණා.
1: මොකක් කියන්න ඕනේ නැහැනේ. සබ්ටයිටල් පේනවා.
0: ඔව්. ඊට පස්සේ අර හැමදාම මැච් බලන දිනනවා කියලා විශ්වාස කරපු ෆෑන්ස්ලයි මල්ලි ඕවත් මේ මගේ මතේ නම් බෑ කියන අයයි.
1: ඔව්.
0: ඒගොල්ලෝ හැම්මුණාමත් අර දිනයි කියලා හිතපු අය දිහා බලන්න. ඇද්ද? ඇද්ද උඹට?
1: ඒ හිනාවෙන් ඔක්කොම කියනවා.
0: ඊයේ මැච් එක වැරදුනා අපි. ඉතින් ඔහ අපිට
1: විශේෂයක් නැහැ නේද?
0: මේ ඊයේ පොඩි ධනාත්මක දෙයක් තිබුණා.
1: මොකද?
0: අර අපි අලුතෙන් දාපු මේ තරුණ මල්ලි එයා නම් හොඳට සෙල්ලම් කරා. අවසානේ කොහොම හරි ඒක පැරදුනා. කාන්තා ටීම් එකත් ඊයේ පැරදුනා.
1: පැරදුනා.
0: අපේ අය අන්දමන්ද කරලා මන්දනාල නේද?
1: ඒදෙන ඉන්දියන් ටීම් එක ඉස්සරහට
0: ආවා. ඔව්, ආසියාවේ ශූරයන් බඩපත් වුණා. ගැහුවා ගැහිල්ලක් නිකන් 11 පන්තියේ උන් 3-4 පන්තියේ උන් කරනවා. ඉතින් ඊයේ දවසේ තරම් හොඳ දවසක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. ඉතින් ශ්‍රී ලංකාව මේ
1: ඊයේ දවස
0: මං කියන්නේ කාන්තා ටීම් එක වෙන්දර අපේ ජාම නේරනවා.
1: ඔව් ඔව් ඔව්.
0: ඊයේ බැරුණා. ඉතින් ඒක හැමදාම ඒගොල්ලන්ට එක් කරන්නත් බැහැ. හරි, අපි මේ කොහොමුණත් අපි යමු රටමේකට ජාතික වැඩසටහන ගැන කතා කරමු. ඔබට තියෙනවා වගකීමක් මේ රටේ නීතිය සාමය මේ දෙකම ආරක්ෂා කරන්න. ඔය කියන කාරණාවලදී ගොඩක් තැන්වලදී මද්ද්‍රව්‍ය කියන එක හරස් වෙනවා. හරහට හිටින්නේ මද්ද්‍රව්‍ය. සාමය හොඳින් පවතින ගොඩක් තැන්වල සමහර විට මද්ද්‍රව්‍ය නිසා නේද ඇති වෙන ප්‍රශ්න වැඩි. දැන් ඊයේ මට මම දැක්ක අද උදේ ප්‍රවෘත්තියක් තියෙනවා බන්ධනාගාරෙත් ලංකාවේ නමගිය පාතාල මේ දෙන්නෙක් ගහගෙන කියලා. එක්කෙනෙක් දැන් රෝහලීලු. හරි. ඉතින් ඔය වගේ හැම තැනකම මද්ද්‍රව්‍ය එක්ක බැඳුණු අය තමයි ඔය චරිත.
1: දවසට න්ියුස් දෙක තුනක්වත් තියෙනවා ඒ ගැන.
0: ඔව්. ඉතින් මේ තින් හරක් කටා එක්ක ගැටි ගිහෙල් බද්දර පද්මේ රෝහලි. හා? ඉතින් ඒ වගේ තමයි මේ මද්ද්‍රව්‍ය කියලා කිව්වම ජාරම් කරන අයයි ඇබ්බැහි වෙච්ච අයයි මේ කියන තත්ත්වයන් වලට පත් වීම අවදානම සෑහෙන වැඩි. අපි ඒ නිසා මතක් කරනවා රටමේකට ජාතික වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න කියලා.
1: ඉතින් මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒ වෙනුවෙන් බෙහෙත් අරන් දෙනවට වඩා එක එක තැන් වලට එක්කන් යනවට වඩා ඒකට යොමු වෙන්න තියෙන හේතුව සහ ඒවා වළක්ව ගන්න එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් එහෙනම් අපි හැමෝගෙම එකමුතුකමින් අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවා වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන්, ඒ වගේම අපේ රටේ අනාගතය වෙනුවෙන් මෙන්න මේ පුංචි කෝල් එක අපි ගමු. 19:27. දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයා හැම කෙනෙක් නම් ටක් ගල මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. ආයෙමත් අපි පරණ ජීවිතයට යමු. ඒ ජීවිතේ පැත්තකින් දාලා.
0: ඒ වගේ මතක් කරනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. අපි මේක ගැන හැමතිස්සෙම ආව මතක් කරන්නේ මේ කාලගුණ විපර්යාසත් එක්ක ඔයාට ওই gedara වහලිය සම්බන්ධව තියෙන සියලු ප්‍රශ්න වලට දෙනවනේ විසඳුම රයිනෝ රූෆින් නේ. අලුත්ම රයිනෝ රූෆින් ෂීට් එක රයිනෝ ප්‍රීමියර් කියලා කියන්නේ ලංකාවේ වසර 60කට අධික පාරිභෝගික විශ්වාසයක් දිනාගත්ත ලංකාවේ අංක 1 රූෆින් සන්නාමය. ඉතින් රයිනෝ විසින් ඉදිරිපත් කරපු අලුත්ම රූෆින් ෂීට් එක තමයි මේ කියන ප්‍රීමියර් එක. ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ෂීට් එකේ යටපැත්තේ තියෙන ස්වභාවික මැටි ආලේපණය. මේක සාමාන්‍ය ආලේපනයක් නෙවෙයි, ස්වභාවික මැටි වලින් යොදලද විශේෂ ලේයර් එකක්. මේ මැටි ආලේපණය නිසා සිවිලිමක් නැති වුණත් නිවසේ අභ්‍යන්තරයට ලස්සන පෙනුමක් දෙනවා, නවීන පෙනුමක් දෙනවා. ඒ වගේම සාමාන්‍ය රූෆින් ෂීට්ස් වලට සාපේක්ෂව නිවසට ඇතුල් වෙන උෂ්ණත්වය අඩු කරන්නත් සපෝට් එකක් දෙනවා. ඒ නිසා ඉතාම සුවපහසු පරිසරයක් ගේ ඇතුලේ ඇති වෙනවා. එතකොට දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේක වර්ණාලේපනයක් කියලා. නෑ, එහෙම එකක් නෙවෙයි. හරි. එතකොට තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ජලවිකර්ෂක ආලේපනය.
1: මේ ජලවිකර්ෂක ආලේපේ හින්දා මේ දවස්වල කොච්චර වැස්සත් ඔයාගේ ඔළුවේ ඒ බර නැ නැත්තම් මේ දවස්වල වහින වැහිල්ලට ඌඩ බලාගෙන අනේ කොහේ තෙමෙනවද දන්නේ අනේ දැන් වහල දැන් ආයෙමත් දැන් අලුත් වහලයක් ගහන්න වෙනවා. මේ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ජලවිකර්ෂක ආලේපේ හින්දා. කොච්චර වැස්සත් ප්‍රශ්නයක් නැහැ. කළු වෙන්නේ නැහැ, දියසල් වෙන්නේ නැහැ, පරණ පිනුමක් එන්නේ නැහැ. හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ශක්තියෙන් උසස් තත්යක් එක්ක ඔයාගේ නිවස වගේම ඔයාගේ ඔළුවේ සැනසීමත් ආරක්ෂා කරගන්න නම් අදම ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න ඕනේ.
0: ජල විකර්ෂක කියලා කියපු ගමන් නෙළුම්කොළේ ස්වභාවික ජල විකර්ෂක ගුණය මතක් වෙන්න ඕනේ.
1: ඔව්.
0: අන්න ඒ තාක්ෂණය තමයි මෙතන තියෙන්නේ. හරි. ඉතින් රයිනෝ රෆිං ප්‍රමිය මේ ශීටගේ තින් දවත් විශේෂත්වයක් තමයි ලංකාවේ මේ වෙනකොට මාකට්ගේ වැඩිම ඉල්ලුමක් තියෙනවා මේ මේ සියලු දේවල් නිසා. අපි දන්නවා නිවසේ පෙනුම සුවපහසුව දිගු කාලීන වටිනාකම මේ හැමදේම එක්ක තමයි රයිනෝ රෆිං ප්‍රමිය ගැන මතක් කරන්නේ. අපි ජීවිත කාලෙම හදන්නේ සාමාන්‍ය එක වහලයිනේ නේ. ඒ නිසා ඒකට හොඳම දේවල් තෝරගන්න ඕනේ රයිනෝ රෆිං ගැන ඒ මතක් කරේ. විජය නිෂ්පාදන කැමරාස කරනවා අද උදේ පාන්දර ඔයා මොනවා හරි කැමක් ඔයාගේ උදේ වේලට එකතු කරගන්නවා නම් මතක තියාගන්න ස්වභාවික කුළුබඩු රසයන් එක්ක කඩේට ගිහලා ඉදිප්පදායයි පොල් සම්බෝලේ ගත්තම ඉදිප්ප ටික මොනවා හරි කරලා කන්න පුළුවන්
1: කියමුකෝ.
0: ඔය පොල් සම්බෝලෙත් එක්ක නම් කොහොමත් කන්න බෑ. මොකද කඩවල් වල හදන පොල් සම්බෝලයක් කිරි හොද්දක් කියලා කියන්නේත් නේද? ගෙදර හැදුවම කිරි හොද්දයි බතයි ඒත් ඇති. අපි කියන්නේ පොල් සම්බෝලෙයි බතුයි උදේට. ජනප්‍රිය
1: කෑමක්නේ.
0: හේතුව අපි ඒකට පාවිච්චි කරන කුළුබඩු සියරසියක් ස්වභාවික කුළුබඩු විජය කියන නමින් ගන්න කියලා මතක් කරනවා. අපේ රටේ විතරක් නෙවෙයි දැන් ලෝකයේ රටවල් ගණනාවකදී විජය නිෂ්පාදන පාවිච්චි කරනවා.

0: හතයි විනාඩි 33යි වෙලාව.
1: මේක තමයි වාසනාවී වෙලාව.
0: ඔව්. දැන් බලන්න මේ මම වාසනාවන්ත පණිවිඩය කියන්න. දැන් අපිට සාමාන්‍යයෙන් මේ දවස්වල නිදි මරන්න හේතුවක්
1: නැහෙනේ.
0: ඇයි? ඒ කියන්නේ අපි වෙලාවට ඔෆිස් සැරලා ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාලා කාලා බීලා නිදා ගන්නවා. ආයෙ උදේ පාන්දර වැඩට යන්න තියෙනවානේ. හරි නිදහස් මනසක් නේ ඒ ඇතුලේ තියෙන්නේ රාත්‍රී කාලේ.
1: ඔව්.
0: දැන් ඉස්සර මට මතකයි අපිට තියෙනවා ටෙලිනාට්‍ය ගොඩක් තියෙනවා බලන්න. දැන් තියෙන්නේ 1යි 2යිනේ ලංකාවේ හැම ලොකු ටෙලිනාට්‍ය නැහැනේ බලන්න. දිගටම බල බල ඉන්න. රෑ 11 විතරකම් බලපල ඉන්නේ නැහැ. හරි. ඔය මල් බිගුන් වගේ එක. ඊට පස්සේ තව මොකද? තාප්පෙන් පැන්න වගේ එකක්. අසන්දිමිත වගේ එකක්. හරි. තව අපේ නාලිකා සහෝදර නාලිකාවල යන. ඔව්. වාදරේ කන් ටෙලිනාට්‍ය. ගොඩාක් එහෙම නාට්‍යවල එල්ලිලා ඉන්නෙත් නැහැ. දැන් මැච් එකක් තිබ්බ දවසට නම් දැන් අපි කොහොමද මන්න හත විතරක නිදා ගන්නව නිකන් නයිට් එක ගහගෙන මැච් බලන්න තරක්
1: නේ. එදාටනේ වාද කලින්ම නිදා ගත්තා.
0: කලින්ම නිදා ගත්තා. දැන් ඊයේ මම හත වෙනකොට නිදි.
1: හොඳ ළමෙක්.
0: යාළුවෝ මිනිස්සු අහනවා ඇයි කියලා.
1: අසනීපද.
0: ඔව් මට කෙලිම කියන්නත් බෑ මේ. ඇහැරලා හිටියොත් මැච් එක බලන්න වෙලා ලැජ්ජ වෙලා දුකෙන් ඉඳට යනවට වැඩිය හොඳයි.
1: ඊතර මිනිස්සු සහවත් ලැජ්ජ වෙන්න එපා.
0: හරි මේ ඒ වුණාට ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ රාත්‍රී 10ටනේ ලොතරැයි ප්‍රතිඵල අහනවා. එහෙම අහනයි ඉන්නවා ලංකාවේ. ඔබට මගහැරුණා නම් ඊයේ කිසියම් හේතුවක් නිසා ඔන්න බලන්න උදේ පාන්දර අද මතක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මොකද්ද මේ ඊයේ දවසේ දිනුම් මැදීමේදී ඔබේ ටිකට් පත්‍රයට කරලා තියෙන්නේ කියලා. අපි බලමු. සුබ දවසක් ලොතරැයිය තුලා ලග්නයේ ජයග්‍රහ අංක 18:31:45. ජය ලොතරැයිය F අක්ෂරයේ අංක 7 අංක 8 අංක 3 අංක 6. අද සම්පත ගත්තා නම් අංක 1 අංක 1 අංක 4 අංක 1 අංක 1 අංක 1 අංක 4 අංක 1 අංක 1 M අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයිය තුලා ලග්නයේ අංක 13:31:45. ධන නිධානයේ G අක්ෂරයත් එක්ක අංක 7 අංක 19 අංක 68 සහ අංක 71. මෙගා පව ගත්තා නම් K අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක අංක 13 ජයග්‍රහය අංක 31 අංක 42 46 සහ 57. එවගේම ගොවිසත ලොතරැයිය I අක්ෂරයත් එක්ක අංක 33 අංක 44 අංක 64 සහ අංක 71. මහජන සම්පත ගත්තා නම් M අක්ෂරයත් එක්ක අංක 8 අංක 8 අංක 1 අංක 4 අංක 1 අංක 1. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත අංක ටික. අද ටිකට් එකක් ගන්න කියලා මතක් කරනවා රුපියල් 40කින් ජීවිතේ වෙනස් කරගන්න.
1: ඉතින් ඒ රුපියල් 40න් ඔයාට පුළුවන් රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයේ වගේම රාජ්‍ය සේවා ගණනාවක් පවත්වා ගන්න රුපියල් 40න් දායකත්වය ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට 2025 අවුරුද්ද විතරක් 125 ජයග්‍රහකයන් 300කට වැඩි ප්‍රමාණයක් එතකොට 150න් 6000කට අධික පිරිසක් වගේ වාසනාවන්තයන් රසක් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අදත් ඔයා බලබල ඉන්නේ නැතුව රුපියල් 40ක් වේදන් කරලා ඔයාගේ ජයග්‍රහණය ලබා ගන්නවා වගේම රටේ සංවර්ධනය වෙනුවෙනුත් දායකත්වයක් ලබා දෙන්න.

0: හතයි විනාඩි 43 වෙලාව මේ දවස්වල සෝෂල් මීඩියා එකට ගියාම හරි හරි එව්ව තමයි
1: තියෙන්නේ.
0: සමහරු කියනවා පාටි එකට සින්දු කියන්න ගියොත් ගෙවන්න කියලා.
1: 20000ක් ගෙවන. අඩුම 20000.
0: මම මේ කියන්නේ මේ නිල වශයෙන් ප්‍රකාශ කරපු එක ගැන නෙමෙයි. දැන් සමහර පෝස්ට් තියෙනවා පාටි එකට ගියොත් මෙහෙම කරන්න කියලා. තව සමහරු නිල වශයෙන් විශේෂයෙන්ම ගායක ගායිකාව තමන්ගේ Facebook පිටු හරහා දාලා තිනෝ නෑ අපේම පාටි වල නෙමෙයි ඕන තැනක කියන්න
1: ප්‍රශ්නයක්
0: නෑ. ඔව් අපේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. මම දැක්ක ඊයේ ඔය දැන් මුලින්ම ඔය කතාව කිව්ව අජිත් මුතුකුමාර්ණ.
1: ඔව්. අපි ඒක කිව්වනේ
0: නේ. ඔව් අජිත් අයියානේ ඔක මුලින්ම කිව්වේ. එතකොට මේ දැන් තව ඉන්නව ඔතන මේ ලක්ෂ්මන් හිල්මි. යා මා යා අමුතු එකක් දාලා තිබ්බ. හරි. මං වොස්රූම් එකේ සින්දුවක් කියන පුළුවන් නම් නඩු දාපන්. හරි. ඊට පස්සේ ලක්ෂ්මන් හේවා විතරන ලක්ෂ්මණයත් මතක් කරලා තිබා මම ඒ අහවල් කිසිම සංගමයක නැහැ. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මගේ සින්දු ඕන තරම් චාමර රණවක ඉන්ද්‍රජිත් දොළමුල්ල ඊට පස්සේ රොහාන්ද සිල්ලා ප්‍රියනාත් රත්නායක සඳුන් පෙරේරා අපේ අශාන් ෆර්නැන්ඩෝ ඊට පස්සේ දිමංක දාලා තිබා තීක්ෂණ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයා දවස මංජුලා දිල්රුක්ෂි ආදරණීය ගාන ශිල්පිනී කවීෂ කවිරාජ් මේ මං කිව්වේ මගේ නිකන් මතකෙට එනේම තව කීප දෙනෙක් දාලා තිබ්බා ඉදිරි ප්‍රසංග මේ කලාකරුවන් සම්බන්ධ වුණත් නැතත් ඔය කොහේ හරි ඕන එක බෑන්ඩ් වලට කැමති විදිහට කියන්න කියලා දාලා
1: කතරු භාගෙල්ල නැහැ
0: නෝ ඒ කියන්නේ ඔය අර කියන මේ කතරු භාගද ඒ කියන්නේ නම
1: දන්නේ නැහැ මොකක් හරි ඔව්
0: හරි පරිස්සමෙන් ඕනේ මේ කතා කරන්න කෙනෙක් යයිතියක් නේ ඒකට අපිට මොකුත් කියන්න
1: පිටින්
0: ඉඳන් අපි පිටින් ඉඳන් මේ අපි අහනයි
1: ඔව්
0: හැබැයි මෙහෙම අහන අය නඩු දාන්න ගත්තොත් අපි අහන්නේ නැහැ කියලා මාරන
1: එහෙමකුත්
0: තියෙනවා ඔය හැමෝම පැත්තෙන් මේක කතා කරලා තියෙනවා
1: දෙපැත්තම බලන්න ඕනේ
0: එහෙනම් කාටවත් මේක ඔබ වැරදි ඔබ හරි කියලා කියන්න පුළුවන් කතාවක් නෙවෙයි නමුත් ඉතින් මේවා කමෙන්ට්ස් එහෙම බැලුවම යම් කිසි දෙයක් පිළිබඳ මොකක් හරි අදහසක් එනවා හරි ඉතින් මේ කලාකරු ගොඩක් මේ සම්බන්ධ කියලා තිබුණා. ඒවා ඉතින් ඒ අය විසඳගෙන දෙයි. මොකද කොහොමද ගුවන් විදුලි නාලිකා සම්බන්ධව කතුරුභාගයේ මේ ක්‍රමවේදයක් ගැන තියෙනවනේ කතාව. ඒක හරියාකාරව කරන නාලිකා තියෙනවා. සමහර තියෙනවා ගායකයා සමග තියෙන අන්‍යෝන්‍ය බැඳීම සුහදත්වය මත සමහර ගීත නේද?
1: ප්‍රචාරය කරනවා.
0: ඒ කියන්නේ කතරුභාග කියන එක සම්බන්ධව හෝ ඔය කියන මේ මොන නමින් කිව්වත් ඔය වගේ දේවල් සම්බන්ධ කතා බහක් නැහැ. හැබැයි ලෝකේ දියුණු රටවල මේවා තියෙනවා. අර අපේ රටට එකපාරට සමහර ඒවා ඇප්ලයි කරන්න ගියාම වෙන තත්ත්වයන්
1: තියෙනවා.
0: අර වාහනේ 3 දෙනෙක් යනවා නම් 3 දෙනාටම සීට් බෙල්ට්
1: කතා.
0: ඒක තව අලුත් දෙයක් ඇවිල්ලා තියෙනවානේ. කොටායට ඕනේ නැද්ද?
1: කොටායට ඕනේ නැහැ කිව්වා. අයියෝ වගේ දේවල්.
0: ඔයාලා චමිත් වගේ අය ඒකිනුත් බේරේ. සහන
1: කද කොටවීමේ වාසිය.
0: නේ සහන එනකොට ඔක්කොම එන්නේ එකම පන්තියකට.
1: දෙයට ඔක වෙන නේද?
0: මේක ඇත්තද මේ කතාව?
1: ඇත්තනේ.
0: එහෙම. ඒ කියන්නේ කොටායට ඕනේ නැහැ කියන්නේ.
1: ඔව්.
0: සහ පොඩි දරුවා.
1: ඔව්. ඇත්තට මෙහෙම අවශ්‍යම නැහැ කියලා කියනවානේ.
0: මෙහෙම තියනවාද?
1: ඔව්. වොයිස් කට් එකක් තිබ්බා හැම.
0: නෑ. තොර ඒගොල්ල ඇක්සිඩන්ට් වුණාම නැති මැරෙන්නේ
1: නෑ නෑ එළියට සිකේ කොටයි
0: සීට් එක අසර වැටෙනවා මේ අපි මේ මාර සංවේදීව මේ හිනාවි කියන්නේ මේ නමුත් ඒ කියන තැනට හාස්‍යෙට ලක් කරනවා සමහර දේවල් මේ මිනිසුන්ට ගන්න විදිහano සහ ප්‍රකාශ කරන විදිහත් තියෙනවනේ සමහර
1: පොඩි අවුලක් තියෙනවා
0: මම කියන්නේ ඒ කතාව නෙමෙයි වෙන තැන්වල සමහර තැන්වල තියෙනවා ඉතින් කියන දේ හරි විදිහට කියන එකයි ඒක හරි විදිහට ගන්න එකයි නේද කියන එක අපේ සමාජෙත් ටිකක් එච්චර හුරු පුරුදු දෙයක් නෙවෙයි. කොමනත් ඔබ ඔබේ පරිස්සම ගැන හිතන්න. මේ දවස්වල තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි වෛරස් උන. සාමාන්‍යයෙන් බඩේ ලොකු අපහසුතාවයන් සමග නේද? අජීර්ණ තත්ත්වයන් වගේවත් එක්ක.
1: ඔව්.
0: ඊට පස්සේ වමන යනවා. අතපය ජොයින්ට්ස් පේන් උපරිමයි.
1: ඔහොල්ල ගන්නවත් බෑ ඉතින් අතපය.
0: දෙපාරක්වත් බේත් ගන්න වෙන මට්ටමේ උණක් තියෙනවා වෛරස් එකක්. පරිස්සමෙන් දින කීපයක් තියනවා නම් නේද බ්ලඩ් එක චෙක් කරනවා වගේ නැත්නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඒක න මතක් කරනවා පොඩියට උණක් එහෙම එනකොට එකපාරට අපිට ඕනම් පේයාව එකක් අරගෙන නේ
1: ඔව්
0: බීලා වේල් දෙකක් තුනක් බීලා බලන්න පුළුවන් එනකොටම එන තැනම එතනම ඒක ඉවර කරලා දාන්න
1: නාස කරලා දාන්න
0: හරි ක්‍රිවිරාජ පේයාව ගැන මතක් කරන්නේ
1: දැන් මේ දවසට කොහොමත් අපි කොච්චර කිව්වත් වැස්සට තෙමෙන්න එපා කියලා තෙමෙන්නේ නැහැ කියලා අපි හිතුවත් අනිවාර්යයෙන්ම තෙමෙන්න වෙනවා. අපි තෙමෙනවා. ඉතින් ඒ හින්දා ක්‍රිමිරාජ පේයාව කියන එක අනිවාර්යයෙන්ම මේ දවස්වල ගෙදර තියාගන්න ඕනේ. පොඩි හරි හෙම්රිසාවක් වගේ එනවා නම් උණක් හැදීගෙන වගේ එනවා නම් අර කිව්වා වගේ ටක් ගාලා ක්‍රිමිරාජ පේයාවක් ගන්න. ඊට අමතරව වැල්මේ පැණිය තියෙනවා. එතකොට කුරුලෑසුවේ තියෙනවා, හන්දි තෛලයේ තියෙනවා, සඳුන් පැණිය තියෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් තියෙනවා. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන හින්දා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන බයක් සැකක් තියාගන්න එපා. ඇඟට අහිතකර බලපෑමක් වෙන්නේ නැහැ. ගෙන්ව ගන්න ඕනේ නම් 0112 753 889 කතා කරන්න.
2: ඒ වගේ මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන. සෝලා පද්ධතියක අවශ්‍යතාවය කියලා කිව්වම ඩීප් ටෙක් එකේ සෑහෙන දේවල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හැමතිස්සෙම වාර මතක් කරන එක තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ සාමාන්‍ය සෝලා පද්ධතියක් ගන්න විතරක්ම නෙවෙයි.
1: ඊට එහා ගිය දේ.
2: ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ඒවා ස්මාර්ට් ඇග්‍රි කියන concept එකට යනකොට තව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අර මේවා සම්බන්ධව සාමාන්‍යයෙන් ඔබට එහෙම ලොකු දැනුමක් නැතුව ඇති. හැබැයි ඔයාලට පුළුවන් මේගොල්ලොත් එක්ක කතා කරලා ඒ දැනුම අරගෙන කොහොමද ඔයාගේ නිවසට සරිලන විදිහට නේද සෝලා පද්ධතියක් සවි කරගන්නේ සහ එතනින් එහාට ඉස්සරහට ඒ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා කතා කරන්න. ඉක්මනට කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර එකට ඩීප් ටෙක් එකට.
1: 0777 77 73 74
2: ඩීප් ටෙක් එක හරහා සම්බන්ධ වෙලා වෝටර් පම්ප් එක ගැන මේ පොඩක් කතා කරලයක්. කොහොමද ඩීප් වෙල් වෝටර් පම්ප් එක වාගේ මේ අවශ්‍ය තැනට ඒ අවශ්‍ය ආකාරයට මේ මේ මේ යොදා ගන්න කියලා ඒ සම්බන්ධ වුණත් ඒගොල්ලෝ දැනුවත් කරනවා නේ.
1: ඔව්. එතන මේ ඩීප් වෙල් පම්ප් සිස්ටම් එක තෝරගන්න තැන ඉඳන් සවි කිරීමේ තැන දක්වා අවශ්‍ය කරන හැම තාක්ෂණික සහායක්ම හැම දැනුමක්ම ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි කියන්නේ හැම වෙලේම ඒගොල්ලන් එක්ක ගනුදෙනු කරද්දී අපිට ඕන විදිහට අපිට පහසු විදිහට අපිට ගැළපෙන විදිහට දේවල් තෝරගන්න පුළුවන් කියලා.
2: 7:50 දැන් වෙලාව.

0: ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
3: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
8: ලකන මොමදී නිවුස් අලු.
9: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය
10: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
11: අපි සොයන්නේ
9: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා.

0: උදේ 8 වෙනි තව විනාඩි 3ක් තියෙනවා. උදේ කිරි එක, කිරි තේ එක.
1: අනිවාර්යයි.
0: ඔය එක කවුරු හරි මිස් කරගත්ත කියලා කියන්නේ පොඩක් උදේ කෑම එක ගන්න ගහ හරි අමාරුයිනේ නේ. රයිට් ලංකාවේ අපිට අපේම කියලා ප්‍රොඩක්ට් එකක් කිරි නිෂ්පාදනයක් භුක්ති විඳින්න දීලා තියෙන උපරිම නිදහස දීලා තියන්නේ පැල්වත්ත. ඉතවට ළඟම තියෙන සුපර් මාකට් එකේ එහෙම නැත්නම් අවුට්ලට් එකේ පොඩි කඩේ ග්‍රොසරි ඕනම තැනක ගන්න අවස්ථාවක් දීලා තිනවා. පැල්වත්ත නිෂ්පාදන ආයතනය වදන ලංකාවේ කිරි ගොවීන් එක්ක සම්බන්ධයි. කිරි ගොවීන් 30,000ක් විතර මේ පැල්වත්ත මේ නිෂ්පාදන ටික පෝෂණය කරනවා. ඉතින් ඒ අයගෙන් ගන්න කිරි ටික පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුලේ තමයි නිෂ්පාදනයක් බවට පත් කරලා නැවුම් බව සුරකමින් ඔබ අතට පත් කරන්නේ.

0: උදෑසනයි විනාඩියකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලකන්ඩ රේඩියෝ ITN.

0: අටයි විනාඩි හතරයි ගුඩ් මෝර්නින් සුබ උදෑසනක්. අද උදේ ඉඳන් ආයතනවල බොස් ලගේ මේ දවස්වල ටික වැඩිපුර ෆෝන්ස් වලට එන මැසේජ් තියෙනවා.
1: සර්
0: ගුඩ් මෝර්නින්.
1: වහිනවා සර් හොඳටම.
0: ඔව් එන්න පරක්කු වෙයි. සර් මට අසනීපයි. උන වගේ ලීව් එකක් දෙනවද? සර් මට බඩේ අමාරුව. සර් මං ලොකු අවුලක. සර් කිසිම පොසිටිව් එකක් නැහැ. හරි. දැන් අපේ කඩේ වැඩ කරන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මගේ මං පොඩි සිල්ලර කඩයක් කරනවා පාට් ටයිම්.
1: ආ රජකජු කඩේ.
0: ඕක කොයිලරි මේක නැති වුණොත් මොනවා කරන්නේ?
1: තියෙන්නත් බෑ. හරි.
0: අද උදේ මල්ලි මැසේජ් එකක් දාලා අයියා. අද මං ටිකක් පරක් වෙලාවට කමන්න නැත්ත.
1: ඔයාට පුළුවන් දෙතකන් කඩල ටික බදින්න.
0: ඔව්. දාලා තියෙනවා ඉතින්. 12ට කඩේ හැරියට කමක් නැත්ත. හරි. අක්කා මොනවා කියයි? අක්කගෙන් ඔයාට බැනුම් අහන්න වෙයිද? අක්කගෙන්ද ඕකේ එක ගන්න. මට මේ පණ්ඩිතන වැඩ
1: නැහැ නේ. දැන් ඔයාද බොස් අක්කද බොස්?
0: ඒක තමයි. මුන් හිතන් ඉන්න විදිය.
1: ඒකනේ.
0: මම ඉතින් මැසේජයක් දැම්මා මල්ලියා 12ට හරියෙන්න. වෙන මොකුත් දැම්මේ නැහැ. ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න ඕනේ. හරි. දැන් ඉතින් අමාරු සිටුේෂන් එනවා. ඒවා ඉතින් බැලන්ස් කරගන්න ඕනේ. මේ දවස්වල ස්ටාෆ් එක අඩු ඇති ඔෆිස් එකේ. හා බස් එක එලවන්න ඩ්‍රයිවර් මහත්තයා උණ ඇති.
1: ඒකනේ.
0: කොන්දොස්තර මහත්තයාට දෙන්න. හැමදාම උදේ හවස යා ওই බස් එක යන කෙනා වාඩි කරවන්න එක දවසකට චැලෙන්ජ් එකක් දෙන්න.
1: අනේ පායි වගේ රිස්ක් එකක් කරා.
0: ඒ වගේ රිස්ක් එකක් නම් ගන්න එපා.
1: දෙයනේ පා.
0: ඒ වගේ රිස්ක් එකක් ගන්න එපා. ප්ලීස්. අමාරු දවස් එනවා.
1: ඔව්.
0: ඒ අමාරු දවස් වල ඔව් කොහොමාරි ඒවට ෆේස් කරන්න ඕනේ. හරි. සමහරලාට ජීවිතය කියන්නේ අපි කිසිම විදියකට පාලනය කරගන්න බැරි හිතා ගන්නවත් බැරි නේද? වෙනස්ම විදිය තැනක්. ඔය පාලනයෙන් තොර කියලා කියවන් අපිට මෙන්න මේ වගේ තැනකට ඇප්ලයි කරන්න පුළුවන්.
1: මොකද?
0: හරියට නිකන් අභ්‍යවකාශය වගේ.
1: හා.
0: දැන් අපි හිතන්නේ අපි ගොඩාක් අසරණයි කියලා.
1: ඔව්.
0: මේ ප්‍රශ්න වලින් ගොඩේමක් නැහැ කියලා. ඔයා දන්නවද එක්තරා අවස්ථාවක අභ්‍යවකාශ පරිශ්‍රණයකදී හොයාගන්නවා. පුංචි මීමැස්සෝ ටීම් එක ගුරුත්වාකර්ෂණය කියන එක අහලකවත් නැති. හරි. තැනක ගිහිල්ලා මී වදයක් බැඳලා කියලා. පුදුමයිනේ.
1: ඒකනේ හිතා ගන්න
0: බෑ. අභ්‍යවකාශ අත්දැක බැලීමෙන් පස්සේ මේ විද්‍යාඥින්ට හමු වුණා මේ තමන්ගේ යානාවේ මී වදයක් බැඳලා තියෙනවා. කොහොමද දෙයියනේ ගුරුත්වාකර්ෂණය ගුරුත්වයක් නැතුව බර රහිත තත්වයක
1: ඒකනේ.
0: ඒ අර පරිපූර්ණ ෂඩාශ්‍රාකාර හැඩයෙන් මේ මී වදය හැදුවේ.
1: හා? මාර ටෙක්නික් එකක් තියෙන්න ඕනේ නේද?
0: පුංචිම සත්තු පවා නේද ඒ පරිසරයේ වෙනස් වීම වලට අනුගත වෙනවා. ඒක තමයි මේ කණ්ඩායම අවසානයේ කියන්නේ. මිනිස්සු වෙලා අපිට බැරි දහනවා අමාරුම තැනකදී වුණත් ඒ තැනට අදාළ විදිහට වෙනස් වෙන්න. මේ මීමැස්සෙකුට මයික් එකක් අල්ලලා ඇහුවොත් උබලා මූණ දුන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. උන් කියයි මේ මූණ දුන්න තත්ත්වයේ අමාරුකම. එක රැයකින් නෙවෙයි අපේ අලුත් නේද ජීවන රටාවට අපි වෙනස් වෙන්න ඕනේ.
1: ඔව්.
0: ඒ කියන්නේ මේ අපි ගොඩාක් තැන්වල හිතනවා
1: මිරකල් එකක් කරන්න බෑ නේද?
0: අපිට අනුවර්තනය වෙන්න නේද? යම් කාලයක් යනවා.
1: කාලයක් යනවනේ.
0: අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඔන්නේ ඉවසීම නැතිවීම. එක පාරට වෙනස් කරන්න හදනවා ගොඩක් තියෙනවා. අමාරුම තැනක උනත් අල්ලගෙන ඉඳලා ඊට පස්සේ සබාදහම විසින් අපි ඇතුලේ තියෙන වෙනස්ම විදිය හැකියාවකින් අපි ආයි මේ සමාජයට සමාජගත කරනවා. ඕක තමයි මේ පොඩි කතාවෙන් ගන්න තියෙන්නේ. ඉතින් මීමැස්සොන්ට එහෙමනම් අපිට කොහොම බැරිද?
1: එයාට පුළුවන් නම් අපිට කොහොම පුළුවන්ද?
0: අපි අපේ තරම දන්නේ නැහැ. අමාරුම තැනකටපත් වෙන්න ඕනේ අපිට. අපිව කවුද කියලා හරියටම තේරුම් ගන්න. 8යි 8යි

0: උදෑට 8:15.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
3: 8:15 16 ද කිය 15 15
0: 15
3: 15 හරි 15යි
0: 15යි.
3: සමහර පැතිවල කියන්නේ 15 15 නේ අපි කියන්නේ. ඒ සමහර පැතිවල කියන්නේ 15යි
0: 15යි.
3: එහෙම කියන වචනයක් මං කියන්නේද? පුළුහං
0: පුළුහං
3: අපි කියන්නේ පුළුවන් කියලා.
0: පුළුවන්
3: පුළුහං. ඊට පස්සේ හිට්ටා සරුංගලේ වයර් එකේ හිට්ටා
0: හිට්ටා වාහනේ හිට්ටා කියලා කියනවනේ.
3: වාහනේ හිට්ටා මග හිට්ටා. ඊට පස්සේ හිටං. දැන් එනකොට හිටං ඇස්තර තෙමුණ හිට
0: හිටන්න තැවිලා තියෙන.
3: ඊට පස්සේ ඒ වගේ ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රාදේශීය වහ. සමහර තැනකදී ඒවා ජාතික තලයේ අපිට නිතර දෙවිලා ඇහෙනේ.
0: ඇහෙනවා ඇහෙනවා.
3: ගොඩක් වෙලාට ඇහෙනවා. ඔය ඒවා හොඳ උදාහරණ තියෙ ඔයගොල්ලෝ දන්නවනේ. මම නිකන් මතක් කරේ. එහෙනම් 8:15. මේ අපි මතක් කරලා යමු ලෙන්ස් ටෙක් අයි කියගෙන.
0: හරි.
3: ඇහි සුද ඇවිල්ලා නම් කාච දාන්න වෙලා නම් ග්ලූකෝමා තියෙනවා නම් තව මොනවා
0: දියවැඩියා තියෙනවා නම් එතකොට ඔයාගේ වැඩිහිටිය විතරක් නෙවෙයි මේ ළමයින්ගේ මොන හරි ඇස්වල ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් ඇස් කණ්ණාඩි මාරු කරගන්න තියෙනවා නැත්නම් ඇස් කණ්ණාඩි දෙකක් හදා ගන්න තියෙනවා නම් බාහිර රෝගී අංශකට යන්න තියෙනවා නම් මේ හැම සේවාවක්ම එකම තැනින් ලබා ගන්න පුළුවන් තැනක් තමයි මේ කියන්නේ හදන්නේ. ඔයා යන්න ඕනේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට. මෙතනදී ගියාම මේ හැම සේවාවක්ම ඉතාමත් සුහදශීලීව ඔයාට ලබා ගන්න පුළුවන්. රජයේ අනුමත ආයතනයක් හින්දා බය වෙන්න එපා. 0706 478 478 ඔන්නේ නම්බරයකට තමයි කතා කරන්න ඕනේ. එහෙමත් නැත්නම් 0112 785 858 කෙලින්ම යනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල තමයි ඇඩ්‍රස් එක.
3: හරි. ඒ වතක් කරේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන. මේක රජයේ අනුමත ආයතනයක්. ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕන දේ කතා කරගන්න පුළුවන්. සෑහෙන අඩු මුදලකට කරගන්න පුළුවන්. ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්නේවා ඉඳලා හැමදේම තමන්ගේ කෙනෙක් වගේ කියලා දෙන කරලා දෙන තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් කියලා කියන්නේ. ඒ වගේ මේ පැයදී මතක් කරන්නම් ඔයාලට විජය කුළුබඩු ගැන. අපි කතා කරනකොට නිතර කතා කරන එකක් තමයි විජය මේ කරි 3-5 එක. නේ මිරිසට ඕන නම් මාළු කරි එකක් හදනකොට කිරට ඕනේ නම් අපි හැමතිස්සම කියනවා මේ 3-5 එක කියන එක තමයි වැදගත්. 3-5 ටික හරියට නේද අඹ මාළුවක් වගේයක් හිතන්න. ඇම්බරල් එක.
0: ඔව්.
3: පොලොස් කරියක්, සෝයා මීට් එක 3-5 දාලා හදන තව මොනවද තේ?
0: මස් කරි එකක්. පොලොස්.
3: කිව්වා.
0: කියවද? හරි ඔන්න ඔය වගේ දේවල් ඉතින් රසට හදාගන්න පුළුවන්. විජය 3-5 වා පාවිච්චි කරනවා නම්
3: 100% ස්වභාවික නිෂ්පාදන තත්ත්වසහතික සියල්ල තියෙන විජය නිෂ්පාදන ගැන මතක් කරේ. ඒ වගේම රටම එකන ජාතික වැඩසටහන ගැන අපි නිතරම කියනවා. ඒ කියන්නේ රටේ තාරුණ්‍ය සහ නේද මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කවුරුන් හෝ ඉන්නවා නම් ඒ අයව ගලව ගන්න, විකුණන අය ඉන්නවා නම් ඒ අයව එතනින් ගලව ගන්න, ඒගොල්ලන්ට මොකක් හරි අවශ්‍ය කරන මූලික නේද අඩිතාලමක් දෙන්න එපා, කවුරුහරි සපෝට් එකක් දෙන්න එපා. අන්න ඒ වෙනුවෙන් තමයි රටමිකට ජාතික වැඩසටහනේදී ඔයාගේ දායකත්වයේ දෙන්න කියලා යෝජනා කරන්නේ.
0: ඒ දායකත්වයේ දෙන්න ඕනේ පාරට බහලා කෑ ගහලා එම ලොකු දෙයක් කරගන්න ඕනේ නැහැ. 19:24 පුංචි කෝල් එකක් දෙන්න. හොඳට මතක තියාගන්න ඔයා දෙන තොරතුරු රහසභාවය 100%ක්ම සුරකිනවා. ඒ හින්දා බය වෙන්න එපා. අපි ඒගොල්ලන්ගේ හීනවලට යන්න ආයමත් ශක්තියක් වෙමු. ඒගොල්ලන්ගේ ක්‍රීඩාවට, මේතව සංගීතයට, අධ්‍යාපනයට වගේම යහපත් ජීවන රටාවකට යොමු වෙන්න හයියක් දෙමු, අතහිත දෙමු. ඒ හින්දා 19:24 කාලයක් දෙන්න.

0: තබන කෝටියට එල් වී ධනනිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට පැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979
3: අපේ අම්මා ගෙදර ආවද

0: එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියලා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාතන්නේ.
1: වාසිනා මිනිහ කොහින්ද සර්? DLB වාසිලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සංවර්ධන ලොතරැය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් ත්‍යාග සඳහා අනුග්‍රහය. ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය. මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
3: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

ජීවිතය කියන්නෙම වෙහෙස කර ගමනක් නම් දවසක විඩාපර සිතට අසිනිවසේ වයින්වා

0: අටයි විනාඩි 33යි වෙලාව. මේ ලෝක තෙල් මිල සීක්‍රියෙන් පහලට ඇවිල්ලා.
1: මොකද්ද?
0: තෙල් මිල පහලට ඇවිල්ලා. පොඩි මම ඒක සතුරු විඳලෙන්නම් වෙලාව කියලා පොඩි බ්‍රේක් එකක් කරා. 8:33
2: වෙලාව.

0: හරි සතුටුයි, පුදුම සතුටක් තියෙන්නේ. මම ඒ සතුට සමරන්න අද මගේ යාළු කීප දෙනෙකුට කතා කරා.
1: අනේ දෙය නේටි, ඒකේ අඩුවක් නැහැනේ දුකටයි සපටයි.
0: දැන් මෙහෙම තෙල් මිල, හාල් මිල, පොල් මිල කියන ඒවා අදාළව නැති පිරිසක් ඉන්නවා. ඒ තමයි ගෙදරටලා ඉන්න විශේෂයෙන්ම තරුණ දුව පුතා. ජොබ් එකක් කරන්නේ නැත්නම් යාළ මේ කතාව අදාළ නැහැ.
1: අදාළ නැහැ.
0: අම්මයි තාත්තයි කන්න දෙනවනේ.
1: දෙනවනේ.
0: හරි. ඒක ඉතින් කමන්නේ නැහැ ඔයාගේ අම්මයි තාත්තයි. කවුරැයි හාල පාලයි කියනවනම් මෙන්න මෙහෙම. අම්මගෙන් තාත්තගෙන් තාම කකා බිබී ගෙදරටලා ඉන්නවනේ.
1: එහෙනම් ගැන්ටිය ඔගලක් ගෙදරට එන්නද?
0: අන්නේ නිකන් වැඩක් පලා ගන්න එන්න කියලා ඒ තරම් සිෂ්ට සම්පන්න උත්තරයක් දෙන්න. පරිස්සමින් ඉවසීමෙන් උත්තරයක් දෙන්න. හිතනේම කියන්න යන්න. දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීම සහ රටක් සමෘද්ධිය කරා රැගෙන යාමට නම් එරටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙන්න ඕනේ.
1: අනිවාර්යයි.
0: ස්ථිර නේ රැකියාවක් ඕනේ. රැකියා යනු ආදායම් මාර්ගයක් පමණක්ම නෙවෙයි. ඒක මිනිස්සුන්ට ගෞරවයක් සහ අරමුණක් පිළිබඳ හැඟීමක් දෙනවා. ලෝක බැංකුව පෙන්වන මේ අලුත්ම දත්ත අනුව රැකියා අවස්ථා ඉහළ නැංවීම විශේෂයෙන් කාන්තාවන්ට ඉතාම වැදගත් කියලා කියනවා. හරි. යෝන් වී ඇතිවන ලොකු ලොකු ප්‍රශ්න, අඩු වයසින් විවාහ වීම, ගෘහස්ත වගකීම්, ළමා ආරක්ෂක සේවා සඳහා සීමිත ප්‍රවේශයක්, එතකොට ඔය ප්‍රවාහන යටිතල පහසුකම් ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම, ඔය වගේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ තරුණ ගැහැණු ළමයි හැම රැකියාවක් නැතුව ඔහේ ගෙදරටලා හැම ඉඳ ගියා. හරි. කාන්තාවන් සාමාන්යයෙන් තමන්ගේ ඉපීම් වලින් 90%ක් දක්වා තම පවුල් සහ ප්‍රජාව සඳහා නැවත ආයෝජනය කරන. කොහොම නමුත් මෑතක නිකුත් කරපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම වාර්තාවක් කියනවා ඉහළම අධ්‍යාපන සුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරකියාව ඉහළම අගයක තියෙන්නේ ලංකාවේ කියලා.
1: වාව්.
0: එවන් අසිරිමත් ජාති
1: ජාතියක් අරගෙනනේ.
0: ඔව්. විරකියාව ඉහළම අගයක තියෙන ලංකාව. මේක බරපතල ප්‍රශ්නයක් නෙවෙයිද? 43%. වසර 13ක පාසල් කාලය, ඊට පස්සේ උසස් අධ්‍යාපනය, ඒව සාර්ථකව නිම කළා. උගත් බුද්ධිමත් නේද? සිසු ප්‍රජාවක් අපි යවනවනේ රැකියාවට. දෙතන රස්සා නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර වැඩි වෙනවා. මොකද? ඉච්ඡාබංගත්වයේ කියලා තියෙනවා අහලා තියෙනවා.
1: ආ.
0: ඒක වෙනවා.
1: හරි.
0: නිතර කියවෙන වචනයක් නෙමෙයි.
1: නෙමෙයි. ඔව්.
0: හැබැයි ඒක තමයි වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවට අනුව ඉහළම අධ්‍යාපන සුසුකම් ලැබූ වයස අවුරුදු 15 24 අතර ලංකාවේ තරුණ තරුණියන් විරකියාව අනුපාතයේ 43%. ආසියානු රටවල් සමග මේක සංසන්දනය කරද්දී වැඩිම ප්‍රතිශතය තියෙන්නේ ලංකාවේ. දෙවැනි තැන ඉන්දියාවේ, තුන්වැනි තැන ඉන්දුනීසියාවේ, හතර මැලේසියාවේ, බංග්ලාදේශයේ ඒවත්
1: තියෙනවා.
0: හැබැයි මේකට විසඳුම් ඕනේ නේ?
1: ඔව්, අනිවාර්යයෙන්.
0: ලෝකෙ ගොඩක් රටවල ඉහළම අධ්‍යාපන සුසුකම් සහිතව මේ බිලියන එකමාරක් විතර තරුණ තරුණියෝ රැකියා වෙළඳපොළට ආවත් ලෝකයේ අලුත් රැකියා අවස්ථා ඇති වෙන්නේ මිලියන 500ක් විතර වගේ කියලා
1: කියනවා.
0: බිලියන 1.5ක් එනකොට මිලියන 500යි ජොබ් තියෙන්නේ.
1: ජොබ් තියෙන්නේ.
0: ජොබ් නැති ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔයා ඔය හවසට එහෙම බලන්න ඔය තොරතුරු තාක්ෂණ සම්බන්ධයෙන්ම කැම්පස් ළඟ හවසට පාරපයින්න මෙයන් වාහනේ මේන් රෝඩ් එකේ දහවණේ කරනකොට එහෙම පාරපයින්න ඉන්න විරකි ඉදිරියේදී විරකියාවෙන් පෙළෙන්න නියමිත තරුණ තරුවිය. ඇයි දන්නවද මම එහෙම කියන්නේ?
1: ඇයි?
0: ජොබ් නෑ එච්චර.
1: ඔව් නේ.
0: IT සම්බන්ධව. ලංකාව ඇතුලේ මම මේ කියන්නේ. IT සම්බන්ධව. ඊට පස්සේ ඔය අපි කියන බිස්නස් මැනේජ්මන්ට් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉංජිනේරින් පැත්තේ වෙන්න පුළුවන්. ඔය ලොකු කැම්පස් ලංකාවේ තියෙන ලොකු කැම්පස් තියෙන්නේ.

0: ඔක්කොම එකතුකර පැදයක් කර පයිනවා. මහිතන්නේ දස දහස් ගානක් පයිනවා. ඉතින් මට කල්පනා වෙනවා ඉතින් මේ අය කවදා හරි දවසක හොඳයි එහෙම ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි වෙළඳපළක් තියෙනවා.
1: ජොබ් නැහැ.
0: සමහර රැකියා ශේෂ්ත්‍ර තියෙනවා. වේකන්සි තියෙනවා.
1: මිනිස්සු නැහැ.
0: මිනිස්සු නැහැ. දැන් මීඩියා අපේ අපේකට එහෙම වෙලා තියෙනවා. දැන් ඔයා කාව්‍ය ගියාට පස්සේ මෙතනට වෙන කෙනෙක් ගන්න.
1: ඔව්.
0: මම නටපු නැටුම්.
1: වැහි නැටුම් නටලා තියෙන්නේ.
0: අපේ මේ මැනේජ්මන්ට් එකත් කතා කළා. ඉතින් වේකන්සියක් තියෙනවා. ඒකට සුදුසුකම් තියෙන ගැහණු දරුවෙක් හිටියේ.
1: නැහැ.
0: දැන් ගත්තෙත් එහෙම සුදුසුකම් තියෙන.
1: වැ බෑ.
0: රයිට්. කොහොම හරි මේ එහෙම තියෙනවා ප්‍රශ්නයක්. ඒවට ඉතින් වගකීතුයි විසඳුම් හොයලා දෙයි. අපි නිකම් මේක මතක් කරේ.
1: අර ඔය දැකලා තියෙනවද සමහර ගෑනු ළමයිගේ FB account තියෙනවා. මොන ජොබ් දානිය මං තාම සූටි දෝනිනේ කියලා.
0: ඒ හොඳයි ඉතින්. හැමදාම ඉතින් සූටි දෝනිනේ වගේ ඉන්න පුළුවන් නේද? 8:39 රයිනෝ රූෆින් ගැන මතක් කරන්නම්. වහලේ.
1: වහලේ.
0: මේ දවස්වල ඉතින් නේද?
1: ජල විකර්ෂ කාලයේ පෙහින්දා බේරෙනවා බේරිල්ලක්.
0: දැන් බලන්න සමහර කාල තියෙනවා උණුසුම. හොඳටම දැනෙන කාලෙත් ෂීට් එක රත් වෙලා රෑට නිින්දක් නෑ.
1: ඔව්.
0: සමහර ගෙවල් තියෙනවා මේ වැහි කාල නිින්දක් නෑ. මොකද රෑට වතුර කෝප්ප තියතිය ගේ පුරාම යන්න වෙනවා.
1: ඔව්.
0: නේ තෙමෙන තැන් වෙඩි. එහෙම නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක්.
1: හැබැයි
0: රයිනෝ රූෆින් නම් ඔබේ වහලි තියෙන්නේ. දැන් ප්‍රීමියර් ෂීට් එක නම් ඉස්සරහට. මේකට චේන්ජ් වෙන්න. දැන් පර්ණ ෂීට් එකෙන් අලුත් ෂීට් එකට එන්න.
1: ඔව්. හැමදාම එකම තැන ඉන්නපාව. එතකොට ඔයාගේ ඔළුවටත් සැනසීමක් නැහැ. හැමදාම බයෙන් සැකෙන් ඉන්නවනම් මොකද දැන් පර්ණ ෂීට් එක නම් රියසෙවල බැඳිලා පරණ වෙලා නම් තියෙන්නේ කොයි වෙලේ කඩාගෙන නැටෙයිද කියලා බයෙන් ඉන්නේ. හැබැයි ඔයා රයිනෝ ප්‍රීමියර් එකට මාරු වෙලා තියෙනවා නම් ඒ බය බර ඒ මුකුත්ම නැහැ. මොකද මේ ජල විකර්ෂ කාලයේ පිහින්ද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. ඉවත් වෙලා යනවා.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර් මේ ඔය ලංකාවේ වැඩිම මේ දවස්වල විකිනෙන ෂීට් එක. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් කියන්නේ සැකයක් තියාගන්න එපා. ඒ වගේම තමයි දශක 6ක් අවුරුදු 60ක කාලයක් රයිනෝ රූෆින් කියන නමත් එක්ක විශ්වාසය ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඔයාලට ළඟම තියෙන ඒජන්ට් කෙනෙක් නේද රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා ඉල්ලන්න අමතක කරන්න එපා.

0: උදෑටයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: සේවන සාධන අභිමානයයි රයිනෝ.
4: ශ්‍රී ලංකාවේ අංක එක රූෆින් සීලිම් ෂීට්. Lakhanda Golden Voice.
5: අද Golden Voice වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහුපිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නිපිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිනී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළු මුරගේ, බුලත් සිංහලින් රශ්මි එරන්දි, පිළියන්දලින් නෙත්නි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කි, හොරණින් හේෂා දිගයේෂා, මාවතගම මදුභාෂිනී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
4: Golden Voice.
6: 8:47.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අටයි විනාඩි 52යි වාහන මාකට් එක අඩු වෙලා තියෙන්නේ. ඉන්න උණු කැවුම් වගේ මේ දවස්වල වාහන විකිරෙනවා. යනවා ගන්නවා. ගෙදර තියෙන වාහනේ දීලා ආයි වෙන වාහන ගන්න. ඔව්.
1: මාර හොඳයි හොඳ කල දසාවක් උදා වෙලා තියෙනවා.
0: ඒ හින්ද 55 එක 65 විතර දාලා තියෙනවා.
1: එහෙම කරන්නත් එපා. ඉතින් සාමාන්‍ය විදිහට දෙන්නනේ.
0: ඔය මේ වාහන මාකට් එකෙන් කතා කරනකොට මීට අවුරුදු 10කට විතර එහා පැත්තේ වාහන මාකට් එකේ නිකන් හිතලා බැලුවා. ඒ කාලේ වාහන 3ක් විතර ගන්න සල්ලි තමයි අදේක වාහනය. ඔබ හොඳින් මතක තබා ගත යුතු. හරි.
1: ඔව්.
0: අපි හැමතිස්සෙම මතක් කරනවා 118 වගේ තිබ්බ පොඩි කාර්තීන්. දැන් ගෙලින්ම 42යි.
1: ඔව් ඔව්.
0: 145ට අඩුවෙන් හොඳ කාර් එකක් නිකන් හිතන් හිතලා කවුරු හරි ඉන්නවනම් මට දාන්න ඉන්බොක්ස් එකට.
1: නෑනේ.
0: මගේ යාළුවයි කොහෙනෝ 145ට අඩුවෙන් කාර් එකක් හොඳ එකක්.
1: ඔයාලට කවදාවත් මේ મેසේජ් එකක් එන්නේ
0: නෑ. එන්නේ
1: නෑ.
0: එන්නේ නෑ. 170ට අඩුවෙන් හොඳ සාමාන්‍යයෙන් අපි හිතමුනේ හයිබ්‍රිඩ් වාහනය. ඉස්සර තිබුණනේ ඔය ඇක්වා කියන එකේම 30යි 35යි 50යි වගේ. දැන් නෑ. දැන් ඊට උඩින් තියෙන ඔක්කොම.
1: ඔයා විහිළු කරනවද ඒ ගන්න ටයික් එකක්?
0: හනේ වෙච්චි දෙයක්. හා? දැන් ආදායම වැඩි වෙලා වෙන්න පුළුවන්. ඒත් ගන්න වාහනයක් නෑ.
1: නෑ නේකනේ.
0: ආදායම මෙහෙන් වැඩි නුන වාහනෙන් ගිහිල්ලා.
1: ගිහිල්ලා.
0: රයිට්. 8 විනාඩි 53යි. අපි මේ පැයෙන් යන්න හදන යන්න කලින් අපේ මේ ටේක් එක කණ්ඩායම ගැන මතක් කරනවා. අද ඉන්නෙත් දකුණු පළාතේ. නේ? මොරවක පැත්තේ ඉන්නේ.
1: ඔව්.
0: හරි. කෝල් එකක් ගමු තව පොඩ්ඩකින්. ඊට කලින් මතක් කරනවා පැලත්ත යෝගට් ගැන.
1: ඔයා අද ගෙදර යනවා නම් යෝගට් එකක් අරගෙන යනවා නම් ඔයා වෙන කිසිම යෝගට් එකකට රැවටෙන්න එපා. මේ එකක් ගත්තොත් පහක් ගත්තොත් මෙච්චරක් හම්බෙනවා, මේ දෙකක් ගත්තොත් මෙච්චරක් හම්බෙනවා කියන ඒවල රැවටෙන්න එපා. සමහර කිට විකිනේ නැති හින්දා වෙන්නත් පුළුවන්. ඉතින් ඔය කිමිකල් දාලා වසවිස දෙනවාට වඩා නැවුම් රසයකින් ගුණාත්මක භාවයකින් තියෙන ගුණාත්මක භාවයෙන් යුත් යෝගට් එකක් දෙනවා නම් පැල්වත් යෝගට් එකක්ම ගෙදරට අරගෙන යන්න.
0: විජය දිවසේගෙන නිෂ්පාදන අතර තියෙන විජය ලුණු. ඉතින් ලුණු පැකට් එකේ ඉඳලා වදන්නා ලුණු කියලා කියන අඩු උනත් වැඩි උනත් ප්‍රශ්නයක්. නැතුව කන්නත් බෑ, වැඩි වෙලා කන්නත් බෑ. නේ? ගානට තියෙන්න ඕනේ පිරිසිදු විජය ලුණු මතක් කරනවා ගන්න කියලා. මොකද මේ ප්‍රමිතිය කියන එක, විජය කියන හැම ප්‍රොඩක්ට් එකකම ප්‍රමිතිය කියන එක ගැන ආයි කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ.

0: වෙලාව පෙරවරු 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඩෞෆර් මෞලවී ඇතුළු දැනට ජීවතුන් අතර සිටින විත්තිකරුවන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළා. ඒ රාත්‍රියේ තවදුරටත් මේ තීන්දුව ලබා දෙමින් නියෝග කෙරුණේ එක් චුද්දෙකුට වසර 260ක් තව චුද්දිතයන් 4 දෙනෙකුට වසර 240ක් සහ චුද්දිතයන් 5 දෙනෙකුට වසර 220 බැගින් සහ තවත් 5 දෙනෙකුට වසර 200 බැගින් සිරදඬුවම් නියම කෙරෙන බවටයි. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ක්ම වූ තද වෙස ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සපරකබුව මධ්‍යව හා වයඹ පළාත් මෙන්ම ගල් හා මාතර දිස්ත්‍රික්ද යතර වනවා. වයඹ දිග බෙංගාලමුක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. එහි ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වූද එම පද්ධතිය දෙසට ඇති යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිත දිගට වෙස ඇතිවිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉරාන නියෝජිතයන් සමග ඇමරිකා නියෝජිතයන් පැය තුනක සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ ජගත් සංවිධාන සමුළුවට සමගාමීව කරුණු කණ්ඩායමක් පිළිබඳව එහිදී අවධානය යොමු තිබෙනවා. කෙසේ වෙතත් මහා සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ ඉරානය සම්බන්ධයෙන් යුද්ධයේ හොස්සාවය පිළිබඳව ප්‍රබල තීන්දුවක් ගැනීමට සිදුවිය හැකි බවයි. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට
5: 24 පෑම සීරුවෙන් ලක්කඩ

0: නවය විනාඩි පහයි සුබෝදාසලක්. අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්න මේ අපේ අලුත් පැය නේද?
1: ඔව්.
0: අද කවද්ද? අද බදාදා. බදාදා කියලා කියන්නේ අද අපි එකේ ඉඳන් හතර වෙනකන් ලංකාවේ මේ ඊළඟ රියැලිටි තරුව බිහි කරන නේ. එහෙම නැත්නම් අපි බිහි කරන්න සූදානම් මේ සුපිරි ගී හඬට අවස්ථාවක් දෙන පැය හතරක්, පැය තුනක්, එකයි දෙකයි තුනයි, එකයි දෙකයි තුනයි, පැය තුනයි, පැය තුනයි,
1: පැය තුනයි,
0: පැය තුනයි. ලකඩ ගෝල්ඩන් වොයිස් නේ. ඉතින් අදත් එකේ ඉඳන් අහන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඉරානය සහ ඇමරිකාව අතර නිවුස් එකක් ගියානේ ඔය ඒ ගැන කියලා. ඉරාන නියෝජිතයෝයි ඇමරිකා නියෝජිතයෝ හම්බෙලා කතා කළා.
1: ඔව්.
0: කතා කළේ ඉදිරි සාමය හෝ මොකක් හරි කටයුත්තක් ගැනනේ කතා කරන්නේ. හැබැයි මේ කිව්වා තීරණ දෙකෙන් එකයි තියෙන, එක්ක සාමය එක්ක
1: ගහනවා. ඔව් දැන් තව ඔය දෙක විතරනේ තියෙන්නේ කොහොමද?
0: දැන් හිතන්න මිනිස්සු දෙන්නෙක් අතර දීර්ඝ කාලීනව ඇදිලා යන රණ්ඩුවක්. නං මේක විසඳ ගන්න පුළුවන් අතර මැදියෝ නේද හරියාකාරව ඉන්නවා නම්. දැන් අපි දුපි තව කෙනෙක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන ඉන්න. ඒක විසඳ ගන්න ඉතින් ගොඩාක් ඒකට සපෝට් කරන්න ඇයිත් ඉන්නවා. ඒක අවුල් කරන්න හදන ඇයිත් ඉන්නවා. මේක රටවල් දෙකක් අතර ඊටත් වැඩි ප්‍රශ්න තියෙන මේ රටවල් දෙකීම මේ නායකයෝ ටික පොඩි හිතුවක්කාර මට්ටමේ දෙන්නේ. ඒ කවුරුත් කැමති නෑ බැක්ෆුට් මේ කියන්නේ පිටිපස්සට ගිහිල්ලා නේද ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන්න. හැමෝම ඉන්නේ ඉස්සරහට ඉන්න බලාගෙන.
1: හරි.
0: හැමෝම කියන්නේ අපි එක. අපි තමයි නේද? සමහර තැන් තියෙනවා අපේ ජීවිතවල කල්පනා කරලා බලමු. දෙක කියන තැන හොඳයි. දෙවන ස්ථානේ හොඳයි.
1: හොඳයි.
0: පළමු ස්ථානයට වැඩිය දෙවන ස්ථානේ හරි සුවපහසුයි. අපි හිතුවා මොකක් හරි තරගයකට ගියා කියලා. ඒ තරගේ උනා දෙකේ ඉන්නකොට මරු. එකේ ඉන්නකොට හැම වෙලේම නේ ප්‍රශ්නයක් තියෙනවා. ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? දෙවනියා ඔබ පසු කරයි කියන බය.
1: ඔව්.
0: ඔබ එකේ ඉන්නේ. හැබැයි දෙවනියා ඉන්නකොටත් ඒ ප්‍රශ්නේ නෑ කියනව නෙමෙයි. මොකද තුන්වෙනියා ඔබ පසුපසින් ඉන්නේ.
1: ඔව්.
0: හැම වෙලේම
1: එකට වඩා පොඩ්ඩක් අඩුයි.
0: එකට වඩා පොඩි පොඩියක් තියෙනවා. නමුත් මෙහෙමයි තරංකාරීත්වය කියන එක හැමතැනකම ඕනි. තරංකාරීත්වය ඕනි. හැබැයි ඒකේ සීමාව කොච්චර උදුරට තරඟ කරනවද? සමහර තැන් තියෙනවා සමහර මැච් තියෙනවා තරඟ තියෙනවා නේ. එක්කෝ දැන් ඇති කියලා.
1: දැන් ඔය හැමදාම එක වෙන එක්කෙනා ඉන්නවනේ. ඒතර රැන්ඩම් ප්‍රශ්න දෙකක් තියෙනවනේ. ඒතර හැමදාම එයාගෙන් එකම බලාපොරොත්තු වෙනවා.
0: ඔව්.
1: එතකොට ආයි නිකන් හරි ප්ලේස් එක මාරු වුණොත් එහෙම ඔන්න ප්‍රශ්නයක්.
0: දැන් ඔය channel rating කියලා හිතන්න.
1: ඔව්.
0: ලංකාවේ ටීවී channels ආ රේඩියෝ.
1: ඔව්.
0: කවුරු හරි try කරලා එක වුණා කියමු. ඒක අල්ලගෙන ඉන්නත් අපේ.
1: ඒක තමයි.
0: පන්තිය පළවෙනියා වුණා කියමු.
1: ඔව්.
0: ඊළඟ වාරේ දෙවනියා
1: වුණා තේවරයි.
0: සඳ කුටි කියද?
1: ඊට පස්සේ ගුරුවරු කියන මොකද දැන් මොලේ මොනවා හරි තියන්නේ කියලා
0: කියනවා. සමහර අය මෙහෙම තියෙනවා. මයික් එකක් කියන්න. ඉඳලා හිටලා කණා ෂොට් එකක් වැදිලා එක වෙනවා.
1: ඔව්.
0: හරි. අල්ලගෙන ඉන්න බෑ.
1: බෑ බෑ.
0: මොකද කණා ෂොට් එකක් වැදුනේ.
1: ඔව්.
0: ඊට පස්සේ ටික කාලයකට පස්සේ ඇදගෙන වැටෙනවා. ඒ ඇත්තටම යාගේ ස්වභාවය ඒක තමයි. කණා ෂොට් එකෙන් එක වුණාම කොච්චර අමාරුද කියලා ඔබ හොඳට දන්නවනේ නේ. මොකද ඔබ දන්න ඔබේ තරම
1: අල්ලගෙන ඉන්න අමාරුයි කියලා දන්න.
0: කවුරු හරි ඇද්දගෙන ගිහිල්ලා දක්කගෙන ගිහිල්ලා පන්තිය පළවෙනියා කරනවා කියලා හිතන්න.
1: ඔව්. ඊටස් හැමවරුද්ද මේක තියා ගන්න තෝරන්නේ.
0: මොකද හැමෝදාම අර හැමෝම අපිව උස්සගෙන ගිහිල්ලා එතනින් තියන්නේ. ඒ සපෝට් එක නැති වෙච්ච ගමන් ඔබ වැටෙනවා ඒ වැටිලක් කොහොමද දන්න. ඒ නිසා යම් තැනක් තියෙන ඔබට හිමි ස්ථානයක් තියෙන ඔබේ තරම අනු එතන හිටියම හරිම පහසුයි.
1: උදේ 9:00 විනාඩි 9:00

0: නැත්තේ කොයිකාටත් වාසි
1: වසවිෂ නැති විෂය කෙරිවලින්
0: පමණි. හඳහන් ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
1: විශේෂ පුණ්‍යදම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වර්ෂයේ

0: මේ පැයි මොල්ම මදක් කිරීම සුරැකිමු මගතුට.
1: වාහනයකින් බැසයාමේදී මාර්ගය දෙසට ඇති දොර විවෘතනු කරන්න.
0: සුභ ගමනක් පරිස්සමින් ගිහිල්ලෙන්න.

0: නවයයි දහනවය වෙලාව මේ රොටියක් කදාගෙන හොඳ ලුණු මිරිසක් කදාගෙන වැස්ස වෙලාවක හොඳ කෝපියෙකුත් හදාගෙන ඔය වගේ කෑමක් කියලා කියන්නේ උණු කෑමක් කියලා කිව්වම සාමාන්‍යයෙන් වැහි වෙලා නේද?
1: ඔව්.
0: අපි නුවරඑළිය එහෙම ගියාම කෑම ටිකක් කන්න උණුවෙන් අර රත් කරලා උණුවෙන් නේ?
1: ඔව් දුන් දාන ගමන් කන්න.
0: ඔය ගෙවල් වල උනා දවල්ට යුවම රැයට කන්න කලින් සාමාන්‍යයෙන් ඒ හොදි මාළු රත් කරලා
1: ගන්න. රත් කරනවානේ. ඔව්.
0: අපි කැමති එහෙම සීතලට කන්න කැමති නෑ. ඔය පරිප්පු එකක් එහෙම සීතල වුණාම කන්න බෑ.
1: බෑනේ.
0: අලකරියක්. මාළු එක් නේද?
1: ඔව්.
0: මාළු කරිය උනත් එහෙම තමයි. ඔය ඔක්කොමත් එක්ක උණු ඒ වගේම අපි කියන්නේ සැර ඔය හැම දෙයක්ම ගැන අපි කෑමවලදී වද වෙනවා. ලුණු ටික නේ?
1: ඔව්.
0: සමහර වෙලාවට පොල් සම්බෝලේට දෙහි නැති වුණාම අපිට ඒක ලොකුවට දැනෙනවා.
1: ඔව්.
0: ඒ කියන්නේ අපේ දිව ඉල්ලන රසයන් ටිකක් තියෙනවා හැම කෑම වේලකම. හරි විජේ කුළුබඩු ගැන මතක් කරන්නේ වාට සීරසියක් ස්වභාවික කුළුබඩු රසය ඕනි නිසා මේ කෑම හැම වේලක්ම රසවත් කරගන්න. එවගේම ලෙන්ස්ටික් අයි කියා හොස්පිටල් ගැන මතක් කරන්න ඕනේ මේ පැයදීම. ඇහැ සම්බන්ධ සියලු ප්‍රශ්න එයා විසඳනවා දන්නවා. ගොඩාක් වෙලා ඔයා මොබයිල් ෆෝන් එකේ ඉන්නවා. ගොඩාක් වෙලා ලැප්ටොප් එකේ ඉන්නවා. ඔෆිස් එකේ වැඩ කරනකොටනේ. සෑහෙන ප්‍රමාණයක් ඒ කියන්නේ වැඩි කාලයක් ඔයා ඉන්නේ ඔය ඩිජිටල් තිරත් එක්ක.
1: ඉතින් ඒ හැමදේම හින්දාගේ ඇහැ වෙහෙසනෝ වැඩි. එතකොට පෙනුමේ පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. ඇහැ සම්බන්ධ පොඩි පොඩි ප්‍රශ්න අනිවාර්යයෙන්ම අපිට එන්න පුළුවන්. ඉතින් මේ ඇහි පොඩි ප්‍රශ්නයක් ආවත් පෙනුම සම්බන්ධ පොඩි හරි වෙනසක් දැනෙනවා නම් බලාගෙන ඉන්න එපා. 0706 478 478ට කතා කරන්න. එහෙමත් නැත්නම් 0112 785 858ට කතා කරලා මේ ඇහැ සම්බන්ධ තියෙන ඕනම ගැටලුවක් කතා කරලා එතනින් ගන්න ඕනේ හොඳම විසඳුම මොකක්ද කියලාත් ඒගොල්ලන් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඊට අමතරව ඇසේ සුදු ඉවත් කරගන්න පුළුවන්. එතකොට දියවැඩිය සායන තියෙනවා, ස්කන්නඩ සේවා තියෙනවා, ලමාක්ෂි සායන තියෙනවා. මේ ඕනම සේවාවක් එතනින් ලබා ගන්න පුළුවන්. හරිම සුහදශීලී. යනවනම් රොබට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තරමුල්ලට යන්න.
0: ඒ වගේම දැන් අපි සාමාන්‍යයෙන් ඔය මේ ප්‍රෝටීන් අවශ්‍යතාවයන් ගොඩක් සපුර ගන්නවා බිත්තර වලින්, කිරි වලින් නේ, රටකජු වලින්, සමහර විට මස් වර්ග වලින්, පරිප්පු වලත් ආදන්නවද ප්‍රෝටීන් තියෙනවා කියලා.
1: ඔව්.
0: ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ප්‍රෝටීන් ටික පරිප්පු නම් නිතර කැවෙනවා, බිත්තරයකුත් කැවෙනවා. කිරි කියන එකේදීත් අපිට දැන් සමහර අය ෆ්‍රෙෂ් මිල්ක් කියලා නේ. දැන් ඒක ගත්තත් තමහරලාට ඒවට ප්‍රසකාරක දාලා නේ අපි බලාපොරොත්තු වෙන මේ මේ මෙව්ව එක ගන්න බැරි.
1: ගුණේ නැහැ.
0: හරි. හැබැයි මෙහෙම අර පැල්වත්ත නිෂ්පාදනය ගැන මතක් කරනකොට හැමතිස්සම කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ස්වභාවික ගුණාංග සියල්ල මැරෙන්න නොදී යටපත් නොවෙන්න නොදී හැම ප්‍රොඩක්ට් එකක්ම නැවුම් බව සුරකීම තමයි මාකට් එකට එවන්නේ ඔබට මිලදී ගන්න. පැල්වත්ත නිෂ්පාදනය ගැන මතක් කරගන්න.

0: ඒ සින්දුවේ මං ආස්සම්ම තැන මම ඊට කලින් කියලා තියෙනවා ඉඳා කියන්නේ.
1: ගෙස් කරන්න පුළුවන්ද දැන් අලුතෙන් අහගෙන ඉන්න කෙනෙක්ට?
0: කොපොලේ දිය බිඳුවක
1: රස. වැහි බිඳුවක රස.
0: බලන්න තිබුණා. ඒක හරීම එච්චර ලස්සනට කියන්නේ කොහොමද කියලා මම කල්පනා කළා. ගීපද රචකයෙකුට නේද?
1: කරන්න පුළුවන් දේවල්.
0: මේක ලියලා තියෙන්නේ ගයිමන් දිසානායක. රෝහණ වීරසිංහ මහත්තයා සංගීතවත් කරි. ක්‍රිෂාන්ත අයගේ සින්දුව. පෞගේ දවසක ක්‍රිෂාන්ත අය අපි ITM වැඩසටහන ගෙනාවා. ගෙනාවම මොන සින්දුවද කියවගන්නේ නැත්තේ කියලා හිතන්න බෑ. ඒ කියන්නේ
1: ඒ තරම ලස්සනයි.
0: හැම සින්දුවක්ම ක්‍රිෂාන්ත අය දැන් පෙනුම වෙනස් කරලා දින්නේ. ලස්සන මේ බියට් කට්ටයක් කියලා දීලා
1: තියෙනවා. අනේ.
0: දැන් පිස්සුවක් වෙලා දින්නේ. රයිට්.
1: කල්ලා හැන්ඩියා වෙලා.
0: මේ ගොඩක් ආදරේ මතක් කරනවා අපේ රටේ ඔය. ඔය කියන ලස්සනම සින්දු ටිකක් නේද එහෙම පරිස්සමින් තියාගෙන පාඩුවේ අර ලොකු නේද කැම්පේන් නෑ සම්දර්ශන නෑ හැබැයි හරි පරිස්සමට ඔය ඒ ඇසුරත් කියන්නේ විශාන්තයගේ මුල්ලවදී හොයාගෙන ගියාම රජරට සේවය හා බැඳුණු එහෙම අර ඒ අර පන්නරේ තමයි සමහරවිට නේද එයාගේ ජීවිතවලින් පේන්නේ ගොඩක් ආදරෙන් ඒව මතක් කරනවා අපි එන්නේ වෙන කතාවකට සෙනගක් මැද ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඔයා දිහා අකණ්ඩව හොරෙන් බලාගෙන ඉන්නවා කියලා වාට කවදා හරි දැනලා තියෙනවා.
1: ඔව්. දැනලා තියෙනවා.
0: හැබැයි ඔයා මේ පැත්ත බලනකොටම එයා ඉතා සූක්ෂමවහක බලාගන්න. මේ වගේ වෙලාවක කිසිම කෙනෙකුට සැක නොහිතෙන විදිහට ඇත්තටම කවුද දිහා හොරෙන් බලන්නේ කියලා අල්ලගන්න අපූර්ව මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් තියෙනවා.
1: මොකද?
0: ඒ තමයි ඈනුම් යාමේ ට්‍රික් එක.
1: ඒ කියන්නේ
0: ඒ කියන්නේ ඔයාදියා කවුරු හරි හොරෙන් බලන් ඉන්නවා කියලා දැන්න වෙලාවට ඔයාලට කරන්න තියෙන ඉතාලම ස්වභාවික විදියට ලොකු ඈනුමක් අරින එක.
1: ඊට පස්සේ
0: ඒ කියන්නේ අවශ්‍ය නම් විතරක් අතින් කට වහගන්න. අතින් කට වහලා යවන්නත් පුළුවන් කියන්නේ මේක මවාපෑමක්.
1: අර බොරුවක් හිතේට. හරි.
0: ඊට පස්සේ ඉතා සූක්ෂම ඔයාට සැක හිතන කෙනෙක් කෙනා දිහා බලන්න. ඒ කෙනා ඇත්තට මේ මොහොතේ ඔයාදියා බලන් හිටියා නම් තප්පර කීපයක් ඇතුළත අනිවාර්යෙන්ම ඒ කෙනාට ඈනුමක් යනවා.
1: හරිනේ. හරිනේ හරිනේ.
0: මේක විද්‍යාත්මක පදනමක් තියෙනවා. මනෝවිද්‍යාවට අනුව ඈනුම යාම කියන්නේ අතිශයින්ම බෝ වෙන ක්‍රියාවලියක්. අපේ මොලේ තියෙනවා මිරර් නියුට්‍රෝන්ස් කියලා.
1: හරි.
0: දර්පණ නියුරෝන්. අපේ අවධානය දැඩිව යොමු වෙලා ඇති වෙනත් අයෙකු ඈනුමක් අරනවා දැක්කම අපේ මොලේටත් එම ක්‍රියාව කිරීම සඳහා ස්වයංක්‍රීය සංඥාවක් නිකුත්
1: කරනවා. ඇත්ත ඇත්ත.
0: ඒ නිසා ඊළඟ වතාවේ බස් එකේදී ලොතරැයි කූඩුවේදී ස්ටේෂන් එකේදී ඔයාගේ ගෙදරදි කඩපලේදී පොලේදී
1: කඩ කියන්නේ
0: කවුරු හරි ඔයාගෙන් නැහැ වෙන කතා
1: ඒ හැම යන්න එපා
0: ඔෆිස් එකේදී හරි යම් උත්සවයකදී හරි හොරෙන් ඔයාදියා බලන් ඉන්නවා කියලා හිතුනොත් මේ ට්‍රික් එක පාවිච්චි කරලා බලන්න හරි හැබැයි ඔයා ඈනුම යවන එක ස්වභාවික එකක් පේන්න ඕනේ
1: ඔව් නැත්තම් කට වහගෙන ගොඩක් නේද
0: ඔව් ඒ ඇක්ට් එක ලස්සන වෙන්න ඕනේ
1: තාත්තික වෙන්න ඕනේ නැත්තම් අරයාට ඈනුම කියන්නේ නැහැ
0: ඕගලන්ට කියන්න ඕනේ තනිය ඇක්ට් කරන විදිහ හොඳටම රඟපානවනේ ඕගොල්ලෝ නේ
1: අපිට සම්මාන වලින් දමල ගන්න ඕනේ
0: හරි මේ අපි ලොතරැයි බලන්නත් යන්න ඕනේ ඊට කලින් ක්‍රිමරාජ නිෂ්පාදනය ගැන කියන්න වසර 77ක විශ්වාසය වදන්න ක්‍රිමරාජ නිෂ්පාදන ගොඩක් තියෙනවා. ගෙදර තියෙනෝනේ මේ දේවල් අතර විශේෂම කරල් ගුලි, ඒ කියන්නේ බඩේ අමාරුවට, ලදරු පණු රෝග වලට තව නිෂ්පාදන ගොඩක් තියෙනවා.
1: ක්‍රිමරාජ පෙයාව, සඳුන් පැණිය, වැල්මී පැණිය, කුරුලෑසුවේ මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ ක්‍රිමරාජ නිෂ්පාදනයක් මේ දවස්වලම. හැම වෙලේම මේ දවස්වල තියාගන්න කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද වැස්ස ආවුව කියන දේවල් එහෙ යනවා මෙහෙ යනවා. ඉතින් ලෙඩ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. 0112753889 ට කතා කරලා වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන ගන්න පුළුවන්.
0: වැස්ස ආවුව එහෙ යනවා මෙහෙ යනවා කිව්වේ.
1: එනවා යනවනේ.
0: එහෙම එහෙම. ඔයකේ කාලවලට වැස්ස
1: මේ උදේ වැස්ස ආයි දවල් වෙද්දි ආවුව.
0: ආවුවයි වැස්සයි නරියගේ වෙඩින් එක. 9:29

0: හරි එහෙනම් දැන් බලමු ලොතරැයි ප්‍රතිඵල ටික. මෙන්න ඔයාට මතක් කරන්නම් ඊයේ දවසේ දිනුම් මැද්ද ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඊයේ සුභ දවසක් ලොතරැයි පටන් ගමු අපි. රුපියල් 40යි මෙන්න සුපිරි දිනුම් වාරේ ජයග්‍රහයි අංක ටික. මුලින්ම ලග්නේ තුලා ලග්නේ ජයග්‍රහ අංක 18 31 45. ජය ලොතරැයි F අක්ෂරය අංක 7 අංක 8 අංක 3 අංක 6. අද සම්පත ගත්තන අංක 1 අංක 1 අංක 4 අංක 1 අංක 1 අංක 1 අංක 4 අංක 1 අංක 1 M අක්ෂරයත් එක්ක. හඳහන ලොතරැයි තුලා ලග්නය අංක 13 31 45 සහ 52. ධන නිදානේ ගත්තනම් G අක්ෂරයත් එක්ක අංක 7 19 68 71. මෙගා පවර් ගත්තනම් K අක්ෂරය අංක 13 ප්‍රසාද අංකය. ජයග්‍රහ අංක 31 42 46 57. ගොවිසත I අක්ෂරය අංක 33 44 64 71. අවසාන වශයෙන් බලන්න මහජන සම්පත M අක්ෂරයත් එක්ක අංක 8 අංක 8 අංක 1 අංක 4 අංක 1 අංක 1. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත ලොතරැයි වල ප්‍රතිඵලය මතක් කරේ.
1: ඉතින් මේ ලොතරැයි පත් මිලදී ගන්න ඔබ කොහොමත් වාසනාවන්ත ජයග්‍රාහකෙක්. අපි එහෙම කියන්නේ ඔබ ජයග්‍රාහකෙක් වෙන ගමන්ම රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. රජයේ කබද් දරමුදල, කෘෂිකර්ම මාත්‍යංශය, එතකොට ශ්‍රම වාසනාර මුදල වගේ සංවර්ධන කාර්යයන් ගොඩකට ඔබේ පුංචි රුපියල් 40න් ඔබ දායකත්වයක් ලබා දෙන. ඉතින් ඔබ කොහොමත් වාසනාවන්ත ජයග්‍රාහකෙක්.
0: 9:34

0: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 23 නාරන්දනිය ජාතික පාසල කඹුරු පිටිය
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
4: දැන්නේට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ
5: එහෙමයි
4: එහෙම කියනවා බලන්න ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තර මඩු ගන්න කොහින්ද තමන්ට මේ තරම් සල්ලි ඈ
5: දැන්නේ නැද්ද සර් දැන් හැමදාම වාසිනී
4: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ
5: වාසිනාම වෙන කොහින්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න
4: ඈ
6: සම්බන්ධ ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් පැය කිහිපයක් ගන්න DLB වාසි කොයි කාටත් වාසි

0: ලකන්ඩ රේඩියෝ ITN.
1: සාමාන්‍ය ලී පැන්සලක පිටිපස්සේ තියෙන පුංචි අකුරකට පුළුවන් මිනිස්සෙක්ගේ මුළු ජීවිතයක්ම වෙනස් කරන්න.
2: ඇයි එහෙම කියන්නේ?
1: ඔය අහලා තියෙනවද අපි හැමෝම ඉස්කෝලේ යන කාලේ අපි දැකලා තියෙනවා HB 2B 4H නේ?
2: ඔව්.
1: ඒ පැන්සල් හදන කම්පැනි වලින් දාන නිකම්ම නිකන් නම්බර්ස් කියලා අපිට හිතෙන්.
2: ඔව්.
1: කඩේකට ගිහින් පැන්සල් පෙට්ටියක් ගනිද්දි ලස්සන පාට තියෙන එක තමයි අපි තෝරගන්නේ. මේ පුංචි අංක ඇතුලේ මෙච්චර දෙයක් තියෙනවා කියලා හිතන එකක් නැහැ.
2: මොකද?
1: දැන් පැන්සල් දෙකක් මෙහෙම අතර අරන් මම නිකමට වගේ බැලුවා. එකක තියෙනවා 2B කියලා එකක්. අනිත් එක තියෙනවා 2H කියලා එකක්. දෙකම එක පහට එකම ලී කොටස.
2: හරි.
1: හැබැයි මේ දෙකෙන් ලියද්දි දැනෙන සම්පූර්ණ වෙනස් උපකරණ දෙයක් අතර ගත්තා වගේ හැඟීමක්. ඇයි එහෙම වෙන්නේ? මේ අකුරු දෙකේ මූලික තේරුම හරිම සරලයි. H කියන්නේ hardness. තද ගතිය. B කියන්නේ blackness. එහෙම නැත්නම් කළු පාටට. හැබැයි මේ ඉලක්කම් 2B 4B 6B වෙද්දී මොකද මේක ඇතුලේ ඇත්තටම වෙනස් වෙන්නේ? හරි, ඒක තමයි මම මේ කියන්නේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ පැන්සල් කූරක් කියන්නේ සම්පූර්ණයෙන්ම කාබන් කුට්ටියක් කියලානේ. ඇත්තටම එතන තියෙන්නේ පිරිසිදු මිනිරන් විතරක් නෙවෙයි. ඒක ද්‍රව්‍ය දෙකක එකතුවක්. එකක් මිනිරන්, අනික තමයි පිරිසිදු මැටි. දැන් මේ ඓතිහාසික කතාවක්. 1795 දී යුරෝපයේ සටන් පවතින කාලේ මිනිරන් හිඟයක් ආවා. පිරිසිදු මිනිරන් ඉතිරි කරගන්න ප්‍රංශ ජාතික නිකොලස් ජැක් කොන්ටෙක් කියන විද්‍යාඥයා තමයි මිනිරන් කොඩුවලට මැටි මිශ්‍ර කළා පුළුස්සන ක්‍රමයේ හොයාගත්තා.
2: හරි.
1: පස්සේ 19 සියවසේදී කෝ අයි නූර් ආයතනය මේ මැටි සහ මිනිරන් අනුපාතය අනුව ලෝකෙටම පිළිගත්ත පරිමාණයක් හැදුවා. මෙන්න මෙතනයි අර ඉලක්කම්වල නියම රහස
2: තියෙන්නේ.
1: මැද තියෙන HB කියන ලක්ෂය. එතන මැටි මිනිරසු මිනිරණුයි හරියටම සම්බරව තියෙනවා. සාමාන්‍ය ලියුම් ලියන්න පොත්වල සටහන් දාන්න අපි ගොඩක් වෙලාට ගන්න HB පැන්සල්.
2: ඔව්.
1: ඔය චිත්‍ර අඳින හැම මේ ගන්න පැන්සල වෙනස් වෙනවා ඈ. ඔය B පැත්තට යන්න ඒ කියන්නේ අංකය වැඩි වෙන්න 2B 4B 6B 8B යද්දි මේ මිශ්‍රණේ මැටි ටික ටික අඩු කරලා මිනිරන් ප්‍රතිශතය වැඩි
2: කරනවා.
1: මැටි අඩු වෙද්දි මිනිරන් අංශු එකින් එක අල්ලගෙන ඉන්න බැඳීම ලිහිල් වෙනවා. කූර හරියට බටර් කැටයක් වගේ මෘදු වෙනවා. ඔබ කඩදාසි උඩින් මේ පැන්සල් අරන් යද්දි ලිහිල්ුණු මිනිරන් අංශු තට්ටු පිටින් කඩදාසියේ ශුද්‍ර නෙරුම් අතර ගැලවිලා කියලා තියෙන මන් දන්නේ
2: නැහැ. හරි ඔකේ.
1: හරි. වෙල්වට් රෙද්දක් අතුල්ලනා වගේ පොඩි අර සුමුදු ගතියක්
2: එනවා. හරි හරි හරි.
1: ඒ නිසා 6B 8B කියන පැන්සල් වලින් චිත්‍ර අඳින්නේම ලේසි. තද අඳුරු පාට අපි කියන්නේ ත්‍රිමාන චිත්‍ර අඳිනකොට.
2: ඔව්. 3D.
1: සෙවණලි දාන්න මේ පැන්සල් ගන්නවා. ඉතින් බලන්න අපි නොදන්න කතාවක් මේ පැන්සල්

0: එච් බී එකෙන් තමයි සාමාන්‍යයෙන් ලියන්නේ. හැබැයි චිත්‍රාන්දින කොට ඒක ටිකක් වෙනස් වෙනවා.
1: වැඩි වෙනවා.
0: චිත්‍ර ශිල්පිය පාවිච්චි කරන පැන්සල් වර්ග ගණනාවක් තියෙනවා. ඒවා ඔය මිනිරන් සහ මැටි ප්‍රතිශත වෙනස්.
1: දැන් මෙච්චර කාල පැන්සල් පාවිච්චි කරාට ඕක දැනගෙන හිටියේ නෑනේ.
0: ඔව් සමහර කෙනෙකුට ඔය චිත්‍ර කරන කෙනෙකුට නම් ඔය යන අවබෝධයක් ඇති.
1: ඔව් තියෙනවා.
0: හරි ඩීප් ටෙක් ගැන අපි කතා කරන්නම්. අපිට අවබෝධයක් නැතිව පැත්තක් නේ සෝලා කියලා කියන්නේ. අපි ඔය රැල්ලටනේ සෝලා පද්ධතිය වලට යන්නේ.
1: ඔව්.
0: හැබැයි සෝලා එකක් ගන්නවා කියන්නේ හොඳ ආයෝජනයක් නේ. දැන් වැස්ස හොඳට වැටෙන කාලයටත් සෝලා හොඳයි, පායන කාලයටත් හොඳයි. ඔය දෙකෙන්ම සෝලා එකක් වා පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට තියෙන වාසියක්. දැන් අපි වෝට පම්ප් එක ගැන කතා කරොත් ඒගොල්ලෝ එක්ක ගොඩාක් දේවල් තියෙනවා කතා කරලා විසඳගන්න.
1: ඔකලන්ට පුළුවන් ඒගොල්ලන්ට එන්න කියලා කියන්න. හරිද? ඒගොල්ලෝ ඇවිල්ලා ඔයා ඉන්න තැන ඔයාට කොහොමද ජලය ඕනේ කරන්නේ? එතකොට ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාට කොච්චර වතුර ඕනේද? මේ හැම දෙයක්ම හොඳට අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරලා දෙනවා. ඉතින් මේ තෝරගන්න තැන ඉඳන් ඒක සවිකිරීම දක්වා ඔයාට අවශ්‍ය කරන තාක්ෂණික සහාය නොඅඩුවේ ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. කිසිම බයක් සැකක් තියාගන්න එපා. ඒගොල්ලෝ ළඟ ඉඳගෙන හැම දෙයක්ම කියලා දෙනවා. කතා කරන්න මෙන්න මේ නම්බරකට 077 777 7374
0: නවයයි විනාඩි 44
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Radio ITN.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනට තහනය ලොතරයියෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කය.
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනෑ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනට තහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
8: ක්‍රිමිරාජ සුවසනෑ.
9: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
8: ක්‍රිමිරාජ සුවසනෑ.
9: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
10: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
11: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
12: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
13: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
14: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමා.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: ඔයා දැක්කද මේ පවුගේ දවස්වල සෝෂල් මීඩියාවල ගියා වීඩියෝස් ටිකක් ඔය එක එක ඔය පවුගේ කාලවල එක එක රැලි තිබ්බනේ.
1: ඔව්.
0: දේශපාල රැලි වලට ඇවිල්ලා ඔය අඩියක් ගහලා කොහේ හරි පේමන්ට් එක වැඩිච්ච කෙනෙකුට මයික් එක ගල්ලලා නේ මාමේ කොහේ ඉඳලා ආවේ කියලා එහෙම අහනවා.
1: ඊට පස්සේ මතකත් නැහැ කොයි පක්ෂ වෙනුවෙන් ආවේ කියලා.
0: අහවලාගේ රැලියට කාගේ හෝ මම දැක්ක ඔය පක්ෂ විපක්ෂ හැමෝගෙම රැලි වල එහෙම වීඩියෝස් යනවා ෂෙයා වෙනවා. හරි. ඉතින් කොහේ හරි පේමන්ට් එක හතර ගාතෙන් වැටිලා ඉන්නේ.
1: ඔව්.
0: ඉතින් බීලා ඉන්න කෙනෙකුට ඩ්‍රින්ක් එකක් දාලා ඉන්න කෙනෙකුට මයික් එකක් අල්ලන්න කලින් නේද? ඔහු හෝ ඇයි ඉන්නේ සිහියෙන් නෙවෙයි. දැන් අපි මෙතන ෂොට් එකක් දාලා ඇවිල්ලා උදේට මෙතන කතා කරොත් මේක නෙවෙයිනේ අපි කතා
1: කරන්නේ. නෙවෙයි නෙවෙයි. ඒක
0: ඔව්. ඒ ඉන්න පියවි සිහියෙන් ඉන්න කෙනෙකුට අරින්න මයික්‍රෝෆෝන් එකක් දික් කරන්න, කැමරා කරන්න යන්න. නේ?
1: අහුවෙන අහුවෙන හැමෝටම මයික් එක දික් කරන්න යන්න එපා.
0: ගැලපෙන්නේ නැහැ. මොකද ඒන ප්‍රතිචාරය කොහොම වෙයිද දන්නේ. හරි? දැන් මේ කතාව මම කියන්න හේතුව පියවි සිහිය කියන එක නැතුව දැන් සමහරු ඉන්නවා බෑ සිහියෙන් උනත් මයික් වලටයි වීඩියෝ වලටයි වොයිස් කට් දෙන්න කියලා එන ගන්න නා ගන්න එහෙමයි ඉන්නවා.
1: ඉන්නවා.
0: ඒක වෙන කතාවක්. ඔව්. ඔය පියවි සිහිය නැති වෙනවා මත්ද්‍රව්‍යත් එක්ක මත්පැන් එක්ක. අපි හැමදාම මේ ගැන මතක් කරනවා. ඉතින් රට මේකට ජාතික වැඩසටහන ගැන කියන්නේ විෂ මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් වාටත් ජාතික වගකීමක් විදිහට යම්කිසි කොටසක් තියෙන නිසා.
1: ඉතින් මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය මත්ද්‍රව්‍ය ජාවාරම් බෙදා හැරින් මේ හැමදේම වළක්ව ගන්න නම් ඔයාගෙන් වෙන්න ඕනේ හරිම චූටිතයයි. 19:27 කියන නම්බරයකට කතා කරන්න. මොකද ඔබේ සහෝදර සහෝදරයා වෙන්න පුළුවන්, අම්මා තාත්තා එමත් නැත්නම් සැමියා බිරිඳ මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්, අසල්වැසියා වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ගේම ජීවිත බේර ගන්න නම් ඔයාට කරන්න තියෙන 19:27ට කෝල් එකක් දෙන එක විතරයි.
0: රයිට් ඒ වගේ මේ දවස්වල මතක් කරනවා ඔයාලට අපි හැමදාම කියනවා වගේ රයිනෝ රූෆින් ෂීට් එක ගැන. රයිනෝ රූෆින් නෙමෙයි රයිනෝ රූෆින් ප්‍රීමියර්.
1: ප්‍රීමියර්.
0: ඔය කඩේට අපි කියන්නේ කඩේ නෙමෙයි සමාවෙන් හාඩ්වෙයාර් එකට ගිහිල්ලා වහල සෙවිලි කරන්න ෂීට් එකක් ඉල්ලනකොට එක එක්කෙනා එක එක්කව යෝජනා කරයි.
1: ඒකට වඩා මේක හොඳයි කියලා.
0: ඔව් ඔයා කියයි රයිනෝ රූෆින් ප්‍රීමියර්. වසර 60ක නේද? විශ්වාසය තියෙන මම ෂීට් එක ගැන දැනගෙන ආවි. මට ඕනේ මේක. මේක නැත්තම් මට වෙන මොකුත් එපා.
1: මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා.
0: මාකට් එකේ මේ වෙලාව වැඩි මිල්ලුමක් තියෙන රයිනෝ රෝෆින් ප්‍රීමියර් ෂීට් එකට.
1: අපි හැම කියන්නේ ජල විකර්ෂ කාලයේ මේ දවස්වලට ගොඩක් කැළපෙන හින්දා. මොකද වැස්ස ගොඩාක් තියෙන පැති තියෙනවා. කොහොම වැස්සත් මේ වතුර රැඳෙන්නේ නැහැ. කළු වෙලා දියසැල බැඳලා පරණ පෙනුමක් එන්න මේ කිසිම ප්‍රශ්නයක් රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් දාගන්න ඔයාට ඇති වෙන්නේ නැහැ.
0: 9:56 වෙලාව මේ ලස්සන සින්දුවක් මේක මේ මේ මේ ෆිල්ම් එකේ හිටිය අක්ෂය කුමාරු රවීනා තණ්ඩන. ඉතින් රවීනා තණ්ඩන් කුස්සියේ තේ එකක්
1: හදනවා.
0: අක්ෂය කුමාර් ඔෆිස් එකට ගිහිල්ලා එනවා. ඕෆ් වෙලා ඇවිල්ලා ඉස්සරහා දොරෙන් ඇවිල්ලා බලනකොට වයිෆ් රවීනා තණ්ඩන් තේ එක හදනවා. ඉතින් ආ දොර ගාව ඉඳන් මේ මේ මේ මේ එයා දිහා බලන් ඉන්නවා. බලන් ඉනකොට ඒ දෙන ඉමේජින් කරනවා ඒ දෙන බීච් එකේක මේ ලස්සන නටනට මේ වගේ මූඩ් එකකට යනවා. එතනින් කෙලින්ම සින්දුවට කැපෙන්නේ. මං මට මතකයි මේක මම බැලුවා.
1: අපි කිසිම තේරුම් ගන්න.
0: දන්න දන්න කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකනුත් රෑ වෙනන් උදේ ඉඳන් කියන්නේ හැම තිස්සෙම මට ආදරය කරන්න.
1: හරි.
0: අර්ථේ නම් මං කිව්වා හරි අර සීන් එක බොරු. රයිට් ගින් නම් පැල්ලා ත්‍රිෂ්පාද ගැන මතක් කරනවා ටී එකක් බොනකොට රස ටී එකක් නේද? කිරිසාරේ නිතු ගුණාත්මක ප්‍රොඩක්ට් එකක් විදියට පැල්ලත් ගන්න. කෑමු යනකොට අදත් ගෘහණියන්ට මතක් කරනවා හෝටල් වල සූපවේදී මහත්තුරුනි ඔයාගේ අතින් උයන කෑම එක 3000ක් කනවත්. ඔය ආස නැද්ද රහයි කියලා අහගන්න.
1: ඒකනේ.
0: හරි විජේ නිෂ්පාදන පාවිච්චි කරා. ගින්න නම් සුබ දවසක් ඔබට.
1: සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපි අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
2: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
2: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ලක්කඩ ප්‍රවතේ සමගෙන් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවති සංස්කරණේ චන්දරමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: පාස්කු මහනඩුවේ වරදකරුවන් කෙරෙනු 15 දෙනාට අදාළ දඬුවම් නියම කිරීම ඒ රාත්‍රියේදී ප්‍රකාශයටපත් කෙරුණා ඒ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහධිකර විරිසුරු බඩුල්ල මගෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෞෆල් මෞලවී ඇතුළු දැනට ජීවතුන් අතර සිටින විත්තිකරුවන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් බව මහධිකරණය තීන්දු කළා. චෝදනා එල්ල වූ තවත් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. එක් චුල්තේකුට වසර 260ක් තවත් 4 දෙනෙකුට වසර 240ක් 5 දෙනෙකුට වසර 220 බැගින් හා තවත් 5 දෙනෙකුට වසර 200 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා. ඔවුන්ට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර දීපල රුවන්සන්ත කිරීමටද මහධිකරණය නියෝග කළා. මෙම වරදකරුවන් බරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරන් හෂේ බැතුළු ස්වයන් ඝාතක බෝම්බකරුවන් සමග ජාලයක් වශයෙන් එක්ව ක්‍රියාත්මක වී ඇති බවට සාක්ෂි වගෙන් කරුණු හෙළි වී ඇති බව තීන්දුව ලබා දෙමින් සභාපති විරිසුරුවරයා සඳහන් කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් 267 දෙනෙකු මිය ගොස් 547ක් තුවල් ලැබුවා. මෙම ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුපල දීම ඇතුළු චෝදනා ඔවුන්ට එල්ල වී තිබුණා. කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ තද වැසි පිළිබඳ දැනුම් දෙමින් බස්රාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් මෙන්ම ගල් හා බාතර දිස්ත්‍රික් සඳහා හෙට පෙරවරු 7 දක්වා එය වළක්වන බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පලස්තීන ගැටලුව සඳහා දීර්ඝකාලීන හා ස්ථිර පදනමක් මත රාජ්‍ය දෙකක විසඳුම් ක්‍රියාත්මක කළ යුතු බව කැනඩා අග්‍රාමාත්‍ය මාක් කාඩි සඳහන් කළා. සබක්‍රියාවලිය සම්බන්ධයෙන් ඒකපත වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ප්‍රාශ්‍රය සහ සෞදි අරාබිය සමඟ කැනඩාවද ඊට සම්බන්ධ වන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඊශ්‍රායල් හා පලස්තීන අතර සමකාමී වාතාවරණයක් මගින් සිවිල් වැසියන්ට පහසුකම් සැලසීමයි අරමුණ වී තිබෙන්නේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 5යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
2: දසම් විත් යෂෝ
0: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: අයිබෝන්
7: අද ප්‍රේමණීය වදාදාව අපි පටන් ගන්න ලෑස්ති 18 වංගුවත් එක්ක
6: මොහොදසුන් නේද මම යෂෝ
7: අපි බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා හවස එක වෙනකන් හවස එක වෙනකන් අපිත් එක්ක ඉන්න 80 දශකයේ 70 දශකයේ සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ ඔබට ඇහුණු ප්‍රේමණීයම රසවත්ම හරවත්ම උම්මාදනීයම ගීතාවලියක් ඔබට අද අහන්න පුළුවන්
6: අපි දෙන්න ඉන්නවා ඉතින් නේද
7: එසම බොහොම ආදරෙන් අපි ඔබට ආරාධනා කරනවා 18 වංගුවේ ප්‍රේමණීය බව විඳින්න ප්‍රේමණීය බදාදාවේ ඉන්න එකට අපිට මෙසේජ් එකක් දාන්නත් පුළුවන්
6: 0703935934 මෙසේජ් එකක් දාන්න ඒ වගේම Facebook එක පැත්තට ගියොත් අපි දෙන්නත් ඉන්නවා ඒ කාලෙට ගිහිල්ලා ලයික් එක කමෙන්ට් එකක් දාලා කියන්න
7: යෂ්
6: මොකෝ
7: දැන් ඔබ ළඟට කවුරු හරි ඇවිල්ලා ඔබට කියනවා
6: මොකද්ද
7: නැගෙනිය හිතවතිය නැන්දනිය
6: නැන්දනිය නෑ
7: ආච්චි අම්මේ හරිද
6: හරි
7: ඔබට මම මොලේ දෙන්නද ඔබට මම සල්ලි දෙන්නද කියලා ඔබ මොකද්ද ගන්න තීන්දුව
6: සල්ලි
7: මොලේ තියෙන කෙනෙක් නම් කියනවා ඔය සල්ලි අරගෙන හරියන්නේ නෑ මොලේ තියෙනවා නම් ඕන තරම්
6: වැඩක් කරගන්න පුළුවන් සල්ලි හොයන්න පුළුවන් කියලා නේද
7: ඕ එන්න මට සල්ලි ඕන්නේ නෑ මට මොලේ දෙන්න කියලා කියනවා හරිද
6: හරි
7: මොලේ නැති වුණොත් කියනවා
6: සල්ලි දෙන්න කියලා
7: සල්ලි දෙන්න කියලා නේ
6: ඔව්
7: ඔගේ කතා දෙකක් තියෙනවා
6: දැන් කියනවද
7: හරිද කොහොම හරි
6: හරි කියන්න
7: ඔබට මට එකක් කියන්න තියෙනවා හද හරිද
6: ගද්ද
7: ඉස්සර තමයි කිව්වේ මනුස්සකම තියාගන්න මාත්‍ය සල්ලි නම් ඕන වෙලාවක හම්බ කරන්න පුළුවන්
6: අනිවාර්යයෙන් මෙහෙම කියනවා නේද
7: මිනිස්සු නම් ඕන තරම් මාත්‍ය හොයාගන්න පුළුවන් මනුස්සකමත් එක්ක නේද නැහැ දැන් ඇත්තටම ඔබ සල්ලි හම්බ කරන්නකො මිනිස්සු බඹරු වගේ වටේ
6: බඹරු වගේ එනවා පැණි වදේට වගේ නේද
7: හරිද මිනිස්සුත් ඕන සල්ලිත් ඕන නැත්තන් ජීවත් වෙන්න බෑ සමහර දේවල් සමහර කතා සමහර සිදුවීම් සමහර අත්දැකීම් යුගෙන් යුගයට කාලෙන් කාලෙට වෙනස් වෙනවා සල්ලි හම්බ කරොත් මිනිස්සුත් ළඟ ඉඳී සමහර වෙලාවට මිනිස්සු විතරක් හම්බ කරොත් අමාරුව වැටිච්ච තැන කවුරුත්ම
6: නැති වෙලා ඔයා විතරක්ම වෙයි
7: ඔබ මං වගේ මිනිස්සුත් හම්බ කරන්න සල්ලිත් හම්බ කරන්න
6: අනිවාර්යයෙන්
7: එතකොට දෙපැත්තම බැලන්ස් හරිද අද දවසේ පොඩ්ඩක් ඒක ගැන හිතලා
6: කරන්න
7: ඔයාට දිනන්න පුළුවන් අද ජය වේවා අපි පටන් ගමු 18 වංගුවේ ප්‍රේමණීය බදාදාවා

0: හරේටම වෙලාව 10යි විනාඩි 12යි. කිසිදු සංගීත කිසිදු සමිති සමාගමක සමාජිකයෙකු නොවන අතර මට හිමිකම් ඇති මගේ ගීත කිසිදු බාධාවකින් තොර ඕනෑම තැනක ඕනෑම අයෙකුට ගැයීමට මගෙන් කිසිදු බාධාවක් නොමැත. මා ගැයුවේ ඔබ වෙනුවෙනි. මේක දැන් මේ ගායක ගායිකාවන්ට දාන්නම වෙලා. හේතුව මොකද්ද? ඔබ දන්නවද? අන්න රයිට්. දැන් ඒක මේ සල්ලි ගන්න වෙනවා කියන්නේ අර ඔබට මතක නම් මේ වෙලාවේ අර මේ ප්‍රශ්නයක් ආවනේ. පර්මිට් එකක් ගන්න ඕන. මොකද ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශනයන්ගේ සංගමය. ඔවුන්ගේ නාමේ අපේ සංගමයේ ලියාපදිංචි වෙලා ඉන්න ගායක ගායිකාවන්ගේ සින්දු කියනෝ නම් හරිද? ඔබ අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ගන්න ඕන කියලා. දැන් ඕකේ Facebook එකේ මේතර ගිහුවාම ওই ගායක ගායිකාවන් සෑහෙන්න දාලා තියෙනවා. උන්ගේ මාරිස කියලා මේ පෝස්ට් එක. සමහර දේවල් තියෙනවා ඇත්තට කරන්න ඕන ගැළපෙන දේවල්.
1: ඒක තමයි නේද?
0: සමහර දේවල් තියෙනවා කාලය බලලා කරන්න ඕන.
1: ඔව්. කාලෙට ගැළපෙන්න.
0: කොහොම නමුත් මේ වෙලාවේ ඔය දාපු ප්‍රශ්නෙත් එක්ක සංගීත ලෝකෙ කැළඹිලා තියෙනවා.
1: කැළඹිලා
0: සමහර අය මේකට හා කියනවා. හොඳයි කියනවා.
1: ඔව්. සමහර වෙනස් වෙනවා ඉතින් නේද?
0: සමහර අය දැඩි විවේචන එල්ල කරනවා.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: ඔය අතරේ සමහර කණ්ඩායමක් කියලා ඔය සංගමේ ඉන්න ගායක ගායිකාවන්ගේ ලිස්ට් එක දාන්නකෝ.
1: ඔව්.
0: එතකොට අපි තීරණය කරන්නම් මේ අයගේ සින්දු අහනවද කියනවද ගයනවද කියලා.
1: හරි.
0: හරිද? ඕකේ නැති අයත් දාන්නවා.
1: ඔව්.
0: ඒ අයගෙන් අපි අහන්නම්. එතකොට ඔයාලගේ ඒවා කිව්වට කමක් නැද්ද? ඔයාලත් ගිහිල්ලා ඔය සංගමේ සමාජිකත්වයේ ගන්නවා.
1: ගන්නවද කියලා නේද? බලමු.
0: ඔව්. දැන් කොහොම හරි මේක ටිකක් ලොකු ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙනවා.
1: ඔව්.
0: හරි. අපි බලමු. දැන් සමහර වෙලාවට මම දැක්ක සමහර ගායක ගායිකා ඔය සංගම් වල ඉන්න අය මේ දාලා
1: තියෙනවා. දාලා තිබ්බ මමත් දැක්කනේ.
0: ඔව්. මම නම් ඔන්න ඔය සංගමේ නෑ.
1: එහෙමද?
0: මං අධ්‍යක්ෂ මණ්ඩලෙත් නැත. මං ඕකේ සමාජිකයෙක්ද නොවෙමි කියලා මේ මාව ඕකට ගා ගන්න පා කියලාත් මං දැක්ක සමහර අය දාලා තියෙනවා.
1: තියෙනවා නේද? බලමු ඉතින්.
0: කොහොම නමුත් ඕකේ දෙපැත්තක් තියෙනවා.
1: යව්.
0: කියපු සින්දුවක් ඉතින් පෙට්ටගමේ තියන් හිටියට ඌක මිනිස්සු අතරට යන්නේ
1: නෑ. ඉතින් අපි වගේ අහන්න දෙන්න ඕනේ නේද?
0: මිනිස්සු අතරට ගියා කියලා.
1: යව්.
0: ඕකට ගයන සරේට සල්ලි හොයාගන්න ගියොත් එහෙම ගෙවන්න කිව්වොත් ඕක ගයන්නේ
1: නෑ. හරි.
0: සරලවම කිව්වොත් මම අලුත් කලිසමක් ගත්ත කඩේට ගිහිල්ලා සල්ලි දීලා.
1: හරි.
0: මන් දැන් ඕක අඳින සරේට ඕක මහමු මිනිස්සුන්ට මම සල්ලි දෙන්න ඕනද?
1: නෑ ඉතින්.
0: කලිසම ගලවලා පැත්තකින් තියනවා.
1: වෙන එකක් ගන්නවා.
0: විකාරනේ.
1: ඒක තමයිනේ.
0: කමන්න හිතලා බලන්න කරන්නේ නැත්තේ පොඩක් තව ටිකක් හිතන්න.
1: තව ටිකක් හිතන්න.

0: ඉස්සරහ ලෙදරසිංහන් ගීතය ගායනා කළා 10යි 18යි දැන් වෙලාව 0යි
1: 7යි 03යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් ඉක්මනට අපිට එවල තියන්න.
0: ඔය තමයි අපේ මැසේජ් කරන්න ඕන දුරකථන අංකය.
1: ඔව්.
0: හරිද? මේ වෙලාවේ ඔබ Facebook log වෙලා ඉන්නවා නම් යන්න අපේ Facebook page එක පැත්තට.
1: Follow කරලා නැත්තම් follow කරන්න. අපි දෙන්නා ඉන්නවා Facebook එකේ post එකක නේද?
0: ඔව්. අදත් admin දාලා තිබ්බ මම දැක්කා. මේ හිතන්න ඕන ප්‍රශ්නයක්.
1: මොකද්ද?
0: පොඩි කමෙන්ට් එකක් දාලා ඉන්නකෝ ගිහිල්ලා.
1: ඒ තමයිනේ ගිහින් බලන්න.
0: බලලා ඉන්නකෝ ටිකක්. සමනල් ගැටේ වැටෙනවා තමයි කල්පනා කරන්න ගියාම. කොමාරික හරි විනෝදයි.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: මේ මැච් එකේ තත්ත්වෙමුකෝ.
1: මාර පරාජය.
0: කතා කරන්න ඕනෙම නැනේ.
1: දුක යම් ඕනේ ඕනේ.
0: ඉස්සර නම් ඇත්තටම මැච් පරදිනකොට
1: දුකක් තිබ්බා නේද?
0: දුකක් තිබ්බා.
1: ඔව්.
0: දැන් ඇත්තටම දිනනකොට පොඩි දුකක්
1: එනවා. දෙපැත්ත මාරු වෙලා තියෙන්නේ.
0: මෙච්චර මහන්සි වෙලා කොමාරියා දෙකක් දින්නනි කියලා පොඩි එකක් එනවා නේ.
1: පරදිනවා වැඩි ඒ තරමටම.
0: පරදින එකක් දැන් පුරුද්දක් වෙනවා.

0: විශාර දෙඩෝ ජයකොඩි ගීතය ගයනා කළේ 10:23.
1: විජය
2: නූඩ්ල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
3: 18 වංගුව
4: දසම විත් යෂෝ.
0: 18 වංගුවේ ඔබ ඉන්න අද ප්‍රේමණීය බදාදාවේ.
5: ඔව් එකද වෙලා ඉන්න.
0: ඔව් අපි ඔබව අරගෙන යන්න සූදානම්. අපි ටේකියා කණ්ඩායම මුණ ගස්වන්න.
5: ඔව්
0: ඊයත් අපි ගියා.
5: ඔව්
0: පෙරේදත් අපි ගියා. අද නුගෙහින් කොහොමද?
5: ඒක තමයි යමු.
0: යමු. අයිබෝන් ගීත්. ගීත අයිබෝන්.
5: අයිබෝන් අයියේ.
6: අයිබෝන්.
0: අයිබෝන් කොහොමද? අද කොහෙද?
6: අයිබෝන් අපි අද දවසේ දසුන් සුබෝදාසනක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම ඔබ දෙපළටම. ඉතින් අපි අද දවසේදී ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 24 වන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අපි හැවිල්ලා ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයට අයත් කඹුරු පිටිය නාරම්දනේ චාතික පාසලට තමයි දසුන් අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. ඉතින් දසුන් බතකදී අපි දවසේදී දෙනියාය අධ්‍යාපන කලාපයට ගියා. ඊට කලින් අපි අකුරස් අධ්‍යාපන කලාපයට ගියා. දැන් අද දවසේදී මුලටියන අධ්‍යාපන කලාපයට ආවා. මේ වගේ සමස්ත දිවිනේම අධ්‍යාපන කලාප 100ක් ආවරණය වන පරිදි ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාව අපි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපේ ආදරණීය දූ දරුවන්ට මාර්ගයේ දිස්දුවන අනතුරු සම්බන්ධයෙන් ඒවා ප්‍රායෝගිකව කොහොමද සිදුවෙන්නේ කියන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය රථ වාහන මූලස්ථානයේ රථවාහන මාර්ග අනතුරු සංදර්ශන උදාසන පැවතුණා. ඉන් අනතුරුව දැන් නාරන්දරේ චාතික පාසල් ශ්‍රවණාගාරයට මේ දූදරුවන් අපි කැඳවාගෙන ආවා. ඉතින් එහිදී තවදුරටත් මේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මේවන විට සිදු වෙමින් පවතින්නේ. ඉතින් දසුන් මේ වැඩසටහන මේ විදිහට ක්‍රියාත්මක වෙද්දී මාත් එක්ක මේ වෙලාවට එකතු වෙලා ඉන්නවා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිතුමන් ජේ.ඒ. තිලක්කුමාර මහතා. රටට වගේ කියන මාධ්‍ය නාලිකාවක් විදිහට, රටට වගේ කියන රේඩියෝවක් විදිහට අපි මේ ස්වාධෘපණි මාධ්‍ය ජාලයම එකතු වෙලා මේ කරන වැඩසටහන සම්බන්ධයෙන් ක්ලීන් ශ්‍රී ලංකා එකත් එක්ක එකතු වෙලා මේ කරන වැඩසටහන සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ඔබතුමාට තියෙන්නේ?
7: ඇත්තටම බොහොම වැදගත් වැඩසටහනක්. ජනතාව අතරටත් මේ අපි අනාගත පරපුර දරුවන් අතරට මේ රථවාහන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව දැනුමත් කරමි. මේ ජීවිත බොහොමයක් අපිට අහිමි වෙන මේ කාලයක් තමයි තියෙන්නේ මේ රථවාහන අනතුරු නිසා. මේ යුද්ධයෙන් අපිට අහිමි වුණාටත් වැඩිය ප්‍රමාණයක් මේ රථවාහන අනතුරු හින්ද දවසකට අහිමි වෙනවා. ඒව මේ අපේ කුඩා දරුවන්ගේ අධ්‍යාපනයටත් වගේම මේ වගේ දැනුමත් කිරීම වලින් තමයි මේ පණිවිඩය සමාජයට ගෙනියන්න පුළුවන්. හොඳ වැඩසටහනක්. ස්වාධීන රූපවාහිනී ආයතනයටත් ලක්හඬ FM ආයතනයටත් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වැඩසටහනක් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරමින් ජනතාව අතරට ගෙන යාම පිළිබඳව විශේෂයෙන්ම රථවාහන මූලස්ථානයේ ගරු අධ්‍යක්ෂකතුමන්ගේ අත්වලින් සාපේක්ෂ කරන ලද එවැගේම තමයි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නියෝජනය කරමින් ජනාධිපති අතුරේක ලේකම්තුමාගේ අත්වලින් සාපේක්ෂ කරන ලද එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමාගේ සාපේක්ෂ කරන ලද සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන්ගේ අත්වලින් සාපේක්ෂ කරන ලද වටිනා සාධක පත්‍රයක් අද මේ වැඩසටහන සහභාගී වන සියලුම දූ දරුවන් ලබා දීමට අපි කටයුතු කළා.
0: හරි. ඔකේ.
6: අපිව මේ වෙලාවට සම්බන්ධ කරගත්තට.
0: හරි. බොහොම ස්තුතියි ගීත්. අපි ටේකියා වැඩසටහන පිළිබඳව තොරතුරු හොයන්න ගියේ ලොකු වැඩක් කරනවා පරිස්සමෙන් වැඩේ කරලා එන්න. රයිට් අද පේපණිය බාදා දාවේ.
5: ඔව් අපි දෙන්න ඉන්නවා.
0: අපි දෙන්න ඉන්නවා. එක වෙනකන්. හරිද අපිට මෙසේජ් එකක් තාම දැම්ම නැත්නම් මෙසේජ් එකක් දාන්න. පොඩ්ඩක් කියන්න පරක්කු වෙන්න හේතුව කියන්නත් ඕන.
5: තාක්ෂණික දෝෂයක් චුට්ටක්.
0: බොරු කියන්නේ බානේ. තාක්ෂණික දෝෂයක් නෙවෙයි මේ ටැබ් එක චාර්ජ් කරලා.
5: ඔව් ඔව් ඔව්.
0: වයින් නැතුව පොඩ්ඩක් ඉන්න මෙසේජ් එක වුණා. හරිද?
5: අපි කියන්නම් අනිවාර්යයෙන්ම.
0: මේ සින්දුවෙන් පස්සේ කියන්න.
5: හරි.
0: බැටරි චාර්ජ් වෙන්න නැති ඒවට තාක්ෂණික දෝෂනේ.
5: යම් යම් සින්දුවක්.
0: අද යාසේ කෝලුත් ගන්නව ඈ.
5: ඒක තමයි ඉන්නේ අපි දැන් ඉන්නවද කියලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න.
0: ඉන්න ඉන්න මේ සින්දුවෙන් පස්සේ මැසේජ් කියනවා ඈ.
5: හරි.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
4: ලකඳ ගෝල්ඩන් වොයිස්. අද ගෝල්ඩන් වොයිස් වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහු පිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නි පිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිණී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළු මුරගේ, බුලත් සිංහලින් රශ්මී එරන්දි, පිළියන්දලින් නෙත්නි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කි, හොරණින් හේෂා දිගයේෂා, මාවතගම මදුභාෂිණී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස් 18 වංගුව.
0: දසුන් විත් යෝෂෝ. දසුන් විත් යෝෂෝ.
6: ඔබ 18 වංගුවේ ප්‍රේමණීය බදාදාවේ ඉන්නේ
7: රයිට්.
6: මේ වෙලාවේ එක දිගට වැඩ කරගෙන ආව නම් 10 හමාරට තමයි අපි පොඩි තේ එකක් එම් බොමු කියලා කියන්නේ.
7: ඒ උනේද
6: මේ ඊ වෙලාව
7: බොමුද
6: තේ එකක් බොනවා නම් පැල්වත්ත කිරි ටිකක් මික්ස් කරපු හොඳ ස්ට්‍රොන් ටී එකක් බොන්න.
7: ස්ට්‍රොන් ට්‍රී එකක බොනවා නම් ඔයා දන්නවා පැල්වත්ත කිරි පිටිකක් දාන්න ඕනේ කියලා. ඉතින් රසට ගුණට උකුවට හොඳ කිරි තේ එකක් හදාගන්නවා නම් ඔයාට පුළුවන් පැල්වත්ත කිරි පිටි එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයා කඩේට ගිහලා එහෙම ගන්නකොට කිරි ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගන්නකොට පැල්වත්ත කිරි නමින්ම මිලදී ගන්න මතක කරන්න එපා.
6: පැල්වත්ත කියලා කියන අපේ රටේ අපේ දෙයක් දේශීය නිෂ්පාදනයක නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ මොකක්ද ප්‍රවෘත්තියක් තියෙනවා. හරිද? දේශීය වෙළඳ පොළ ඇසුරුම් නොකළ පොල්තෙල් ආවරණය කිරීම තහනම් කිරීමට පියවර ගනිමින් ඉන්නවා කියලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියනවා. පොල්තෙල්.
7: ඔව්.
6: ආ පොල්තෙල් ඉතිහාසය දන්නවනේ අපේ රටේ.
7: හරි.
6: මට මතකද කාලයක් තිබුණා පොල්තෙල් වල පොඩි අවුලක් තියෙනවා. මේක බලන්න ඕනේ. මෙන්න මේ වගේ තියෙනවා මෙන්න මේ සංකටක කියලා ඇපල ටොක්සින් පිළිබඳව කිව්ව මතකද කාලයක්. මතකනේ?
7: තමයි චුට්ටක් විතර.
6: නේ මන්දන්න මොනා දොළුවි තියෙන්නේ.
7: ඒක තමයි එහෙම අහනවා.
6: ඔව්. ගෙදර කුස්සියට ගිහිල්ලාම නැද්ද?
7: උයලම නැද්ද?
6: ඒක තමයි. තෙල් දාලා උයනවා කියලා දන්නේම නැද්ද?
7: ඒක තමයි දන්නේම නැද්ද? උයලම නැද්ද? කන්න විතරයි ඉන්නේ.
6: නේ වයස කීයද?
7: ඒක තමයි ප්‍රශ්නේ. ඈ? එහෙම අහනවද?
6: එහෙම කාලයක් තිබුණා.
7: ඔව් ඔව්.
6: හරිද? පොල් තෙල් වල ඇපල ටොක්සින් තියෙනවා කියලා.
7: ඔව්.
6: මේවා හොඳ නැහැ කියලා තිබුණා.
7: හරි.
6: ඒ නිසා මේක ගුණා දැන් ওই ඇපල ටොක්සින් ගැන කතා කරනකොට පොල්තෙල් බෝතල් එක ගානක් මතක තියන්න රුපියල් 230යි තිබ්බේ.
7: හරි.
6: 230යි 240යි. ඇපලටොක්සින් ගැන කතා කරලා ඉවර වෙලා අපි ඇපලටොක්සින් නැති පොල්තෙල් දෙනවාමයි කියලා කතා විවර වෙලා එනකොට පොල්තෙල් බෝතලේ ගියා 480ට.
7: ගාන වැඩි වුණා නේද? හා.
6: දැන් දෙයියනේ කියලා අපි පොල්තෙල් කනවා රුපියල් 590ට 620ට. හරිද?
7: ඔව්.
6: දැන් ඔයා දැන් කවුරුත් කතා කරනවද පොල්තෙල් ඇපලටොක්සින් ගැන?
7: නෑ. ගාන වැඩි නම් යාළ හිතන්නේ දේවල් නැහැ කියලා පිරිසිදුයි කියලා නේද?
6: යම් තැනක මෙහෙම දේවල් තියෙනවා. භාණ්ඩයක මිල වැඩි කරන්න ඕන නම් කෘතිම හිඟයක් මවන්න ඕන. කෘතිම හිඟයක් මවපුවාම ඉල්ලුම වැඩි වෙනවා. සැපයුම අඩු වෙන හින්දා ඉල්ලුමත් එක්ක භාණ්ඩයේ මිල ඉහළ
7: යනවා.
6: ඇපල ටොක්සින් ඇවිල්ලා මං හිතන්නේ කරේ පොල් තෙල් බෝතලේට.
7: ඒ දේ තමයි.
6: ඔන්න ඔය දේ තමයි.
7: දැන් තේරුණේ.
6: දැන් කොහොම හරි ඇපල ටොක්සින් ගැන කතාවක් නැහැ. රුපියල් 600 විතර පොල් තෙල් පනවනේ අපි පොල් තෙල් බෝතලේ. දැන් දෙයනේ කියල ඔන්න දේශය වෙරඳ පොල ඇසරුම් නොකල පොල්තෙල් අලවිකිරීම තහනම් කරන්න පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය
7: එතු කරලා තියෙනවා නේද
6: දෙයනේ කියලා 600ට කන පොල්තෙල් බෝතලේ
7: දෙන්න යන්නේ ෂොට් එක
6: අයියෝ වන්දන්නේ
7: දැන් අර ඉස්සර වගේ ගෙදර තිබු කොප්පරාටික වේලලා අරගෙන පොල්ලෙට් ටිකක් හින්දින්න කාලේ ඇවිල්ලා
6: ඇපල ටොක්සින් පොල්තෙල් බෝතලේ 600 කළා ඇසරුම් කරන්ට කියලා පොල්තෙල් ගැන කතා කරන්න ගිය ලෝක 1200ටවත් කන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්
7: හරිද
6: සමහර දේවල් ගේන්න ඕනේ සමහර නීති හදන්න ඕනේ හරිද
7: හරි
6: ඒක පාරිභෝගිකයාගේ යහපත වෙනස
7: ආදායමේ හැටියට වෙන්නත් තිබේ නේද ඕක දැන් ඉතින්
6: අනේ පැත්තෙන් මිල ස්ථායීකරණය කිරීම පිණිස අනේ මන් දන්නේ එක පැත්තක් කතා කරන්න ගියලා අනෙක් පැත්තෙන් අපිට බැටකන්ට නම් ඔන්න බෑ රයිට්
7: බලමු ඉතින්
6: ඕ බොහොම අමාරුවෙන් පොලුත් කන්නේ ඒ මදිවට
7: පොල් ගෙඩියක් 200ක් විතර වෙනවද 2190
6: ඕ ඒ ඇස්සේ පොල් තෙල්ලුත් ගණන් ගියොත්
7: නේද කන්නේ
6: දෙයියන්ගෙම පිහිටයි
7: බලමු
6: මේ හිතන්ට කිව්වේ ඈ

0: පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: ටේක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කියා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරුපිටිය
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්කියා සුරකිමු මගතොට
6: දහ අට වංගුව
7: ප්‍රයිට අපිට මෙසේච් කරපු යාලු කීප දෙනෙක් ඉන්නවා ඒ ගැන ආදරෙන් මතක් කරන්න ඕනේ.
8: අර බැලලා තියෙනවා මගේ නම කිව්වේ නැහැ කියලා.
7: අහෙමද?
8: ඒක තමයි.
7: මගේ නම කිව්වේ නැද්ද? කවුද ඒ බැනලා තියෙන්නේ?
8: නෑ නෑ අපිට හරියම ආදරේ අපහන කට්ටියක් ඉන්නේ. හයි ගුඩ් මෝර්නින් කියලා තිනව හීනවලට පියඹන අපේ සමනලියන්ට ලස්සන සෙන්දුවක් දෙන්නකෝ. මේ ලස්සන මැසේජ් එක මට එව්වේ ලස්සන සමනලියක් නොදී තමයි මට එව්වේ. ඉනෝක ඉන්නවා මානෙල් කුමාරී මොනිකා ඒ වගේම ගයා ඉන්නවා අපි වහගෙන චමිලා ජාන චොටි කුමාරී ඉන්නවා ඒ වගේම නිසස්සලා මතුෂානි ඒ වගේම නෙල්මිනි ඉන්නුදී තමයි මට මැසේජ් එක දෙන්නේ. හරි මාදරේ එකතු කරගන්නවා. අලවේ උදයන්ගෙන යවවත් හරිම ආදරෙන් එකතු කරගන්නවා මේ අපේ ප්‍රේමණීය බදාදාවට. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා පෝරමඩුලෙන් මදු එකේ මදු එයාගේ කෑම හදන ෂොප් එකකින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එදනින් හැමෝම එකතු කරගන්න ඕනේ. බවන්ත, මදු, ඩිනෙල්, ශංක වගේම ඩිලාශි ඒ වගේම පියල් ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි හමුනේද මේ ලස්සන සින්දුව.
7: අපි තව කීප දෙනෙක් එකතු කරගමු.
8: බලන්න වෙනව තේරෙනවා. ලස්සනම ලස්සන දවසක් කියලා දින දෙන්නතුම අපි අදත් ඉන්නවා ලක්කඩහගෙන. නොවල දෙන්න ඉන්නවා මෙත්සදී ඔමන්දි මහත්තයා හේමන්ත සිල්ව අම්මිනෝ ඩිංගිරි මණිකයි වගේම අයියා නිමන්තිලක සිරි සුදුක්ක මනෝ හරි ප්‍රනාන්දු. විතරක් නෙමෙයි ප්‍රභානාගේ ගාමිණී අයියා මේ හැමෝම මට එකතු කරගන්න කියලා කිව්වේ මණිකේ තමයි දොඩම් ගසලන් දීදලා.
7: රයිට් ඒ කට්ටියත් එකතු කරගෙන අපි ගියදහමෝ.

0: මේ
1: මොකද්ද
0: කවදාහරි දවසක
1: හා
0: ඔයා
1: මොකද්ද
0: ඇප් එකක් පාවිච්චි කරලා වාහනයක් ගෙන්නගෙන හයර් එකක් ගිහිල්ලා දිනනවා
1: ඔව්
0: ඕන තරම් ගිහිල්ලා දිනනවා
1: නේද
0: මහත් එහාගෙන ඉන්නේ ඈ
1: ඔන්න කිව්ව කතාවක්
0: මහත්යට වාහනයක් තියදි ඇප් එකක් දාගෙන වාහන අරගෙන කොහෙද ගියේ
1: කොහෙද ගියේ ප්‍රශ්නය
0: දරින්කෝ ගෙදර
1: හැම කියලා හිතනවා ඇතිනේ කවුරු හරි
0: ආ නෑ නෑ කවුරු හරි
1: ඔව්
0: හරි දැන් ඔබ ගිහිල්ලා තියෙනවනේ
1: එහෙම
0: හරිද එහෙම ගියපුවාම කොතනකදී හරි කියලා තියෙනවද ඩ්‍රයිවර්
1: ඔව්
0: මේ නෝනා ඔය ඕක වාහනය ඇතුලේ අපිරිසිදු කරන්න එපා
1: ඕක
0: මේ මේ මේ ඕක ඇතුලේ ජරා කරනවා බහින් බහින් බහින් කියලා
1: එහෙමනම් මට කියලා නැහැ
0: සමහර අයට එහෙම කියලා තියෙනවා
1: ඔව් මම දැකලා තියෙනවා එහෙම
0: මෙන්න මේ කතාව එහෙම ඇප් එකකින් ඔබ වාහනයක් ගෙනගෙන ගමනක් යනකොට ඔබට අතිශයින් වැදගත්.
1: කියන්න බලන්න.
0: මේක නඩු තීන්දුවක්. මේ නඩු තීන්දුව දෙන්නේ
1: ඇමරිකාවේ
0: කැලිෆෝනියා අධිකරණය.
1: හරි.
0: මට එක දවසක් ඇමරිකාවේ කැලිෆෝනියාවේ අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහායින් හිටියා 23 හැවිරිදි එමිලි. අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහායින්.
1: ඔව් ළඟ නේ ධනියා අල්ලපු වැටේ.
0: ඔව් එමිලි.
1: හරිද?
0: එමිලි දවසක් යනවා.
1: ඔව්.
0: පොඩි පාටියකට ගිහලා මෙයා
1: ටිකක් දාගෙන යනවද?
0: ඔව්. මෙයා ගිහලා එමෙලේ පාටියට ගියාට පස්සේ පොඩ්ඩක් කට්ටියත් එක්ක උන්න ප්‍රිය සම්භාෂණේ ඉන්න ගමන් තොලකට ටිකක් රත්
1: කරගන්නවා.
0: හරි. හා මදුවිත ටිකක් පාවිච්චි කරනවා.
1: හරි.
0: හරිද? මේකේ මේ සංස්කෘතිය ගාව ගන්න එපා. මේකේ හරේ විතරක් ගන්න. හරිද? කොහොම හරි එමෙලිත් එක්ක හිටිය පාක්.
1: ඔව්.
0: මේ දෙන්නා ටිකක් පාටි ඉවර වෙනකොට ටිකක් තමන් ආපු වාහනේ යන්න බැරි තත්ත්වෙක ඉන්නේ.
1: හහා.
0: ඒකින්ද මේ දෙන්න කරන්නේ මොකක්ද දන්නවද? මේ දෙන්න ඇප් එකක් යූස් කරලා ගෙන්න ගන්නවා.
1: වාහනයක්.
0: හරිද?
1: හරි.
0: මේ දෙන්න හිතන්නේ මේ දෙන්නට සුරක්ෂිතව ආරක්ෂිතව මේ
1: යන්න පුළුවන් කියලා.
0: යන්න පුළුවන් කියලා.
1: ඊට පස්සේ
0: දැන් මේ දෙන්න වාහනේට නැගලා ටික දුරක් යනකොට
1: හරි.
0: එමලිට වොමිට් වෙනවා.
1: නැත්නම්
0: එමලිට
1: වමන යනවා.
0: වමන යනවා. හරිද?
1: හරි.
0: එමලිට වමන යනකොට අර රියදුරාට
1: කෙන්ටි යනවා මේ මොකද්ද මේ කරදරේ
0: මේ මොනද ලෝ මේ වීගෙන වීගෙන මගේ වාහනේ
1: ජරා කරනවා
0: මේ බයින් කියලා මේ මිනිස්සයා
1: සද්දෙන් කිව්වා
0: සද්දෙන් කියලා මේ දෙන්න වස්සනවා
1: හා හරි
0: පාරේ වස්සනවා හරිද මේක අධිවේගී මාර්ගයක්
1: ඔව්
0: අයිනේ නවත්තලා වස්සනවා ඔබ හිතන්න දැන් එමලි එයාගේ
1: පාක්
0: පාක් එයාගේ යාළුවයි
1: ඔව්
0: මේ දෙන්නා
1: හා
0: ඉන්නේ බමන මතින්නේ.
1: ඔව්.
0: එහෙම කෙනෙක් හයිවේ එක නවත්තලා වාහනේ නවත්තලා බස් සපුවම කොහොමද යයිද?
1: හිතන්න ඕනේ නේද? ඔව්, දන්නෙත් නෑ, සීයත් නෑ.
0: සීයත් වෙන දේ දන්නෙත් නෑ. කොහොම හරි මේ රියදුරා තමන්ගේ වාහනේ ජරා කරපෙන්න මේ දෙන්න
1: දාලා යනවා. හා.
0: විරුද්ධ දිහාවෙන් ආපු වාහනයක් එමලිව හප්පගෙන යනවා. පාක් බේරෙනවා. හරිද? අවසානයේ මේ කතාව ඒ යාගේ අම්මට ආරංචි වෙනවා.
1: හරි.
0: අම්මයි පවුලේ අයයි එයාගේ යාළුවයි තීරණය කරනවා මේකට සාධාරණයක් හොයාගෙන යන්න.
1: ඔව්.
0: අවසානයේ නඩුවක් දානවා.
1: සාධාරණයක් තියෙනවද? හිතන්න ඕනේ නේ බලමු.
0: නඩුවක් දානවා. නඩුව දැම්මට පස්සේ
1: ඔව්.
0: අධිකරණයෙන්
1: ඔව්.
0: මේ රේදුරාට දඩ ගහනවා. දඬුවම් දෙනවා. ඒ වගේම
1: ඔව්.
0: මේ රේදුරා වැඩ කරපු ආයතනයට දඩයක් ගහනවා. කොච්චරද කියලා දන්නවද?
1: කියන්න බලන්න.
0: දඩයක් විදිහට ගහනවා කෝටි 300ක්.
1: කෝටි 300ක්.
0: ඒ කියන්නේ ලංකා මුදලින් කෝටි 300ක් ඩොලර් මිලියන 10ක්. හරි දඩයක් ගහනවා. එතකොට මේ ආයතනය කියනවා මට මේ මේ ඒ ආයතනය
1: කියන්නේ
0: ආයතනය කියනවා මේ අපිට මේ දඩ ගහපු එක සාධාරණ නෑ. අපි මේ ආයතනේ ඇප් එකකින් සේවාව සපයන්න සම්බන්ධීකරණය කරලා දෙන එක විතරයි.
1: ඔව් හරි.
0: ඒ නිසා අපිට එහෙම වගකීමක් ගන්න
1: බෑ.
0: මේක රියදුරාගෙන් බේරගන්න කියලා. අධිකරණය කියනවා.
1: ඔව්.
0: නෑ. ඔබ ඒ ආයතනේ
1: සේවකයෙක් නේද යාද?
0: ඔහු ඒ ආයතනේ
1: සේවකයෙක් නේ ඔහු.
0: ඔබට වගකීමක් තියෙනවා. ඔබට ඇඟ බේරගන්න බෑ.
1: ඔව්.
0: මම දන්නේ නැහැ කියලා.
1: නැහැ කියලා. මම දැක්කේ නෑ. මම දන්නේ නෑ කියන්න බෑ.
0: ඔබ ආයතනයේ නියාමනය.
1: ඔව්.
0: ඔබ ඒ සඳහා මුදලක් අය කරනවා.
1: ඔව්.
0: එතකොට ඔබට අනිවාර්යයෙන්ම
1: වගකීමක් තියෙනවා ඒ සේවකයෝ ගැන.
0: වගවීමක්
1: තියෙනවා. හරි.
0: ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ දඩේ ගෙවන්න ඕනේ.
1: හහ්.
0: ඒක හොඳ කතාවක්. ඒක හොඳ ආදර්ශයක්. හරිද?
1: හරි.
0: සමහර වෙලාවට අපි හිතනවා අපි සර්විස් එකක් දීලා පැත්තකට වුණාම
1: අපේ වැඩේ ඉවරයි කියලා.
0: අපේ වැඩේ ඉවරයි.
1: පුළුවන් අත පියදා ගන්න.
0: එයා ඕන දෙයක් කරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ
1: මල්ලි. එහෙම හිතනවනේ.
0: හරිද? මල්ලි මේ වාගිල එයා ඩ්‍රයිවර් එක බේරගන්න මල්ලි මේ අපි හයර් එක දුන්නේ වාගේ පාසුවට.
1: නිකන්
0: මේ වාට ගැහුවා කියලා අපි දන්නේ නැහැ මල්ලි.
1: දන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. ඕවා.
0: වා ඩ්‍රයිවර් හොර හොයාගෙන වැඩි බෑ.
1: එයත් එක්ක විසඳ ගන්න මේව මාව ගව ගන්න එපා.
0: එහෙම කියන්න බෑ.
1: ඔව්.
0: ඔබ යම් තැනක අරගෙන යනවා නම්
1: හරි.
0: ඔබ සම්බන්ධීකරණය කරලා දුන්නේ ආයතනයටත් වගකීමක්
1: තියෙනවා අනිවාර්යයෙන්ම.
0: රේදුරාටත් වගකීමක් තියෙනවා පරිස්සමෙන් අරගෙන යන්න. ඔබට කොතනකදී හරි ඔබ එහෙම සේවාවක් සපය ගන්න ආයතනයක වාහනයකින් එහෙම බහින්න
1: කිව්වොත්
0: එළියට කියලා කිව්වොත්
1: මේක දැනගෙන ඉන්න.
0: දැනගෙන ඉන්න. හරිද? මේක නිව්යෝක් අධිකරණය දුන්න කැලිෆෝනියා අධිකරණය දුන්න තීන්දුවක් වුණාට අපේ රටේ අධිකරණ පද්ධතිය ඇතුළෙත් මේව සක්‍රිය වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න.
0: දැනගෙන ඉන්න. ඔබ ඔබේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී ඉන්න. එහෙම ඔබ අරගෙන ගිහලා මඟ දාලා යන්න චන්දිරිය දුරන්ට
1: හැකියාවක් නැහැ.
0: නැහැ. මම දැන් මේක කිව්ව ගමන් වාහනේ රේඩියෝ ඔෆ් කරන්න ඔට්ටු.
1: නැහැ.
0: ඔබ පරිස්සමෙන් අර යන්න. ඔබ යතේ තමයි ජීවිතේ තියෙන්නේ. හරිද?
1: පරිස්සමට සිහියෙන් යන්නනේ හැමෝම.
0: ඔව්. අබැයි දැන් වාහනේ නැගිනවා කියලා නිකන් කටගොන්නක් බීගෙන ගිහිල්ලා වාහනේ ඇතුලේ වොමිට් කරන්න
1: දැන් ඉන්නේ. කරන්න එපා. ඉතින් ඔය වැරදියට ගන්න එපා. මේ කිව්වේ හරියට ඔලුවට ගන්න.
0: ඔව්. හරිද?
1: හරි.
0: ඔය පරිස්සමෙන් යන්න.
1: හා.
0: යන අය පරිස්සමෙන්
1: බහින්න. එක්කගෙන යන්න.
0: එක්කගෙන යන්න. හරිද?
1: හරි.
0: බීලම යන්න
1: එපා.
0: හරිද? අපේ රටේ තියෙනවානේ ගොඩක් එහෙම ආයතන නේ.
1: ඔව් තියෙනවා තියෙනවා තියෙනවා.
0: සමහරවල් නැංගහම් බලන්නේ කකුල් දෙකේ දිහා ඉඳන් මූණට යනකම්.
1: මූණට යනකම්.
0: ඔය බහිනකොට හරිද? මූණොත් බලන්නේ නැතුව තමයි බස්සන්නේ.
1: ඔව්.
0: හරි. දහය 52යි දැන් වෙලාව.

0: හැයි පනස් හයයි
1: අඩකුමුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
3: 18 වංගුව
4: දසම විත් යෂෝ
0: රයිට් අපිට පළවෙනි පැයෙන් සමු ගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
5: ඩාල යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
0: ඔව් පළවෙනි පැයට අපි සමු දෙමු. ඊට කලින් මේ අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. අපි ඉක්මනට කියමු ප්‍රවෘත්ති හන්න යන කලින්.
5: හලෝ ගුඩ් මෝර්නින් කියලා තියෙන දෙලිනි ඔව හරිම ආදරෙන් අපි එකතු කරගන්නවා. ඉතින් දසුන් යෂ් කියලා තියෙනවා. ඉතින් හරිම ආදරේ අපි ඔයාලට. අය බොවන් වඩපත් ලක්ෂ්මන් තමරා නිශානි ඉන්නවා. චේතනා පුංචි පුතා තේජාවෝ රිනෝ අපි වහගෙන භාග්‍ය අවිෂ්ක ඒ වගේම සේරුවාවල කියදී සමරසිංහවත් ඉන්නවා. එකතු කරගන්න කියලා ඒ ජීයන්ට පුස්සල්ලා ඔයාව එකතු කරගන්නවා. අපි හරි ආදරින් ජය මාමත් තින වෙනද වගේම දසුන් යශෝ දෙන්නට ෆොටෝ එක ලස්සනයි කියලා තින 70 දශකයට දාපු එක. ඉතින් බොහොම ස්තුතියි කොටාව වීරක්කොඩි බේකරි එකේ කට්ටිය මේ ඉන්නවා. ලොකු බොස් සුපුල් පොඩි බොස් වරුණ මදුශංක ලක්ෂ්මි මිස් තමයි ඉන්නේ. අපි වහගෙන ජය මාමව හරිම ආදරින් අපි එකතු කරගන්නවා.
0: Facebook එකේ වැතර මම පොඩ්ඩක් ගියා. මහේෂ් රණවීර අපිට පොඩි කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි මාපලගම පියල් අපිට කමෙන්ට් කරලා තියෙනවා. ඒ වගේම තමයි සුමනා අපිට කමෙන්ට් කරලා තියෙනවා. දිලිනිත් කමෙන්ට් කරලා තියෙනවා. ඒ වගේම තමයි කපුගේ කරුණාදාසත් අපිට කමෙන්ට් කරලා තියෙනවා. දර්ශනී. Thank you. ඒ වගේම භාග්‍යත් ඉන්නවා.
5: මොන
0: ඔක්කොම කිව්වා මම.
5: හරි. කයි කමෙන්ට් එකක් දාලා තියන්න.

0: අසුව දශකයේ ගේද හගෙන අතරතුර ඔබ රුපියල් 40 දීලා ධනදානයක් මිලදී ගන්න අපද කරන්න බා. ඔබට එතකොට පුළුවන් අවුරුදු 20ක් විතර අතීතයේ නෙවෙයි අනාගතයේ
1: දකින්න. අනාගතයට යන්න පුළුවන් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්දේ බෝනස් වස්සනවල හිමිකම් කියන. ඉතින් බරක් වෙන්නේ නැතුව ළඟම දින ලතරයි කුඩුවෙන් ධන නිධානය ලතරයි අරගෙන බලන්න.
0: එතකොට ඔබට පුළුවන් අනාගතේ ජයින් ජය කරගන්න.
1: සරු කරගන්නෝ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකායි තිරවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දර මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පරිත යටතේ කැරෙන වරදක් සිදු කිරීම සඳහා ආධාර අණු බල දුන්න සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් බාණ්ඩ අනනය සිදුකරන බවට අංකවෙන් විද්‍යුත් විගමන පැවරුම් හා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර අදාළ බාණ්ඩ අනනය කර නොමැති බවට ලැබුණු පැමිණිලිකට අනුවයි විමර්ශන ආරම්භ වුණේ. එය අනුව සමාගම් පහක් මගින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක වටිනාකමින් සමන්විත ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අණු බල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු දෙකක් ස්ථාපිත කිරීමට ඇමරිකාව සූදානම් වෙනවා. ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ හා ඇමරිකාව අතර සංකල නව කිවිසුම් මගින් ඒ ක්‍රියාත්මක වන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන්නේ. ග්‍රීන්ලන්තයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් නව ආරක්ෂක කලාප දෙක ස්ථාපිත කිරීමයි සැලසුම වී තිබෙන්නේ. වයඹදිග ග්‍රීන්ලන්තයේ පවතින අභ්‍යවකාශ කඳවුර නවීකරණය කර එහි හමුදා ක්‍රියාකාරකම් වැඩි කිරීමද ගිවිසුමෙන් අවස්ථාව හිමිවනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
5: 24 පෑම සීරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11යි විනාඩි 5යි
2: ප්‍රේමණීය බදාදා දසන් විත් යෂෝ
3: 18 වංගුව
1: අපි ප්‍රේමණීය බදාදාවේ ඉන්නේ
4: දෙවෙනි පැය පටන් ගත්තා
1: දෙවෙනි පැය අපි පටන් ගත්තා මේ පිටර මැසේජ් එකක් දාන්න පුළුවන් තාම මැසේජ් දාපු නැත්තම්
4: ප්‍රේමණීය බදාදාවේ ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් වාට අපි දෙන්නත් එක්ක 0703939537 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න ඉක්මනට
1: පියාපත් හයිය මිනිස්සුන්ට
4: හරි
1: වෙනස් වෙන අහසයට කවදාවත් බය වෙන්න හේතුවක් තිබුණේ නැහැ
4: අනිවාර්යයෙන්ම
1: අපි දන්නවා අපේ තටු හයියයි නා අහස කොච්චර වෙනස් වුණත්
4: සැඩසුණක් හැමුවත් අපිට පියාඹන්න පුළුවන් නේ අපේ ඉලක්කෙට
1: යන්න පුළුවන් නැත්තම් මෙච්චර වහිද්දි තෙත පෙරාගෙන මේ තෙත බරිත වෙලා අපි එනවද බීම් එකට
4: කියලා වැඩක් නැමේ ඉන්නේ අපේ තටු හයියයි
1: එහෙමෙද්දි කවදාවත් ඇහුවද බොස් කිව්වද කොල්ලවද වහිනවනේ
4: නිවාඩුවක් ගන්න
1: කමන්න ඕනේ අපි සින්දුරියක් ගාමු කිදෙත්ලා ඉන්නේ කියලා. එහෙම කිව්වද?
4: නෑ. කිව්වේ නෑ.
1: බොස් දන්නවා අපේ තටු හයියයි කියලා.
4: ගම් වතුරාවත් පීනගෙන හරියෙන්න ඕනි.
1: අපිත් දැනගත්තේ බොස් කිව්වහම තමයි අපේ තටු හයියයි.
4: හයියයි කියලා නේ.
1: හරිද?
4: හරි.
1: එහෙම බොස්ලා කිව්වහම වැඩට නැවිත් ඉන්න එපා.
4: හරි.
1: ඔයාගේ තටු හයියයිද කියලා පෙන්වන්න නැත්තම් බලන්න. ඔයා වැඩට ඉන්නේ. හරිද? නැත්තම් අපි එන්නේ.
4: ඒක තමයි.

0: ගෙල්ලන්නෑ මේ ඔන්න කාලගුණේ
1: රතු නිවේදනනේ
0: රතු නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා මේ අනුව හරිද
1: දැන්
0: ඔබ දන්නවනේ අර බටහිර මධ්‍යම සහ ඉතී ආපද වයඹ බෙංගාල බුක් ආශ්‍රිත ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාත තත්ත්වයක් තියෙනවනේ එතකොට මේ වෙනකොට පොඩක් ඒක
1: වැඩි
0: වෙලා තියෙනවා අද රාත්‍රිය වෙනකොට ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශයට පොඩක් ඇතුළු වෙයි කියලා කියනවා ඉන්දියාවට වහිද්දි අපිට පොඩි බලපෑම්
1: තියෙනවා
0: ඒ නිසා තද සුළං එන්න පුළුවන් කියලා කියනවා වැස්ස එතකොට මිලිමීටර් 100 ඉක්මවපු වැසි වහින්න පුළුවන් කියලා කියනවා සුළඟේ වේගය 5 කිලෝමීටර් 70 ඉක්මවලා හමන්න පුළුවන් කියලා කියනවා නේද
1: ඔව්
0: ඒ නිසා ඕවට පරිස්සම් වෙන්න
1: දීවර කටයුතු කරන අයටත් පරිස්සමට වැටික් කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ
0: මොහොදු යන්න ඇති තරමටම හොඳයි
1: ඒක තමයිනේ ජීවිතය බේරගන්නවනේ
0: අනිවාර්යයෙන්ම මම ඔබට කිව්වනේ තර අර ටැක්සි කතාව.
1: ඔව්.
0: ටැක්සි කතාවත් එක්ක තව කතාවක් තියෙනවා.
1: මොකද්ද?
0: අර පත්තරේ බලාගෙන යද්දි මම දැක්කේ.
1: අහා.
0: හරිද?
1: හරි.
0: විශ්‍රාමික හමුදා නිලධාරියාගේ නිලධාරියා ගේ හදාගන්න ගත්ත ණය මුදල තිබ්බ බැංකු ගිණුමේ.
1: ඔව්.
0: හරිද? ඔය කියන්නේ ඔන්ලයින් ක්‍රමයට
1: ඒ
0: ගිණුමේ තිබ්බ.
1: හරි.
0: ලක්ෂ ගාණක් ඇදලා. හරිද?
1: හරි.
0: මේ ඇප් එක කරහා තමයි මේ සල්ලි අරගෙන තියෙන්නේ.
1: ඔව්.
0: හරිද
1: කෝඩ් එකක් එනවනේ කෝඩ් එක දෙන්න එපා නේ අපි කෝල් කරලා කියලා
0: නෑ එහෙමත් දීලා නෙමෙයි
1: එහෙනම් කොහොමද කියලා තියෙනවා
0: ප්‍රශ්නයක් වෙලා තියෙනවා හරිද විනාඩි 14කදී 28,69,000ක් ඇදලා තියෙනවා
1: හරි
0: හරිද කොමාර දැන් මෙයාට දැන්ලා තියෙනවා මේ සල්ලි ගන්නවා පාන්දර ඔව් සල්ලි අඩු වෙනවා කියලා දැන්ලා තියෙනවා මෙයාට කොමාරේ පළවෙනි මැසේජ් එක ඇවිල්ලා තියෙනවා පාන්දර 1:38ට හරිද නෑ 1:24ට ඔය 1:24ට ඇවිල්ලා
1: තියෙනවා
0: ඊට පස්සේ මට මැසේජ් එක ආවට පස්සේ මෙයා මේ අදාළ බැංකුවට කතා කරලා කියලා තියෙනවා අර ෂණක ඇමතුමක් තියෙනවානේ
1: කතා කරලා
0: තියෙනවා මෙන්න මෙහෙම මගේ ගිණුමෙන් account
1: එක සල්ලි අඩු වෙනව
0: සල්ලි අඩු වෙනව ඉක්මනටම මගේ account එක block කරන්න කියලා
1: හරි
0: අර ගණන් අරගෙන නෑ
1: හා
0: 1:38 වෙනකොට අවස්ථා ලක්ෂ ගණන් තමයි ඇදලා තියෙන්නේ හරි ලක්ෂ ගානේ 14ක් ඇදලා තියෙනවා
1: ලක්ෂ 14ක්
0: හරි නේ අවස්ථා
1: 14ක් හරි
0: ඒ කියන්නේ ලක්ෂ 14ක් තමයි
1: හරි
0: ඊට පස්සේ 50,000 ගානේ මාරු කරගෙන තියෙනවා දැන් මේක වෙලා දැන් මාසෙකටත් වැඩි
1: ඔව්
0: බැංකුවට කියවලු බැංකුවට කරන්න දෙයක් නෑ වගේ හිටියලු
1: එහෙම කොහොමද නේ
0: ළඟ පොලිසියට ගියාලු
1: ඊට පස්සේ
0: පොලිසිය කිව්වලු මේ ගාන වැඩි අපිට ওই පැමිණිල්ල නම් බාර ගන්න බැහැ
1: කියලා නෑ කියලා කාටද කියන්නේ මේක
0: එකත් මාරයි
1: ඔව්
0: ඊට පස්සේ අපරාධ විමර්ශන ඒකකයට ගිහිලා තියෙනවා දිස්ත්‍රික්කේ.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: ඇල්පිටි විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගිහිල්ලා තොරතුරු දීලා තියෙනවා.
1: මොකද කියලා තියෙන්නේ ඒගොල්ලෝ?
0: ඒගොල්ලෝ දැන් විමර්ශන කරනවා කියලා තියෙනවා.
1: හරි.
0: මම මේ කල්පනා කරේ.
1: හා.
0: දැන් ඔය ෂණික ඇමතුම් අංක දෙනවනේ.
1: ඒක තමයි හදිසියක් වුණාම කතා කරන්න තමයි මේ නම් එක තියෙන්නේ ඇක්ටිව් කරලා.
0: හොට්ලයින් කියලා එකක් දෙනවා.
1: හොට්ලයින් උත් තියෙනවා. හරි. හා.
0: ඔක ෂණික වෙන්නේ ඒ කට්ටිය ලයින් එකේ ඉන්නකම් විතරයි.
1: විතරයි නේද? ඊට පස්සේ මොකද වෙන්නේ?
0: හොට් වෙන්නේත් ඒ කට්ටිය රත් වෙලා ඉන්න වෙලාවක විතරයි. අපිට ඕන වෙලාව ගත්තොත් ඔක ෂණිකත් නෑ.
1: හොට් වෙලත් නෑ.
0: හරිද?
1: හරි.
0: දැන් මං හිතන්නේ මේ මහත්මයාට වෙලා තියෙන එහෙම
1: එකක් තමයි නේ.
0: කොහොම හරි මේ අපරාධේ විශ්‍රාමික ගියපු යුදහාමුදල් දාරියේ ගේ හදා ගන්න ඕනවට තමයි ලෝන් එක කරන් තියෙන්නේ. මම කියන්නේ බැංකුව මොකද්ද කියලා මේකේ දාලත් නෑ කියන එක සාධාරණත් නෑ.
1: හරි.
0: ඔබට කොතනක හරි එහෙම ඔබ මේ වත්කම පිළිබඳ සුරක්ෂිතතාවයේ තියෙන බැංකුව නම් ඒ බැංකුව විශ්වාස නැත්නම් අනේ ඉතර රැඳෙන්න එපා.
1: අනිවාර්යනේ. මොකද මිතාරිය මහන්සිය හම්බ කරන සල්ලි වගේම ලෝන් එකක් දානවා කියලා කියන ජීවිතේ මොන හරි අඩියක් ඉස්සරහට තියන්න පොඩි ස්ටෙප් එකක් තියන්න සල්ලි ටික හොයාගන්නනේ නේද?
0: බැංකුවේ නිලධාරීන් දැනගන්නත් ඕනේ.
1: ඔව්.
0: කවුරු හරි කෙනෙක්
1: සල්ලි ටික දාන්න වගකීමක් එක්ක නේද?
0: ඔව්. එහෙම දැම්මොත් තමයි අපිටත් මෙහෙම පඩියක් හම්බෙන්නේ.
1: ඒක තමයි නේද?
0: ඒ සල්ලි ටික රැකලා දෙන්න ඕන කියලාත් බැංකුව දැනගන්න ඕනේ.
1: මතක තියාගන්න.
0: හැකර්ලට ඇවිල්ලා සල්ලි අරගෙන යන්න ලූස් පොයින්ට් තියෙනවනම්.
1: ඔව්.
0: ඒ වගේම ඊට වැඩියෙන් බැංකුවේ ඒ අදාළ අංශ දැනගන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ.
0: මොකක් හරි හේතුවක් නිසා මෙහෙම සල්ලි ට්‍රාන්ස්ෆර් කරද්දී එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වහම
1: ඔව්.
0: ඔය ෂෙනික ඇමතුමා ෂෙනික වෙන්නත් ඕන භාවිතාවෙන්.
1: ඒක තමයි නේද පහවදාර බලද්දි වැඩේ ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි.
0: ෂෙනිකත් නැහැ.
1: හොට්ටෙලත් නැහැ.
0: හරිද? අන්තිමට සල්ලි දාපු අපි සල්ලිත් නැහැ. හරිද?
1: හරි.
0: එහෙම වෙන්න එපා.
1: එහෙම
0: කරන්නත් එපා.

0: දහඩවන්ගේ ප්‍රමණීය වදාදාව අපි ඉන්නේ වෙලාව කියමුද?
1: 11 විනාඩි 18යි.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඊවිනි ප්‍රයිමි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත් සහතකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
4: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසඳ
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න සාදර අනුග්‍රහය
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
1: ලකඳ Golden Voice අද Golden Voice වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා හංවැල්ලේ දිලිප් ප්‍රසන්න බුලත් කොහු පිටියේ හෂාන් ප්‍රබෝධ පාදුකේ ලසිත් චතුරංග වන්නිපිටියෙන් රුවිෂාන් පෙරේරා අලව්වෙන් ප්‍රභාෂිනී රත්නපාල රත්නපුරෙන් තරිඳු කළුමුරගේ මුලත් සිංහලින් රශ්මී එරන්දි පිළියන්දලින් නෙත්නි අංජලි කොට්ටාවෙන් අසීනා මිස්කි හොරණින් හේෂා දිගයේෂා මාවතගම මදුභාෂිනී අත්තනායක ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස් 1ට ලක්හඬ Golden Voice අහන්න.
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්හඬ Golden Voice
7: ආරක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
8: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
9: මේ මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි
10: 11 විනාඩි 23යි
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
13: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
14: SAT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
15: ප්‍රේමණීය බදාදා
16: දසන් විත් යෂෝ

0: නිය බදා එච්චා ජෝති බල මහත්ම ගායනා කරන ගීතයක් තෝරගත්තේ මේ ළඟට අහන්න. හරි කාලයකට පස්සේ තමයි මම මේ ගීතේ තෝරගන්නේ මේ සහ කාලයකට පස්සේ අහන්නත් ඕන කියලා හිතුණා. හරිද? හරිම ලස්සන ගීතයක්.
1: හරි.
0: මේ ගීතය අහන අතරතුර මතක් කරන්නත් කාරණාවක් තියෙනවා. රුපියල් 40ක් දීලා ඔබ ගන්න ඕනේ.
1: ධන නිධානයේ ලොතරැයි ඔයා දන්නවා අවල් කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් කරන්න පුළුවන් හොඳම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳුන්වා දෙන ධන නිධානයේ ලොතරැයි. ඉතින් ළඟම දින ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයා ධන නිධානයේ ලොතරැයි අරගෙන කෝටිපතියෙක් වෙන්න.
0: ඒ වගේම තමයි දවල්ට උයනගමන් නම් එන්නේ. ඔබේ කැම්ප් වල රහ කරගන්න, සුවඳ කරගන්න, යහගුණ දෙක එකතු කරගෙනම කැම්ප් වල සකස ගන්න ඔබ කරන්න ඕනේ.
1: ඔයා ගන්න ඕනේ පැල්වත්ත, ගිතෙල්, එහෙම නැත්නම් පැල්වත්ත බටර් ගන්න පුළුවන්. කැම්ප් ටික රස්සට කුරට සුවඳට හදා ගන්නකොට පැල්වත්ත නිෂ්පාදනය එකතු කරන්න අමතක කරන්න එපා.
0: right අපිට මෙසේජ් කරපු යාළු කීප දෙනෙක් ඉන්න අපි ඉක්මනට මතක් කරමු.
1: ඔව් අපි දෙන්න වහගෙන ඉන්නවා මේ වෙලාවේ. good morning ඔයාලා දෙන්නටම අපි ආදරෙන් ඔයාලා වහගෙන ඉන්නවා කියලා බොහොම ස්තුතියි. අද ඉතින් ප්‍රේමණීය බදාද නේද? හෙට සැලරි දවස නික අපි පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලාලු ඉන්නේ. අපිට නම් තාම නෑ පේන මානික. ගයිනි මිස් ඉන්නවා, ඒ වගේම ගයිනි අක්කා, නදීෂානි තරංග අක්කා ඉන්නවා, අපේ සීසී ඉන්දිකා මිස් ඉන්නවා. කට්ටියම ස්ට්‍රෙස් ටික අඩු වෙනත් එක්ක අපි දෙන්න ලස්සන සින්දුවක් අහගෙන ඉන්න. හෙටදී සතුටුම සග්නේ දේනම්
0: සැලරි අම්මනගොලු ස්ට්‍රෙස් වෙන්නේ ඇයි?
1: ඒක තමයි නේද? නෑ ගන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරි වෙදි මං හිතන්නේ දැන්.
0: නෑ
1: එනවා.
0: සමහරලාට ලෝන් වලට කැපිලා
1: තියෙන්නේ
0: කියලා ගණන් හදා ගන්න
1: බැරි. ඒකත් වෙන්න පුළුවන් ඉති. good morning ලක්කන කියලා දින අපිත් ආව හඩවා කියලා දින ලස්සන සින්දුවක් දෙන්න. චින්කු බහේ කරුන් පුංචි බණ්ඩ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබම සුබ දවසක් සුලා ලක්කන සුපුරී කියලා දින බොහොම ස්තුති. අපි හැමදාම අහන්නේ ලක්කන කියලා දිනවා. ඉතින් ආදරයෙන් එකතු කරගන්නවා.
0: right එනනම් අපි හෙච්චා ජෝතිපාල මහත්මයා වෙගීතේ හමු.

0: ප්‍රේමණීය බදාදා
1: දස්සන් විස් යශෝ
2: දහට වංගුව
3: විජයවර්ධනගේ ගේත ගොන්න හොයාගෙන හොයාගෙන නැති ලස්සන සින්දු විදිහට මට නම් හම්බුනේ මේ ගීතේ. බොහොමලෙක් කැමතියි කියලා කිව්වා නේ.
4: හරි.
3: කවුද මේ මැසේජ් කරලා තියන්නේ අපිට?
4: මේ වෙලාවේ අපි දෙන්න වහගෙන ඉන්නවා සුබ දවසක් දසුන් යෂ් කියලා දින මම පාලිත. ඉතින් මම හරි මාදරෙන් එකතු කරගන්නවා පාලිත කඩු ගන්නවා විඳින තුමයි. අපි දෙන්න වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා දින හොම මහගෙන ඉන්නෝ. මුදි සරණයි දෙන්නටම ප්‍රේමණීය බදාදායි බෝන් කියලා තියෙනවා. දහඩ වංගුවද හැම කල්ම තියෙන්න ඕන කියලා තියෙනවා. ඉතින් මට දෙන්න පුළුවන්ද? හිනෙහෙන්න මට ඉගෙන වූ සින්දුව කියලා අහලා තියෙනවා. අපි බලමු. තමරා කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන හොම මහගෙන Hi akka and ayya good morning kila thinawa ambalangoni navya thamai message ekak dala thiyene din hari ma adirin ekathu karaganna ohomama inna api wahagena ඊට පස්සේ අපිට පුළුවන් WhatsApp එක පැත්තට යන්න WhatsApp එකෙන් කියලා දෙන ඔයාලා ඉතින් අපිව කියන්නේ නැහැ නේ කියලා.
3: එහෙම
4: නේ ඒක නෙමෙයි කියන්නේ. Good morning ඔයාලා දෙන්නටම මමත් ඔයාව වහගෙන ඉන්නවා. ඉතින් ඉදහසි අහන්න පුළුවන් ලස්සර සින්දු දෙනවට බොහොම ස්තුතියි කියලා දිනා thank you so much. බෙන්තරින් වාග්ය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාව එකතු කරගන්නම් හරි මාදරින්. ආදරේ උතුරලා යන සින්දුවක් දෙන්නලු දසු.
3: මේ බලන්න. මේ ගීතේ කොච්චර ආදර උතුරනවද කියලා නේ.
4: රස වැහෙන ප්‍රේමණීය ගී වැස්ස කරන් එන්නේ දසුන් යෂෝ සුපිරිදා ඩබල 18 වංගුවේ ඉන්නේ හිතත් හොඳයි වැඩත් හොඳයි ඒවම අපි හොඳටම දන්නවලු කලාලෝය ඔය දින රජ ගමනක් යන්න තමයි හදාන්නේ බොහොම ස්තුතියි අලුබෝමල්ලේ ජගත් රෝණිය හැමදාම මේ වගේ හරි ලස්සන දේවල් අපිට ලියනවා නේද
3: ඔව් බොහොම ස්තුතියි අපි ගීතය හමු
4: හරි
3: තව කසාද නේද නෑනේ
4: නෑ
3: ලස්සන කතාවක් තියෙනවා
4: මොකද්ද
3: තරුණ වියේදීම විවාහ වන්න
4: හා
3: මන්ද ඔබ වයසට යන විට
4: හරි
3: ඔබ ප්‍රඥාවන්ත වෙන අතර ප්‍රඥාවන්තයින්
4: විවාහ නොවේද
3: කිසි දවසක විවාහ වන්නේ නැත
4: මම හිතුවා ප්‍රඥාවන්තෙක් වෙන්න ඕනි කියලා
3: මම වගේ
4: ඔව්
3: දැන් ප්‍රඥාවන්ත වෙලා හරියද ඉන්නේ
4: නෑ නෑ තව දුරයි
3: එහෙනම් පොඩ්ඩක් කල් යයි
4: ඕනේ

0: මේ ලෝකේ හැම වෙලාවෙම ඉන්නවා දෙවර්ගයක කාණ්ඩයන්.
1: හා කියන්න බලන්න.
0: කසාද බඳින අය ඉන්නවා, කසාද නොබඳින අය ඉන්නවා.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: ඒ වගේම තමයි.
1: හා
0: හොඳයි කියන අයත් ඉන්නවා, නරකයි කියන අයත් ඉන්නවා.
1: ඉන්නවා. හා.
0: ඒ වගේම තමයි.
1: හා.
0: මොන බාධකයේද වුණත් රැස් කරගන්න අයත් ඉන්නවා. හිත උණු වෙලා රැස් කරගත්ත දේ හිස් කරගන්න අයත් ඉන්නවා.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: මෙසි කියලා කියන්නේ එහෙම කෙනෙක්.
1: ඔව්.
0: ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩකයා.
1: ඔව්, ෆුට්බෝල්.
0: ලයනල් මෙසි.
1: ලයනල් මෙසි. හරි.
0: හරිද?
1: හා.
0: මෙයා.
1: හා.
0: යුරෝ මිලියන 2.6ක්.
1: ඔව්.
0: ලංකා මුදලෙන් ගත්තොත් කෝටි 99ක්.
1: 99ක්.
0: මෙයා පරිත්‍යාග කරලා තියනවා. පිළිකා රෝහලක් හදන්නනේ.
1: එයාගේ තිබ්බ වත්කම නේද?
0: වත්කම. කවුරු හරි කියන්න පුළුවන්. එහෙම දෙන්න බැරි මොකදනේ? කොච්චර දිනනවද?
1: ඔව්.
0: හරිද? කොච්චර මේ සල්ලි හම්බෙනවද අනේ යාට?
1: අහහ.
0: ඇත්ත. මේසි වගේ එහෙම සල්ලි හම්බෙන මිනිස්සු කොච්චර ඉන්නවද ලෝකේ?
1: අනිවාර්යෙන්ම.
0: ඒ අය හැමෝම පරිත්‍යාග කරනවා.
1: අපි හල නෑ නේද?
0: ඒක තමයි.
1: ඔව්.
0: රැස් කරගන්න මිනිස්සු අතර හිස් කරගන්න මිනිස්සු හරි දුර්ලභයි.
1: ඔව්.
0: මේසි එහෙම එක්කෙනෙක්.
1: අහහ.
0: මෙයා කෝටි 99ක් දෙන්නේ.
1: ඔව්.
0: ආජන්ටිනාවේ.
1: ඔව්.
0: මෙයා බාසිලෝනාහි
1: පිළිකාරෝහලට තමයි දෙන්නේ නේ.
0: ඉතින් පිළිකාරෝහලක්
1: හදන්න.
0: මේ පිළිකාරෝහල හදන්න යෝජනා කරලා තියෙන්නේ වර්තමානයේ තියෙන උපරිම තාක්ෂණය පාවිච්චි කරලා.
1: ඔව්.
0: 400 දෙනෙකුට මේකේ ප්‍රතිකාර ලබා ගන්න
1: පුළුවන් අවස්ථාවක් තියෙනවා.
0: හරිද?
1: උපරිම පහසුකම් තියෙනවා.
0: උපරිම පහසුකම් තියෙනවා. දැන් අපේ රටෙත් එහෙම
1: හදන්න බලුවන් නේද?
0: හැදුවා. වාටු සංකීර්ණයක් වගේ කළපොට මතකයි හැදුවා. කතරගම දේවාලේ.
1: ඔව්.
0: පරිත්‍යාගය. හරිද?
1: හරි.
0: ඒ වගේම තමයි තව පෞද්ගලික ධන පරිත්‍යාගශීලිනුත් එහෙම හදනවා. හැබැයි අපි දකින්න ධනපති අතර මේ මැදිහත් වීම හරි
1: අඩුයි.
0: අඩුයි සාපේක්ෂව.
1: ඔව්.
0: ලෝකයේ සමහර වෙලාවට ඔය ලෝක සංවිධාන තියෙනවානේ.
1: දැන්
0: ලෝක සංවිධාන වලට සමහර වෙලාවට එහෙම පරිත්‍යාග ලැබෙනවා අඩුයි.
1: හරි.
0: හරිද? මේක ගැනත් මම දැක්ක ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡා කරලා තියෙනවා.
1: ඔව්.
0: හැබැයි වර්තමානයේ වෙනකොට මේ වෙනුවට බෙහෙත් වලට
1: ඔව්.
0: ඒ කියන්නේ අලුත් ඖෂධ නිෂ්පාදනය කරා.
1: ඒ
0: වගේම තමයි අවි ආයුධ නිෂ්පාදනය කරා. සැලකිය යුතු මුදලක්
1: වැය කරනවා තින්නේද?
0: හරිද? ඒක ඇත්තට සාධාරණ දෙයක් නෙවෙයි ඔබ හිතන්නේ. මම මේ කතාව කිව්වේ මේසි කතාව කිව්වේ.
1: ඔව්.
0: දැන් මේ දවල් උයන්නේ ලෑස් වෙන්නේ.
1: හා.
0: නැත්නම් කෑම එකක් ගේන්න යන්නේ ඔය ලෑස් වෙන්නේ.
1: ඔව්.
0: හරිද?
1: දැන් ලන්ච් ටයිම් එකේ ලං වේගෙන එන්නේ.
0: ඔව්. මෙහෙම පිළිකාරෝහල වල ලෝකේ හැදෙන්නේ පිළිකාරෝවීන් වැඩි කරමන්න නෙවෙයි.
1: අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනි.
0: අපි පිළිකාරෝහල් මෙහෙම හැදුනා කියලා.
1: ඔව්.
0: පිළිකා රෝගීන් වැඩි කරන්න හොඳ නැහැ.
1: ඔව්.
0: ඔබ පිළිකාවට ගොදුරු වෙන්න හොඳ නැහැ.
1: නැහැ.
0: ඔබට මතක ඇති අපි දැන් සති දෙකකට විතර කලින් කිව්වා ලංකාවෙත් ළමා පිළිකා රෝගීන් වැඩි වෙමින් තියෙනවා කියලා.
1: හරි.
0: ඔබ දවල්ට කෑම එක හදනකොට
1: අහහ
0: බලන්න
1: ග්‍රදායක විදිහට නේද?
0: ඔව්. දරුවට සෞඛ්‍ය සම්පන්න විදිහටද හැදුවේ?
1: ඔව්.
0: කෘතිම දේවල් කොච්චර එකතු කරගෙන
1: තියෙනවා.
0: ස්වභාවික දේවල් ඇයි අපි දරුවට නොදෙන්නේ?
1: ඔව්. ගමේ රසට කෑම ටිකක් එමු නේද?
0: ඔව්. ඉස්සර අම්මලා මට මතකයි. අර පොල් යායේ මැදට ගිහිල්ලා තියෙන ගොටුකුළු ටික කඩාගෙන ඇවිල්ලා දවල්ට හරි රසට රතුළුණු ගෙඩියක් කපලා දාලා අම්මිරිස් කරලා කපලා දාලා එතකොට පොල් ටිකක් ගාලා දාලා ලස්සනට රසට
1: ගොටුකුළු සම්වලයක් හදනවා.
0: හදලා දෙනවා.
1: ඔව්.
0: ඒක කොච්චර ගුණදායකද? හරිද?
1: හරි.
0: ඔබ ඔබේ දරුවට සෞඛ්‍ය සම්පන්න දේවල් දෙන්න.
1: ඔව්.
0: නිරෝගීමත් දරුවෙක් හදන්න.
1: අනිවාර්යයෙන්ම.
0: නැත්තම් ලයනල් මේසිලා වගේ කට්ටිය සිය ගණනක් ලෝකෙ බිහි වුණත් පිළිකාවට තිත තියන්න බැරි වෙනවා.
1: බැරි වෙනවා. ගන්න කැම ටික හොඳ ගුණදායක සෞඛ්‍ය සම්පන්න නොවුනොත්.
0: දවල් දවල් ලෑස්ති නොවෙයි හිතන්නකෝ. උදේට දරුවාට ඉස්කෝලේ අරගෙන යන්න කැම පෙට්ටියට දාලා දුන්නේ මොනවද කියලා.
1: පොඩ්ඩක් හිතලා බලන්න, මතක් කරලා බලන්න.
0: අම්මගේ ආදරෙත් එක්ක හොඳම දේ දෙන්න. මට නම් කියන්න දෙයක් නැහැ. ගෙදර නෝනා එනකොට ආදරෙත් එක්ක දීලවන්න හොඳම කැම එක.
1: කැම එකනේ මම දකිනවා. ඉතින් කනවල හැගෙන කිසල් කොලේ හැම.
0: වාගේ මහත්ය වාට එවන්නේ. ඔන්නම කැම එකද?
1: තාම එව්වේ නෑ. ඒවම කියන්න.
0: මාත්‍යා කැම එකක් කිව්ව දාර තමයි රගේ තේරෙන්නේ.

0: වෙන්නේ ප්‍රේමණීය බදාදාවේ
1: එකලයි විනාඩි 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: Capital Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
1: ඔය වයසට ගියත් අවසත ගෙදර කිව්වට අවසත ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා. නිතඹ නලෝලා. නිතඹ නලෝලා.
3: ඉතින් දාලා මෙහෙන් දාලා යන අතරේ නවතින්න. Even if I like

0: දෑවට හිනා වෙවී සිින්දුවහන්න ඒවී රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න WhatsApp 0746 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education
3: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: එකලයි විනාඩි 47
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
3: ප්‍රේමණීය බදාදා
0: දසුන් විත් යෂෝ
4: 18 වංගුව
5: සමහර සින්දු දිනනවා රෑවිලා හන්න ඕනේවා කියලා හිතුවට
1: එහෙම නෑ.
5: පට්ට මද්දහනේ හුවාමත්
1: ඒ හැඟීම දැනෙනවා අපිට
5: නේද? ඒ හැඟීම දැනෙනවා.
1: ඔව් ඒ විදිහටම.
5: මේ තෝරගත්ත එහෙම එකක්. හරිද?
1: හරි.
5: මේ ගීතේ හන්න කලින් මට කියන කතාවක්
1: තියෙනවා.
5: සමහර වෙලාවට කියනවා නේද අපි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා.
1: ඔව් කියනවා.
5: කියනනේ?
1: ඔව්.
5: ඒක අත්විඳලා තියෙනවද?
1: ඔව්. යම් දොරකට.
5: හැබැයි ඔය කියවීම කියන එකේ අර්ථය තියෙන්නේ ළඟ ඉන්න මනුස්සයත් එක්ක කියවීම නෙවෙයි.
1: ඔව්. පොත් කියවීම.
5: සමහර අය හිතන්නේ නෝ කියවීම නිසා සම්පූර්ණ කරයි කියලා කිව්වම ළඟ වාඩිලා ඉන්න එකත් එක්ක අතුරක් නැතුව කිව්වම ඔන්න සම්පූර්ණ වෙනවා කියලා.
1: හා නේ එහෙම නෙවෙයි.
5: ඔයා සම්පූර්ණ වෙලා ඉන්නේ එහෙම නේ?
1: නෑ නෑ නෑ.
5: ඔන්න දැන් කට්ටියට.
1: හා
5: කියවීම සම්පූර්ණ කරගන්න.
1: ඔව්.
5: ඒ ඇතුලේ ඔබත් සම්පූර්ණ වෙන්න. ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්න. හරිද? ජාත්‍යන්තර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 25 වෙනිදා ඉඳන් 4 වෙනිදා වෙනකම් පටන් ගන්නවා.
1: පටන් ගන්නවා. හරිද? ගන්නව නේද?
5: අලුත් පොත් තියෙනවා.
1: අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන නේද?
5: ඔව්. ළඟින් අයත් එක්ක කියවෙති.
1: ඔව්. පොත් කියවන්න.
5: දැන් පාඩුවේ පොතක් පතක් කියවගන්න.
1: හා.

0: සිින්දුවත් එක මූඩ් ගැහුවද ළමයි කොළහයි පනස්සකත් වෙලාවුම් වෙලාව
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: එම දසන් විත් යශෝ
3: දහට වංගුව
0: අපිට මෙසේජ් කරපු යාළුව කීප දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන මරකන්නත් ඕන. 10:12ට රට තුටේ මොනවද වෙලා තියෙන කියලා අහන්නත් ඕනේ.
4: දැනගන්නත් ඕනි.
0: මේ ප්ලේ කරපු සින්දු අහන්නත් ඕනේ.
4: ඔක්කොම කරන්න ඕනි.
0: විතරක් නෙවෙයි දැන් අපිට මේ
4: අනුග්‍රහය
0: කරන ඒ අයගෙන කියන්නත් ඕනේ.
4: ඔව් කියමු ඔක්කොම ටික
0: පාර. අපිට මේ කරන්නේ කොතෙන්ද පටන් ගන්නෙ?
4: අපි මෙසේජ් කරපු අය චුට්ටක් කියලා අනුග්‍රහක බවතුන් ගාවට යමු නේද?
0: නෑ. අපි අනුග්‍රහක බවතුන් මතක් කරගෙන මේ සින්දුවට යන්න පුළුවන්.
4: හරිද?
0: හරි. දැන් උයනවා නම් ලහි ලහි දාන්න බැරි වෙන්න පුළුවන්. එතකොට නාන්න බැරි වෙන්න
4: පුළුවන්.
0: දැන් ඔයා රෑට අනිවාර්යයෙන්ම කෑම වල රහ කරගන්න ಗುಣ කරන පළවත නිෂ්පාදන පාවි.
4: කෑම කාලේ ඔයාට පුළුවන් රසම රසට අයිස්ක්‍රීම් ටිකක් ගන්න නේද දසුනේ. ඒ වගේම යෝගට් එකක් තියෙන ඒක ගන්න මතක කරන්න එපා.
0: රයිට්. ඒ වගේම තමයි රුපියල් 45ක්ද නේ?
4: නෑ 40ක්. ඔයා ගණන් වැඩි කරා.
0: මහමත.
4: ඒක තමයි
0: කොහොමද? රුපියල් 40ක් දීලා ඔබ ගන්න ධන නිධානයේ ටිකට් පසක්.
4: එයාට පුළුවන් කෝටිපතියෙක් විශේෂපතියෙක් වගේම ඉදිරිදිනේ දිනුම් ගන්න දින සන්දේ බෝනස් වාසනාවට.
0: ඒ වගේම තමයි පොඩක් ධන නිධාන ගන්න යනකොට අංක ටික හරියට පේන්නේ නැත්නම් ඇහැ නිකන් මුද වෙලා වගේ ගිහිල්ලා තියෙනවා නේද?
4: හරිද?
0: සුඛේනම්.
4: ඔව්.
0: ඔය ඉක්මනටම ගිහිල්ලා ධන නිධානයේ ටිකට් පස සාක් විදාගෙන යන්න ලෙන්ස් එකේ.
4: ලෙන්ස් එකේකට ලෙන්ස් එකේ ආයි හොස්පිටල් එකට යන්න ඔයා ළඟම දියන්නේ නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මවතු කොස්සොත බතර මුල 070 64 78 478 යන්න කලින් කෝල් එකක් දීලා යන්න.
0: ඇහි මොන ලෙඩේ තිබ්බත් ඔබට ඉක්මනට සනීප කරගන්න
4: පුළුවන්.
0: පුළුවන්. රයිට් මේ සින්දු අහලා ඇවිල්ලා අපි කියමු අපේ යාළුවට.
4: හරි.

0: හරි දැන් අපි යන්න අපි මිලිටර් මල්වාරච්චිගේ ගීතයක් තෝරගත්තේ. හරි ඉක්මනටම කියමු අපේ යාළුවෝ ටික.
1: මේ වෙලාවේ අපි දෙන වහගෙන ඉන්නවා සුබ දවසක් කාලා දෙන්නද අපි හැමදාම වැඩසටහන අහනවා කියලා දින ලස්සනයි කියලා තියෙන බොහොම ස්තුතියි. මහරගමින් සකුන්තලා තමයි මැසේජ් එක දාලා තින්නේ.
0: කෙටියෙන් කියන්න කෙටියෙන්
1: කියන්න. කෙටියෙන් දිග මැසේජ් තියෙන්නේ කෙටියෙන් කියමුකෝ මහරි. අපි සද්දටම අහගෙන ඉන්නවා කියලා දින කිරිබත්ගඩ ඔබලෝහව එකතු කරගන්නම. අය වගේම ජපානින් අපි වහගෙන ඉන්නවා සෙට් එකක්ම ඉන්නවා ජානකී මොනිස්ටා ප්‍රියන්දි. ඒ හැමෝම ආදරෙන් එකතු කරගන්නම. ඊට පස්සේ අපි යමුද වහරේන වල චන්දනකේ හන්නලියවත් හරිම ආදරෙන් එකතු කරගෙන අපි යමු මේ සින්දුව අහන්න.
0: කෙටියෙන් කියන්න කියලා කිව්වහම අර මරණ පරීක්ෂණයකදී
1: හා
0: හා මොනසේ ඇවිල්ලා නැති වෙලා
1: හරි
0: වස බීලා තමයි මැරලා තියෙන්නේ මරණ පරීක්ෂණ ආවලු.
1: ඊට
0: පස්සේ දැන් සාකි ගන්නකොට කියාගෙන කියාගෙන යනවලු.
1: එයා
0: මෙහෙම ආවා ෂර්ට් එක දාගත්තා ඊට පස්සේ නෑවා මේවා කරගත්තා මහත් ඔහොම කියලා හරියන්නේ නැහැ. කෙටියෙන් කියන්න කෙටියෙන් සර් ආවා ගියා බුන්නා මලා
1: ප්‍රවෘත්ති
0: හන්න මේ ගීතෙන් පස්සේ
1: හරි.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: ජනතා පැතුම් ඉටු කළ ජනවරමේ දියුණුවට අදට වසර දෙකයි. 25න් පසු රටටම තත වැසේ. පාස්කු නඩුවේ 15කට අවුරුදු 200ට වැඩි සිර දඬුවම්. ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පත ගැසට් කෙරේ. අපනයන බොවෙන් රුපියල් බිලියන 24කට වැඩි ඩොලර් රටින් පිට කළ සැක්කරුවෙක් අත්අඩංගුවේ. ට්‍රම්ප්ගේ අනුතුරු ඇගවීම.

0: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ පාස්කු ප්‍රහාරයට ඍජුවම වග්ග වී සිටි විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 220කට අඩු බරපතල වැඩසහිත සිරිතඩුවම් සහ ඔවුන් සතු දේපල රවාඩසන්ත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා. බෝම්බ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වූ පිරිසුවලට එරෙහිව ඊ ඉදිරියේදී නීති ක්‍රියාත්මක වුණේ ප්‍රහාරයෙන් වසර 7කට පසුව හෝ ඛේදවාචකයට බිලි වූ 269 දෙනෙකුට සහ ආබාධිතයන් බවට පත් වූ 568 දෙනෙකුට යම් හෝ සාධාරණයක් ඉෂ්ට කරමින් 2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පසුගිය රජයන්වල දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත් වූද බෝම්බේ විදිතයන්ට නිසි සාධාරණයක් ඉටු වූයේ නැහැ. කෙසේ වෙතත් ප්‍රහාර එල්ල කිරීමට ඍජුව සම්බන්ධ වූ චූදිතයන්ට එරෙහිව ඊයේ දේතිය ක්‍රියාත්මක වුණා. කුමන්ත්‍රණය සහ ප්‍රහාරයට ආධාරණ බලදීම යන ප්‍රධාන චෝදනා ඇතුළු චෝදනා 20,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව තීන්දුව ප්‍රකාශයට පත් වුණා. එහිදී 15 දෙනෙකු සීල් චෝදනාවලට වැඩිදිකරුවන් ලෙස ත්‍රිපුත්කල විනිසුරු බඩුල්ල නියම කළා. තවත් විත්තිකරුවන් 9 දෙනෙකුට එල්ල වී ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය නියම කළේ. නඩුවේ පළමු විත්තිකරුවන මොහොමඩ් ඩෆර් බෞලවි යන අයට වසර 220ක බරපතල වැඩසහිත සිරිතඩුවම් නියම වුණා. දෙවන විත්තිකරුවන මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ නොහොත් ගෞෆ් පාමා යන අයට වසර 240ක බරපතල වැඩසහිත සිරිතඩුවමක් නියම කර තිබෙනවා. තුන්වන, හතරවන සහ පස්වන විත්තිකරුවන්ටද වසර 240 බැගින් බරපතල වැඩසහිත සිරිතඩුවම් නියම වී තිබෙනවා. හයවන සහ හත්වන විත්තිකරුවන්ට නියම වී තිබෙන්නේ වසර 200 බැගින් බරපතල වැඩසහිත සිරිතඩුවම්. අටවන විත්තිකරුට වසර 260ක බරපතල වැඩසහිත සිරිතඩුවම් හා නවවන විත්තිකරුවාට වසර 220ක බරපතල වැඩසහිත සිරිතඩුවම් නියම කර තිබෙනවා. විත්තිකරුවන් 15 දෙනාට අයත් සියලු නිශ්චල හා චංචල දේපල නියෝගය නිකුත් කළ දිනේ සිට රවාඩසන්ත කිරීමටද ත්‍රිපුත්කල විනිසුරු බඩුල්ල නියෝග කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත වෙනුවට සකස් කළ ත්‍රස්තවාදීන් රාජාරක්ෂා කිරීමේ පනත් කෙටුම් පත ගැසට් කර තිබෙනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ පැවති අඩුපාඩු බගහරවමින් නව නීතිමය රාමුවක් හඳුන්වා දීම සඳහා ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පත සකස් කර තිබෙනවා. මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට නව නීතිමය විධිවිධාන හඳුන්වා දීමයි නව පනත් කෙටුම් පතේ අරමුණ. හරවත් සංවාදයකට යොමු විය හැකි විපක්ෂයක් වෙනුවට සුන්පුන් විපක්ෂයක් වත්මන් රජයට කිසිදු අභියෝගයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනී ඔන්ඩයා පොලිටික්ස් වැඩසටහනට එක් වෙමින්
1: ගෙවුණු වසර දෙක තුළ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ටෙල්වින් සිල්වා විදියට මොකක්ද දකින්න?
2: මාධ්‍යවේදියෙක් ලෙස ඔබෙන් මං අහන ප්‍රශ්නයක් ඕක. මං හිතන අපිට අවංකව සන්තෝෂන පුළුවන්. පහුගිය අවුරුදු දෙකේදී අපේ රටේ කිසිම මාධ්‍යයකට ආණ්ඩුව තමන්ගේ බලය පාවිච්චි කළ මැදිහත් වෙලා නැහැ. තමන්ව ඉතාමත් නරක ලෙස විවේචනය කරන සහ බොරු කියන අපට විරුද්ධව මාධ්‍යවලටවත් එරෙහිවත් අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් වැඩ කරලා නැහැ. අපි පහුකරන් අපේ ඉතිහාසය ඇතුලේ අපි දන්නවා ඒ කාලේ ආණ්ඩු විවේචනය කරාම සමහර මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා, බෝම්බ ගැහුවා, මාධ්‍යවේදීන් මහාපාරේ මරලා දැම්මා, ලසන්ත වික්‍රමතුංග වගේ සමහර මාධ්‍යවේදීන්ට පහර දීලාගෙන දැම්මා, සමහර වතුරුදහන් කළා. එතකොට එවැනි අතීතයක් පහුකරන් ඇවිල්ලා මේ අවුරුදු දෙකේදී කිසිම මාධ්‍යයකට බලපෑමක් කළා නැහැ. දැන් රාජ්‍ය මාධ්‍ය ලෙස සැලකෙන අයිටන් රූපවාහිනී ගත්තමත් අපි ඒවා ආණ්ඩු හොරණය කරන්න ගිහිල්ලා නැහැ. අපේ හිතවතුන්ගෙන් පොඩි විවේචනයකුත් තියෙනවා. දැන් මේ රූපවාහිනී තිබ්බලා අයිටන් තිබ්බලා ඇයි මේ ආණ්ඩු මොකක්වත් කරගන්න නැත්තේ, ඒකෙ මුකුත් කරන්න නැති කියලා අහනවා. එතකොට අපි කියලා තියෙනේම නැහැ, අපි වෙනම ආණ්ඩුවක් කලින් ආණ්ඩු කරපු දේ අපි කරන්න ඇවිල්ලා නැහැ. අපි රටේ කිසි මාධ්‍යවේදියෙකුට මේ අවුරුදු දෙකේ කිසි කරදරයක් වෙලා නැහැ. මං හිතන්නේ මේක තමයි රටක තියෙන්න ඕන තත්ත්වය කියලා.
1: සුන්බුන් විපක්ෂය කියලා ඔබේ පක්ෂය විපක්ෂය හඳුන්වනවා. ඒ කියන්නේ මොකක්ද අදහස? ඒක
2: සත්‍ය සුන්බුන්නේ ඒගොල්ලෝ පෙරදිලා, වැටිලා, කැඩිලා, බිඳිලා, නන්නත්තර වෙලා අද කෝ විපක්ෂර නිකන් නායකයෙක්වත් නැහැ. නිකන් පිළිගන්න පුළුවන් කවුරක්වත් සටන් පාටයක් නැහැ, උපාය මාර්ගයක් නැහැ, උපක්‍රමයක් තේරෙන්නේ නැහැ. අල්ලන්න ඕනේ සටන මොකද්ද, ඒ පාසරන මොකද්ද කියලා දන්නේ නැහැ. මේක හරියටම බස් ඒකරි වාහනේ යන ගමන් වැරදි හෝල්ඩකින් බැහැලා යන්නේ නම් හොයාගන්න බොරු නම් කෙනෙකුට සිද්ධ වෙන්නේ ඔය වගේ එකක් විපක්ෂයට වෙලා තියෙන්නේ. ටිකට අපිට කරන්න දෙයක් නැහැ.
1: ආණ්ඩුවක් ඉදිරියට විපක්ෂය ගැන තැකීමක් ඇත්තෙම නැද්ද?
2: විපක්ෂය දුර්වලයි හොඳටම. අපිට වාසිය ඇත්තට වාසිය. නමුත් අපි හිතනවා අපිට පොඩ්ඩක් හොඳයි කියලා නිකන් ඇත්ත විවේචන ඉදිරිපත් කරන සාධනීය දේවල් එක්ක සටන් කරන දේශපාලන සංවාදයක් කරන්න විපක්ෂය. ඔබ බලන්න පාර්ලිමේන්තුවේ කිසිම දවසක මොන පනතක් ගෙනවත් මොන යෝජනාවක් ගෙනවත් ඒක සම්බන්ධයෙන් හරාත්මක දේශපාලන සංවාදයක් නැහැ. අපහාස කරන කැරෙන්න විෂයක් පිළිබඳව අධ්‍යයනය කරලා ඇවිල්ලා ඒ විෂය පිළිබඳව සංවාදයක් හදලා නැහැ. හැදුවොත් එහෙම ඒක ජනතාවට විශාල අධ්‍යාපනයක්. ඒක අපිටත් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. එහෙම නැහැ. ඉතින් විපක්ෂ දුප්පත් ඇත්ත ගත්තොත් මතවාදෙන් දුප්පත්. අපිට ඒගොල්ලෝ අභියෝගයක් නැහැ. මේ ගෙවිච්ච අවුරුදු දෙකේම විපක්ෂය ජනතාවගේ කිසිම සටන් පාඨයක් නියෝජනය කළා නැහැ. විපක්ෂ කතා කරන්නේ තමන් ගැන. අපි හිරේ දාන්න එපා, අපි ගැන පරීක්ෂණ කරන්න එපා, නඩු ආන්න එපා, පරීක්ෂණ කරන්න එපා. ඕක තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න. ප්‍රභූන්ට ගරු කරන, ප්‍රභූන්ට සලකන, ප්‍රභූන්ගේ හත්මුතු පරම්පරාවට ගරු කරන ස්වභාවයක් ඉස්සර තිබුණා. ඒක අපි දන්නවා. අපි පොඩි කාලේ එහෙම තිබුණානේ. දැන් එහෙම නැහැ. දැන් ඉන්න පරපුර විසින් මේ ওই අපි ජෙන්සි කියලා කියන පරපුර ඒගොල්ලෝ එහෙම නැහැ. ඒගොල්ලෝ ප්‍රභූත්වය අල්ලන්නේ නැහැ. ප්‍රභූන් ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ සාමාන්‍ය මිනිස්සු. දක්ෂයෝ. හොඳයි. මහින්ද රාජපක්ෂලා එළෙව්වනේ. ඇත්ත ගත්තොත් එහෙම නාමල් ඇමතිකමෙන් අයින් වෙලා ගිහලා හැංගිලා හිටියා. ගෝඨාභය ජනාධිපතිකම දාලා ගිහිල්ලා ලංකාවෙන් යන්න බරුව රස්තිය අදු ගාලා අමාරුවෙන් තම රට පැන. ජනතාවට මේක මතකයි. මතක නැත්තේ ඒගොල්ලන්ට. නාමල්ට මතක නැහැ මේකක් වුණා කියලා. නමල් වටේ ඉන්න අයට ඒක මතක නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට මතක තියෙනවා. එහෙනම් අංගල මොකද කරන්න කම තියෙන්නේ? ඒගොල්ලෝ අසමත්ලා තියෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කරා නම් ඒගොල්ලෝ අඩු ගානේ ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාර ගැන හිතනවා නම් ඒගොල්ලෝ වෙන කවුරු හරි අලුත් කණ්ඩායමකට මේක දෙන්න ඕන. එහෙම නෙවෙයිනේ. දැනුත් ඉන්නේ තාත්තගේ පවර් එකෙන් නාමල් ඉන්න නෙමෙයි හදන්නේ. දැන් රැස්වීම තිබෙ මොකටද කියන්නකෝ? නාමල් වෙනුවෙන්නේ ජනතාව වෙනුවෙන්නේ නෙවෙයිනේ. ඒ රැස්වීම තේමාවම නාමල් වෙනුවේ. නාමල් ජනාධිපති කරන්. ඉතින් ඒ දේශපාලනේ පරණයි යල් පැනලා එක්ස්පයර්. ඒකේ ඉන්න බෑ. ඒකේ හිටියොත් එහෙම තින් හොයාගන්න බැරි වෙන්න මන්ද වෙලා යනවා.
0: 76 වසරක් වට වෙලා කර තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ ජනනායකයෙකුපත් වූ ඓතිහාසික දිනයට අදට වසර දෙකක් සපිරෙනවා. සාමාන්‍ය ජනතාව අතරට රාජ්‍ය බලය හුමාර වූ දිනක් ලෙසයි අද දිනේ සයිටුවහන් වන්නේ. ඒ පිළිබඳ ලක්හඬ ප්‍රවෘත්තිංශයේ ගෙරේන සටහන.
3: ශ්‍රී ලාංකීය දේශපාලනයේ 76 වසරක්ම ගෙවි ගියේ පෞල්වාදී දේශපාලනයත් කල්ලිවාදී දේශපාලන සංස්කෘතියක් තුලයි. මේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ මෙන්ම නායකින්ම 76 වසරක් පුරාම රට ඉදිරියට ගෙනියනවා වෙනුවට සිදු කළේ රට බංකොලොත් බවේ පතුලටම ඇදගෙන යාමයි. අනුර කුමාර දිසානායක මහතා අදින් හරියටම වසර දෙකකට පෙර ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් අනුතුරුව මේ රටේ ජනතාව මජර දේශපාලන සංස්කෘතියට තිත තැබුවා. අභියෝග රැසක් ජනතා බලාපොරොත්තු ගොන්නක් සහිතව සාමාන්‍ය ජනතාව එක මිටට එක් වී තෝරාපත් කරගත් මේ සාමාන්‍ය පවුලක උපන් මේ රාජ්‍ය නායකයාට බංකොලොත් වූ රාජ්‍යයක මහා දැවැන්ත කාර්යභාරයන් රැසක් උරමත තැබුණා. ඉතිහාසය පුරාම අපි දුටුවේ තමන්ට හිමි නැති වරදාන වරප්‍රසාද දිනෙන් දින වැඩි කරගත් ජනාධිපතිවරුනුයි. එහෙත් ලෝකයටම ආදර්ශයක් දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මුලින්ම කළේ තමන්ට ව්‍යවස්ථාවෙන්ම හිමි වරප්‍රසාද වරදාන ඉවත් කර ගැනීමයි. ඉන් අනතුරුව තමන්ගේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ගේද සියලු වරප්‍රසාද වරදාන කප්පාදු කර දැමුවේ මෙරටේ සාමාන්‍ය පුරවැසියාගේ ජන ජීවිත සුඛිත මුදිත කිරීමටයි. නවවන විධායක ජනාධිපති ලෙස වැඩබහර ගත්තත් බිඳ වැටී තිබූ ආර්ථිකයක් තුල රට සුඛිත මුදිත කරන්නට දැවැන්ත අභියෝග රැසකට පළමු වසරේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුමුණද එහෙත් ඒ සියලු අභියෝග ජය ගනිමින් වසරක් ගෙවී යන්නටත් මත්තෙන් යලිත් ආර්ථිකය කළමනාකරණය කරමින් නව මාර්ගයට ප්‍රවේශ කරන්නට ඔහු සමත් වුණා. ආදායම් වියදම් පරතරය අඩු කිරීමට කටයුතු කළේ ජනාධිපති වී වසරක් ගෙවීමට පෙරයි. අද ජනාධිපති වී වසර දෙකකට අවතීර්ණ වන විට බැලූ බැලූ අත සෑම ශේෂ්ත්‍රයකම යලිත් බිඳ වැට්ටිය නොහැකි ශක්තිමත්ව යන ආර්ථිකයකට අඩිතාලම දමා ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වී තිබෙනවා. 2026 වසරට පමණක් රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් වත්මන් ආණ්ඩුව මගින් සිදු කරමින් පවතිනවා. ඉදිරි වසරේදී රුපියල් බිලියන 2000ක දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමේ අපේක්ෂාවෙනුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන්වන වසරට පා තබන්නේ. ඊයේ දිනේදී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම වාර්තාව එළිදක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේ සිට B- තත්වයට පත්ව ඇති බවයි. ඒ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම තවදුරටත් ස්ථාවර මට්ටමක පවතින බව පෙන්වා දීමක්. සමස්ත ලෝකයටම නොබැදි පිළිවෙත් මාවතක් අනුගමනය කරමින් සියලු රටවල සහයෝගය දිනා ගන්නට ජනාධිපතිවරයා සමත් වීම මේ රටේ සමස්ත පුරවැසියාගේම ජයග්‍රහණයක් වුණේ ස්වභාව ධර්මයාගෙන් ශ්‍රී ලංකාවට පැමිණි අභියෝගවලදී එම රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයත් සමගයි. දූෂණ වංචා සහ මුලින්ම රාජ්‍ය පාලනය තුළින් තුරන් කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහයද සියලු ජනතාවගේ පැසසුමට ලක්ව තිබෙනවා. එපමණක් නොව ඒ ජාත්‍යන්තර ප්‍රජාවගේද දැඩි අවධානයට ලක් වූ කරුණක් වූයේ යලිත් මේ රටේ දැවැන්ත සංවර්ධනයක් ඉටු කිරීමට දසතින් ගලා එන විදෙස් ආයෝජනත් සමගයි. දැන් මේ වන විටත් රට පුරා යලිත් සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙවැනි දැවැන්ත විපර්යාසයක් රටේ සාමාන්‍ය ජනතාව අපේක්ෂා නොකළ තත්ත්වයක්. අධ්‍යාපනය, පරිපාලනය, සෞඛ්‍ය ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක මේ වන විට ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ ජනතාව තුළ ඇති කර ඇත්තේ මහත් පිබිදීමක්. කිසි දිනක අත ගැසිය නොහැකි බවට මත පල කළ විදුලි බල මණ්ඩලයේ සිදු කළ පරිවර්තනයේ ප්‍රතිඵල ජනතාව මේ වන විටත් භුක්ති විඳිනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ අභිප්‍රාය වැඩි ඈතක නැති බවත් දැනටමත් පොදු ජනතාවගේ මතය බවට පත් වී තිබෙනවා. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ සමස්ත රාජ්‍ය තුලම සිදු කළ පරිවර්තනීය වෙනසින් ඉදිරි වසර තුන තුළ ශ්‍රී ලංකාව සිටින්නේ කුමන තැනකදැයි අපේක්ෂාවේ දැස් දල්වා ගත හැකි.
0: ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සීක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලකුණ වෙදා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරගමුව බද්දෙබහා වයඹ පළාත් මෙන්ම ගල්හා මාතර දිස්ත්‍රික්ද අතර වනවා. වයපතික බෙංගාල මුඛාශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. එහි ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වූද එම පද්ධතිය දෙසට ඇදී යන සුළන් ප්‍රවාහය හේතුවෙන් දිවිනි ඉදිරි දිගට වැසි ඇති වෙ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩියුජ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළා.
4: උතුරු බෙංගාල බොක්ක මුතු ප්‍රදේශයේ පැවති පීඩනාවපාතය මේ වනට ගැඹුරු පීඩනාවපාතයක් බවට පත් වෙලා ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ වෙරළාසන්නයේ තමයි පවතින්නේ. අද රාත්‍රී කාලයේදී මේ පද්ධතිය ක්‍රමයෙන් ඉන්දියානු වෙරළ දෙසට ඇතුළු වීමේ හැකියාව තමයි පවතින්නේ. තවදුරටත් මේ පද්ධතිය දෙසට හමා යන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා අද දිනේදීත් දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත් වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවස පුරා වගේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. හිරුවෙලිය පැවතියත් දවස පුරා වගේ විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. රාත්‍රී කාලයේ තිර මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ වැසි තත්ත්වය අපි කලින් ප්‍රකාශ කර පරිදිම 25 වෙනිදා පමණ දක්වා මේ වැසි තත්ත්වය පවතිනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත් සහ වගේම ගාල්ල මාතර ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව මේ වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි මතක් කරනවා. උතුරු බෙංගාල බොක්ක මුතු ප්‍රදේශයේ දීවර නාවික කටුලින් තවදුරටත් වළකින්න කියන එක නැවත දැනුම් දෙන තුරේ මුතු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වරකින්න කියන එක අපි දීවර සහ නායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමැති. ඒ සමගම පද්ධතිය හමායන සුළං ප්‍රවාහය නිසා විශේෂයෙන් ගාල්ල සිට මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටොබෙන්න මුතු ප්‍රදේශවල සුළං වේගයේ විටක 60 කිලෝමීටර 50-60 පවුන දක්වා වැඩිවීමේ හැකියාව තියෙන නිසා මුතු ප්‍රදේශවල අලු ස්වභාවයක් ගන්නවා. මේ නිසා දීවර සහ නායක ප්‍රජාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන කිල්ලා සිටිනවා.
0: ජාතික ගොඩැගලී පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ දිලුෂි සිරිවර්ධන මහත්මියද අදහස් පළ කළා.
5: අදියර දෙක යටතේ අවධානයෙන් සිටින්න යන නිවේදනය දිස්ත්‍රික්ක 7කට බලපවත්වෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නෙළුව සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහෙර කෝරළේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, නුවරළේ දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට මෙම නිවේදන බලපවත්වෙනවා. අධියර 1 යටතේ විමසිලිමත් වන්න යන නිවේදනය දිස්ත්‍රික්ක 9කට ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දගම සහ නියගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ අත්තනගල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර, පාතදුම්බර සහ දොළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, වරකපොල, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, මල්ලවපිටිය, පොල්ගහවෙල සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, අකුරැස්ස, අතුරලිය සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත් මෙම අධියර 1 යටතේ විමසිලිමත් වන්න යන නිවේදනය බලපවත්වෙනවා.
0: ස්වභාවික සම්පත්වලින් විදුලිය ජනඩේ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන බව අභාත්‍ය අනුරකරුවතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එවෙනුවෙන් ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි අභාත්‍යවරයා පවසන්නේ.
6: ලංකාවේ පවතින ස්වාභාවික සම්පත් උපයෝගී කරගනිමින් රටට අවශ්‍ය වන විදුලි බලය ජනනය කිරීම සඳහා රජය විසින් දීර්ඝකාලීන සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් 2026 විදුලි බල ප්‍රතිපත්ති අනුව පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ විදුලි ජනනයේ ප්‍රතිශතය වැඩි කිරීම ප්‍රධාන අරමුණක් ලෙස හඳුනාගෙන තියෙනවා. 2029 වෙනකොට පුනර්ජනනීය බලශක්ති ප්‍රබයන්ගෙන් විදුලි ජනනය කරන අපේක්ෂිත ප්‍රතිශතයන් මම සඳහන් කරන්නම්. සූර්ය බලයෙන් 29%, සුළම් බලයෙන් 9%, 29% සහ ජෛව ස්කන්ධ බයෝමැස් වලින් 2% ආදී වශයෙන් තමයි ජනන සැලැස්ම තුළ ඒ පුනර්ජනනීය බලශක්ති ප්‍රබයන් ප්‍රතිශතාත්මකව ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 2027 දී වහල මත සූර්ය බල ශක්තියෙන් මෙගාවොට් 200ක්, ඒ වගේම භූමිය මත සූර්ය බලය මගින් තවත් ලබා ගන්න, දෙදී වහල මත සූර්ය බල ශක්තියෙන් මෙගාවොට් 150ක්, සිනමි වහල මත සූර්ය බල ශක්තියේ මෙගාවොට් 150ක් සහ භූමිය මත සවිකරණ බල ශක්තිය සම්බන්ධයෙන් මෙගාවොට් 300ක් ආදී වශයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අවබෝධ කරගෙන තියෙනවා ඉඩම් භාවිතා කරනවට වඩා මේ සූර්ය පැනල් සවිකිරීම සඳහා අපේ ලංකාව තුල විශාල වශයෙන් භාවිතා කරන පරිමාර්ග කටු ඍජුවම නොදා ජලාශවල ජලයේ මත පාවෙන සූර්ය බලාගාර ඇති කරලා ඒ තුලින් විදුලි ජනනය කිරීම සඳහා අපි දැනට ආරම්භ කළ තියෙන ඔබතුමාට සම්බන්ධයෙන් වැඩි අවධානයක් කටයුතු කරන්න අපි දැනටමත් ස්ථාන 10ක් හඳුරගෙන තියෙන ප්‍රෝටීන් සෝලා වලට.
0: පාර්ලිමේන්තුවේ සානික්ක රසමාණික මහතා හා අභාත්‍ය කිලල්කන්ත මහතාද අදහස් පළ කළා.
7: මැකලපුවේ 570ක් මහවැලියකේ ඉඩම් ලබා දෙනවා කිලිවරලා මේ තෘණභූමි වලට. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පිළිපදින්නේ නැත්තේ කවුද මේ රටේ? එහෙම කොහොමද ජනාධිපතිතුමා දුන්න උපදෙස්?

0: පිළිපදින්නතෝ මේ රටේ නිලධාරීන් වැඩ කරන්නේ. දැන් මේ බාන්න මම ඔබතුමාට මේ ෆොටෝ ටික සභාගත කරන්නම්. මේ තෘණ භූමිය ගිනි තියලා ටර් දාලා හානවා මම ඔබතුමාට දෙන්නම්. මේ රජේ ඉඳන් කවුද මේවට අනුබල දෙන්නේ? ඒතර මඩකලපුව දිස්ත්‍රික් පොළොන්නරුවෙත් ගරු ඇමතුමා දන්නෝ ඒ ප්‍රශ්නේ තියෙනවා. කැලෑවට හරක් දාන්න බෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එහෙනම් විකල්පයක් දෙන්න බෑ. මම මේ පිළිබඳව ෆොරෙස්ට් එකත් එක්ක සම්බන්ධ කරව ඇමතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමා කිව්වා මේකට මැදිහත් වෙන්න ගියද කිරි හරක් ගෙනියන්න තැනක් නැහැ. මෙහෙන් ගොවිතැන් පටන් ගන්න ගොවීන් කියන අරන් යන්න කියලා.
1: ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කරුණු සියල්ලම සත්‍යයි. එත මඩකලපු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා දැනුම් දීලා තියෙනවා පාර්ලිමේන්තුවේදී ওই ප්‍රශ්නය සාකච්ඡා කරගන්න තමුන්වහන්සේ ඉදිරිපත් කරපුවාම තමයි. තමුන්වහන්සේටත් ඒක දැනුම් දෙයි මම දන්නේ නැහැ දැන්ටත් දැනුම් දීලා තියෙනවද කියලා. උදේ 11ට කාමර අංක 8 අදාළ නිලධාරීන් සහ ඔක්කොමත් එක්ක සාකච්ඡාවක් දාලා තියෙනවා. ඒට අපි එතනදී ওই කරුණු ටික කතා කරමු. තමුන්වහන්සේ කියපු කාරණා ඔක්කොම ඇත්ත. ඒ ප්‍රතික්ෂේප කරන්න මොකක්වත් නැහැ. ඒකට අපි කතා කරලා විසඳුමක් හදාගමු.
0: අපි හෙට රැස්වීමට අපිට කිව්වේ නෑ ගරු අමාත්‍යතුමනි.
1: දැනුම් දෙයි.
0: දැන් ඔබතුමා කියපු නිසා අපේ මන්ත්‍රීවරු අනිවාර්යෙන් අපි 11ට එන්නම්. කමිටු අංක කමිටු කාමර අංක අපිට කියන්න.
1: කාමර අංක 8.
2: විශ්වවිද්‍යාලවලට බතවා කණ්ඩ ආසිසුන් සංඛ්‍යාව වසරින් වසර වැඩි කරන බව දියෝජාබාත සුනිල් වටකළ මහතා සඳහන් කළා. පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් පිරිසකට ණය ප්‍රදානය කිරීම දියෝජාබාතවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
3: වර්ෂෙන් වර්ෂයට වත්මන් ආණ්ඩුව රජයේ විශ්වවිද්‍යාලයන් සඳහා බදවා ගන්නා ප්‍රමාණය ප්‍රතිශතය වැඩි කරමින් යනවා, පීඨ වැඩි කරමින් යනවා, විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩි කරන්න ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දීලා තිනවා. ඒ වැඩ කටයුතු එහෙම යන අතරේ තමයි මෙන්න මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරාගෙන ඔවුන්ට අත්උදව්වක් දීලා ධෛර්යය දීලා මෙවැනි වැඩපිළිවෙලක් සංවිධානය කළා තියෙන්නේ. ලෝකේ ඕනම රටක ගත්තොත් මේ ශිෂ්‍යයන්ට මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් අපේ රටේ අඩුවෙන් ලැබුණේ අපි තවදුරටත් විශ්වාස කරනවා මේ රජය තවදුරටත් මේවා සංවර්ධනය කරලා වැඩි වැඩියෙන් ශිෂ්‍ය කණ්ඩායම් තෝරා ගනිමින් මේ ක්‍රමේ සංවර්ධනය කරන්න.
2: මෙරටට ගැලපෙන නව දේශපාල සහ ප්‍රවාහන සංස්කෘතියක් වත්මන් ආණ්ඩුව හඳුන්වා දුන් බව දියුචමාත්‍ය ප්‍රසන්න ගුරුසේන මහතා සඳහන් කළා. එම් පරිවර්තනයේ ඉදිරියට ගෙන යාම පුරවැසියන්ගේ වගකීමක් බවයි දියුචමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ ලංකා ගමනාගමන මණ්ඩලයට අනුබන්ධිත ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේ නව සේවකයන් 35 දෙනෙකු බදවා ගැනීම උත්සවයට එක් වෙමින්
4: මෙච්චර කාලයක් තිබ්බ දේශපාලන සංස්කෘතියක්. ඒක මිනිස්සු එපා කියලා අලුත් දේශපාලන සංස්කෘතියක් ගෙනාවා. අපි ඒකේ පොඩි කෑල්ලක් ප්‍රවාහනයේ තිබ්බ සංස්කෘතිය වෙනස් කරලා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් තරහා අපි අලුත් ප්‍රවාහන සංස්කෘතියක් ගෙනල්ලා තියෙනවා. නැත්තම් ආදරණීය සහෝදරයා සහෝදරිය අපිට බස් 10කින් මෙච්චර මෙට්‍රෝට ලව් කරන සමාජයක් හදන්න බෑනේ. බස් 10 හින්දා නෙවෙයි මිනිස්සු මේක වැළඳගත්තේ. ප්‍රවාහන සංස්කෘතියේ කරපු පරිවර්තනෙ හින්දා. දේශපාලන සංස්කෘතිය අපි කරපු පරිවර්තනෙ තමයි මිනිස්සු වැළඳගෙන තියෙන්නේ. ආයෙක හැදෙන්න දෙන්නේ නැත්තේ. දැන් සමාජය මේ අපි කරපු පොඩි බස් 10ෙන් කරපු ප්‍රවාහන සංස්කෘතිය පරිවර්තනෙ දිගුවක් බලාපොරොත්තු වෙනවා. ඒ දිගුව වෙනුවෙන් තමයි අද ඕගොල්ලන්ට පත්වීම් ප්‍රදානය කරන්නේ.
2: මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කැරෙන වරදක් සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට ලියාපදිංචි සමාගම් 89ක් වෙසෙන් භාණ්ඩ අනඩේ සිදු කරන බවට අගවමින් විද්‍යුත් විගමන පැවරුම් හා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර අදාළ භාණ්ඩ අනලේ කර නොමැති බවට ලැබුණු පැමිණිලිකට අනුවයි විමර්ශන ආරම්භ වුණේ. ඒ අනුව සමාගම් පහක් මගින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක වටිනාකමකින් සමන්විත ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පුද්ගලයෙකු නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන තිබූ බව කියද රුපියල් 1,475කට අධික වටිනාකමකින් සමන්විත දේපළ ක්‍රියාවිරහිත කර තිබෙනවා. නීති විරෝධී වත්කම් විභාෂණ කොට්ටාසයයි සති දෙකක් සඳහා එම ක්‍රියාවිරහිත කිරීම සිදු කර තිබෙන්නේ. සැකකරුගේ බිරිඳගේ නමින් බිලදී ගෙන තිබූ පදවිය නවනගරයේ පිහිටි රුපියල් 1,275ක වටිනාකමකින් සමන්විත පර්චස් 15ක ඉඩමක් හා දෙමහල් ගොඩනැගිල්ලද ඒ අතර වනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක වීම අධීක්ෂණය පිළිබඳ සකස් කළ තුන්වන අර්ධ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් බාධවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පුවත්පත් ආයතනයේදී පැවැත්වුණා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති තුළ වසර දෙක කාලයකදී සිදු වූ ප්‍රගති අධීක්ෂණය කර තිබෙනවා. පැවරි සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හිටියාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් පළ කළ ඇගැයීම් සහ වාර්තා උපදේශක එම් තිලක රාජා.
5: රජේම තමන් කරන වැඩේ තමන්ම මොනිට කරගන්න. ඒකට කරගෙන තියෙන වැඩපිළිවෙල මම නම් ගරු කරනවා. ඇත්තටම arrangement එකක් තියෙනවා ඒගොල්ලෝ ගාව. ඒක තමා මේ දේශපාලන ප්‍රකාශනීය රජේ ප්‍රකාශනීයට නැත්තම් plan එකට සැලැස්ම කිටියට මාරු කරගෙන තියෙනවා. performance monitoring circular එකක් යවලා තියෙනවා. කියන කොහමද අමාත්‍යංශ වලින් වැඩේ වෙන්නේ කියන එක ඔයගොල්ලෝ බලලා වාර්තා කරන්න කියලා circular යවලා තියෙනවා ජනාධිපති කාර්යාලයෙන්. අනිවාර්යයෙන්ම මේකට අනුව plan කරන්න. කොහමද අපේ ප්‍රකාශනීය අනුව plan කරන්න කියලා මෙන් report එකක් අදන් කියලා තියෙනවා. Taman අතරේ මේක oversight කරන්නට mechanism අදලා තිනවා. 11 member committee කියලා high profile committee එකක් තියෙනවා. දැන් ආර්ථික වශයෙන් අපි සංවර්ධන වශයෙන් GDP හරි මාවතට යනවද කියන බලන්නටත් තවත් සැලැස්මකුත් තියෙනවා. So very good arrangement.
2: කෘෂිකර්ම පරිසම්පත් ඉඩම්හා වාරි වර්ග අධ්‍යක්ෂයේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අබාත කෙලි ලාල්කන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. මිල්කෝ ආයතනයේ රුපියල් බිලියන 11.5 ආදායමක් උපය ඇති බව එහිදී හෙළිවුණා. වෘත්තීය සමිති වල ගැටළු විස්තරෙන් රටගොඩැගේ බේකාරි සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉරාන නියෝජිතයන් සමග ඇමරිකා නියෝජිතයන් පැය තුනක සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ ජගත් සංවිධාන සමුළුවට සපකාමීව. කරුණු කඩාවක් පිළිබඳව එහිදී අවධානය යොමු තිබෙනවා. කෙසේ වෙතත් මහා සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ ඉරානයේ සම්බන්ධයෙන් යුද්ධය හෝ සාභය පිළිබඳව ප්‍රබල තීන්දුවක් ගැනීමට සිදු විය හැකි බවයි. යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමට එළඹීමට නොහැකි වුවහොත් දැඩි හමුදා ක්‍රියාමාර්ගයකට යොමු විය හැකි බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ඉරානයේ සඳහන් කර තිබෙන්නේ ඕනෑම ප්‍රහාරයකට දැඩි ප්‍රතිචාර දැක්වීමට සූදානම් පවයි. ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 89කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුර පහර දුන් එංගලන්තය 548 පන්දුවකදී ලකුණු 265ක් රැස් කළා. හැරි බ්‍රෝක් ලකුණු 67යි. පිළිතුරු ඉදිරි ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට 537කදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 176ක් පමණයි. කුසල් වෙන්ඩිස් ලකුණු 42ක් ලබා ගත්තා. දුනිත් වෙල්ලාලගේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 45ක්. ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල. ජනතා පැතුම් පිටු කළ ජනවරභයේ දියුරුමට අදට වසර දෙකයි. 25න් පසු රටටම තද වැසේ. පාස්කු නඩුවේ 15කට අවුරුදු 200ට වැඩි සිර දඩුවම්. ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පත ගැසට් කෙරේ. අපනයන බොවෙන් රුපියල් බිලියන 24කට වැඩි ඩොලර් රටින් පිට කළ සැකකරුවෙක් අත්අඩංගු වේ. ගේ අනතුරු ඇගවීම ස්ටෝරි විශේෂාංකය
6: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව
7: කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් ව්‍යාසා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයේ ආරම්භයක්. අද The Inside Story ඒගනයි.
8: The story behind the news.
7: ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමග ඇතිවන ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙලක් ව්‍යාසා හරහා සිදු කරනවා. මේ හඳුන්වන්නේ අදාළ රාජ්‍ය ආයතනය සමග සම්බන්ධීකරණයෙන් සිදු කරන වැඩපිළිවෙලක් විදියට.
8: The story behind the news.
7: මොකද මේ ව්‍යාසා මධ්‍යස්ථානයේ බලාපොරොත්තුව?
9: විශේෂයෙන්ම රජයේ බලාපොරොත්තුව තියෙන 2030 වන විට බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධනය, විශේෂයෙන් දල් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අපනාන ආදායම ඉහළ නැංවීම අතින් බලනකොට අපි ඉතා විශාල ආර්ථික පරිවර්තනය කරා යා යුතුයිමයි. ආර්ථික පරිවර්තනය ළඟා කර ගැනීමට කර්මාන්ත සම්බන්ධයෙන් පවතින වාතාවරණය කිසිසේත්ම සුදුසු නැහැ. ඒව අනිවාර්යයෙන්ම දියුණුවේ යුතුමයි.
7: ඒ විශේෂත්වය ගැන කතා කළොත්
9: මේක විශේෂත්වය තියෙන්නේ කිසිම කෙනෙකුට මේ කාර්යාලයට එන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ ගෙදරින් නම් ඒ තියෙන ප්‍රශ්නේ යොමු කරලා සියලුම ප්‍රශ්නේ බොහොම පැහැදිලිව අපි අපිට අදාළ ලීවිල් සමග ඉදිරිපත් කළාම අපි ඒ ව්‍යවසායකයන් වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතන සමග කටයුතු කරලා ඒ ප්‍රශ්න විසඳීමට උත්සාහ කරනවා.
7: ඒ අදහස ව්‍යවසාය ජාතික පහසුකම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුම්ගඩ මහතා. කොහොමද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ?
10: අපේ මේ මධ්‍යස්ථානය කියන්නේ වන් ස්ටොප් ෂොප් එකක් නෙවෙයි. ඊට එහා ගියපු මේ ආයතන මිනිස්ට්‍රීස් ගණනාවක් එකතු කරලා නිරන්තරයෙන් ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ තියෙන සිස්ටම්ස් පවා අපි ප්‍රොසෙසස් ඔක්කොම වෙනස් කරලා මේ ව්‍යවසායකින්ට වඩාත් ප්‍රයෝජනවත් වෙන ආකාරයට පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන් විදියට හදන්න.
7: අදහස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර් නායක මහතා.
8: The story behind the news.
7: වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු දෙයක් ඒ දවසේදී ආරම්භ වුණා. ව්‍යාසා මධ්‍යස්ථානයේ හරහා ඉදිරියේදී ඔබට සිත සැලසෙවි. කර්මාන්තකරුවන්ට, විවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට මෙය සුබවාදී ආරම්භයක්.
8: The inside story. The story behind the news.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර 5ට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,600.
1: ගැලින් පොපුල අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
2: most popular radio program couple of the year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
1: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
2: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
1: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
3: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
1: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
4: රටට වග කියන රේඩියෝ
5: ලකන්ඩ රේඩියෝ ITN
6: දවල් 12:39
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
8: ප්‍රේමණීය බදාදා
9: දස්සන් විත් යෂෝ
10: 18 වංගුව
11: ප්‍රේමණීය බදාදාවේ අපේ අවසන් මිනිත්තු කිහිපේ ඉන්නේ
12: ඒකනේ චටක් වෙලා ගියා
11: ඒක තමයි අද රටතොටේ සිද්ධි වැඩි
12: ඔව් ඒක තමයි
11: වාර්තා වීම් වැඩි
12: ඔව්
11: ප්‍රවෘත්ති යවුවා 12:33 වෙනකන්
12: ඒක තමයි
11: අපි දැන් මෙසේජ් කරපු අය ගැන කියන්නත් ඕන අපිට අනුග්‍රහ එකතු කරන අය ගැන කියන්නත් ඕන අපි මෙසේජ් ටික කියමුද ඉක්මනට
12: කියමුනේ අපි මේ අපි දෙනව මේ වෙලාව ගහගෙන ඉන්නවා සරච්චන ඩයස්සකේ ගලේ කඩේ රයිගුම ඉඳලා කඩේ සද්දට බලක්කට දාලා තියෙනවා කියලා තිනුවා ජෙරිෆිනෝ ෆරේඩා දීප්ති වගේම ශිරීන් නිරෝ ගයානි චන්ද්‍රානි නෝ මාර්සිංහ රොසෙට් ගාමගේ ඒ වගේම හැමෝම එකතු කරගන්න ඕනේ සින්දුවක් ගන්න මහනුවර ඉඳලා තමයි අපි දෙන්න වහගෙන ඉන්නේ මේ තරම් මාදරේ බොහොම ස්තුතියි අපේ පුතාගේ සිතු ඔයාගේ අද බර්ත් එක සිතු ඔයාට සුභම සුභ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා
11: සිතුට සිතූ පැතුම් ලැබේවා
12: හා සුභම සුභ දැසනක් නෙවෙයි දැන් ඊට පස්සේ කොහොමද කියලා අහලා තින අපි ගොඩාක් හොඳින් ඉන්නවා අපිත් ඔයාලා නිසා සතුටින් කිර තමයි තියෙන්නේ පින්වල චන්දි ඔන්න ඔයාගේ පුතාට අපි සුභ පැතුම් එකතු කර හරි මාදුරින් හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න ජපානේ පැත්තට යන්න ඕනේ ජපානේ ඉඳලා ජානිකී මොනිකා ඒ වගේම ප්‍රියන්ති ශෝනිකා ඉන්නවා බෙනල්කා ඉන්නවා ආර්වී කියෝ සටොමි ටෝනියා මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා ලක්කන ලස්සන සින්දුවක් අහන්න
11: right
12: තව ඉන්නවා කොලියා පිටියේ පැත්තට යන්න ඕනේ

0: ගේපුහම අපිට බොහෝ දෙනෙක් මෙසේජ් කරලා තියෙනවා, කමෙන්ට් කරලා තියෙනවා. ඒ අය ගැනත් මතක් කරන්න ඕනේ. අපි කියමු
1: සංසලා ඉන්නවා, ඒ වගේම කෞශල්‍ය කුරුප්පු අපි වාගෙන ඉන්නවා, භාග්‍ය හෙටියාරච්චි බොහොම ස්තුතියි, දර්ශනී කුමාරතුංග ලස්සනම ලස්සන සින්දු
0: දිලිනී ඉන්නවා නේද?
1: ඔව් දිලිනී ඉන්නවා, සනීතා ඉන්නවා, ඒ වගේම හයි ඔන්න මාත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා භාග්‍ය සඳුමාලි. ඔයාවත් හරිම ආදරෙන් අපි එකතු කරගන්නවා. බොයගට සුමනා දාගෙන අයාශාරය යශ්, ඒ වගේම දසුන් අපි දෙන්නා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනකන් බොහොම ස්තුතියි.
0: Right, එහෙනම් අපි අහමු HR ජෝති පාල මහත්මයා ගායනා කරන මේ ගීතය.

0: අපිට ගුණක්කම තියෙනවා තව මිනිත්තු කීපයක් ඔබත් එක්ක ඉන්න.
1: හරිද?
0: හරි. ඔබ ඉක්මනටම කරන්න ඕන අපිට මෙසේජ් කරන්න. අද ප්‍රේමණීය බදාදාවේ ලකන අහගෙන ඉන්න අතරතුර
1: ප්‍රේමණීය ගීත අහන්න ඕන පුළුවන්. ඔබ දෙන්නත් එක්ක දවල් එක වෙනකන් ඉන්නවා. ඉක්මනට මෙසේජ් එකක් දාන්න 07.03.93.5.93.7ට.
0: මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවනේ අපි කියමුද?
1: අපි කවතක් කරමු මේ වෙලාවේ තුසිත අපි වහගෙන ඉන්නවා කියලා තින වැඩසටහන ලස්සනයි කියලා තින බොහොම ස්තුතියි. ඒ වගේම ඩුබායි වලින් අපි වහගෙන ඉන්නවා සචින් නෝව හරිම ආදරෙන් අපි එකතු කරගන්න. සුබ දහවලා තෙසුම්සා ඉන්නවා. ඒ වගේම අක්කා සාවින්දේ වීරපකුණ ඉන්න අයියා අක්කා. ඒ වගේම සචින්ත අයියා ආදරේ කරන මදු අක්කා. ඒ වගේම තාත්තා සුසන්ත අම්මා ඉන්නවා රසික කටුපත ඉන්නලා. මට මැසේජ් එක දැම් මේ කවුද මේ නම දාලා නැහැ. ඉතින් සින්දුටික ලස්සනයි කියලා දෙනවා බොහොම ස්තුතියි.

0: Alright, අපි ඔන්න අද අපිට මැසේජ් කරපු බොහෝ දෙනෙක්ගේ කිව්ව ඔක්කොම කිව්වනේ. හරි අපි අපිට Facebook එකෙන් ඇවිල්ලා කමෙන්ට් කරපු යාළුවෝ ගැනත් ඔන්න අපි කිව්වා.
1: කළුතර දර්ශනියවත් එකතු කරගන්නවා.

0: එහෙම ඇරලා ගියපු ටැක්සි එක පිටිපස්සේ අර ලස්සන කතාවක් තිබුණා. මොකක්ද දන්නවද?
1: කියන්න බලන්න.
0: කැප වෙලා උදව් කරාට කමක් නැහැ. අප වෙලා ලෝන් අස්සම් කරන්න නම් දෙපාරක් හිතන්න කියලා.
1: හරි හොඳම දෙයක් කීක.
0: ඔව් මට හිතුණා එහෙම ඇත්තටම මේ ගහගෙන යනවා ඇත්තේ. හරිද? යාළුවෙක් දීපු තෑග්ගක් තාම ගෙවෙන එකෙක් වෙන්න පුළුවන්. හරිද?
1: අදගීමක් වෙන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ කැප වෙලා උදව් කරාට කමක්
1: නැහැ. අප වෙලා අස්සම් කරන්න එපා.
0: අප වෙලා අස්සම් ගත්තට කමක් නැහැ. කැප වෙලා ගෙවන්නත් පුරුදු වෙන්න.
1: අනිවාර්යයෙන්ම.
0: හරිද? නිකන් කෙනෙක් අමාරුවේ දාන්න එපා.
1: දැන් ගොඩක් අය සල්ලි වලට මේ අපේට කවුරු අස්සම් කරගත්තට ගෙවන්න අමතක වෙනවනේ. ටික කාලයක් ගෙවාගෙන යනකොට එහෙම ඔන්න ඔහේ ඉන්නවා. තව ටිකක් කවන්න නැහැ කියලා එහෙම.
0: ඔව්. ණයක් ඉල්ලගෙන ඉන්නේ වැඳගෙන.
1: ඔව්.
0: ණය දුන්නට පස්සේ දුන්නගෙන යන්න ඕන ඉල්ල ගන්න වැඳගෙන.
1: වැඳගෙන නේද? හ්ම්. අදකින් තේනවා වගේ.
0: ආ. පෞගි දවසල ඇහුණානේ?
1: ඔව්. මට ඇහුණා අමතනවා.
0: අපි ඉන්නේ අපේ පාඩුවේ අපේ පුංචි කූඩුවේ.
1: රයිට්.
0: එහෙම ඉන්න ගමන් අපිට මෙසේජ් කරපු යාළුව කීප දෙනෙක් ඉන්නවා පිග්මන්ට් කියන්න.
1: 18 වංගු පැත්තට ආපු අය ඉන්නවා සුබ දවසක් මාමත් ඔයාව අහගෙන ඉන්නවා කියලා දිනවා කෑගල මේදෙනීක අපි උපනන්න තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දරණීගල පැත්තට යන්න හිතන දරණීගල මුකෝ වෙන්නේ නිනන්ද? අද නින්දනසගේ උපන්දිනය කියලා තියෙනවා.
0: සුබ උපන්දිනය.
1: සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. චනක ඉන්නවා ලලිත් කුරවිට බන්නාර සතිස්ස ඉන්නවා නවලපිටිය පවුල හැමෝම මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. මට සින්දුවක් දෙන්න පුළුවන් ද කියලා හිතන නෝරි සංජීව. ආට අනිවාර්යයෙන්ම අපි සින්දුවක් දෙන්නම්. අපි ওই විදිහට මහගෙන ඉන්නවා.
0: මේ සමන්ද සිල්වා.

0: දවල් 12 විනාඩි 54යි.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතකෙන් පිතුම්ලත් ගුණාත්මක ආර්යදෞෂ දහනුන් වාදුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසනෑ
3: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසනෑ
3: සෙනසුරාදා සවස හතරට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න සාදර අනුග්‍රහය
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
5: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
6: ඔන්න මේසරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය
5: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන් තෑගි භෝග දිනා ගන්න විනෝද වෙන්න ඔයාලත් එන්න
6: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ
3: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය
7: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
3: ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය
8: හැම වංගුවකම අලුත් කතාවක්
9: 18 වංගුව
10: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
11: දසුන් විත් යෂෝ
9: 18 වංගුව
8: සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව
3: සම අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දන නිධානය ලොතරැයියෙන් ප්‍රති සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
13: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
14: රයිට් එහෙනම් අපිට යන වෙලාව හරි අද ප්‍රේමණීය වදාදාවේ මේ ආදරණීය හමුවීම අවසන් කරලා
15: හා ඔයාගේ යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා අපි දෙන්නට
14: එළියට බහින්න බෑ ඒ තරමට වැස්ස මේ
15: පැත්තට නෝ
14: හරිද මම හිතන්නේ බොහෝ ප්‍රදේශවලට මේ විදිහටම වැස්ස තියෙනවා ඔබ පරිස්සමෙන් ඉන්න එහෙනම් හැමෝටම සුබ දවසක් වාසනාවන්ත දවසක්
15: ජය වේවා
14: මම දසුන්
15: ඔබ යෂෝ
14: හරි අපි ගියා

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vela Vipassurekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්හඬ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සම්මත දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: වනාලි ජීවිත සුරකීමේ මෙහෙයුම සඳහා පශු වෛද්‍ය එකක වෙත නවීන කැබ්‍රත ලබා දී තිබෙනවා අලිමිනිස් කැටුම ඔබ කිරින් වෙනුවෙන් ඉතිහාසයේ දැවැන්තම භෞතික හා මානව සම්පත් සවබල ගැන්වීමයි අරමුණ වී තිබෙන්නේ. ඒ යටතේ පණ්ඩුලගම, ලුණුගම් වෙහෙර, නිකවරටිය, ගිරිතලේ සහ ඇත්තතුරු සෙවණ යන පශු වෛද්‍ය එකක වෙත නවීන කැමරත ලබා දීම සිදුව තිබෙනවා. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් හාන්ඩපත් සවුත්පාස් ස්වභාවික ගෑස් සැපයුම් මධ්‍යස්ථාන ඉදිකිරීම් සාර්ථකව සිදුවන බව ඉරානය ප්‍රකාශ කළා. එහි කටයුතු 50%කින් අවසන් වී තිබෙනවා. ඒ අනුව නිෂ්පාදනයේ ගැටලුවකින් තොරව සිදු කිරීමයි අරමුණ වී තිබෙන්නේ. පසුගිය අගෝස්තු වන විට හාන්ඩපත් කොටස්වලින් 40%ක් යථා තත්ත්වයට පත් කළ බවයි ඉරානය සඳහන් කළේ. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැනි මොනම මතක් කිරීම සුරකිමු මගතොට රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න. සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
2: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

ශතක පූර්ණ ගුවන්විදුලි වංශකතාවේ දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටි ලක්කඳ ගෝල්ඩන්.

0: සමහර හඬවල් අපට ඇහෙනවා. තවත් සමහර හඬවල් අපේ හදවතට දැනෙනවා. මේ එවැනි හඬ සොයා යන ගමනක නැවත ඇරඹුණ ලක්හඬ Golden Voice.
1: තාල පද මවන තාම හිත අහන ලක්හඬ මේ වෙලාවේ FM 93.5 හරි 93.7 හරි ඔබ සසර කරගෙන මේ කන දෙකෙන් ඉන්නේ.
2: ලක්හඬ Golden Voice.
0: ලක්හඬ Golden Voice විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනා ගනිමු.
3: සංගීත නිපුන් රෙසිල් වනිගසේකර. සංගීත විශාරද දිලීප ලේනගේ.
0: මේ ලක්හඬ Golden Voice. ලක්හඬ Golden Voice. දැන් රට හඳුනනවා අපේ වැඩසටහන. එතකොට මේ ගීත ගායනා කරන උදවිය පිළිබඳ තක්සේරුවක් විනිශ්චය මණ්ඩලයට අමතරව අපි වහන් ඉන්න ප්‍රසිද්ධියක් ලබා දෙනවා. නේද? අසන්නුත් ඉන්න ශ්‍රාවකයුත් ඉන්න.
1: FM 93.5 93.7 අපිව අහගෙන ඉන්න අතරතුරේ දැන් ඔබට පැහැදිලි මේ තරඟ යන විදිය. ඒ කියන්නේ සතියේ දිනවල හවස 1 ඉඳන් 4 වෙනකම් සඳුදා සහ බදාදා දිනවල ඔබට තරඟකරුවන්ගේ ඉදිරිපත් කිරීම අහන්න රස විඳින්න අවස්ථාව අපි ලබා දෙලා තියෙනවා. එතකොට ඒ සතියේම සිකුරාදාට අපි අවසන විනිශ්චය ඔබට ලබා දෙන්න සූදානම් ඉන්නේ. හරි. දැන් තරඟකරුවෙක් ඉන්නවා.
0: අංක 35552 අලව්වේ සිට පැමිණි
1: ප්‍රභාෂණී රත්නපාල. අයිබෝවන්.
4: අයිබෝවන්.
1: ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ?
4: මේ දවස්වල රැකියාව කරගෙන සාමාන්‍ය ජීවිතය ගත කරනවා.
0: රැකියාව කියන්නේ මොන වගේ රැකියාවක්ද ජීවිතේ තියෙන්නේ?
4: පළාත් පාලන ආයතනික සේවය කරනවා.
0: රාජ්‍ය සේවය.
4: රාජ්‍ය සේවය.
0: රාජ්‍ය සේවය ගීත ගායනා කරන්න පිට දිනාද ඉතින් ඔයගේ රැකියාවක් කරනකොට?
4: ඔව් සමහර අවස්ථා ගොඩක් තියෙනවා.
0: කාගේ ගීතද වැඩිපුර දොරගන්නේ?
4: මම පැරණි ගායක ගායිකාවන්ගේ ගීත වලට හුඟක් ප්‍රිය කරනවා.
0: ඒක කියන්නේ අලව්වේ. අලව්වේ කොයි පළාතද? කොයි හරියද?
4: අලව්ව අලව්වත් කියන ග්‍රාමයේ.
0: අලව්වේට ගිහිල්ලා ඔය කියන්නේ මේ මාවේ පයින් ඉස්සල්ලා.
4: සබරගම් පළාත.
0: සබරගම් පළාත. පැන්නොත් වයම් පළාතේ.
1: මට කියන්නක දැන් ප්‍රභාෂණී කොහොමද ලක්කන Golden Voice අපේ මේ තරඟය ගැන වදන කියාගන්නේ?
4: මම ගොඩක් වෙලාවට මුලින් මටත් හිතුණා පොඩි න හිතුණා ඉතින්
0: එන රඟ තහනවා කියලා අපි අවධානයෙන් ඉන්න ඕනේ. හරි. මොකක්ද දැන් ගීතේ?
4: රංගමණික් මුතු මොකටද ඒවා ඉස්සතින් සිනාසිසි
0: පැමිණේ. ප්‍රේම කීර්ති අල්ලිස් රචනා කරපු ගීතය. දවසක මේ වැඩසටහන අපි ඔබට හේතුව කිව්වෝ නේද? හරි. එහෙනම් ගීත ගායනා කරමු.
1: අපි අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 35552 තරඟ වදින අලව්වේ සිට පැමිණි ප්‍රභාෂණී රත්නපාලට.

0: ඇත්තටම ප්‍රභාසිනීලා ඔය වගේ ගීත ගායනා කරන එක ප්‍රභාසිනීලාගේ ස්වාමීන් පුරුෂයන්ට හරි වාසනාවක්. මේ ඕන දෙයක් බැලස් කරගන්න පුළුවන්. එහෙම කේන්ති යන්නේ නැහැ නේ.
1: කේන්ති යන අඩුයි.
0: කේන්ති යන අඩුයි. ඒක නිසා තමයි වැඩිපුර තර වෙන්නේ. ඈ සතුටින් ඉන්න නිසා. හරි. මොකද හිතෙන ගීත ගායනය ගැන?
1: මම හිතනවා ගීතේට මට පුළුවන් හැකිය අයරින් සාධාරණයක් ඉෂ්ට කළා කියලා.
0: ජීවිතයේ අත්දැකීමක් වගේ නිකන් එහෙම ගායනා කලේ ඇඟට ඇඟට අරගෙන හැංගීමක් යතුව නිකන් පොඩි නේද ඒක ඇතුළෙම හිටියා කියලා මට හිතුණා.
1: ඔව් ඒක ඇත්තට ජීවන අත්දැකීමක් වෙන්නත් පුළුවන්. මොකද ස්වාමි පුරුෂයා විදේශගත වෙලා ඉන්නේ.
0: ඉස්සරින් ඉන්නේ කවදාක බය වෙන්නේ බං. හරි හොඳයි විනිශ්චය මල්ලේ මොකද කියන්නේ කියලා බලමු.
2: විශාරද දිලීප ලියනගේ බලමු මොකද්ද ලබා දෙන විනිශ්චය කියලා අපේ ප්‍රභාෂණීට.
3: ප්‍රභාෂිනී ඇත්තටම හරිම ලස්සනට ගීතේ ගායනා කරා. ඔයාගේ හොඳ වොයිස් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන ටෝන් එක කියලා වොයිස් එකේ හරිම පැහැදිලි වොයිස් එකක්. මම පොඩි මොකක්ද ඒකට කියන්නේ අපි කියමු
0: අර වාදන ටිප්ස් එකද?
3: ටිප්ස් කියන්නේ මම කැමති ඔයාට පොඩි යෝජනාවක් කරන්න. මම දන්නේ කොහොමද ටයිමින් තියෙන්නේ කියලා ගෙදරත් එක්ක වැඩත් එක්ක. පොඩ්ඩක් දැන් ඉදිරියේ වටේට මට හිතනවා යන්න පුළුවන් කියලා. මං ඒ දැම්ම මේක කියනවා. ඉතින් ඒකින්ද මම දැන් කියන්නේ එකයි මේ වෝකල් ට්‍රේනින් ටිකක් පොඩ්ඩක් කරලා තව ওই වොයිස් එක පොඩ්ඩක් හොඳට තව පැහැදිලි කරගෙන වචනවල ප්‍රොනන්සියේෂන් එක පොඩ්ඩක් උච්චාරණය තව ටිකක් පැහැදිලි කරගෙන හොඳ තරඟයක් දෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඒකින්ද එකට පොඩ්ඩක් කාගේ හරි යටතේ හරි කමක් නැහැ. හොඳ ගුරුවරයෙක් යටතේ හරි පොඩ්ඩක් බලන් ට්‍රයි එකක් දීලා අපිට එහෙම එකක් කරගන්න පුළුවන්ද කියලා.
0: විසිල් මහත්ත මොකද කියන්නේ?
4: ප්‍රභාෂිනී අඩුපාඩුවක් ඇත්තරම නැහැ. දිලීප ඔක්කොම කිව්වා. සුභ පතනවා ඉස්සරහට.
0: එනවන්න ගල්තියාම විනිශ්චය අම්බෙලා තියෙන්නේ. සුකුරාදා වෙනකම් බලන් ඉන්න දේකුත් නැහැ. ලක්කන ගෝල්ඩන් වොයිස් ඉදිරියට යන්න හේතු වාසනා වේවා. ඉතින් ඒ ජයග්‍රහණත් එක්ක නේද වඩා හොඳින් මේ තරගයට අවතීනවා.
2: දැන් මොකද හිතෙන්නේ? يعني කොළලියක් තියෙනවා තරගෙස්තර යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ලක්කන ගෝල්ඩන් වොයිස් මේ තරගාවලිය අපි සංවිධානය කිරීම ගැන ප්‍රභාෂණයේ අදහස කොයි වගේද?
1: ඇත්තටම මේ අපි වගේ ඉතින් අපි දැන් ඇත්තටම වයසයිනේ. අපිට අවස්ථාවක් මේ වෙලාවේ හරි ලැබෙන එක ලොකු දෙයක් නේ.
0: 50 පිරෙන්න ඉස්සෙල්ලා සින්දුවක් කියනවා කියන්නේ වයසක් දාපුවා එච්චර හිතන්න එපා ඕක ගැන. ඉතින් සතුටින් ඉන්න අපේ සුභපැතුම් නේද? අංක 35552 ගෙන් තරගයට එකතු වුණු අලව්වේ සිට පැමිණි
2: ප්‍රභාෂණී අපි වාට ආදරෙන් සමුදෙනු අද දවසක මුල ගැන.
5: ලක්කන ගෝල්ඩන් වොයිස්
6: හඳුනා ගනිමු වීලංග තරඟ කරුණු මේ විරාමයෙන් පසු

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111. ශනිගමතුම් 19:06.
3: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව, මේ තමයි අපේ ජනවරම, මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
7: 1:18
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 115,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
10: ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
11: Most popular radio program couple of the year. Chamit Vidhanagamage samaga Charu Samadhi.
10: Lakhanda Evening Drive. Chamit Vidhanagamage samagin Charu Samadhi.
11: Most popular television program couple of the year. Asanka Satarasinghe samaga The Sunni Navodaya.
10: Vasare Janapriyatama Roopavahini Nivedaka. Lakhanda Morning Show hi Asanka Satarasinghe.
12: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
10: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
13: රටට වග කියන රේඩියෝ
14: ලකන්ඩ රේඩියෝ ITN.
15: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: අදෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: FM 93.5 FM 93.7 ලකන්න
3: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ එන්නල්වී ධනනිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
4: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබාගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකයා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකයා රෝහල බත්තරමුල්ල දුරකථන අංක 0706 478 478

0: මේ නක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලාංකේය ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය ලකඩ ගෝල්ඩන් වොයිස්. අපි තවත් තරඟකරුවෙක්ව වේදිකාවට කැඳවගෙන ඉන්නවා. මේ තරඟ අංක 28202. අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන්.
2: අයිබෝන්.
1: ටිකක් උසයි සොරේවම්.
3: රුෂාන් පෙරේරා. රුෂාන් වැඩිදුරගේ නෙමෙයි.
1: පන්නිපිටි.
3: මගේ තව පන්නිපිටි ගොයද කියලා. පන්නිපිටි ගොයි?
2: තලවතුගුඩේ.
3: කියන්නේ මේ ඌවේ ඌවේ දුරේ ඉඳලා.
1: එවිදන් ඉන්න දුර.
3: ඇවිල්ලා ඉන්නේ. මේ කොහමද මේ තරගයට ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ කියලා ඉඩ හොයාගත්තේ?
2: ඇප්ලිකේෂන් එකේ අම්මා තමයි වීඩියෝ එක දාලා තිබ්බේ. ඊට පස්සේ සිලෙක්ට් කරන කෝල් එකක් ආවා. ඊට පස්සේ අම්මම තමයි අද බලකර යන්න යන්නේ කියලා. ඊට
3: පස්සේ අම්මා දන්නවද පුතාට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා?
2: ඔව්, ගෙදර සාමාන්‍ය සින්දු කියන හින්දා අම්ම ඒක දැකලා තමයි ඇප්ලයි කරලා තිබ්බේ.
3: මොකක්ද දැන් තෝරගන්න ගීතේ?
2: ඔබ ගාව මම ඉන්නේ.
3: ඔබ ගාව මම ඉන්නේ. දැන් වාගේ මේ තරුණ ජීවිතේ ගෙවෙන විදිය මට පොඩ්ඩක් කියන්න.
2: දැන් අවුරුදු 21යි. ඩිග්‍රී එකක් කරනවා, ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනවා. ඊට අමතරව ක්‍රිකට් සෙල්ලම් කරනවා ප්‍රොෆෙෂන් එක විදියට.
3: එහෙමයිනේ. මට දැනගන්න ලැබුණා අnder 19 ශ්‍රී ලංකන් ටීම් එක නියෝජනය කරන හොඳ ක්‍රීඩකයෙක් කියලා.
2: නෑ, 2024 අවුරුද්දේ සෙල්ලම්
3: කළා. දැන් කොහොමද රෙකෝඩ්ස්
2: කරගෙන ගියා? දැන් ක්ලබ් සෙල්ලම් කරගෙන තාම දිගටම කරගෙන යනවා ඉතින් ක්‍රිකට්.
3: කවද නැෂනල් ප්ලේ කරන්නේ?
2: බලන්නේ සර්.
3: ටාගට් එක කොහොමද?
1: ළඟදීම වගේ එකක් කිව්වනම් වටිනවා.
3: ඒව තමයි පියවරෙන් පියවර තමයි අඩිය තියන්නේ. ඉතින් අපේ සුබ පැතුම් එකතු කරගන්න. මිල්ටන් මල්ල වරච්චි ගීතය තෝරගෙන තියෙන්නේ. හ්ම්. එන ලස්සන ගායනා කරමු නේද?
2: Thank you.
3: අම්මත් අහගෙන ඇති. අපේ සුබ පැතුම් එකතු කරගමු.
1: මේ තරඟ අංක 28202 පන්නිපිටියේ සිට පැමිණි රුවිෂාන් පෙරේරා.

0: ශාන්ගේ ගායන හැකියාව තමයි අපි දැක්කේ. මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතයක් කවර්ඩ් වර්ෂන් එකක්.
1: හරි ලස්සනට කිව්වනේ. හරිම සංගීතයෙන් අහන් හිටියේ අපි තෑතට.
0: ඇප්ලිකේෂන් දාපු අම්මත් අහගෙන ඉන්නේ නැති. විනිශ්චය මණ්ඩලයේ අපේ හිතවතුන් කොයි විදියටද ඔහු පිළිබඳ සටහන එකතු කරන්න කියන එක අපි මෙතන එකතු කරගන්නේ.
1: සංගීත නිපුන් රසිල් වණිගසේකර, අපි බලමු රොවිෂාට මොකද ලබා දෙන විනිශ්චය කියලා.
2: රොවිෂාන්, මට තේරෙන දෙයක් තමයි අර දැන් කෝඩ්ස් අපි දැන් මේජර් කෝඩ් එක යනවනේ සින්දු ගිහිල්ලා අර වර්ස් එකේදී මයිනර් වෙන්නේ එතෙන්දී අර කියන්නේ ඩ්‍රාස්ටිකලි වෙනස් වෙන තැන වාගේ පොඩ්ඩක් අවුට් වෙනවද කියලා මට තේරුණා. ඒක පොඩ්ඩක් හදාගන්න. සහ අර දැන් ඔය සමහර තැන්වල මට තේරුණා වීරියේෂන් එකක් කරා. රසීතලෙලං වෙපි. ඒ වීරියේෂන්ස් කරනවා නම් ඒ වීරියේෂන් ගැන පොඩ්ඩක් ඒ පිච් එක ඒ දාන ඉම්ප්‍රොයිසේෂන්ස් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණා නම් හොඳයි. සුබපතන ඉස්සරහ.
1: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: විශේෂයෙන් කියන්න ඕනේ දැන් ඉස්සරහට තියෙන අපේ තරංකාරීත්වය නිසාම ප්‍රෙපරේෂන් එක වඩා වැඩගත් වෙනවා. මං හිතන්නේ ගෙදර ඉඳන් ඔයා පොඩ්ඩක් ඒක මේට ප්‍රෙපෙයා වෙලා එන එක හොඳයි කියලා හිතනවා. මොකද මේ වගේ සූතින් සෝන්ග් එකක් ගද්දී අපි පියානෝ වර්ෂන් එකක් විතරක් යනකොට අපි පොඩ්ඩක් ස්ටාර්ට් වෙන්නේ කොතනද එන්ඩ් වෙන්නේ කොතනද කියන එක හරි මේ අවබෝධයක් නැති වුණත් වා ඔතන ටෙන්ෂන් වෙනවා. ඉතින් ඒකින්ද මම හිතනවා අර රිසල් කියෝ දේවල් ටිකක් අරගෙන ඔළුවට ඉදිරියට ප්‍රෙපෙයාරුම් කියලා වැඩේට.
0: මොකද අදහස් ටිකක් එකතු වුණේ. ඊළඟ වට අපේ සුබපැතුම් එකතු කරනවා. ඊළඟ වටේදී කොහොම හරි හම්බෙමු. සිකුරාදට අම්මටම කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා අහලා බලන්න කියලා වට වෙලාවක් නොතිබ්බු.
1: ඒ තරංග අංක 28202 න් තරංග වැදුනේ තලවතුගොඩ සිට පැමිණි රොවිෂාන් පෙරේරා.
4: Golden Voice. Navya Radio Reality. Lakkanda Golden Voice samagin. Vidiramen pasu yali hamuni.

0: ඒ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: me, Lakhanda Golden Voice.
1: ලක්කන්ඩ සමග රටක් එකතු වෙලා ඉන්න වෙලාවේ මේ හැම හඬක් එක්කලම මට හිතෙන නැවුම් බවක් තියෙනවා කියලා. ඒ නැවුම් බව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ලක්කන්ඩ ගෝල්ඩන් වොයිස් කියන්නේ අපි කාගේවත් හඬක් අනුකරණය කිරීමක් නෙමෙයි, කාගේවත් හඬක් කොපි කිරීමක් නෙමෙයි. මේ ගීත ලතා ඇතුලෙන් තමන්ගේ හඬ නිර්ණය කර ගැනීමක්. ජාමේ නිසා මේ ගමනට එකතු වෙන හැම ශිල්පියෙක්ම ශිල්පිනියෙක්ම තමන් දක්වන දක්ෂතාවය මේ වැඩසටහනෙම ආලෝකයට ලොකු හේතුවක් වෙනවා.
2: ඒක නිසයි අපි හඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකේ ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය තමයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: දැන් ඉන්නව තරංකාරිය. කොහේ ඉඳලාද ඇවිල්ලා ඉන්නේ?
3: කොට්ටාවේ මත්තේගොඩ ඉඳලා.
1: කොට්ටාවේ මත්තේගොඩ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. මම කැමති නම දැනගන්න.
3: මගේ නම අසීනා මිස්කීන්.
1: අසීනා
3: මිස්කීන්.
1: මිස්කීන්. ආ. මිස්කීන් කියලා අපේ ගායන ශිල්පියෙකුත් ඉන්නවා. හරි. මිස්කීන් කොහොමද දැන් සංගීත ශිෂ්ටත්වයත් එක්ක තියෙන සම්බන්ධය?
3: මම නම් සංගීතය හැදෑරුවේ නැහැ. මම ගෙදර කියන්නේ මම කාලය තිස්සේ ආසාවෙන් ඉන්න දෙයක් තමයි සංගීතේ. ඉන්න හැම වෙලෙම පුරුදු වුණා. ෆෝන් එකෙන්ම තමයි මමම තනියෙන් ඒක අත්හදා බැලුවා. ඉතින් නමුත් මට කාලෙත් එක්ක මට කරන්න හම්බුනේ නැහැ. දැන්වත් මම හිතුවා මොකද මම මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මම දැන් නිදහස්. ඉතින් මං හිතුවා මගේ ආසාව මගේ හැකියාව ඉස්සරහට ගෙනියන්න ආපු chance එකක් කියලා.
1: ඒකනේ.
3: ඉතින් මං හරි සතුටින් මේක බාරගත්තා. මේ ඉතින් මට ආරාධනාවක් ආවා මට මෙතෙන්ට එන්න කියලා. ඉතින් මම ඒක සතුටින් බාරගත්තා.
2: කොහොමද තරංගය දැනගත්තේ?
3: මම දැනගත්තේ Facebook එක හරහා තමයි.
1: ඔව් මිස්කින් කියන නම ඇවිල්ලා මේ මැලේ
3: ජාතිකාවක්. ඔව් මහත්තයා මේ මැලේ මුස්ලිම්. ඉතින් මම පුතින් නම් බෞද්ධ. මම මහත්තයා නිසා මේ මුස්ලිම් ආගමට බැඳිලා තියෙනවා. ඊට තමයි මට ඒ නම ලැබිලා තියෙන්නේ.
1: ලොකු පරිත්‍යාගයක් ඒ වගේ ඉන්න ගොඩක් අය. හරි. එහෙනම් අපි ගීතේ ගායනා කරන්න අවස්ථාව උදා කරගනිමු. මොකද්ද තෝරගන්න ගීතේ?
3: මම තෝරගත්තේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ මායදා සින්දුව.
1: ඇන්ජලින් බොහොම රසට ගායනා කරපු ගීතයක්.
3: අනිවාර්යෙන්.
1: ඒ නිසා
3: හරි මාස මගේ ෆේවරිට් ගායිකාව තමයි ඇන්ජලින් ගුණතිලක.
1: එන වගකීමෙන් ගයමු. අපි අහගෙන ඉන්නවා.
2: අපි අවස්ථාව ලබා දෙන තරඟ අංක 35710 න් තරඟ කරන්න අසීනා මිස්කින්ට.
4: ලක්හඬ Golden Voice.

0: කියන්නේ එහෙම් පිටින්ම හැංගීමක් ගායනා කිරීමක් කියලා මට නම් හිතෙන්නේ.
1: අනිවාර්යයෙන්. ඔව් මටත් එහෙම දෝ.
0: ඒකනේ. දැන් මේ හැංගීමත් එක්ක ඔබ ගායනා කළාද?
1: මම හිතනවා මං ගායනා කරා කියලා. කොහොමද දන්නේ? ඉතින් අහන් ඉන්න ප්‍රේක්ෂකයට කොහොමද කියලා.
0: ප්‍රේක්ෂකයා කෙසේ වෙතත් දැන් අපිත් එක්ක මෙතන එහා පැත්තේ ඉඳගෙන ඉන්න විනිශ්චය මණ්ඩලයට මේ කෙසේ දැනුණාද කියන එක අපි බලන්න බෑ නේද?
2: මට කියන්නකෝ මේ ඔක්කොම කලින් ඇස්සල්ට කඳුලාවේ කොහොමද කියලා. බය වුණාද?
1: නෑ.
2: එහෙම නෑ. අපි බලමු වෙන ප්‍රතිචාර කොහොමද කියලා.
0: රසිල් මහත්තයා අපිට කියන්නකෝ ඇගේ ගායනය, මිස්කින් මහත්මියගේ ගායනය පිළිබඳ මොකද හිතෙන්නේ?
3: වසිනා තුවා කිව්වා මේ සංගීත ඉගෙන ගත්තේ නැහැ කියලා. මට හිතනවා සංගීත ඉගෙන ගත්ත නම් ඔටේ ලොකු ගමනක් වඩ යන්න තිබ්බ කියලා. සහ මට ඔගේ ෆ්ලෝස් විදිහට ඔගේ ගානේ දුර්වලතාව නම් මම ඇච්ච දැක්කේ නැහැ. මම දැක්කේ පොඩ්ඩක් සමහර තැන් වල හයි පිච් යන තැන් වල ඕ පිච් යන. ඩෙසිබල් ගානක් යන්තම් ඩෙසිබල් ගානක් ඕ පිච් යන. එච්චරයි අපි බලමු සුබතාවස.
1: Thank you.
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරත් අපි බලමු සුරේ.
4: මිස්කින් මං හිතනවා ඔයා මේගේ වොයිස් එක මම මුලින් පටන් ගන්නකොටම මම නිකන් ඇන්ජලින්ගේ වොයිස් එක ළඟින් යන වොයිස් එකක් විදිහට තමයි මට තේරුනේ. මැදදී අපිට පොඩ්ඩ පොඩ්ඩ තේරුණා පිචින් වල චූටි චූටි වෙනස්කම් පොඩ්ඩක් ඩෙසිබල් රෙසිල් කිව්වා වගේ ගානක පොඩි හැමහාවක් තිබ්බා. සහ මම හිතනවා මේ ඉදිරියට ඔයාට ඇත්තටම මියුසික් කියන ෆීල්ඩ් එකෙන් ඔයා යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ කියන්නේ තමන්ගේ ආසාවට හරි කරන්න නම් මේ පිච් කන්සිස්ටන්සි කියන එක පොඩ්ඩක් ඔයා ප්‍රැක්ටිස් කරගත්ත නම් හරි කියලා. එක නෝට් එකක දිගටම ඉන්න වේලාව සහ ඉන්න ප්‍රමාණය, ඒ කියන්නේ ඒක හොඳ හුස්මක් අරගෙන ඒ හුස්ම තියාගෙන ඉන්න ප්‍රමාණය. මොකද මේ වගේ සොංග්ස් ඇවිල්ලා සෑහෙන ජවයකින් අපිට ඒක අර ලතාවකට යනවා තේරුණාට මේක ඇතුලේ සෑහෙන ජවයක් තියෙන්න ඕනි මේ සින්දුවක් කියන්න. මොකද අර මේ සෑහෙන වේලාවක් තියන් ඉන්න එක පිච් එකක්. ඉතින් ඒක තියන් හිටියේ තියන් ඉන්න වෙලාවේ ෂේක් වුණොත් හරි ඒක ඩැමේජ් වුණොත් හරි අර ඒ සින්දුවේ තියෙන රසයට ඩැමේජ් එකක් වෙනවා. ඉතින් මං හිතනවා මේ ඔයාට හොඳ ගමනක් තියෙයි ඉස්සරහට. මේ ගුරුවරයෙක් යටතේ හරි පොඩක් සංගීතය හැදෑරුවා නම් අපිට පොඩි බලා ගන්න පුළුවන් ඉස්සරහට කොහොමද යන්නේ කියලා.
1: Thank you very much.
0: ගමනට කොළ එලියක් වැටුණොත් අපි එහෙම කරමු.
1: අනිවාර්යයෙන්.
0: ඒ මොනුණත් ශිල්පිනියක් විදිහට දැන් වායි ගමනක් යන්න ඔයා
1: හිතනවනේ. ඒ
0: විදිහට කරමු. අසීනගේ
2: මේ හඬ හැනවා වගේම ඔබ මතක තියාගන්න ලක්කඬ ගෝල්ඩන් වොයිස් මේ තරඟකරුවන්ගේ තමන්ගේ ඉදිරිපත් කිරීම ටික අහන්න ලැබෙන්නේ සතියේ දිනවල සඳුදා සහ බදාදා කියන දිනවල. එතකොට ඒ අයට ලැබෙන අවසන තරග විනිශ්චය ගැන දැනගන්න ඒ සතියේ සිකුරාදා මග නොහැර FM 93.5 93.7 ලක්කඬ අහගෙන ඉන්න.
1: Thank you Miss.
5: ලක්කඬ Golden Voice.
6: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඬ Golden Voice සමගින් විරාමයෙන් පසු යලි හමුයි.

0: FM 93.5, FM 93.7, Lakhana. Radio ITN.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
2: එකයි වෙනාඩි 46යි.
3: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: මානව

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
4: most popular radio program couple of the year චමිත් විධානගමගේ සමග චාරු සමාධි
3: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විධානගමගේ සමගින් චාරු සමාධි
4: most popular television program couple of the year අසංක සතරසිංහ සමග ද සුනි නවෝදය
3: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝහි අසංක සතරසිංහ
5: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
3: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
6: රටට වග කියන රේඩියෝ
7: ලකාණ්ඩ රේඩියෝ ITN
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: ලක්හඬ රේඩියෝ ITN

0: වේදිකාවක් සීල කොන්න ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: තාලපද මවන තාමහෙත අහන ලක්හඬ FM 93.5 93.7 මේ වෙලාවේ කන දීගෙන අහගෙන ඉන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: එහෙනම් අංක 37 දරන තරංග කරුවා හඳුන්වා දෙන්න වෙලාව.
1: අයබවන්.
3: අයබවස්.
1: කොහෙන්දලද?
3: මං ඉන්නේ ගාල්ලේද.
1: ගාල්ලේෙන් ආවේ කවුද මේ?
3: මගේ නම දිලිප් ප්‍රසන්න.
2: ගාල්ලේ සිට පැමිණි අංක 37 දරන තරංග කරුවෝ දිලිප් ප්‍රසන්න. දිලිප් ගැන විස්තර ටිකක් අපිට දැනගන්න ඕනේ. දිලිප් දැන් මොනවද කරන්නේ?
3: මම මාර්ග සමාජ අධිකාරියේ රස්සාවක් කරනවා.
2: ඒ කියන්නේ අර RDA කියන්නේ මේක තමයි නේ? හැම මාර්ගයක්ම ඒගොල්ලෝ තමයි වක් කියන්න ඕනේ. අර දිට්ට කාලේ එහෙම ඒ පැතිවල හිටපු කට්ටිය ලොකු වැඩ කොටසක් කළා.
3: ඔව්.
2: ඈ මේ ඉඳලා ගියාද මේ වැඩ
3: කරන්නේ? නෑ මෙහෙ වැල්ලම්පිටි ඒ පැත්ත පොඩ්ඩක් වැඩ කරන්න ඕන.
2: අලුත් සංවර්ධන කටයුතු තියෙනවද ඒ හැරි?
3: කරගෙන යනවා.
2: කරගෙන යනවා. හරි. එතකොට මේ මැෂින් ඔපරේටර් කිරීමයි සින්දු කීමයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?
3: සින්දු නම් කියන්නේ පොඩි කාලේ ඉඳන් අපේ තාත්තලා පරම්පරාවෙන් එන දෙයක්.
2: ගමේ ගොඩේ සිතාදී ගෞරවත් පාහේ එකතු වෙලා ගීත ගායනා කළා. ඈ ඔව්. එහෙම ගායක වෙච්චා ඉන්නද පරම්පරාවේ?
3: එහෙම නැහැ. ඉතින් පොඩි පොඩි මේ සාජ්ජ වලට එහෙම
2: යනවා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ නම කිව්වම දන්නවා. හරි. දැන් ඔබ අද තෝරගන්නේ මොකද කියන්නේ?
3: මං කියන්නේ එඩ්වඩ් ජයකොඩි මහත්තයාගේ කරදියේ ගැඹුරේ.
2: එඩ්වඩ් ජයකොඩිගේ මුල්ම යුගයේ ගීත එකතුවෙන් එකක් කරදියේ ගැඹුරේ තුන් යම ගෙවුනේ.
3: නොඹගේ දැතට

0: කිරි කැටි
1: පුතුනේ.
2: අන්න හරි. ඔන්න ඕකට ට්‍රැක් එක දාලා තනු හදලා නේද, ඊට පස්සේ සංගීතයත් එකතු කරගෙන අපි කියලා බලමු.
3: සින්දුව කියන්න කලින් සුරේ, මේ මට කියන්න දිලිප් කොහොමද ලක්කන ගෝල්ඩන් වොයිස් මේ තරඟ කෙනවා දැනගන්නේ?
1: මගේ වයිෆ් තමයි.
3: වයිෆ් ලක්කන අහන
1: මත් අහන පුළුවන් විදිහට.
3: හරි, එහෙනම් අපි අවස්සව ලබා දෙමු මේ තරඟ අංක 37 තරඟ වදින ගාල්ලේ සිට පැමිණි දිලිප් ප්‍රසන්න.

0: ඇත්තටම මේ ගායනය අහගෙන ඉන්නකොට මටත් ලොකු හැඟීමක් දැනුණා. එකක් ගීතේ අරුත සහ තාත්තලට ගීත ටිකක් වැඩිපුර දැනෙනවා. මම හිතනවා ඔබ විවාහක නිසා ඔබට දරුවෝ ඇති කියලා. දුවෙත් පුතෙත්?
1: පුතෙක්.
0: පුතෙක්. පුතාගේ වයස?
1: අවුරුදු 4යි.
0: ප්‍රාර්ථනා හැමෝම හැම දෙයක්ම එකට පොදි ගහන්නේ තමන්ගේ පුතා වෙනුවෙන්නේ නේ?
2: තරග අංක 37 තරග වැදුණු දිලීප් ප්‍රසන්න ලැබෙන විනිශ්චය ගැන විශාරද දිලීප් ලියනගේ මොකද කියන්නේ?
3: ඔව්, ඇත්තටම මේ මමත් ඉමෝෂනල් වුණා ඒ සින්දුවේ. ඇත්තටම හොඳට ගායනා කරා කියලා මම හිතනවා. මට පොඩි දෙයක්කට තියෙන්නේ ඇත්තටම මේ සින්දුවේ අතරතුරේ ආ හැමතිස්සම මේ කිරිකැටි පුතුනේ, ආයත් කිරිකැටි පුතුනේ කියලා ඒ රිපිටේෂන් එකේදී මට හිතනවා ඔයා වොලියම් කන්ට්‍රෝල් එක ඕනවට වැඩිය පාවිච්චි කරන්න හැදුවද කියලා. සමහරවිට පුතුනේ කියන කැලල මට ඇහෙන්නේ, يعني ඇහෙන්නේ නැහැ. ඒක යට ගිහින් තමයි උඩට එන්නේ. කිරි කැටි පුතුනේ ගානකින් තමයි ආයේ එන්නේ. මම හිතනවා ඒක පොඩ්ඩ හදාගත්ත නම් හරි කියලා. මොකද ඒක සින්දුව පුරාවටම පොඩ්ඩ අපිට පිනිච්ච දෙයක්. අපි ඒකට කියනවා පොඩ්ඩ වොලියුම් කන්ට්‍රෝල් එකක් පොඩ්ඩක් හදාගෙන අර සින්දුවේ ඩයිනමික් එකට හරියන විදිහට පොඩ්ඩක් වොයිස් එක අනුගත කරගත්ත නම් හොඳ තත්ත්වයකට යන්න පුළුවන් කියලා මට හිතෙනවා.
2: විශාරද රෙසිල් වණිගසේකර තාපතර විනිශ්චය කොයි වගේද කියලා අපි හල බලමු.
4: ඇතරම් මාත් එකඟ වෙනවා දිලිප කිව් දෙයට. සහයට අමතරව පොඩි දෙයක් කියන්න කැමති. මට ෆස්ට් වර්ස් එකේ පළවෙනි අන්තරය එකේ පිච් එක පොඩ්ඩක් අවුට් යනවා තේරෙන ස්ටාර්ට් එකේදී. ඒක අර දිලිපයි කිව් වගේ වොලියුම් කන්ට්‍රෝල් එක අනුව ආපු දෙයක්ද මන් දන්නේ. ඊට පස්සේ අපි අන්තිම නෝට් එකට එද්දී, සින්දුවක් කියලා අන්තිම එන්ඩ් කරන නෝට් එකට එද්දී, නෝට් එකේ අගට වොයිස් එක පොඩි ෂේකි ගතියක් එනවා. වොයිස් එක ෂේක් පොඩි හෙල්ලෙන ගතියක් එනවා. එකත් බ්‍රීදින් කන්ට්‍රෝල් ප්‍රශ්නයක් වෙන්න ඕන. ඒක හදාගෙන අපි ඉස්සරහට යන් සුභපතනවා.
0: හොඳයි, එහෙනම් අපේ සුභපතුම් ගෝරිගනම් පිළිගන්න. හැබැයි පිළිගත්තට ඉතින් සිකුරාද වෙනකම් බලන් ඉන්න වෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ලක්කඩ ගෝල්ඩන් වොයිස් අතරේ ඉදිරියටයි අපි මේ ගමන් කරමින් සිටින්නේ.
2: ඒ තරඟ වැදුනේ තරඟාංක 37 ගාල්ලේ සිට පැමිණේ දිලීප් ප්‍රසන්න.
5: ලක්කඩ ගෝල්ඩන් වොයිස්. හඳුනා ගනිමු ඊළඟ තරඟකරුව. මේ විරාමයෙන් පසු මේ ලක්කඩ ගෝල්ඩන්

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: ඔබ සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අද රියපද වන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව විපස්සර දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂ නිර්දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ධීවර ප්‍රජා වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් පැවැත්වූ බව නාවික හමුදාව සඳහන් කළා. දෛනික ජීවනෝපාය සඳහා දාල කටයුතු සිදු කිරීමේදී මතුවන හදිසි තත්වයන්ට සාර්ථක මුහුණ දීම සඳහා ඔවුන් හැඩගැසවීමයි අරමුණ. බෝනුවන රෝග වළක්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳවද අවබෝධයක් ලබා දුන් බව නාවික හමුදාව සඳහන් කළා. ඒකාබද්ධ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ සිරියා සහ තුර්කි නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. පොදු අභියෝගවලට සාර්ථක මුහුණ දීමයි අරමුණ. ජගත් සංවිධාන මහසැසිවාරයට සමගාමීව සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. ආර්ථික සහ වෙළඳ කටයුතු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුමාරු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නා. තවත් රටවල් ගණ්ඩාවක නියෝජිතයන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. මේරට ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිගෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ජයග්‍රහණයේ සිහින්ද සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්. අපි මේ ලස්සන වෙලාව ගත කරමින් සිටින්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් ලංකාවේ අතිශය දක්ෂ නේද සංගීතවේදීන් පිරිසක් මේ කිරීමේ ආරමුණ ඇතිව ඉදිරියට යන ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමඟ
1: FM 93.5 93.7 සතිය දවස් පහම අපි ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම සඳුදා සහ බදාදා දිනවල මේ ගායන තරුවල හඬ ඔබට අහන්න පුළුවන්කමක් තියෙනවා. ඔවුන්ට ලැබෙන විනිශ්චය ගැන දැනගන්න නම් සිකුරාදා මග නොහැර අහන්න ඕනේ. එතකොට මේ වෙනකොට සුරේ අපිත් එක්ක තරඟකාරණියක් ඉන්නවා. 35,565 කතා කරමු.
0: 35,565 තරඟකරුවෝ තරඟකාරියෝ මේගොල්ලෝ අතරේ ලස්සනට සින්දු කියන අය නේද? ඒ සේරම අතරේ ඈ කැම්පස් යන කට්ටිය, නොවන කට්ටිය, ඉස්කෝල යන කට්ටිය, නොවන කට්ටිය නේද රැකියා කරන කට්ටිය.
1: ගුරුවරු ඉන්නවා.
0: එහෙනේ. දැන් ඔබේ නම කියන්නක ඉස්සල්ලා.
2: මම හේෂාදි ගයාෂා.
0: හේෂාදි
2: ගයාෂා.
0: ගයාෂා. කවුද නම දීලා
2: තියෙන්නේ? අම්මා.
0: අම්මා. මොකද්ද ඔගේ තේරුම කිව්වේ?
2: හේෂාදි කියන්නම් හේෂාරවය කියන එක අශ්වයාගේ නාදය. ගයාෂා කියන එක තේරුම දන්නේ.
0: අම්මගේ මාගන්නේ නම් ඔබ තේරුම් කරන්න පුළුවන්. ඒක උඩ ප්‍රෝග්‍රෑම් එක ටිකක් වෙලා යනවා නේද? හරි. දැන් ඔයා මොනවද කරන්නේ?
2: මම මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ඉගෙනුම ලබනවා.
0: කොහොමද ඒ තුරේකින් ලැබෙන උපාධිය අපි හඳුරගන්නේ?
2: ඒක ඩිප්ලෝමාවක් NDT
0: කියන්නේ. NDT යන්න හරි.
2: මම ඒකේ ඉලෙක්ට්‍රොනික ඇන් ටෙලිකමියුනිකේෂන් ඉංජිනේරින් ටෙක්නොලොජි ඉගෙන ගන්න.
1: ඕක කොහොමද කියන්නකෝ ගායනයට අපි සම්බන්ධ කරලා කතා කරන්නේ. මොකද ඒ සම්බන්ධතාවය වා ගීත ගායනා කරනවද, සංගීතය හදාරලා තියෙනවද, නැත්නම් එක පාටව ගෝල්ඩන් වොයිස් කියන අපේ තරඟය දැනගෙන මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා හිතුණාද?
2: මම ඕලෙවල් වෙනකන් තමයි සංගීතය ඉගෙන ගත්තේ. ඊට පස්සේ චුට්ටක් මග ඇරුණා විභාගත් එක්ක. ඊට පස්සේ අම්මට තමයි ගොඩක් ආසාව තිබිවේ මේ මොකක් තරඟයකට දාන්න ඕනේ කියලා. පස්සේ මේක තරංගය ඇහුණා උදේ දාලා තිබ්බම රේඩියෝ එකේ. පස්සේ තමයි මේකට ඇප්ලයි
0: කළේ. දැන් ඔයාගේ ඔය ඉලෙක්ට්‍රොනික බේස් එකයි දැන් කමියුනිකේෂන් කියන සබ්ජෙක්ට් එකයි අනාගතේ කොයි තරම් තැනකට දියුණු වෙයිද ඔයා හිතන විදිහට?
2: දැන් ගොඩක්ම AI එකනේ අපි යන්නේ ඉස්සරහට. එතකොට දැන් මම ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකත් networking ඒ වගේ තමයි software ඒව එක තමයි.
0: මොකක්ද තියෙනවා මේකනේ?
2: ඔව්. මං හිතනවා ඉතින් මේ හොඳ තැනකට යයි කියලා.
0: එතකොට ඔයත් ඒ සබ්ජෙක්ට් එකෙන් හොඳ තැනකට යයි. දැන් අද මොකක් තෝරගන්න කීදේ?
2: පෙම්හීන මල් පිපෙන මාවතේ කාවින්ද අධිකාරි මහත්මිය.
0: කාවින්ද අධිකාරිගේ ගීතයක්. කාවින්දට හඬට ඔයා මොනවගේ කැමතත්ද?
2: ගොඩක් කැමති.
0: විශ්වවිද්‍යාල දෙවනත් කරන්න කීද යනකම්?
2: යනවා ඒක ඉවෙන්ට්ස් වලට එහෙම යනවා.
1: මේ අංක 35,565 තරඟ වදින්නේ හොර්න සිට පැමිණි හේෂාදී ගයාෂා.

0: විශ්වවිද්‍යාලෙම හෙල්ලෙන්න ගීත ගයපු ඇයට මෙව්වා මහා කජු වැඩදනේ.
1: අපි අහගෙන හිටිය හැබැයි හරි ලස්සනට වුණා ඇතට.
0: ඔව්. මොකද හිතන්නේ?
2: මං හිතනවා මං හොඳට කියන්නේ නැති කියලා.
0: කියන්නේ නැති කියලා. ඒක නිකන් මේ මේ ඇඟේ තියෙන ගීතයක් නේ. ඈ?
2: ගොඩක් කියලා තියෙනවා ඉතින්.
0: ඒකනේ කියන්නේ කවුද එහෙම මොන වගේ තැන්වලද?
2: එහෙම කැම්පස් එකේ කියලා තියෙනවා. ආ ඉස්කෝලෙත් කියලා තියෙනවා.
0: ලන්නේ. හරි මිනිස්සු මණ්ඩලයේ මොකද කියන්නේ කියලා බලමු.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: ලස්සනට ගීතය ගායනා කරා. මම පොඩි දෙයක් කියන්න කැමතියි. ඔයාට තව පොඩ්ඩක් සින්දු ඕන් කරගන්න තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. ඒකෙන් කියන්නේ ඔතෙන්ට ආවට පස්සේ ඔයා සින්දු ඔයාගේ කරගෙන කියන්න. දැන් ඔයා කරන්නේ ඔරිජිනල් සිංගර් කිව්වා සින්දුව ඔන්න මං ඒ විදිහට හිමීට කියන්න දැන් හදලා ඉවර කරා. නෑ සින්දුව මම ගත්ත සින්දුව අතට ඔන්න මගේ වර්ෂන් එක කිව්වා. එන්ඩිංස් වල බ්‍රීතිංස් පොඩ්ඩක් මම හිතනවා ඔයාට කියන්න අපහසු වුණා. බ්‍රීතිං මදි වෙච්ච හින්දා මං හිතන ඒ වටේ ඉස්සරහට හරි ගස්සගෙන අපිට යන්න පුළුවන් වෙයි කියලා. මේ හොඳ කටහඬක් තියෙන එකයි මං අර විදිහට ඔයාට කිව්වේ.
2: Thank you.
1: ඒ විශාරද දිලීප ලියනගේගේ ප්‍රතිචාරය අපි බලමු ඊළඟට. සංගීත නිපුන් රෙසිල් වණිකසේකර මොකද ලබන මිනිස්සය කියලා අපි හේෂාදිට.
4: හේෂාදිය මටත් කියන්න තියෙන ඇත්තම හොඳට ගායනා කරා. අර බ්‍රීතිං ප්‍රශ්නෙට මම පොඩි දෙයක් එකතු කරන්නම්. ඒ බ්‍රීතිං වෙනතනම එන් කරනකොට ඒ බ්‍රීතිං ප්‍රශ්න නිසාද කොහෙද පිච් එක අවුට් යන බලනවා. නා නා නා නා ඒ එන්ඩිං පොඩ්ඩක් හදාගත්ත නම් තව හොඳයි. අතර මන්ද සිංකර සුපතන.
2: Thank you sir.
0: හැමෙකම ප්‍රැක්ටිස් එක තමයි වැදගත්. නිතර නිතර භාවිතය නේද? හරි. එනවා ඔයාලට අපි සුභපැතුම් එකතු කරනවා.
2: Thank you.
0: ආය දවසක හම්බ වෙමු. මම හිතනවා තරගයේ ඉදිරියට යයි කියලා. ඒක හරියටම මම බලා ගන්න පුළුවන් වෙන්නේ
1: සිකුරාදට.
0: එදාට පොඩ්ඩක් ලක්කන අහලා මොකද උනේ කියලා බලන්න. හරි.

ග්‍රහණයේ සිහින්ද සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය නක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමු.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: හවස දෙකයි වෙනාඩි 15යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
0: ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ
5: Most popular radio program couple of the year Chamit Vidhanagamage samaga Charu Samadhi
0: Lakhanda Evening Drive Chamit Vidhanagamage samagin Charu Samadhi
5: Most popular television program couple of the year Asanka Satrasinga samaga The Suni Navodaya
0: Vasare janapriyatama roopavahini nivedaka Lakhanda Morning Show hi Asanka Satrasinga
6: ජීවිතයට එක් පොරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරදු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
7: රටට වග කියන රේඩියෝ
8: ලකාණ්ඩ රේඩියෝ ITN.
9: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
10: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
11: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයි

0: සෑවට ගිනා වෙවි සිින්දු අහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩී ටුවර් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆ්ස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචි වන්න WhatsApp 0766739922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න
4: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
5: සීනික තනි වෙලා
6: සචිනි
7: මේ මට නිකි මැසේජ් එකක් දාලා කියලා තිබ්බා ඔයාලට කියන්න කියලා අදයට එන්න වෙන්නේ නැහැ කියලා. අනේ මන්ද ඒක කිව්ව වෙලාවෙන් දැන් ෆෝන් ආන්සර් කරන්නේ නැත්නම් මැසේජ් කරන්නේ නැත්නම්.
6: ඒ කියන්නේ?
7: ඒ කියන්නේ ඉතින් යාට එන්න වෙන්නේ නැහැ කියලා ඔයාලට කියන්න කියලා තිබ්බේ.
8: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
9: මම
8: රාත්‍රී 8:30ට ITN බලන්න
5: සීනික තනි වෙලා
8: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
10: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
11: ක්‍රිමිරාජ සුවසඳ
10: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න සාදර අනුග්‍රහය
12: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
13: දෙත්තා

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: දශක තුනක අභිමානය හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: පද මවන තාමහිත අහන ලක්කඩ එ මනුතුනෑ දශම පහෙන් අනුතුනෑ දශම හතෙන් හවස එකේ නං හතරවෙනකං අපි ඔබට අහන්න මේ වෙලාවේ ඉඩකඩ ලබාදලා තියන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්. සුරේ තව තරංකරුවෙක්ට අවස්ථාව දෙනවා.
2: 1053 දරණ තරගකරු මේ තරංකරු අද තරඟට ඇවිල්ලා තියෙන්නේ තමගේ ගීත ගායනයන් වගේම නේද, විශේෂයෙන්ම ලක්කඩ අහන අපේ හිතවතෙක් විදිහට. හරි
1: අයිබෝන්, මොකෝ දැන්ට බැවලාද?
3: අයිබෝන්
1: නම් මොකද?
3: මම ලසිත් චතුරංග.
2: ලසිත් මේ කොයි පළාතද නියෝජනය කරන්න?
3: මම ඉන්නේ පාදුක්කේ.
2: එතකොට පාදුක්කයි ඔයයි අතර තියෙන සම්බන්ධය මොනවද කරන්නේ?
3: මම කඩයක් කර හොටෙල් එකක් කරන්නේ. ඒක පවත්වාගෙන යන්නේ පාදුක්කේ තමයි.
2: ඒක බීලා වැඩයක් කාලා යන්න පාදුක්කේ යනකොට ගොඩ වෙන්න පුළුවන්.
3: ඔව්
2: නේද?
3: ඔව්.
2: හරි. එතකොට ගීත ගායනයට යමු.
3: ඒ මම පොඩි කාලේ ඉඳන්ම ආසයි සින්දු කියන්න. ඉතින් ඒක නිසා නිතරම සින්දු කියන එක තමයි කරන්නේ. කඩේ ඉන්නකොට
2: දැන් ඔය කඩේ ලොකුවට සද්දෙට දාලා තියෙනවද ලක්කන?
3: ඔව් ලක්කන තමයි ඉදා ඉඳන්ම දාලා
2: තියෙන්නේ.
3: ඒක ඉතින් ඔය ඒ යනකොට තමයි මේකත් දැක්කේ.
2: ඒ කියන්නේ ඒක මේ උමනාවෙන්ම කියන කතන්දරයක් නෙමෙයි, ඒක පුරුද්දක් ලක්කන අහනවා කියන එක.
3: ඔව් ඒක තමයි දාලා තියෙන්නේ හැම වෙලාවෙම.
2: හැම වෙලාවෙම.
3: ඔව් ඒ කියන්නේ උදේ 8ට විතර පටන් ගන්න, රෑ වෙනකම්ම ලක්කන තමයි දාලා තියෙන්නේ. එතකොට ඇහෙනවා.
2: ඒකනේ කියන්නේ.
1: දැන් අද තොරගත ගීතය මොකද ලසෙත්?
3: මම කුමාරසිරි පතිරණ මහත්මයාගේ මන්තරම් මාදරේ.
2: කුමාරසිරියගේ සින්දු හුඟක් වෙලාවට යාමයි රචනා කරලා යාම සංගීතවත් කරලා යාම ගායනා කරන්නේ. ඉතින් අපි ආයේ ඒ වගේ ශිල්පීන්ට අපි කියන්නේ වාග්ගේයකරුවෝ කියලා. ඉතින් හොඳ ලස්සන ගීත සමුච්චයක් ගායනා කරපු චරිතය.
3: ඔව්.
2: අපි බලාගෙන ඉන්නවා කොහොමද මේ තරඟයට අවතීර්ණ වෙන්නේ කියලා.
3: හරි.
1: අපි එනම් ඊළඟ අවස්ථාව ලබා දෙන තරඟ අංක 14053 තරඟ කරන පාදුකේ සිට පැමිණි ලසිත් චතුරංගට.

0: ලසිත් චතුරංග ලස්සනට ගීතේ ගායනා කළා. මේ මට මැද්දේ වුණා නිකන් නා නා නා නා නා වගේ නිකන්
1: පොඩි පචන පොඩ්ඩක් අමුතු වුණා.
0: ඒවත් වෙනවා කොච්චර මතක තියෙන සින්දුවක් වුණත් නේ. ඇයි අමුතුුනේ?
1: මේක පොඩ්ඩක් අමතකුණා ඒ ටික.
0: අමන්නේ. අපි බලමු විනිශ්චය මණ්ඩලයේ පුංචි පුංචි දේවල් කොයිතරම් දුරට සලකලා තියෙනවද කියලා කාරණාවනේ.
2: සංගීතඥ පුන් රසල් වණිකසේකර අපේ කැමති ලසිත් විනුවෙන් ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා දැනගන්න.
3: ලසිත් මෙහෙමයි, දැන් අපි ගීතය දැන් මේක කම්ප්‍රෙෂන් එකක් තියෙනකොට ප්‍රෙපරේෂන් කියන එක ඉතා වැදගත් නේද? ඉතින් ඔබට වචන පොඩක් අමතක වුණා. ඊට අමතරව පිච් එකේ පොඩි පොඩි දුර්වලතා තිබ්බා. ඒ කියන්නේ වර්ස් එකේදී පවා පොඩ්ඩක් කන්ස්ටේබල් ගතියක් තිබ්බා පිච් එකේ. අපි ඒව හදාගෙන අපි ඉස්සරහට යමු. මං සුභපතනවා.
1: හරි බොහොම ස්තුතියි.
0: ඔව්. එතකොට විශාරද දිලීප ලියන ගීතය.
4: මමත් හිතන් ලසිත් රිසල් එක්ක මම පොඩ්ඩක් මේක සම්බන්ධයෙන් ඇග්‍රි වෙන්න මට පුළුවන්. හයි නෝට්ස් වලට යද්දී අපි හිතනවා පොඩ්ඩක් තව වර්කවුට් කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. සහ මේ පොඩි ප්‍රෙපරේෂන් එකක් තියෙන්න ඕනි තමයි, නැත්තම් අපිට ඉදිරියට යනකොට දැන් තරගේ මම අර කලින් කිව්වා වගේ ඉතාලම තියුණු වෙමින් යන නිසා පොඩි මිස්ටේක් එකක් වුණත් බලපාන විදිය ලොකු වෙන්න පුළුවන්.
1: ඔව්.
4: ඒකින්ද මම සුබ පතන ඉදිරියට යන.
1: හරි බොහොම ස්තුතියි.
0: හරි සන්තෝෂයි ඔයා වගේ කෙනෙක් මේ තරගයට සහභාගී වීම පිළිබඳ මොකක්ද උනේ කියන එක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ සිකුවාද.
1: හරි පොමස්තුතේ.
0: හ ඒකත් කඩේ සද්දේ දාලා තියෙන්න ඕනේ. කොහොමුණත් ඔයාගේ සින්දුව අපිට අහන්න පුළුවන්කම අවස්ථාව තියෙනවා. මොන දේ වුණත් දිනුවත් පෙරදුනත් ඉස්සරහට ගියත් නොගියත් අර ලක්කන සද්දේ දාලා තියෙන එක අමතක කරන්නේ නැහැ අපි. අපි ඔබ බලන් දෙනවා වෙලාවක. පේන්ටියක් අහලා චුට්ටක් කතා කරමු
1: ඒක.
0: අංක 14053 තරග වැදුණු
2: පාදුකේ සිට පැමිණි ලසිත චතුරංග අපි අපවතාව ගමන ගෑම්.
1: හරි බොහොම ස්තුතියි.
5: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුණි.

0: ගැලීන් පොපුල අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: Most popular radio program couple of the year Chamith Vidhanagamage samaga Charu Samadhi
0: Lakhanda Evening Drive Chamith Vidhanagamage samagin Charu Samadhi
1: Most popular television program couple of the year Asanka Satrasinga samaga The Suni Navodaya
0: Vasare janapriyatama roopavahini nivedaka Lakhanda Morning Show hi Asanka Satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරදුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකන්ඩ රේඩියෝ ITN
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
8: සම අනුග්‍රහය
9: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තරමුල්ල දුරකථන අංක 0706 478 478.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
11: Sri Lankika Kulubadu Rasaya Itihasaya Puravatama Apa Lovama Dinayata Ema Rasaya Nava Mavatakin Vijaya Samagame Soya Nagastulin Obata Dayada Karai Rasakaraka Ettema Nathi Vijaya Veji Soya Nagats Rasaganma Ette Apeema අපේම දේශීය කුළු බඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
12: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
3: FM 93.5 FM 93.7 ලකන්න

0: ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්. හොඳයි, ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් රටම අහන වෙලාවේ අපි යන්න සූදානම් වෙන්නේ තවත් තරග ශිල්පිනියක් වාගෙන. අංක 35603
1: තරගකාරණියක් ඉන්නේ. අයිබෝවන්.
2: අයිබෝවන්,
0: ඔබතුමගේ නම?
2: මම මදුභාෂිනී අත්තනායක.
0: මදුභාෂිනී අත්තනායක. මදුභාෂිනී කිව්වහම
2: මිහිරි වචන කතා
0: කරන්නේ. මිහිරි වචන කතා කරන්නේ. මිහිරි වචන කතා කරන්න නම් ඒකට හොඳ සොරයක්
1: තියෙන්න
0: ඕනේ නේ? එතන උප්පත්තියෙම සංගීතයට සම්බන්ධද?
2: ඔව්, මගේ අම්මගේ අප්පච්චිගෙනු තමයි මේ ආභාසය තමයි මට ලැබිලා
0: තියෙන්නේ. ඒ කියන්නේ
2: අම්මටයි අප්පච්චිටයි දෙන්නටම සින්දු කියන්න පුළුවන්. ඒ ආභාසයේ උප්පත්තිය ඉඳලම මට ආව
0: දෙයක්. ඔය දෙන්න මොනවද කරන්නේ එතකොට?
2: මගේ අප්පච්චි හිටපු විදුහල්පති කෙනෙක් දැන් විශ්‍රාම ගිහින් අම්මා නම් රැකියාව කරන්නේ.
0: නමුත් ගීතයට හරිම ලැදී.
2: ඔව්, ඒ දෙන්න මම සින්දු කියනකොට අහගෙන ඉන්නවා ආසාවෙන්.
0: රැකියාව
2: මම ගුරු වෘත්තිය කරන්නේ. මේ ගුරු වෘත්තිය විදිහට මම මේ සංගීතය තමයි මේ උගන්වන්නේ.
0: ආ, ඒ කියන්නේ නේද? අර ආභාෂය.
2: ඔව්.
0: ඔව්. එතකොට අද තරඟය පිළිබඳ කොහොම තොරතුරු හොයාගත්තේ?
2: මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් තමයි මම හොයාගත්තේ.
0: ගම්පලාත?
2: මම මේ කොණ්ණෑගල මාවතගම.
0: හරි. දැන් අද තොරගන්න ගීතේ?
2: ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ තිලිනේලෙසින් ගීතේ.
0: ලස්සන ගීතයක් නේද? කණ්ඩායම් සංගීතයේ අපි කිරුලක් හැටියට නේද? අපි නයිටින්ගේල් හැටියට තමයි අපි හඳුනාගන්නේ.
1: ඉන්ද්‍රාණි
0: පෙරේරා, ඔබ ගායන්න අපි අහන් ඉන්න. ඒ අතර විනිශ්චය මණ්ඩලය මොනතරම් රහට මේ ගීතය ඔබ ගායනා කරනවද කියන එක පිළිබඳ තීරණය කරා.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35603 තරඟ කරන්න කුරුණෑගල සිට පැමිණි මදුභාෂිනී අත්තනායකට.

0: සංගීත ගුරුවරියක් නේද? හරි ලස්සනට ගීත ගායනා කළා. ලක්කඩ ගෝල්ඩන් වොයිස් අතරට එකතු වෙන රිදී සීනුවක් වෙයි කියලා තමයි අපි දැන් කියන්නේ නේද?
1: එහෙම හිතනවා.
0: ඔව් රිදී සීනුව ඊට පස්සේ අපි රත්තරන්ගෙන් පින්තාරු කරනවා. ඉස්සරහට යන්න. ඒක රත්තරන් සීනුව.
1: අද මම අසනීප තත්ත්වෙන් ඉන්නේ ඒක නිසා ගීතය මම හිතනවා පොඩි අඩුපාඩුකම් සිද්ධ වුණාද කියලා මට සැකයක් තියෙනවා පොඩ්ඩක්.
0: විනිශ්චයමණ්ඩලයේ ඔකට අපිට දෙන පිළිතුරු කොහොමද?
2: සංගීතඥ පොන් ඩ්‍රෙසිල් වණිකසේකර අපි බලමු මధుභාෂින්ට ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා.
3: මధుභාෂිනිය මේ අපි සින්දුව කියද්දි මට හිතෙනවා තව හඬ තල පාවිච්චි කරන්න පුළුවන් වට හෙඩ් වොයිස් පාවිච්චි කරන්න පුළුවන් හයි පිච් යද්දි අපි එකම වොයිස් එක නැතුව වොයිස් හඬ තල වලට ගියනම් වගේ නේසල් වොයිස් එක පාවිච්චි කරන්න පුළුවන්. සා සමස්ත කිතර ගීතය හොඳට ගායනා කරා. අපි බලමු.
1: මම ස්තුති සර්.
2: විශාරද දිලීපලියනගේ
4: මధుභාෂිනී ආගේ සිංගින් හොඳයි ඇත්තටම. ඔයත් හැබැයි පිළිගත්ත පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන ඇති කියලා. ඒක හිතෙන්නේ මට මේ වෙන මොකක්ද හින්දා නෙවෙයි. ඔයාගේ කන්ෆිඩන්ට් එක මට හිතෙන්නේ තව ටිකක් ඒ කියන්නේ ඔයා අසනීප තත්ත්වෙන් කියලා ඔයා දන්නේ හින්දා වෙන්නේ නැති ඒක. ඔයා මේ කෝරස් එක හොඳට ගායනා කරලා පටන් ගන්නකොටම වර්සස් වලට යද්දි මට හිතෙනවා තව පොඩ්ඩක් ඕන් කරගන්න පුළුවන් නම් සින්දුව මේ මම මේ විදිහටම කියනවායි කියලා පොඩි ඒ කන්ෆිඩන්ට් එක විතරක් මං හිතන්නේ අඩුපාඩුවකට තිබ්බේ. ඒක නිසාම අර උඩ පිච් එකකට යනකොට පොඩ්ඩක් ඒක පොඩි අඩුවක් අපිට දැනුණා. ඊට අමතරව පොඩ්ඩ ඒ කියන්නේ ඇත්තටම හොඳට සින්දුව ගායනා කරා.
1: මම ස්තුතියි.
4: වොයිස් එක වාගේ හොඳයි, ටෝන් එක හොඳයි. මම හිතනවා මේ අපි ඉක්මනට සනීප වෙලා ඊළඟ වටේට නැස්ති වෙමු කියලා.
1: Thank you sir.
0: ලබන සිකුරාදා වෙනකොට ඊළඟ වටේට තේරිලාද නැද්ද කියන එක මధుභාෂිනී බලාගන්න පුළුවන්. මොකද ලක්කන ගෝල්ඩන් වොයිස් වැඩසටහනේ සතුටයි බදාදායි තමයි උගලන්ගේ සින්දු මේ විදිහට ප්‍රචාරය වෙන්නේ. එතකොට සිකුරාදා අපි ඒකේ රිසල්ට් එක කියනවා, ඇනලයිස් කරනවා කොහොමද කියන කතාන්තරය. ඒ නිසා සිකුරාදාට කන තියන් ඉන්න ඕනේ ලක්කනට.
2: මොකද හිතෙන්නේ දැන් ගුරුවරියක් විදිහට මේ අවස්ථාවට සම්බන්ධ වුනේ ලක්කන ගෝල්ඩන් වොයිස් අපි මේ සොයා ගැනීම ගැන මොකද වාගේ අදහස?
1: කැලේ පිපුණු මල් ඉන්නවනේ. එතකොට එයාලට ඉදිරියට එන්න මේ වගේ තරඟ තියලා මේ වගේ වැඩසටහන් තියලා අවස්ථාවක් ලබා දීම ගැන ලක්හඬ මේ ගුවන්විදුලියට ස්තුතිවන්ත වෙනවා. කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතියි. මින් ඉදිරියට මේ වගේ දක්ෂයන්ට ඉදිරියට ගන්න මේ අවස්ථාවක් ලබා දෙන්න ඔබතුමාලාට මේ ශක්ති ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
0: බොහොම ස්තුතියි. එනම් අපිට දීපු වාර්තනාව වගේම අපි වටත් ප්‍රාර්ථනා කරනවා ලක්කන ගෝල්ඩන් වොයිස් සමාගෙන යන්නේ ශක්තිය ලැබේවා කියලා.
1: බොහොම ස්තුතියි.
2: අපේ ආදරෙන් සමුදෙන්නේ මధుභාෂිනී අත්නායකට.
5: ලක්කන ගෝල්ඩන් වොයිස්.
6: නව්‍ය රේඩියෝ රියැලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු දෙකයි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ජීවිතය කියන්නෙම වෙහෙස කර ගමනක් නම් දවසක විඩාපර සිතට අසිනිවසේ වයින්වා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: ටෙක්කියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 24 රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය වීරකැටිය
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සුරකිමු මගතොට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටිය මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ සරභීෂයකේ දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 93.7 අහගෙන ඉන්නේ මේ වෙලාවේ. තවත් තරග කරුවෙක්ට අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් ඉන්නේ මේ තරග අංක 35553. අයිබෝන්. නම මොකද්ද?
2: මගේ නම තරිඳු කළුමුරගි.
3: තරිඳු කළුමුරගි. ලස්සන නමක්. තරිඳු කොයි පළාතෙන්ද ආවේ?
2: මම රත්නපුර ඉඳන්.
3: රත්නපුර කොහෙද?
2: රත්නපුර දෑල.
3: රත්නපුර දෑල. ආහ්. එතකොට මේ මෙහෙම තරගයක් තියෙනවා, මෙහෙම ගෝල්ඩන් වොයිස් කියලා එකක් තෝරනවා. ලක්හණින් කොහොමද මේව දැනගත්තේ?
2: මට ඇත්තටම ලක්හඬ ගෝල්ඩන් වොයිස් තරගාවලිය පිළිබඳව දැනගන්න ලැබෙන්නේ ගෙදරින්ම තමයි. මොකද මම දැන් උසස් පෙළ හදාරන සිසුවෙක් විදිහට මට සාමාන්‍යයෙන් ගීතයක් අසමින් තමයි මට මගේ අධ්‍යයනය කටයුතු කරන්න ආසාවක් සහ ඒක නියමිත විදිහට වෙන්නේ. එතකොට සහ ගෙදර අය හැමෝම සාමාන්‍යයෙන් භාවාත්මක ගීතවලට ගොඩාක් මැලුම් කරනවා. එතකොට ඒ භාවාත්මක ගීත මම අධ්‍යයනය කරන ගමනේදී මම සංගීත විෂයක් විදිහට හදාරනවා. එතකොට ඒ එතනදී මට ගුවන් විදුලි සේවයක් විදිහට ලක්හඬ ගුවන් විදුලි නාලිකාව තමයි භාවාත්මක සහ හැම කැටගරියකින්ම ගීත තියෙනවා. ඒ අතරතුරේ භාවාත්මක ගීත රසක් ශ්‍රාවක පිරිසට සම්නිවේදනය කරන නාලිකාවක් තමයි ලක්හඬ.
3: ගෝල්ඩන් වොයිස් කෙසේ වෙතත් මම එක අනුමාන කරලා කියන්න පුළුවන්, ඔයා විභාගෙට විචාරයට ගෙන හොඳට ලියලා ඇති, අනිවාර්යෙන් විශ්වවිද්‍යාල සිලෙක් කළා ඇති කියලා. ඈ අපි ඉතින් වැඩම එකතු කරනවා.
2: ස්තුතියි.
3: හරි. දැන් අත තෝරගන්න ගීතේ
1: අහල බලමු. අමරසිරි පිරිස්
2: මහත්මාගේ ගීතයක් අතින්වත් අත ඇල්ලුවේ නැහැ.
3: ඔයා කියන්නේ ඔය ගීත රචනාව ලිව්ව මිනිස්සයා මගේ තාම හොඳ මිත්‍රේ. ඈ එයි එයා දවසක් යනවා ඔය අනුරාධපුරයේ පැත්තේ කණ්ඩායමක් එක්ක ට්‍රිප් එකක්. යනකොට මේ එයාට සංචාරයක් යන්න ආරාධනා කරනවා. එයා යනවා ඉතින් ඒකට. ගියාපුවාම ඒ ට්‍රිප් එකේ යන ගොන්නේ ඉන්න ලස්සන ගෑනු ළමයා. ඒ ගෑනු ළමයාට මෙයාගේ ඇහැ යනවා. ඉතින් යා අහපව් වෙන්නේ ඒක ඔළුවේ තියාගෙන. කලාකරුවෙක් ඇතුළට ඒ වගේ දෙයක් ඔළුවට වටනවාම තනි පිස්සුවක්
2: නේ.
3: ඉතින් මේ කසාද මැඳලා ළමයි ඉන්න තාත්තා කෙනෙක් තමයි මේ දකින්නේ. නමුත් අර දැක්ම දිහා එයා ටිකක් බලාගෙන ඉන්නවා. ඇවිල්ලා ක්ෂණිකේන එයා ලියනවා ගීතයක්. අන්න ඒක තමයි පස්සේ අමරසිරි පිරිස් ඔය විදිහට ගායනා කරන්නේ. ඊට පස්සේ තමයි ඔය සමරණ සඳවීරේට මට මගේ නෝන මගේ මාදරයක් තිබුණා කියලා එයා ලියන්නේ. ඒ එකම කතාව.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ අංක 35553 තරඟ කරන්න රත්නපුරේ සිට පැමිණි තරිඳු කළුමුරගේට.

0: Sports.
1: ඇත්තටම අපි ප්‍රවීණ ගීත රචක අමිල තියෙන උර තමයි මේ ගීතය රචනා කළේ. අමිලගේ ජීවිතේ හරි මේ උදර දැනෙච්ච තැනක්. ඔය ට්‍රිප් එකට එයා ගියාන් පස්සේ ඉතින් එයාට ට්‍රිප් එකේ යනකොට හිතන්නකෝ වන්දනා ගමනක් යනකොට කෑම බෙදනවා, තේ ගේනවා. ඉතින් ඒ ඔක්කොම සත්කාර එළමයා තමයි කරලා තියෙන්නේ. එයාගේ හිතට වැදිලා තියෙනවා කොහොමරි. පස්සේ පස්සේ දෙතුන් වතාවක් බලන්න ඇවිල්ලා තියෙනවා. ගෙදරට මේක ආරංචි වුණාන් පස්සේ ඔන්න එක දවසක් ගෑනු ළමයා හංගලා ගෙදර නැහැ. මෙයා ගිහිල්ලා බලන්න ගියාම ළමයා නැහැ ගෙදර. ඊට පස්සේ එසනින් එයා එනවා අහපෝ. ඇවිල්ලා ওই දඹුල්ල දිහාදී එක බස් එකකින් බස් එකක් වැරදිලා නැගලා දඹුල්ලෙන් වෙන බස් එකකට නගින්න ගිහිල්ලා බස් එකෙන් බිමට ඇදගෙන වැටිලා අතකුත් කැඩිලා කැඩිච්ච අතින් තමයි ඌක මේ කොළඹ ඇවිල්ලා රචනා කරන්නේ. ඉතින් මේ මේ හෘද සංවේදී මිනිස්සුන්ට ඕනෑම අත්දැකීමක් හරි ගැඹුරට දැනෙනවා නේද? දැන් වහට කොහොමද ඒක? සින්දු කියන්නේ අස්වතු කරගන්නයි කියලා කිව්වේ කවුද?
2: ද මට කියන්නකෝ, දැන් මේ ගීතය ගානා කරන අතරතුරේදී මේ තව කෙනෙක් හිටියා ගීතය ගානා කරනවා බලාගෙන. ඒ සුත් රතු වෙනවා. ඒ ඇස් කාගේද?
3: ඒ ඇස් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ.
2: අපි බලමු තරිඳුට ලැබෙන විනිශ්චය තරිඳු අංක 35553 විශාරද දිලිපලියනගේ ලබාදෙන විනිශ්චය කොයි වගේද?
4: තරිඳ මාර ඉමෝෂන් එකක් මං හිතන්නේ තිබ්බේ. අපි හැමෝටම තේරුණ එක. මං හිතන්නේ ඒක වැඩි හින්දා දෝ මන්දා අන්තිමටම කෝරස් එකේදී ඔයා අන්තිම නෝට් එක කියාගෙන එනකොට පොඩි පොඩි පිච්චල පොඩ්ඩක් එහෙම මෙහෙන් ගිහින් ගිහින් ආව ගතියක් තිබ්බා. මං හිතන්නේ අරක වෙන්නේ නැති කියලා. මං හිතනවා මොකද මුල් ටික හොඳට ගායනා කරා. මං හිතනවා අපිට පුළුවන් නම් චුට්ටක් තව වොලියුම් එක සම්බන්ධව පොඩ්ඩක් වර්කවුට් එකක් කරගන්න. මං හිතන්නේ ඔයා හොඳටම දන්නවා මම මොකද්ද කියන්නේ කියන එක. මම ඇග්‍රි වෙනවා ඔයා. මට කලින් අපිට වැඩසටහනේ කිව්වා භාවාත්මක විදිහට ඔයා ඒ කියන්නේ gedera මුළු gederaම ඔයාගේ භාවාත්මක ඒ ගායනය සහ ඒ ගීත කණ්ඩ හැමතිස්සෙම අහන ඒ බව ඒක හොඳටම තේරෙනවා ඔයා සිං කරනකොට. ඉතින් මං හිතනවා දැන් තරංගයකට ආවට පස්සේ අපිට මෙතනින් ඉදිරියට යන්න අපිට හේතු සාධක පොඩ්ඩක් බලපානවා. විශේෂයෙන්ම ප්‍රනන්සේෂන් එක, පිච් එක, ඊට පස්සේ වොලියුම් එක, ඊට පස්සේ ඔයා ඉදිරිපත් කරන එක. අනිත් එක තව දෙයක් කියන්න ඕනි. ඔයා භාවාත්මකව භාවයේ ප්‍රකාශ කරලා ඉදිරිපත් කිරීම කරන එක හරි. හැබැයි දැන් අපි ඔඩියන්ස් එකක් විදියට බලද්දී වාගේ අයිකන් ටැග් එක අපිට සෑහෙන වැදගත්. ඒකින්ද ඒක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ওই කාරණා දෙක තුන ගැනම ඔළුවේ තියාගෙන හොඳ ඉදිරියට ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
1: ප්‍රසිල් මාස්ටර්.
5: අතර මට කියන් දිනේ අඩුවක් ටිකම තමයි ඔය වේරියේෂන්ස් ගන්න තැනත් තැඹල සමාන වෙලාවට පොඩ්ඩක් පිච් අවුට් යන බලනවා. අර දිලිප කිව්වා වගේ අර නේ දිලිප ඔය ඉමෝෂන් එක ප්‍රකාශ කරන්න හදලා වෙන දෙයක්ද කියලා සැකයක් තියෙනවා. ඒත් බලමු සුපර් මිසර්.
1: හරි එන අපේ සුභවැතුම එකතු කරගන්න. ඔය දෙනක ජීවිත ජයග්‍රහණය කරා යන්න හේතු වාසනාව මේ පාර කැම්පස් යන ෂුවර් එකටම 35533 න් තරග වැදුණු
2: තරින්දු කළුමුරගේට අපි සමුදෙනවා. අපි දවසකයි මොනකද

හඳුනා ගනිමු මීළඟ තරග කරුණ. මේ විරාමයෙන් පසු මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: ලකඩ රේඩියෝ ITN
1: වෙලාව පසර 3 විනාඩි 1යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ ගහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: මද්‍රව්‍ය සමග සැක්කරුවෙක් හා සැක්කාරිය දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. මොටර් රථයකින් මද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව ගිරිවිල්ලේ පොලිසිය වැටලීම සිදු කර තිබෙනවා. අනිනොතකා රථය ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය එහි රෝදයට වෙඩි තබා ඇති බවයි මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. එහිදී සිදු කළ පරීක්ෂාවේදී මද්‍රව්‍ය ග්‍රෑම් 15කට වැඩි ප්‍රමාණයක් හා ජවර මිනුපයක් අත් බවට සැකකරන රුපියල් 920,000කට වැඩි මුදලක් සොයාගෙන තිබෙනවා. ඊශ්‍රායෙල් ආරක්ෂකංශය ගාසා තීරයට යලි ප්‍රහාර එල්ල කර තිබෙනවා. එන් පුද්ගලෙක් මිය ගොස් තව තුන්දෙනෙක් තුවාල ලැබුවා. අවතෙන් කඳුරුවල රැඳී සිටි ජනතාවට එන් බලපෑම් එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර බාධි සටහන් කළේ. දිවස ගණනාවක්ද ප්‍රහාරවලින් හානි වී තිබෙනවා. ඊශ්‍රායෙල් ආරක්ෂකංශ ප්‍රදේශ කිහිපයක මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරකිමු මගතුට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්න.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: වේදිකාවක් සීන කොන්න ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: හවස එකේ ඉඳන් හවස හතර වෙනකන් ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහන් ඉන්න අතරතුරේ ශ්‍රාවක ඔබටත් වගකීමක් තියෙනවා මේ තරංකරුවන් තරංකාරණයන් අතරින් ඔබේ මනාපය අනුව කවුද ඉදිරියට යවන්න ඕනේ කියලා තීරණයක් ගන්න. සදදා සහ බදාදා දිනවල මේ වගේම අපි තරංකරුවන් තරංකාරණයන්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න වේදිකාව සකස් කරලා දෙනවා. එතකොට ඒ අයට ලැබෙන අවසාන විනිශ්චය අපි කියන්නේ ඒ සතියම සිකුරාදාට. දැන් බලමු අද මෙතනට ඇවිල්ලා තමන්ගේ ගායන ප්‍රතිභාව විදහාදක්වන්න බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් 35557 කියන තරඟ අංකයෙන් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ සූරේ.
2: කෙනෙක් කියන්නේ?
1: කෙනෙක් කියන තරඟකාරිනියක්. අහලා බලමු නම මොකක්ද කියලා. අයබෝන්.
3: අයබෝන්. මගේ නම රශ්මි එරන්දි.
2: රශ්මි කොහෙන්ද නේද වැඩසටහන සහභාගි වෙන්නේ?
3: මම බුලත්සිංහල ඉඳන් තමයි
2: සහභාගි. අනුතර දිස්ත්‍රික්කේ. රශ්මිගේ ජීවිතේ මොනවද කරන්නේ දැන් මේ දවස්වල? අධ්‍යාපන කටයුතු ඉවරද? කොහොමද?
3: නෑ මම ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යාවක් විදිහට කටයුතු කරනවා.
2: එතකොට සාගරය නිරීක්ෂණය කිරීම. ඔබේ පැති කිහිපයක් තියෙනවනේ විද්‍යාත්මක නිරීක්ෂණය කරනවා, ඊළඟට භූගෝලීයව නිරීක්ෂණය කරනවා. දැන් ඔයාලට පැවරිලා තියෙන මොන වගේ කටයුත්තද? මොන පැත්තද ඉගෙන ගන්න?
3: මම වෙරළ හා සාගර සම්පත් කළමනාකරණය තමයි කරන්නේ.
2: ගහරි වටින විෂය සාජාතයන්තර ලොකු ඉල්ලීමක් තියෙන විෂයක්. අද මේ තරංගෙට එන්න ලක්කඩ ගෝල්ඩන් වොයිස් විත් සහභාගී වෙන්න කොහොමද පාර කැපුණේ?
3: කැම්පස් එකේ ඉඳන් ඉතින් ගෙදර ගියාම ලක්කඩ තමයි අහන්නේ.
2: එතකොට ඔව්.
3: එතකොට ඉතින් ඇහිච්ච විදියට තමයි ඉතින් ওই WhatsApp મેસેජ් එකක් දැම්මේ.
2: ඇහිච්ච විදියට WhatsApp મેસેජ් එකක් දැම්මා. හරි. දැන් මොකක්ද තෝරගෙන ගියේ?
3: කරුණාරත්න දිවුල්ගනේ ශෝරින්ගේ අන්දරයායේ වැවතවලි ගීතේ.
2: කුමාර ලියනගේ එයත් වාගේ වැත්තට අයිති චරිතය. කුමාරයට එක අසනීපතත්වෙන් ඉන්නේ. එයාට අපි එක්මන් සෝය ප්‍රාර්ථනා කරමු. එතකොට රෝහණ ධර්මකීර්ති තමයි සංගීතවත් කළේ. උකේ දෙන්නගේ ජාතික ගීය වගේ දෙතුන් දෙනා එකට හම්බෙන්න ඕන. මගේ දැන් දිවුල්ගනේ කරුණාරත්න දිවුල්ගනේගේ හඬ ඒකට එකතු වෙලා තියෙනවා. ඒකේ නියම ගැමි රසයක් ඒක තමයි ඇති වෙන්නේ. එතකොට ගමේ ඉන්න තාත්තලා අපිට මතක් වෙනවා නේද?
1: තාත්තර්ද වැඩිය මාදරේ රශ්මි.
3: ඔව්.
1: ඒකෙන් දැන් මේක ගාන ශිල්පියක ගීතයක්. රශ්මි තෝරගන්නවා තරඟකාරණියක් විදියට. දැන් තරඟකාරණියක් විදියට ඔට අවශ්‍ය නම් ගාන ශිල්පිනිකගේ ගීතයක් තෝරගන්න පුළුවන්කම තිබුණානේ. මේ ගීතය තෝරගන්නේ එතනේ.
3: පෞද්ගලිකව මේ ගීතයට ආසයි. ඒක නිසා තමයි තෝරගත්තේ.
2: හොඳ රස වින්දනයක් තියෙන කෙල්ලෙක්. ඒක නේද? හරි. එහෙනම් ගීතය ගායනා කරමු.
1: මේ අංක 35557 තරඟ වදින්නේ බුලත් සිංහල සිට පැමිණි රශ්මි එරන්දුල්.

0: voice.
1: රශ්මි, ගීතයක් ඇතුළේ තියෙන හැම වෙලාවකම හැඟීමක්. මේ ගීතය අහනකොට අපිට අපේ තාත්තා මතක් වෙනවා. හැම කෙනෙකුට එහෙමයි. අපි ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්නේ, ලක්කඩේ ප්‍රචාරය කරන්නේ, ඒවට ඒ හැඟීම එකතු කරලා. දැන් බලමු ඔයා මොකද්ද මේකේ කරලා තියෙන්නේ කියලා. නේද? වර මොකද හිතුනේ?
2: තාත්තා මතක් වුණා.
1: තාත්තා මතක් වුණා. හරි. එහෙනම් අපි බලමු මිනිස්සු මණ්ඩලේ මොකද කියන්නේ කියලා. අපි දිලිප ලියනගේ සහෘදය සිරිනෝ. දිලිප,
3: රශ්මි, මං හිතන්නේ සාධාරණීකරණයක් කරා සොන් එකට. ඔයා හයි නෝට් සිං කරද්දී මට හිතෙනවා ඔයාට තව පොඩි ඩෙසිබල් ගානක් උඩකට යන්න තිබ්බනම් හොඳයි කියලා. ෆස්ට් කෝරස් එක ස්පෙෂලි. ඊට පස්සේ ටික ටික ටික ටික ඒක හරි ගියා. මං හිතන්නේ පොඩි තැතිගැන්මක් ඉඳ වෙන්නත් ඇති. මේ මං යෝජනා කරන්න කැමති ඔයාට පුළුවන් නම් පොඩ්ඩක් ලෝ නෝට්ස් ප්‍රැක්ටිස් කරන්න කියලා වැඩිපුර. මොකද එතකොට හයි එකට යන්න පුළුවන්. සහ ලෝ නෝට්ස් එකටත් ඒක වැදගත් වෙනවා. නමුත් ලෝ නෝට්ස් ප්‍රැක්ටිස් කරන්න කරන්න කරන්න ඔයාලට හයි නෝට්ස් වලට යන ආයාසය අඩු කරගන්න පුළුවන් සහ පිච් එකට හොඳට ඉන්න පුළුවන් කියලා මං හිතනවා. ඒක නිසා මං සුබවත්නවා ඉදිරියට ගියොත් ඒවල් ටික් කරගෙන හොඳ ගේමක් ගන්න පුළුවන්.
1: මේ උපදෙස් මේ තරංකාරීන විතරක්ම නෙමෙයි. මං හිතන්නේ අපි වහන් ඉන්න සින්දු කියන්න කැමති නේද? හුඟ දෙනෙකුට මේ හඬ පාලනය පිළිබඳ මනා අත්දැකීම් ටිකක් එකතු කරන්න සහ මේ දැන් අපේ සංගීත නිපුන් රෙසිල් මහත්මයාම ඔබ විස්තර කරන්න ගියාම ගන්නවා ලස්සන ඉංග්‍රීසි වචන ටිකක්. මම පහුගිය දවස් ටිකේ ඒවා හිමීම කෝට් කරගෙන ගිහිල්ලා ඔයලා බැලුවා මොනවද මේ කියන්නේ කියලා. අපි නොතේරෙන දේවල් නේ.
4: අද මොකද කියන්නේ රශ්මිගේ ගීත ගායනය ගැන?
5: රශ්මි අත්‍යවම ලස්සන ගායනා කරා. දිලීප කියපු දෙයට අමතරව මම පොඩි දෙයක් ඇඩ් කරන්න කැමති. සෙකන්ඩ් වර්ස් එකේ ස්ටාර්ට් එකේ ඒ වගේ තැන්වල වචන පැහැදිලි නැති ගතියක් තියෙනවා. ඒ අර දිලිප කිව් වගේ ලෝ නෝට්ස් පොඩ්ඩක් පැහැදිලි නැති ගතියක් තිබ්බා. බලමු මට ලස්සන කටහඬක් තියෙනවා. සුපර් තැන්ක්ස්.
1: එහෙනම් ඒ සුබ පැතුම් අපිත් එකතු වෙලා කියලා හිතාගන්න. සිකුරාදාට අහන්න ඔයාලට මොකද වෙලා තියෙන්නේ කියලා. තරගයේ ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවද නැද්ද කියලා එදාට තීරණය වෙනවා.
4: අපේ සමුදෙන්නේ සුර බුලත් සිංහල සිට පැමිණි රශ්මි එරංගිට.
0: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
6: හඳුනා ගනිමු ඊළඟ තරඟකරුවෝ. මේ විරාමයෙන් පසු මේ ලක්කඩ ගෝල්ඩන්

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර 5ට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,600. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් ඈ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙන්නෙල්ලෙන්න දළුව විලස නිතඹන ලෝලා නිතඹන ලෝලා නිතඹන ලෝලා
5: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඊවිනි

0: ඇවට හිනා වෙවී සිින්දුවහන්න ඒවී රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: ගැලීම් පොපුල ඕෝඩ් දෙදහස් විසිහය අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
3: most popular radio program couple of the year chamith vidana gamage samaga charu samadhi
2: lakhanda evening drive chamith vidana gamage samagin charu samadhi
3: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
2: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
4: ජීවිතයට එක් පරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනැමෙන වගයි.
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
5: රටට වග කියන රේඩියෝ
6: ලකාණ්ඩ රේඩියෝ ITN
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
8: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ලකාණ්ඩ රේඩියෝ ITN

0: අශක තුනක අභිමානී නවතම රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: සැබෑ ශ්‍රී ලංකීය ස්වරාදේශයේ දශක තුනක අභිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස් FM 93.5 FM 93.7 හවස එකේ ඉඳන් හතර වෙනකන් ඔබ ලක්කඩ අහගෙන ඉන්න වෙලාවේ මේ වෙලාවේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපි තරංගාවලිය පටන් අරගෙන තියෙන්නේ. දැන් මේ වෙනකොට සුරේ අපි තරංගකරුවන් කිහිප දෙනෙක්ට අවස්ථාව ලබා දුන්නා. මේ වෙනකොටත් ඉන්නේ තරංගකරුවේ තරංග අංක 5638. අයිබෝවන්.
2: අයිබෝවන්.
1: නම් මොකද්ද?
2: හෂාන් ප්‍රබෝධ්.
3: හෂාන් ගම කොහෙද?
2: බුලත් කොහිටිය.
3: බුලත් කොහිටිය. හා. මොනවද කරන්නේ හෂාන් බුලත් කොහිටිය?
2: එන මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඒ අතරේ මියුසික් කරනවා.
3: මියුසික් කරනවා කිව්වේ?
2: ඒ කියන්නේ තාම ඉගෙන ගන්නවා.
3: සින්දු කියන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේ වගේ තරඟ වලට ඇතුල් වෙලා තියෙනවද?
2: කපාරක් තියෙනවා. ඉස්සරහට නැගිලා නේ කියන්නේ. මේ කැපලා දෙනවා.
3: කැපුණ කැපුණත් ඉස්සරහට යනවා. එහෙමනේ.
2: ඔව් අතාරින්නේ.
3: අද මොනවද තෝරගන්න කීදේ?
2: HR ජෝතිපල් මහත්මයාගේ සල්සපුනා නිර්මාණය.
3: තව මල් ලිස්ට් එකක් තියෙනවද ඔගේ?
2: ඔව්.
3: මොනවද?
2: කුමුදු සමන්
3: මල් අතරේ
2: කිඩාරන් මලේ
3: පවා සුවඳ
2: දැනි.
3: ඔව් දිග හැරි.
1: දිග හැරි.
3: හරි. කරුණාරත්න අබේසේකර රචනා කරපු ගීතය කරලස්සන ගීතය. මට මතක හැටියට සංගීතාවලින් චිත්‍රපටයක ගීතය ඇතුළු වෙලා තිබුණේ. සරත් දසනායකගේ සංගීතය. ලස්සන ගීතය. කප් ගහපු ගීතය. ඔයත් ඉතින් හරියට කියන්න ඕනේ. හරි. ලැස්සනේ. එනවා.
1: අපි අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 5638 තරඟ වදින බුලත් කොහොපිටියේ සිට පැමිණි හෂාන් ප්‍රබෝධ්. ඔයා.

0: හොද මල්ලි වැඩි
1: බලවයි
2: බලමුතින් කියන්නේ හිතේ සැකයක් තියෙනවද?
1: චූටි එකක් තියෙනවා.
0: චූටි එක වාට දැනුත් විදිහට කොහොමද?
1: එක තැනක් වට තේරුණා පොඩ්ඩක්.
0: මොකද උනේ?
1: අකිනා වොයිස් එක පොඩ්ඩක්
0: මේ එක් මේක් උනන්න.
1: ඔව්.
2: බලමුද මිනිස්සු මණ්ඩලයට එක දැනලාද කියලා.
1: බලමු.
2: මොකද කියන්නේ අපේ අවස්ථාව ලබා දෙමු විශාරද දිලිප් ලියනගේට.
3: අශාන් මං හිතනවා මේ හොඳ හැඟීමකින් ගායනා කරා කියලා. හැබැයි අපි අමතක කරන්න අරකයි මේක කවුද කිව්වේ කියලා.
1: ඔව්
3: ඒකින්ද මේකේ තියෙන song එකේ personality මං හිතනවා ඔයාට තව ටිකක් දෙන්න පුළුවන් වුණා නම් හොඳ සාධාරණයක් දෙන්න පුළුවන් කියලා සින්දුවට. සහ මේ සින්දුව පුරාවට මං හිතනවා මේ රෙසල්ට් එකත් ඒක ඒ විදිහටම දැනෙන්න ඇති කියලා. චූටි ඩෙසිබල් ගානක පොඩි පිච් එක පොඩ්ඩක් අඩුවෙන් තමයි ගියේ හැමතැනම. සෙකන්ඩ් වර්ස් එකට එද්දී ආ පොඩ්ඩක් ඒක අල්ලගෙන අර උඩ නෝට් ටික හරියට කිව්වා. හැබැයි ෆස්ට් වර්ස් එකේදී පොඩ්ඩක් ඒක අඩුවෙන් ගියා කියලා මට නිකන් හිතෙනවා. මං හිතනවා රෙසිල් එක තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරයි කියලා.
2: සංගීත නිපුන් රෙසිල් වනිගසේකර බලමු මොකද කියන්නේ කියලා.
4: හෂාන් මටත් ඒකම තේරුණා. ඔගේ පිච් එකේ පොඩි අන්ස්ටේබල් ගතියක් තිබ්බා. ඒ කියන්නේ අර කිව්වාගේ ස්ලයිට්ලි අඩු වෙනවා එමත් වැඩි වෙනවා. සහ සෙකන්ඩ් වර්ස් එකේදී ඔගේ වොයිස් එක පොඩක් ක්‍රැක් වුණා මට වුණා. වොයිස් ක්‍රැක් වුණා. සහ ටෙම්පෝ එකත් ටෙම්පෝකට කලින් පටන් ගත්ත වර්ස් එක පොඩි පොඩි අඩුපාඩු ගන්න තිබ්බා. බබ ගායනා කරන්න පුළුවන් කෙනෙක්, ඔබට දක්ෂ කෙනෙක්, ඔබ ඉම්ප්‍රූව් කරන්න පුළුවන් ඔබ හොඳ වෝකල් ට්‍රේනර් කෙනෙක් යටතේ ට්‍රේනින් වුණා. සුභ පතනවා.
1: Thank you.
0: ඉනංගුවරත් අපේ සුභපතුම් එකතු කරනවා 5638 අංක දරන
2: මේ බුලත් කෝපිටියේ සිට පැමිණි හෂාන් ප්‍රමෝද්.
0: හෂාන් සිකුරාදට අහන් ඉන්න මොකද උනේ කියලා එදාට කියනවා ඈ.
1: අනේ
5: ලක්කන ගෝල්ඩන් වොයිස්
6: හඳුනා ගනිමු ඊළඟ තරඟකරු මේ විරාමයෙන් පසු මේ ලක්කන ගෝල්ඩන් වොයිස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු කේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැන් දීමයි. ඉබක් වෙන
1: තත්පරේ තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
5: SLG Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLG Mobitel Fiber.
6: ජීවිතය කියන්නේම වෙහෙස කර ගමනක් නම් දවසක විඩාබර සිතට අසිනිවසේ වයින්වා

0: දශක තුනක අභිමානය හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: පද මවන තාමහිත අහන ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 93.7 සතිය දිනවල හවස එකේ ඉඳන් හතර වෙනකන් ඔබට අහන්න ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. එහෙදී අපි මතක් කරන ඕන විශේෂම කාරණේ තමයි සතිය දිනවල සඳුදා සහ බදාදා දිනවල ඔබට ගෝල්ඩන් වොයිස් මේ තරඟකරුවන්ගේ ඉදිරිපත් කිරීම අහන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඕන්ට ලැබෙන අවසාන විනිශ්චය ඒ සතියේම සිකුරාදා ඔබට දැනගන්නට ලැබෙනවා. අපි මේ වෙනකොට තවත් තරඟකාරණියක් සම්බන්ධ කරගෙන ඉන්නේ සුරේ.
2: ඔව්. චාමිකා දැන් මේ ශිල්පිනී වැඩි දුරක නෙමෙයි අතුරුගිරි. අතුරුගිරියේ සිට පැමිණි අංක 2323 දර නැත්නම් 2323 කියන අංකයේ හිමිකාරිය ඇය තමයි වෙනුරි ජයරත්න.
1: අයබෝවන්. වෙනුරි රිද්මා ජයරත්න. හරිනේ. කොහොමද ලක්කන ගෝල්ඩන් වොයිස් අපේ තරඟය ගැන දැනගත්තේ වෙනුරි?
3: ඔව් මම හැමදාම වැඩට යනකොට ලක්කන අහනවා. ඉතින් උදේ අහගෙන යන ගමන් තමයි මේ ඇහුනේ. ඊට පස්සේ තමයි ඇප්ලයි කරේ.
2: දැන් වැඩට යනවා කියන්නේ මේ පාසල් ගුරුවරියා.
1: ඔව්.
2: ඒක රැකියාවකට වැඩිය
1: සේවය. ඔව්.
2: නේද?
3: ඔව් අනිවාර්යයෙන්.
2: ඔව් ඒකනේ. මොනවද විශේෂපති?
3: මියුසික්.
2: සංගීතය.
1: මියුසික් ටීචර්.
2: ආයෝන් අද කියන්න හදන්නේ මොකක්ද දැන් තෝරගන්න ගීතේ?
3: අද නෙළුව අධිකාරි මහත්මියගේ සිනහවකට වඩා ඔබේ කියන ගීතේ තමයි.
2: සිනහවකට වඩා ඔබේ කඳුළු වලට
3: මං
2: ආසයි. ආචාර්ය රෝණ විදසිංහගේ දනුවක්.
3: අනේ
2: ඔව්. එහෙනම් ඔන්න අපි මුකුත් ඒකට කියන්න සූදානම් වෙන්නේ නැහැ. අපිත් අහගෙන ඉන්නවා ටීචර් කොහොමද මේ ගීතේ ගායනා කරන්නේ කියලා.
1: එහෙමනම් අහමු මේ තරඟ අංක 2323 තරඟ වදින අතුරුගිරියේ සිට පැමිණි වෙනුරි රිද්මා ජයරත්න.

0: හොඳයි. හරිම ලස්සනට අපිත් අහන් හිටියා වාගේ ලස්සන ගැයුම. අපි චුට්ටක් ඒ ගැන කතා කරමින් සිටියේ සිනහවකට වඩා.
1: ඔබේ කඳුළු වලට මං ආසයි. හැබැයි හිනාව ඒ කඳුළු මං වෙනුවෙන් වෙන්න ඕනේ.
0: හොඳයි. සංගීතාචාර්යවරියක් විදිහට මේ තරගයට ඉදිරිපත් වීම අපි ඉතාම අගය කරනවා. ඒක ලක්කන ගෝල්ඩන් වොයිස් පිළිබඳ ඔබ වැනි උදවිය තබා තිබෙන ලොකු විශ්වාසයක්. ඉතින් ඒ ගෞරවයත්ව පිළිගන්න අද වන්න මොකද හිතෙන්නේ සංගීතාචාර්යවරියක් විදිහට මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳ?
2: ගොඩක් සතුටුයි ඇත්තටම මේ වැඩසටහන සහභාගී වෙන්න ලැබීම ගැන.

0: කරමු.
1: සංකීත නිපුන් රෙසිල් වණිකසේකර ලබාදෙන විනිශ්චය කොයි වගේද කියලා අපි අහලා බලමු වෙනුරේ.
2: හෙන්රි, අපිට ඇත්තම ගීතේ වින්ද ඔබ ගායනා කරපු විදියට සමහර තැන්වලදී පිච් එක ස්ලයිට්ලි පොඩ්ඩක් අවුට් යන ගතියක් තේරුණා. සහ ඔබ හොඳට වචන උච්චාරණය කරා, තමයි හොඳට ආටිකුලේට් කරා. සුභපතන ඉස්සරහට
3: නමස්තුති.
0: එතකොට අපේ මිනිස්සු මල්ලේ ඊළඟ නියෝජනේ
1: විශාර්ද දිලීප් ලියනකේ.
4: මමත් හිතන ඇත්තටම ගීතේට හොඳ සාධාරණීකරණයක් ඉෂ්ට කරා. මටත් හිතෙන දේ තමයි පිච් එක පොඩ්ඩක් සමහර තැන්වලදී අවුට් ගිහිල්ලා ආපු ගතියක් තියෙනවා. ඒක පොඩ්ඩක් අපිට, මම හිතනවා බ්‍රීතිනුත් එක්ක පොඩ්ඩක් ඒක හදාගන්න ඕන දෙයක්. පොඩි වොයිස් ට්‍රේනින් ටිකක් එහෙම කරලා අපිට මේ ඉදිරි වැඩ වලට ගියා නම් හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳ ටෝන් එකක් තියෙනවා වොයිස් එකේ. සුභපතන.
3: Thank you sir. ඔව්, ඇත්ත තමයි. මොකද බ්‍රීතිං සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මටත් තියෙනවා. මේ දවස්වල මම ඇත්තටම තම්මන් සංගීතය ඉගෙන ගන්න එක අතහැරලා නැහැ. ඉතින් වොයිස් ට්‍රේනින් මම කරනවා. ඉතින් ඒකත් එක මගේ ගුරුතුමත් එක්ක මම වැඩ කරගෙන යන ඉස්සරහට.
0: හොඳයි, එහෙනම් අපි සුභපතුම් පිළිගන්න ඉදිරියට ඇවිල්ලා ලක්කර ගෝල්ඩන් වොයිස් තවදුරටත් සාර්ථකව නම් තමයි අපි කැමති.
1: ඒ තරඟ අංක 2323 තරඟ වැදුණු අතුරුගිරිය සිට පැමිණි වෙනුරි රිද්ම.
5: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමු.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Dekya Sureke Mumagatota Clean Sri Lanka Wedasatahana yata dekriyatmaka wana Jatika Marga Arakshawa Pilibanda Sisum Danuwat Kirime Dekya Me Langa Wedasatahana
2: September 24 Rajapaksha Madhya Mahavidyalaya Veera Kettiya
3: Samvidhanaya Clean Sri Lanka Lekam Kadralya Sri Lanka Polisiya Samaga Adhyapana Amathyanshaya
4: Purna Madhya Mahivara Swadhin Roopawahini Madhya Chalaya Dekya Sureke Mumagatota
5: Havasa 3:45
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
8: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලඛන මොනින් ඉස්සල්
9: Popular Award 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
10: Most popular radio program couple of the year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
9: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
10: Most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝදයා
9: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝනින් ෂෝහි අසංක සතරසිංහ
11: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කෙලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි
9: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය

0: කටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
1: රටට වග කියන රේඩියෝ ලකන්ඩ රේඩියෝ ITN FM 93.5 FM 93.7 ලකන්ඩ රේඩියෝ ITN.

0: විරාමයෙන් පසු නැවතත් ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ලංකීය සංගීත ශිෂ්‍යයෙට අලුතින්ම හඳුන්වා දෙන ලස්සනම හඬ හොයාගෙන යන ගමනේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන මීළඟ තරංග කාරිණිය හඳුනා ගන්නයි අපි ඔන්න දැන් සූදානම් වෙන්නේ.
1: FM 93.5 ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහගින්න අතරතුර තරඟ අංක 35713 තමන්ගේ ගීතවත් හඬ ඔබට හන්න ඉඩකට ලබා දෙන්න තරඟේ ඉදිරියට යන්න බලාගෙන අපිත් එක්ක ඉන්නේ අයිබෝවන්.
2: අයිබෝවන්
1: නම?
2: මගේ නම නෙත්මි අංජලි ද සිල්වා.
3: නෙත්මි අංජලි ද සිල්වා, ලස්සන නම. කුමාර ශිල්පිනියක් විදියට කිරුළ හැබෙව්වොත් ඒ ලස්සන නමෙන් රටම හඳුනා ගන්න පුළුවන්.
2: සංගීතය මම පොඩි කාලින්දම කරගෙන යන දෙයක්. අද වෙනකන් අම්මා තමයි මුලින්ම මගේ සංගීත හැකියාව අඳුරගෙන ඒ පැත්තට යොමු කරේ. ඉතින් තාත්තත් එහෙමයි. අද වෙනකන් මට ලොකු සපෝට් එකක් දෙනවා සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න.
3: ඒ කියන්නේ ඔබ විශ්වවිද්‍යාලයේ සංගීතය අධාරණා?
2: ඔව්, මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවන වසර විද්‍යාර්ථියෙක් විදිහට සංගීතවේදී ගෞරව උපාධිය අධාරණා.
3: සංගීතවේදී ගෞරව උපාධිය ගායනයේද වාදනයේද?
2: ගායනයේ.
3: ගායනයේ. එහෙනම් ඉතින් අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන් ශිල්පිනියක් නේද? දැන් අද මොකද තෝරගන්නේ ගීතේ?
2: අද තෝරගත්තේ කාලි ගීතය කංචන අනුරාධගේ.
3: ඒත් ඒ වගේම ගමනක් ගිය ශිල්පිනියන්නේ නේ?
2: ඔව් අනේ.
3: සෞන්දර්ය විශ්වවිද්‍යාලය.
2: ඔව් සෞන්දර්ය.
3: ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුලේ ඉගෙන ගන්න කාලේ වෙනකොටම කොමාරි ජනප්‍රිය ශිල්පිනියක්
2: වුණා. ඔව්.
3: ඉතින් වඩා පුළුවන්.
1: නෙත්මි අපිට කියන්න දැන් ආ කොහොමද ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන දැනගත්තේ?
2: පසින්දුසය තමයි මට මේ තරග ගැන කිව්වේ. එයා තමයි මේකට ඇප්ලයි කරන්න කියලා කිව්වේ.
1: අවස්ථාව දෙමු එනන්නේ සොරේ. අපි බලමු.
3: අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ හඬවල් නේද? නොබියව ඉදිරියට යන තරුණ හඬවල්. ඒ අතරින් නෙත්මි වාගේ ගමන සාක්ෂාත් කරගන්න ලස්සනට ගායනා කළා. ඒ මොනොත් ලොකු තොරක් තියෙනවා ලක්කඩ ගෝල්ඩන් වොයිස් ජයග්‍රහණය කරා යන්න.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35713 තරඟ කරන්න නෙත්මි අංජලි ද සිල්වාට.

0: අරුවක් සමග වරුවක් හිටියා වගේ තමයි
1: නෙත්මිගේ ගායන අහගෙන හිටියාම නේද?
0: ගායන අහගෙන හිටියාම නෙත්මි අග 35713 න් තරඟ වැදුනේ. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ වගේ හඬවල්, ඔයගොල්ලෝ හොඳ තාරුණ්‍ය ඒවට ඉඩකඩ ලැබලා දීලා නේද? අනාගතේ කරා අරන් යන්නේ ලක්හඬ গোল্ডන් වොයිස් කියන්නේ වගකීතු ගමන කියදෙන තරගාවලියක්. හරි. එතකොට දැන් අදවයි ගායනය ගැන වට මොකද හිතුනේ?
2: මං හිතනවා මට උපරිමෙන් මං කරා කියලා.
0: දැන් විශයක් ඇටියට වා සංගීතයේ ගෞරවවේදී උපාධිය හදාරනවනේ. වාගේ අරමුණ කොතනද තියෙන්නේ? කොතනද වාගේ ලක්කේ?
2: මට කවදා හරි ඕනේ හොඳ දක්ෂ ගායන ශිල්පියක් වෙන්න. ඒ වගේම කතිකාචාර්යවරයෙක් වෙන්නත් බලාපොරොත්තු ඉන්නවා.
0: බැච් ටොප් වෙන්න ඕනේ. ඊළඟ මාක් ගන්න ඕනේ. පුළුවන් නේ?
2: ට්‍රයි කරනවා.
0: හැම වෙන්න කියලා අපේ ප්‍රාර්ථනාව. හරි. අපේ විනිශ්චය මණ්ඩලයේ සූදානම්. ඔබ යම්මාකාරයක නේද? තක්සේරුවකට ලක් කරන්න. අපේ සංගීත නිපුණ රෙසිල් වණිකසේකර ඉන්නවා. එතකොට විශාරද අපේ
1: දිලිපලියනගේ
0: ඉන්නවා. මේ දෙන්නම සංගීත ශිෂ්‍යයෝ ඉතාම ඉහළ අධ්‍යක්ෂීම් සම්භාරයක් තියෙන ශිල්පීන් දෙදෙනෙක්.
1: විශාරද දිලිපලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: එනෙත් මේ හරි සතුටුයි ඇත්තටම ඔයගේ වොයිස් එක අහනකොට තනිකරණේ රෙකෝඩින් එකක් වගේම ගියා. ඔයගේ බ්‍රීතින් කන්ට්‍රෝල්ස් ඔක්කොම ටික හොඳට තිබ්බා. මට පොඩි දෙයක් කියන්න තියෙනවා, අර එක පාටම ඩ්‍රොප් ඩවුන් කරන තැන්වල වචනේ පොඩ්ඩක් පැහැදිලිව බ්‍රීතින් එකත් එක්කම හොඳටම එන්න තිබ්බනම් තව මේ හරිම ජවය ඇවිල්ලා ලස්සනටම වැඩේ ගෙනියන්න තිබ්බයි කියලා හිතනවා. මම හිතනවා ඔයාලට ඒක ලීසිම කරගන්න පුළුවන් ඉස්සරහ වටවල්වලදී. මම සුබ පතනවා ඔයාට.
0: හරි. රෙසිල්
4: නෙත්මි හොඳ එනර්ජිටික් ගායනයක්. මට පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා. මං පිච් එක දුන්නා තවට පුළුවන්ද අර ආලප් කැලක් තිබ්බේ මේද, ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

0: නිත්මී ඇත්තටම හොඳයි. ඉතාමත් දක්ෂ ලෙස ගායනා කරා. මට පොඩි දෙයක් කියන්න කැමති. අර ඒ ආලප් එකෙන් මට තියෙනවා පොඩක් වොයිස් එක ෂේකි වෙන ගතියක් තියෙනවා. ඒක පොඩ හදාගත්තා නම් හොඳයි. විශිෂ්ටයි. සුපර්.
1: අත්වස්තරිස්. කෙටියෙන් හරියට කිව්වා ගමන පැහැදිලි. අංක 35713 නෙත්මි ඒ ලබා දුන්න ප්‍රතිචාරය ගැන වාගේ ප්‍රතිචාරය කොහොමද?
2: ගොඩක් සතුටයි. ඇත්තටම බොහොම ස්තුතියි. මගේ අඩුපාඩු වගේම මවගේවට ඒ වගේම ඔබ දෙපළටත් ගොඩක් ස්තුතියි. මේ ලක්හඬ FM එකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ තනගයක් සංවිධානය කරාට.
3: නෙත්මි අපි ගමනක් යන් එනවා. ඔයාලට සුබ පතනවා. අපි ඊළඟවට එන වෘත්තියම හමු වෙමු. ලක්හඬ Golden Voice ඔගොල්ලෝ වෙනුවෙන්ම. ඉතින් රටවටේම ඇහෙනවා වගේම රටවටේම පිරිස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ ජයග්‍රහයේ ගමනේ රාජ්‍ය කිරුළ කාටද හිමි වෙන්නේ කියලා බලාගන්න. ඒකට ටික කාලයක් තියෙනවා. නමුත් කාලය මයින්නවා කියන්නේම බීජයක් පැලේ හිටෙව්වොත් පැලේ ලොකු වෙලා ගෙඩි හැදිලා පළ දරන්න ඕනේ. ඒක චුටි කාලයක් යනවා. ඒකේ මූලික අධීරිය තමයි අපි හැමෝම මේ රැදි
4: සිටින්නේ. එකිනෙකට වෙනස් හඳින් විවිධ වූ ගායන හැකියාවන්ගෙන් අද ඔවුන් සිය දක්ෂතාවන් ලක්හඬ Golden Voice වේදිකාව මත මෙලෙසින් ඉදිරිපත් කළා. ඒත් මේ අතරින් ලක්හඬ Golden Voice ඊළඟ තරඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නේ කවුද? ලක්හඬ Golden Voice සිකුරාදට අපේ හමුවේ. ඔබට ජයග්‍රාහී දවසක්.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:04යි.

0: ලක්කඩි ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අපරාධ හා භද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පොලිසිය ආරම්භ කළ බෙහෙවින් තවත් පුද්ගලයන් 27,098 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා සැකපිටත්තරඟුට කෙර ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 435. අපරාධ සම්බන්ධයෙන් 18 දෙනෙකු ඍජුව හඳුනාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. බීමත් රියදුරන් 248 දෙනෙක්ද අත්තරංකුවට කෙර තිබෙනවා. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4736 දෙනෙක් අත්තරංකුවටගත් බවයි පොලිසිය පවසන්නේ. කෘතිම බුද්ධිය සඳහා ගෝලීය ප්‍රවිධීන් සකස් කිරීමේ ප්‍රයත්නයට නායකත්වය දීමට බ්‍රිතාන්‍ය සූදානම් බව අගමැති ඇන්ටි බර්න්හැම් සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරය අමතමින් කෘතිම බුද්ධිය වර්ධනය ආරක්ෂක පියවරක් අභිවයාභි අවධානමක් පවතින බවත් එන් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල විය හැකි බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට.
9: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
8: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරි ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ
1: most popular radio program couple of the year chamit vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamit vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga dasuni navodya
0: wasari janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN
5: Evening Drive with Chamit and Charu.
6: සම අනුග්‍රහය
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: හවස 4යි විනාඩි 10යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් ඉවිනින් ඩ්‍රයිව් එක. අපි අදත් හොඳ ගෙද වෙන වෙලාව. සුබ සන්ධ්‍යාවක් චාරෝ.
1: සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ගුඩ් ඉවිනින්.
0: අද වැඩි ගම්මට හෙනවා නිකන් මදි මදි වගේ
1: ගතියක්. මම නිකන් තේරෙනවා මේ මමද මේ කතා කරන්නේ වගේ එකක්.
0: වැස්ස නිසාද?
1: මොකද උගුරවුල් ගිහිල්ලාද? දෙමිලාද?
0: පොඩි අවුලක් දැනනවා මට. හරියයි නේ ටිකක් වෙලා යනකොට. එලේනම් වැස්ස ටිකක් වහිනවා සැරින් සැරේට පායනවා ආයි වහිනවා. මොකද්ද මේ කාලගුණය කියලා හිතාගන්න බැරි තත්ත්වයක ඉන්නේ.
1: හරි.
0: කොමනත් ඉතින් වහින වැස්සෙන් පරිස්සම් වෙලා වැඩ ටික කරගන්න යන ගමන් බිවන් ටික යන්න. මොකද ලෙඩ වෙනවා ඊට පස්සේ.
1: අපිට
0: වැඩ නවත්තන්නත් බෑනේ වැඩ ටිකක්. අපිට ලඟින් බලන්න ලඟින් ෂුට් එකක් මේ මයික් එකේ ලඟ නැති ඉඳද වන්ද
1: හැනෝ. ඒයි මායි අතර දුරසක් එහෙම තියෙන්න බෑ.
0: අන්න ඒකයි. පොඩ්ඩක් ඇහෙනවා මදි ගතියක්. දැන් හරි දැන් ෂේ. රයිට් එවනම් ඊවනිං ඩ්‍රයිව් එක හදත් ඔන්න එකතු වෙන්න පුළුවන් හවස 6 හමාර වෙනකන් ඔයා කැමතිව ලස්සන සින්දු අහන්න පුළුවන්කම තියෙනවා මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා අපි අහගෙන ඉන්න අතරේ
1: ආට පුළුවන්කම තියෙනව වෙනද වගේම අපි ඊවනිං ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න වෙලාවේ WhatsApp එකට මැසේජ් එකක් එවන්න අපිට ඊයේ දවසේ සෑහෙන මැසේජ් ගොඩක් ආවිලා තියෙන හැමෝම සුබ පතලා තියෙනවා ඉතින් ඒකත් එක්ක හැමෝටම ස්තුතියි කියන ගමන්ම ඔයාට අදත් පුළුවන්කම තියෙනවා කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එන්න වෙනද වගේම 07 3 93 5 93 7 93 5 93 7 WhatsApp message එක මේ පැත්තට දාලා තියන්න.
0: අවස 4:11 වෙලාව ඊවනිං ඩ්‍රයිව් එක.

0: තබන කෝටියට එල්වී දනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්කර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011-286-1 011-286-1611 ෂණික ඇමතුම් 19,600.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: හවස 4:20 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice.
6: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: දැන්ට තමුන් එදිදා කුණ වැඩ තමයි කරන්න.
1: එහෙමයි.
2: ලක්ෂ දහයේ පහේ පනස් දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න TLB වාසී කොයි කාටත් වාසී
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
7: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
8: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: හවස 4 විනාඩි 25යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මම ලස්සන කතාවක් දැක්ක මේ Facebook එකේ තියෙනවා. හරිද, මේ අපි සමහර වෙලාවට අපි කරන්නේ මේ අපිට අවශ්‍යම දේ නෙවෙයි.
1: හරි.
0: සමාජය ඇතුලේ කතා බහ වෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනහරි ට්‍රෙන්ඩින්ග් වෙච්ච දෙයක්. එහෙම නැත්නම් හැමෝම කරන දෙයක්.
1: ඕකේ.
0: අපි කරන්න ට්‍රයි කරනවා. හැබැයි අපිට අවශ්‍යතාවය පැත්තෙන් අපිට ඒක ලොකු අවශ්‍යතාවයක් නෙවෙයි තියෙන්නේ. මේ අර හැමෝම කරන නිසා
1: අපි කරනවා.
0: සමහර වෙලාවට අපි කරනවා.
1: කොඩ
0: වියදම් කරනවා.
1: හරි.
0: එහෙම වෙලාවල් තියෙනවා. ඒක උදාහරණයක්. සමහර වෙලාවට අපිට ෆෝන් එක ඕන වෙන්නේ.
1: ඕකේ.
0: අපි ෆෝන් එකක් අපි ගන්න අපිට අවශ්‍යතාවය තියෙන්නේ
1: කෝල්
0: එකක් ගන්න සහ ලොකු බැටරි ස්ටෝරේජ් එකක් තියෙන වැඩි කාලයක් අපිට ෆෝන් එකේ චාර්ජ් කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක් තමයි අපිට ඕන.
1: හැබැයි
0: සමාජය ඇතුලේ හැමෝගෙම පිළිගැනීම තියෙන වෙන ෆෝන් එකකට. හරිද? වෙන ෆෝන් එකක් වෙන බ්‍රෑන්ඩ් එකකට තමයි පිළිගැනීම තියෙන්නේ. ඒකේ ෆොටෝස් හොඳයි, ලස්සනයි. ඒකෙන් ගහුවාම ෆොටෝස් අපි නෙවෙයි පේන්නේ. ඉන්නා අපි නෙවෙයි.
1: තනිකර බොරුවනේ මම කියන්නේ.
0: වෙන කෙනෙක් වගේ.
1: දැන් මේ මහලුකුඩි කිව්වනේ මෙයක් මෙහෙම තමයි.
0: හරිද? එහෙම පේන ඒ වගේ ෆෝන් එකක් ගන්න එක තමයි.
1: හරි.
0: සමාජ පිළිගැනීම.
1: අපි හිතන්නේ එහෙම.
0: හිතන්නේ එහෙම. හැමෝගේ අතේම තියෙන්නේ මේකක්. මෙහෙම එකක් ගත්තොත් තමයි පිළිගැනීම කියලා හිතනවා.
1: අපි දිහා බලන්නේ කට්ටිය
0: එතකොට කියලා. ඔන්න බස් එකේදී උනත් කිසි ප්‍රශ්නයක් නැහැ, දැන් අරන්
1: ගාලා
0: කතා කරන්න පුළුවන්.
1: ඕකේ.
0: ඒක කියලා හිතන්නේ මේ විදියට.
1: ගැම්මට ඉන්න පුළුවන් කියලා හිතනවා ඉතින්.
0: ඔව්. හැබැයි අවශ්‍යතාවය ඒක නෙවෙයි. අවශ්‍යතාවය මේ අපිට වැඩි ස්ටෝරේජ් එකක් තියෙන, බැටරි ස්ටෝරේජ් එකක් තියෙන එහෙම ෆෝන් එකක් තමයි අපිට ඕන.
1: දවස පුරා පාවිච්චි කරන්න පුළුවන් වෙන, අයි චාර්ජ් කර ඉන්න ඕන නැති වෙන විදියට.
0: වැඩේ පහසුව අපිට අවශ්‍ය.
1: ඔව්.
0: හැබැයි අපි පාවිච්චි කරන්නේ වෙන එකක්.
1: ඔයාගේ ෂෝ එක වැඩි කියන්නේ ඔකරම.
0: රයිට්. එනිසා මේ අපි අපිට ලං කරගන්න ඕන, අපිට ගන්න ඕන,
1: අපිට
0: එකතු කරගන්න ඕන අපේ අවශ්‍යතාවයට සරිලන දේ
1: හැරෙන්න.
0: මිනිස්සු කියන හින්දවත්, සමාජය ඉල්ලන දේවත්, අනුන් කරන දේවත්, ට්‍රෙන්ඩින් දේවත් නෙවෙයි අපිට අවශ්‍ය දේ.
1: අපිට ගැළපෙන දේ සහ අපිට අවශ්‍ය දේ.
0: අපිට අවශ්‍ය දේ, අපිට ගැළපෙන දේ අපි ගන්නව නම්, අපි එකතු කරගන්නව නම් ඔයාගේ ජීවිතේ පහසු වෙයි.
1: හරි.
0: ගොඩාක් නැත්තම් සමහර වෙලාවට අපිට මේන්ටේන් කරන්න බැරි දේවල් අපි එකතු කරගෙන සමාජ පිළිගැනීම ඉස්සරහා
1: අපි කියනවා අපිට ප්‍රශ්න කියලා.
0: අපිට ප්‍රශ්න කියලා. බුදුම්මේ මට ප්‍රෙෂර් වගේ කියලා කියන ඊට පස්සේ
1: මට ප්‍රශ්න අනේ ඉවරයක් නැහැ කියලා කියනවා. හැබැයි Tamanට මේන්ටේන් කරන්න පුළුවන් දේවල් වටේ තියාගන්නේ නැහැ.
0: වටේ තියාගන්නේ නැහැ. අනුන් කරන දේ අම්මා රයා කරන නිසා මං කරන්න ඕන. එයා මෙහෙම ඉන්නේ මෙහෙම නිසා.
1: එක්කෝ එයාට කලින් මම මේක කරන්න ඕනේ.
0: ඕ අනේ වගේ නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ.
1: ඕකේ.
0: ඉතින් ජීවිතයට සරලකම පුරුදු කරගන්න, අපිට ඕන කරන දේ, අපිට අවශ්‍ය දේ අපි ගන්න, අපිට එකතු කරගන්න හිතනවා නම්
1: හරි.
0: ජීවිතේ පහසුයි. ප්‍රශ්න අඩුවේ. 4:28 වෙලාව.
1: ඕකේ.
0: විජේ නිෂ්පාදන කැම වේලට එකතු කරගන්න, ආගේ සරල ජීවිතේ ලස්සනට ඉස්සරහට පවත්වාගෙන යන්න ලෙඩ රෝග නැතුව.
1: හරි.
0: අන්න කැම ටික අරගන්න පුළුවන් විජේ නිෂ්පාදන වලින් කැම හදනවා නම්.
1: ඉතින් ආට පුළුවන්කම තියෙන ගුණාත්මක විදිහට ආගේ කැම ටික රස කරගන්න. ඒකට තමයි අපි කියන්නේ විජේ කුළුබඩ එකතු කරගන්න කියලා. තත්වෙන් වගේම ගුණාත්මක බව වෙන උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩ ටික ලැබෙනව නම් අපිට ලැබෙන්නේ අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන නමින්. එනිසා ආට කියන්නේ ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් මිලදී ගන්න විජේ නිෂ්පාදන.
0: එවාගෙම තමයි සෝලා පද්ධතියක් සවි කරගන්නවා හිතනවා නම්, කල්පනා කරනවා නම් දැන් කාලේ හරි අලුත් දෙයකට යන්න.
1: හරි.
0: තාක්ෂණයත් එක්ක මුසු වෙලා අපේ බලශක්තිය අපිට ප්‍රයෝජනෙට ගන්න ඕන කියලා හිතනවා නම්, විශේෂයෙන්ම සූර්ය ශක්තියෙන් වැඩක් ගන්න ඕන කියලා හිතනවා නම් දැන් සෝලා පද්ධතියක් ඔබේ නිවසේ වහලේ මත වැඩ කරන කාර්යාලයේ නැත්නම් වැඩබිමේ ෆැක්ටරි එකේ ඕනම තැනක සවි කරගන්න හැකියාව තියෙනවා. හරි තැනක් බලලා මේ වැඩේ කරගන්න ඕන.
1: හොඳ
0: එක්ස්පීරියන්ස් එකක් තියෙන, ඒ වගේම ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරලා හොඳ අත්දැකීම් එක්ක මේ වැඩේ කරන කෙනෙක්ව සම්බන්ධ කරගන්න ඕන. අනේ වෙනුවෙන් තමයි අපි කියන්නේ ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගන්න කියලා.
1: දැන් වාගේ ගෙදරට වැඩ කරන තැනට වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවට මේ ඕනම තැනකට, වාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, මේ ඕනම තැනකට වාට පුළුවන්කම දෙන ඩීප් ටෙක් සෝල එකක් සවි කරගන්න. අරවියට පස්මින් තොරව විදුලිය පාවිච්චි කරන වගේ මේ හරහා අමතර ආදායමක් උපයා ගන්නත් වටුන අවස්ථාවක් තියෙන. ඒ වෙනුවෙන් ඩීප් ටෙක් සෝලා ඔයාට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන දැන් හැමෝම දන්නවා, අස්වැන්න සරු අමාරු කරගන්න පිරිවේ අඩු කරගන්න මේ දෙකම එකපාර කරගන්න ඔන්න ඔයාට පුළුවන්කම තියෙන ගොවි මහතුනි ඩීප්ටෙක්ස් වල වෝටර් පම්ප් එකකට යන්න සුවිශේෂී මිල අඩු කිරීම එක්ක ඩීප්ටෙක් ආයතනයේ දෙන සුදනමින් ඉන්න මේ ඩීප්ටෙක්ස් වල වෝටර් පම්ප් එක එනිසා දැන් දැම්ම මේ කාර්යයන් දෙකම කරගන්න ඩීප්ටෙක් ආයතනයේ සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න 071 711 711 1 071 711 711 1ට කෝල් එකක් ගන්න
0: හවස 4:30 වෙලාව සමින්දිග මැසේජ් කළ දෙනෝ සින්දු අහන එකතු කරගන්න ලස්සන සින්දුකට අපිත් වහගෙන එකතු වෙනවා කියලා තමයි මැසේජ් එක එවන්නේ මාවණැල්ලේ නෙවගිම රන්දිම අකිල ප්‍රභාත ඇතුළු කට්ටියම ගොඩක් ආදරෙන් අනුරාධපුරේ ඉඳලා මැසේජ් කරලා තියෙනවා
1: වෙනද වගේ මේ දින සදටම අපි වහගෙන ඉන්නෝ කියලා යටි අඳුර පැත්තෙන් තීක්ෂණ ඉන්නවා ඔයාව එකතු කරගන්න ගමන් සුරණේවවත් එකතු කරගන්නවා වැඩකටතර හැමෝමයි සදටම ලක්හඩහගෙන හැමෝමයි එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා නුගාර මැසේජ් එකක් දාලා තියෙනවා මම යනවා මතකම පැත්තට මතක ගමින් පසන් සද කැලුම් ඉන්නවා

0: සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. ලකන්ඩ රේඩියෝ ITN.

0: අවස 4යි විනාඩි 37යි වෙලාව. දැන් ඊළඟ මාසේ මේ මාසේ උරාට පස්සේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා ලෝක ළමා දින සැමරුම පැවැත්වෙනවා. ඉතින් දෙහිවල සත්වෝද්‍යානයේ පැවැත්වෙන මේ වැඩේට ඔයාලට පුළුවන්කම තියෙනවා සම්බන්ධ වෙන දරුවොත් එක්ක උදේ 8:00 ඉඳලා
1: මුළු දවස පුරාම
0: අලිසෙල්ලම් ඉවර වෙනකන්.
1: අලිසෙල්ලම් තියෙන්නේ
0: අලිසෙල්ලම් තියෙන්නේ.
1: ඕකේ.
0: අලිසෙල්ලම් ඉවර වෙනකන් ඔයාට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා දරුවොත් එක්ක. එදාට ඉතින් ලෝක ළමා දින සමරුම අති උත්කර්ෂවත් ලෙස ඉහළින්ම පවත්වන්න වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ලක්කඩ අපි.
1: මොකද මේක අපේ දිනේනේ.
0: අපේ දිනේනේ. කාගේද?
1: අපේ දිනේ.
0: අපේ දිනේ. ඔයාගේ සෙල්ලම් තියෙන්නේ හවස.
1: මම දැන් අදත් මෙතනට එන්න කලින් කිව්වා ආයෙත් මට අපහාස කරොත් මම ආයේ එන්නේ නැහැ කියලා.
0: අපහාස නඩුවක් දානවා. වන්දි ඉල්ලලා.
1: මම දැන් හෙට උදේටත් බොස්ට කියනවා මේක.
0: රයිට්. ඉතින් ගන්න පුළුවන් එමේ මා ඔක්තෝබර්
1: මාසේ
0: ඔක්තෝබර් වාය වචනත් පැටලෙනවා බොස්ටත් කියනවලු මම නඩු දානවා කියලා කිව්වට පස්සේ මම බය වුණා. හරිද? මේ ඔක්තෝබර් මාසෙ 3 වෙනිදා ඔනාලට ආරාධනා කරනවා එන්න දෙහිවල සත්වෝද්‍යානයට ඇවිල්ලා දවසම සතුටු වෙන්න පුංචි අයට පොඩි විවේකයක් දෙන්න. එදාටත් පන්ති කියලා පන්ති මේක කියන්නේ නැතුව නේද?
1: එයාලගේ එකංග එන්න අපේ දෙහි අපේ නෙමෙයි දෙහිවල සතුව
0: නත්. ඒකත් අයිති කරගෙන ටිකට එදාට විතර අපිට දීලා තියෙන්නේ අර වැඩේ කරන්න. හරිද?
1: ඒක මතක් කරගෙන ඇඟිලි ගැනගෙන ඉන්නේ කන්නේ තමදවස් කීයද තවදවස් කීයද කියලා. ඒතකොට ඒක අපේ වගේ දැනෙනවා.
0: හරි. එතනත් අයිති කරගෙන කවන්නක් කොමාරි එන්නේ දාට අවින සතුට වෙන්න පුළුවන්කම තියෙනවා දෙහිවල සත්වෝද්‍යානයේට. අපි මතක් කරනවා ඔයාගේ වාසනා වර්ගා බලන්න හදාන ලොතරැයියක් අරගන්න දැන් අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම ලක්ෂපතියන් කෝටිපතියන් බර ගාණක් පෞගේ කාලේ බිහි කරලා.
1: 170කට වැඩි පිරිසක්.
0: අන්න එච්චර විතර. ඒ ගාණ නෙමෙයි වැදගත්. ඒ ගාණ තව වැඩි කරන්න ඔයාලා කියන්නේ අපි. ටිකට් එකක් ගන්න.
1: කුංජි රුපියල් 40ක් වියදම් කරන්න දවස පුරා ඔය එක එක කඩචෝරු කන අතරතුර ඔයාට බලංකම තියෙන කුංජි රුපියල් 40ක් වියදම් කර ඔන්නාගේ ජයග්‍රහණ ඔයාගේ වාසනාව ඔයාගේ කෝටිපති හිණිය ලක්ෂපති හිණිය හැබෑ කරගන්න. ලැගම ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් බස් එකේ වෙන්න පුළුවන්, පයින් යන ගමන් වෙන්න පුළුවන්, වාහනේ යන ගමන් වෙන්න පුළුවන්. ඒ ඕන තැනකදී ඔයාට බලංකම තියෙන ලොතරැයි කූඩුවකින් කඳහන ලොතරැයියම අරගෙන ඔන්න ජයග්‍රහයකෙක් වෙන්න.
0: හවස 4යි විනාඩි 40 අපි මේ සින්දුවෙන් පස්සේ යන්න ඕන. ටේක් යායික පොඩ්ඩක් කතා කරන්න.
1: හරි.
0: දිහන් ඉන්නවා බලාගෙන. අපි එනවා තව පොඩ්ඩකින් ඔය පැත්තට.
1: ඕකේ.

0: ලකන රේඩියෝ ITN
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ ගහන නිරතුරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන සාධන අභිමානයයි
6: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින්ග්.

0: සුරැකි මුමගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 24 රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය වීරකැටිය
2: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරැකි මුමගතොට
4: අවස 4යි විනාඩි 45යි වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
6: ජීවිතය කියන්නේම වෙහෙසකර ගමනක් නම් දවසක විඩාබර සිතට අසිනිවසේ වයින්වා

0: සිංහල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamith vidhanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamith vidhanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
0: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා.

0: පොන්දි හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරදුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
1: රටට වග කියන රේඩියෝ ලකන්ඩ රේඩියෝ ITN.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: අවස 4 විනාඩි 53 වෙලා බුදු අම්මේ මෙයාව සම්බන්ධ කරගන්න තියෙන අමාරුව.
1: ටේක්යා
0: ගිහිල්ලා.
1: හරි.
0: මේ
1: appointments ගන්න වෙලා අපිට සම්බන්ධ කරගන්න.
0: ඔව් appointments ගන්න වෙලා තියෙන දැන් මෙයාව සම්බන්ධ කරගන්න.
1: call ගන්න.
0: කොහෙද ඉන්නේ? කේන්ති ගිහිල්ලා තියෙන දැන් අපිට.
1: කොහෙද ඉන්නේ?
0: සුබ සන්ධ්‍යාවක්. කොහෙද ඉන්නේ? කියන
2: කොටම කලින් ඉතින් වික්කල් ඉන්නපයි නේද අපි සුබ කතාන්න ඕන දෙන්නටම මේ ඉවෙනින් ඩ්‍රයිව් චාරු චමිත් ඔබ දෙදෙනාටම කලින් පොතේල අවෝඩ් සම්මාන වලදී ලබාගත් අය සම්මානයට තේකයා කණ්ඩායමේ අපේ උණුසුම් සුබගත මිස්සල්ලම පිරිනමන දෙවල
0: thank you
1: බොහොම ස්තුතියි බොහොම ස්තුතියි
2: තේකයා සුරේක මගතොට වැඩසටහන් මාලාවේ අපි 24 වෙනි වැඩසටහන් චමිත් අද අපි සාර්ථකව නිමාවට පත් කළා. අපි හත දවසේදී ඔබ දන්නවා පහුගිය දින කිහිපෙදී අපි ගත්තට පස්සේ මාතෘ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන ඉන්න අධ්‍යාපන කලාපවලට අපි ගියා. අපි පළමුව හතරස් අධ්‍යාපන කලාපයට ගියා. ඉන්න අතුරු දෙනියායට ගියා. දැන් අදවසේදී මුලදී අධ්‍යාපන කලාපයට තමයි නාරන්දනී චාතික පාසලේදී තමයි අපි අතිසාර්ථක 24 වෙනි වැඩසටහන අවසන් කරේ. ඉතින් හත දවසේදී චමිත් ඉතාමත් අලංකාරම්බද වැඩසටහනක් අපි උදෑසන ආරම්භ කරා. ළමයින් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණාට පාසල්වල ඒ වගේම ලැබෙන අධ්‍යාපන කලාපයේ අවට පාසල්වල ඉතින් හේතු දරුවන්ට තත්ත්වසිති මාර්ගනතුරු සම්බන්ධයෙන් මේ වවලස්සා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි චමිත් මේ දැන් මේ දරුවන්ට රේණියාමක ශිෂ්‍යෙක් විදියට කොහොමද මහාමාර්ගයට ගියාට පස්සේ නිවැරදි ආකාරයෙන් රේ හසුරවන්නේ ඒ පිළිබඳව ප්‍රායෝගික පුහුණු අදවසේදී ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ සංවිධානය කළ තිබුණේ දේශනය අතරතුර සිදු කරනු ලැබුවා. මේ දරුවන් වේදිකාවට කැඳවාගෙන ඇවිල්ලා කොහොමද නිවැරදි ආකාරයෙන් රිය හසුරවන්නේ රිය නවත්වා ගන්නෙ කොහොමද ඒ කියන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් අවශ්‍යයි සිදු කරනු ලැබුවා. ඉතින් දැන් අපි නාරම්බනේ ජාතික පාසලේ වැඩසටහන අවසන් කරලා දැන් ඇවිත් ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීර කැටියට තමයි අපි මේ විදිහට අදවසේදී අවිල් ඉන්නේ. හෙට දවසේදී පැවැත්වෙන ටේක් යා සුරකෙම මගපද වැඩසටහන් මාලාවේ 25 වෙනි වැඩසටහනට අවශ්‍ය කරන ඒ පෙර සූදානම් කටයුතු සඳහා තමයි අපි අදවසේදී මේ 25 වෙනි වැඩසටහනට අවශ්‍ය කරන සියලු දේ සිදු කිරීම වීරකැටිය නගරයට අදවසේදී තමයි වීරකැටිය රාජපක්ෂ මන්ද මහවිද්‍යාලය තමයි හෙට කේන්ද්‍ර කරගෙනමින් මේ වැඩසටහන අපි ආරම්භ කරන්න උදෑසනින්ම. ඉතින් ප්‍රින්ස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රී ලංකා පොලිසිය සහ තවත් ආයතන ගණනාවක් අපිත් එක්ක මේ වැඩසටහනට සාර්ථක කර ගැනීමට අත්දැල් බැඳගෙන ඉන්නවා. ඉතින් අපි අදවසේදී මේ වැඩසටහනට සහභාගී වෙන සියලුම දූ දරුවන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දීමට ස්වාධීන උපාහිනී මාධ්‍යාලයේ තේකයා කණ්ඩායම විදිහට අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂකතුමාගේ අත්සනින් සාපේක්ෂ කරන ලද ඒ වගේම තමයි ක්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි ජනාධිපති අතිරේක ලේකම්තුමාගේ අත්සනින් සාපේක්ෂ කරන ලද සහ අධ්‍යාපන අමාත්‍යාංශ ගෞරව ලේකම්තුමා සහ ස්වාධීන උපාහිනී මාධ්‍යාලයේ ගරු සභාපති ප්‍රියන්ත වැඩමුල්ල මැතිතුමාගේ අත්සනින් සාපේක්ෂ කරන ලද වටිනා සාතික පත්‍රයක් ලබා දීමටත් අදවසේදී අපි කටයුතු කරා. ඉතින් මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුර වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. අනාගතයේදී විනීත රියදුරෙක් හික්මුණු රියදුරෙක් විදිහට මේ ආදරණීය පාසල් දූ දරුවන් අපේ මහා මාර්ග වලට එකතු වෙනවා. ඉතින් අපි ඔවුන්ව වැඩිදුරටත් දැනුවත් කිරීම මේ තුලින් සිදු කරනවා. ඒ වගේම තමයි මේ පණිවිඩ ඉක්මනින්ම සමාජගත කිරීමට හැකි හොඳම සමාජ සජීවීකාරකයන් විදිහට අපි හඳුනාගෙන තිබෙන මේ පාසල් දූ දරුවන්. ඒ නිසායි අපි මේ වැඩසටහන් මාලාව මේ ආදරණීය දූ දරුවන් මූලිකව කේන්ද්‍ර කරගෙන මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේ අධ්‍යාපන කලාප සිය කාවරණ පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කළ තිබෙන ඉතින් දැන් දෙවන අදියරේ 23 වන වැඩසටහන 24 වන වැඩසටහන අපි අද සාර්ථකව නිමාවට පත් කළා. අපි හෙට දවසේදී හමුවන්නේ වීරකැටිය රාජපක්ෂ මහාවිද්‍යාලයේ සිට. ඉතින් හෙට දවසේදී හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. දෙහෙන් ස්තුතියි මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට.
0: රයිට් ගොඩක් සුදී ගිහන් ගීති ශේර සමන්ද රත්නාය ඇතුළු අපේ කණ්ඩායම මේ වෙනකොට ඉන්නේ වීරකැටිය ප්‍රදේශයේ. ඉතින් ලොකු මහන්සියක් දරනවා මේ පණිවිඩය සමාජගත කරන්න. මම අහගෙන පහුගිය දවස්වල කියනවා මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් කියනවා මේක මේ නීතියෙන් නැත්තම් එහෙම නැත්තම් දඩ ගහලා පාලනය කරන්න කන්ට්‍රෝල් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක ආකල්පය මේ වෙනසකට යන්න ඕන. එතනින් තමයි මේක හදන්න පුළුවන්. ඉතින් ආකල්පය මේ වෙනස ඇති කරන්න සුදුසුම තන විදිහට හඳුනාගෙන තියෙන්නේ පාසල. ඉතින් පාසල් දරුවන්ට අපි හැමදේම උගන්වනවානේ. හැමදේම උගන්වලා එළියට දානවා.
1: හරි.
0: එතකොට ඒ හැමදේම ඇතුළට මේ පාර යනවා කියන එක හරියට උගන්වන්නත් අපි දැනගන්න ඕනේ නේද? ඉතින් ඒක තමයි මේ කරන්නේ. ඉතින් ටෙක්කියා වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ අරමුණේ මේ වෙනුවෙන් අනාගතය තුළ මේ පවතින රථවාහන අනතුරු නැත්නම් මේ වැඩි වෙමින් තියෙන අනතුරු ප්‍රමාණය අවම කරගෙන මග තොටදී ජීවිතයකට වන්දි ගෙවන්න තියෙන අවස්ථාව අවහිර කරන්න අඩු කරන්න තමයි මේ වැඩේ මේ විදිහට කරගෙන යන්නේ. ගොඩක් සුදී අපි සම්බන්ධ කරගත්තේ ගිහාන් ගීතිශේර වීරකැටිය ප්‍රදේශයේ ඉඳලා. 4:58 වෙලාව අපි විජේ නිෂ්පාදන ගැනත් මතක් කරන්න ඕන.
1: කැමරික රස කරගන්න ඕනේ පුලංකම තියෙන විජේ නිෂ්පාදන එකතු කරගන්න. අපි දන්නවා 30 වසරක පරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අතට එන්නේ. ඒ නිසා ආර පුලංකම තියෙනවා අපේ රසේ රටේ සම්ප්‍රදායන විජේ නිෂ්පාදන ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න. එම මිලදී ගන්න කොට මතක ඇතුව අනුකර නිෂ්පාදන වෙළඳපොලේ හැමතැනම තියෙන්න පුළුවන්. ඒ නිසා විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: අපේ නම්බර් එක මතක් කරමු. ඔයාලට මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙන අයවින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ට ආගේ වට්ස්ඇප් මැසේජ් එක අපේ පහේ පැයට එවලා තියන්න.

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: සංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
7: සම අනුග්‍රහය
8: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්නල්බී ධනනිධානය නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: හවස 5යි විනාඩි 6යි වෙලාව. අපි මොකක් හරි බිස්නස් එකක් කරන්න පටන් ගන්නකොට අපිට හිතෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේ ප්‍රොඩක්ට් එක වගේ තව ගොඩාක් තියෙනවා. එතකොට අපිට මාකට් එකක් හදාගන්න පුළුවන් වෙයිද?
1: ඕකේ.
0: ඔයගේ ප්‍රශ්න තියෙනනේ. එතකොට කොහොමද අපි අලුත් නිෂ්පාදකෙක් විදියට වෙළඳපොළට ඇවිල්ලා කොහොමද අපේ තැන තහවුරු කරගන්නේ? අපේ වඩු ගන්න විදියට තැන හදාගන්නේ කොහොමද? අනිත් ඒවානේ ගන්නෙ. අනේ අපිට ගන්න බැරි. අපේ ඒවා ගන්න එකක් නෑ කවුරුත්.
1: හරි. දැන් ඒවට මාකට් එක හැදිලා ඉවරයිනේ.
0: මාකට් එක හැදිලා ඉවරයි. ඒ නිසා අපිට මේක කරගන්න යන්න බැරි වෙයි. එහෙම කියලා පොඩි ඍණාත්මක ආකල්පයක ඉඳගෙනම තමයි අපි වැඩේ පටන් ගන්න නේ
1: සමහර වෙලාවට. නෙගටිව් මයින්ඩ් එකමනේ තියන් ඉන්නේ.
0: එහෙමම තමයි වැඩේ පටන් ගන්න සමහර වෙලාවට. හැබැයි අපි ඊට වැඩිය අපිට පොසිටිව් මයින්ඩ් එකකට එන්න පුළුවන්. හැබැයි පොසිටිව් මයින්ඩ් එක විතරක් වැදගත් වෙන්නේ නැහැ. අපි කරන වැඩේ වෙනස් වෙන්නත් ඕන. වැඩේ සම්බන්ධනොත් පොසිටිව් එකක් තියෙන්න ඕන. එහෙමනොත් තමයි අපිට මේ ගේම් එක හරියට ප්ලේ කරන්න පුළුවන්කම ලැබෙන්නේ.
1: ඔවා
0: දැකලා ඇති සමහර වෙලාවට. දැන් වතුර බෝතල් තියෙනවානේ.
1: හැම
0: ගොඩාක් වතුර බෝතල් නිල් පාටට ස්ටිකර් කරලා හරි නිල් පාට එහෙම. වෙළඳ පොලේ තියෙන වෙන පාට වතුර බෝතලෙ. හරිද? මම පාට කියන්න ඕනේ නැහැ. වෙන පාට තියෙන වතුර බෝතලු තියෙන රෝස් පාට වගේ තියෙන බෝතලුත් තියෙනවා.
1: හරිද?
0: එතකොට මේ ඇයි යාලා එහෙම කරන්නේ? ඇයි යාලා එහෙම කරන්නේ?
1: අනිත් ඒවා අතරින් එයාගේ එක කැපිලා පේන්න.
0: කැපිලා පේන්න.
1: ඕකේ.
0: එතකොට දැන් සමහර බැංකු තියෙනවා.
1: හරි.
0: සාරී කඳින. එතකොට ඒ වගේ කාන්තාවෝ ඒ පාර්ශවයේ එහෙම අඳින්නේ. සමහර බැංකු තියෙනවා
1: skirt and blouse.
0: skirt and blouse අඳිනවා. දැන් අර බැංකු ඇඳින්න නිසා මෙහෙම අඳින්න ඕන කියලා එහෙම එකක් නැහනේ.
1: හරි.
0: එයාලා වෙනස් විදියකට ඒක මේන්ටේන් කරනවා. එතකොට අර තමන්ගේ බ්‍රෑන්ඩ් එකක්
1: තමන්
0: ඉස්සරහට අරගෙන යනවනම්
1: right
0: ඒක අර හැමෝම කරන එකකින් වෙනස් වෙලා තමන්ගේ එකක් කියලා එකක් මොන හරි ඩිවෙලොප් කරනවා නම් වෙනස් විදියට.
1: ඕකේ. දැන් එකම දේ වෙන්න පුළුවන්. හැබැයි ඒ අතරින් වෙනස් එකක්
0: වෙනස් වෙනවා. දැන් වතුර බෝතල් කතාවේ අර කලයක විතරක් නෙමෙයි. වතුර බෝතල් අපි දැකලා තියෙන්නේ අර එක විදියෙම බෝටල් එකක් නිසා. සමහර වතුර බෝ කොටු හැඩයට තියෙන බෝතල්.
1: එහෙමනම්
0: රවුම් හැඩයට තියෙන බෝතල්.
1: ඕකේ.
0: උල් හැඩයට තියෙන බෝතලුත්
1: තියෙනවා.
0: ඔය අතරේ වතුර බෝතල්
1: තියෙනවා
0: නේද? ඈ? අර මතක් කරලා බලන්න.
1: ඒකද මට දැන් එහෙම කිව්වා. දැන් වතුර බෝතල්
0: වතුර බෝතල අපි රවුම් හැඩයට කොටු හැඩයට තියෙන බෝතල් නේ තියෙන්නේ ගොඩක් වෙලාවට. හැබැයි ඒ අතර තියෙන උල් හැඩයට තියෙන වතුර බෝතල.
1: හරි හරි හරි.
0: ඔයාලා කල්පනාවට එනවා ඇති.
1: ඔව් ඔව් දැන්
0: ආවා. ඉතින් ඒ බලන්නේ අර මාකටින් පැත්තෙන් නැත්නම් අලෙවිකරණේ ගත්තට පස්සේ මේක ලොකු සබ්ජෙක්ට් එකක් නේ. අපි ඕක දන්නේ නැහැ.
1: අපි දන්නේ නැහැ. මෙතන මේ කිව්වට
0: අපි කිව්වට අපි මේ පොඩ්ඩක් පොඩ්ඩක් එහෙම්මෙන්
1: හරි දන්න ටික කිව්වා.
0: අඳුරගත්ත හොයාගත්ත වෙනස් වෙන දේවල්
1: යන
0: පොඩ්ඩක් කියන්නේ පොඩි අයිඩියා එකක් ගන්න.
1: රයිට්.
0: ඉතින් ඒ විදිහට හදලා තියෙන්නේ.
1: යාලා
0: ඒ විදිහට වෙනස් වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: එයාගේ බ්‍රෑන්ඩ් එක අනිත් අය අතර කැපි පෙනෙන එකක් කරන්න. කලර් එක පැත්තෙන් වෙන්න පුළුවන්. හැඩින් වෙන්න පුළුවන්.
1: එහෙම
0: නැත්නම් අඳින පළඳින විදියෙන් වෙන්න පුළුවන්. කොතනින් හරි මොන දෙයින් හරි ඔයාට වෙනස් විදියට ඔයාගේ ප්‍රොඩක්ට් එක නැත්නම් බ්‍රෑන්ඩ් එක
1: මාකට් කරන්න පුළුවන් නම්
0: එළියට දාන්න පුළුවන් නම්
1: ඕකේ.
0: ඔයාට පවතින්න පුළුවන්. අනිත් අයත් එක්ක ඇටැක් කරන්න පුළුවන්.
1: හරි.
0: වෙනස් විදියට ඉස්සරහට යන්න පුළුවන්.
1: පුළුවන්.
0: ඉතින් ඒක නිසා මේ තමන්ගේ කියලා දෙයක් කරනකොට තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා කියන එක හරිම වැදගත් ඕනම තැනකට.
1: රයිට්.
0: බිස්නස් වලට විතරක් නෙමෙයි. අපිට
1: අපිටත් වැදගත් අපි බිස්නස් කරනවද?
0: අන්න ඒ විදිහට තමන්ගේ බිස්නස් බ්‍රෑන්ඩ් එක අවුරුදු 30ක් තිස්සේ අනිත් අයට වචනයක් කියන්න බැරි වෙන්න.
1: ඔව්.
0: ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන්න.
1: ඕකේ.
0: හදාගත්ත තැනක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ.
1: මාට පුළුවන්කම තියෙනවා. අපේ රසේ රටේ සමට බෙදනවා කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ විජය නිෂ්පාදනනේ. දැන් අපේ රසේ රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමටත් අරගෙන යනවන විජය නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙනවා. ඒ මොකද ඒ විශ්වාසය වුන් තහවුරු කළ තියෙන අවුරුදු 30ක් පුරාවටම. ඉතින් ඔයාලත් පුළුවන්කම තියෙනවා gedara ayata හොඳම දේ දෙන්න හොයන ඔයා වෙනුවෙන්ම තමයි විජය නිෂ්පාදන තියෙන. දැන් විජය කුළුබඩු කියලා කිව්වහම ඕනම ගෙදරක කැමරික හදනකොට විජය කුළුබඩුක එකතු කරගන්නවා කියලා අපි දන්නා. එතනින් එහාට ගියාම විජය නිවහනින් අනිකුත් නිෂ්පාදන රසක් අපිට හම්බ වෙනවා. ඉන්දියාප පිටි වෙන්න පුළුවන්, තෝස පිටි වෙන්න පුළුවන්, කුරක්කම් පිටි. එතකොට නූඩ්ල්ස් එක අමතක කරන්න බෑ. විජය නූඩ්ල්ස් එක වාට පුළුවන්කම තියෙනවා. මේ හැමදේම ලැකම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විජය නමත් එක්කම මිලදී ගන්න.
0: හවස 5යි විනාඩි 11යි. අපි දෙවෙනි පැයට ආවිල්ලා තියෙන්නේ. ආගේ මැසේජ් එකත් අපිට එවන්න. මෙන්න නම්බර් එක
1: 0703 93 5 93 7.

0: පැහි මොලිම මතක් කිරීම සුරේකිමු මගතුට.
1: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
0: සුභ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Lakhanda Radio ITN Galleen Popular Award 2026 Asare Janapriyatama Radio Wedasatahan Yuwala
1: Most Popular Radio Program Couple of the Year Chamit Vidhanagamage Samaga Charu Samadhi
0: Lakhanda Evening Drive Chamit Vidhanagamage Samagin Charu Samadhi
1: Most popular television program couple of the year Asanka Satarasinghe samaga The Sunni Navodaya
0: Vasare janapriyatama roopavahini nivedaka Lakhanda Morning Show hi Asanka Satarasinghe
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
0: ලකාණ්ඩ රේඩියෝ ITN
4: අවස පහයි විනාඩි 24යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් එක අභිගත වෙලා ඉන්න වෙලාව කවුද අපිට මැසේජ් කරලා තියෙන මේ වෙලාවේ සින්දුවක් අහන්න.
5: ඔව් පොඩ්ඩක් ඉන්න මට මේකට ඉඩ දෙන්න මම
4: ඉඩ දෙන්න.
5: හැබැයි මට මාව ඇහෙන්නේ.
4: ඉඩ දෙන්න. දැන් ඇහෙනවද?
5: ඇහෙනවා. මත්තම් මෙයා අපට කියන්න දෙන්නේ නැහැ.
4: කියන්න.
5: විනිත ඉරාංගඩි ඉන්නවා ඔයාලා දෙන්න තනවා දහනවා තුන්වෙනිද දෙහිවල. ඌ එනවා.
4: කියන්න. කියන්න.
5: හරි කියන්නම් මම පොඩ්ඩක් ඉන්න ඉතින්.
4: අපි දෙන්නා තේනවා. ඔයාලත් තේන්න.
5: ඕකේ. වැඩේ එච්චරයි.
4: එච්චරයි.
5: අයි කතා දෙකක් නැහැ. කුලියපිට නිලක්ෂි ඉන්නවා ඔයාව එකතු කරගන්න වෙනද වගේ මම ඊට පස්සේ අපි තහගෙන ඉන්නවා කියලා. තුෂාර මොඩස්ගේ මැසේජ් එකක් දාලා තියෙනවා. තුෂාර කසුන් සංජීව මේ කට්ටිය එකතු කරගන්නවා. ඊට පස්සේ බොයගරින් සුමන අයතුළු යාළුව හැමෝම ඉන්නවා. ඊට පස්සේ මම යනවා නුවර පැත්තට. නුවරින් අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ප්‍රියංක. ඔයාවත් එකතු කරගන්නවා. ගුඩ් ඊවනින් කියලා. ලකිදු කියනවා. ඊට පස්සේ අනුර පුස්සල්ලා විදන් එකතු කරගන්න ගමන් විරකුඩිය බේකරි සෙට් එකම එකතු කරගන්නවා ජයමම ඇතුළුව. ඊට පස්සේ අගුණකර පැලස්සෙන් ගෙහන් රශ්මි තරින්ද මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සනයි සින්දු කියලා දාලා තිනවා. පාළුව තනිකම යන්න හොඳයි කියලා තමයි කියලා තියෙන්නේ.
4: පාළුව තනිකම යන්න හොඳයි. යන්නේ කියලා අපිටත් හොඳ. පාළුව තනිකම යනවා නම් අපිත් කැමති.
5: ඊට පස්සේ සර් ප්‍රනාන්දු ඉන්න බරදල් පොලේ ඉඳන් මැසේජ් එකක් දාලා අවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අලුම මුල්ලෙන් ජගත් රෝහණි ඉන්නවා. ඒ වගේම සලචන්ද ඩයස් රයිගම ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා.
4: හරි දැන් ඔන්න අපේ පැත්තෙන් හිතලා සමහර දේ තීරණ අරන් තියෙනවා.
5: මොකද්ද?
4: නෑර මේ අඩි 4
5: හමාර. ආහා මට මාර සතුටක් දැනුනේ ඇයිද අද්දැ?
4: සීට් බෙල්ට් ප්‍රශ්නේ.
5: අපි ගැන කියලා කියන්න එපා.
4: ඔව් අපි කියලා නිකන් කිව්වේ. ඒ කියන්නේ මටත් ඒක දාලා තිබ්බා.
5: හරි. මොකද අපි ගැන අපේ FB page එක පැත්තේ
4: ගියොත් එහෙම බලා ගන්න පුළුවන් අපි ගැන. මේ මඩත්ත සමහරව ෂෙයා කරන්න තිබ්බා.
5: මේ
4: සමීරේම එක දැක්ක ගමන් මේ මහරෑ දාලා තිබ්බේ.
5: හරි. වැඩේ ගොඩක් මටත් කිව්ව කෝල් කළා දෝ දේ.
4: වාසනාවන්තයි කියලා.
5: හරි. කොහෙන් ගියත් බේරෙනවානේ. මගන කොහොමද මේ මොකද්ද ට්‍රික් එක?
4: ට්‍රික් එක මේ එක බොරුවක් කියනාට. ඒක බොරුවක් කියන්නේ. ඒ ගන්න බෑ අපි මං අහුවෙලා තියෙන.
5: හරි.
4: එයා කිව්වට එම අහුවෙලා තියෙන.
5: නෑ අපේ අපි සෙට් එකෙන් ගත්තාම එහෙමනේ.
4: ඒක තමයි අර ෂෝට් ඇන් ස්වීට් කියන්නේ. ඒක තමයි.
5: ෂෝට් කෙසේ වෙතත් ස්වීට්.
4: අන්න ඒක.
5: හරි ඕකේ ඕකේ ඕකේ.
4: ඒක ඇල්ලේ ඒක මටමයි හදලා
5: තියෙන්නේ. ඒක වැඩිය මෙන්ෂන් කරා ඕකේ කියන්නකෝ.
4: රයිට් එහෙම නීතියක් ඇවිල්ලා තියෙනවනේ. අඩි 4 හමාරකට වැඩිය උස නැති අයට
5: සීට්
4: බෙල්ට් අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. ඕනේ නැහැ නෙමෙයි අනිවාර්ය නැහැ.
5: හරි.
4: ඕනනම් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ ආබාධ සහිත පුද්ගලයන්ට සීට් බෙල්ට් දාන්න අපහසුතාවය තියෙන අයට
5: එහෙම
4: අනිවාර්ය නැහැ. සහ විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් මත මේ සීට් බෙල්ට් දාන්න එපා කියලා උපදෙස් දීලා තියෙනවා නම්
5: ඒ
4: වගේ ඇත්ත සීට් බෙල්ට් පළඳින්න එපා කියලා තමයි කියන්නේ.
5: ඉතින්
4: මිනිසුන්ගේ පැත්තෙන් හිතලා මේ තීරණ අරන් තියෙන්නේ. ඉතින් ඒ නීතිය පැත්තෙන් හැබැයි ඔබ ඔබේ ආරක්ෂාව ගැන හිතලා මේව දානවා නම්
5: ඔබ ආරක්ෂාව වෙන්න ඕනි කියලා හිතනවා නම් අපිට පුළුවන්
4: හරි අපි මතක් කරන්න ඕන හදහන ලොතරැය ගැන වාසනාවුරුකා බලන්න දැන් ඔයාලට පුළුවන් හදහන ලොතරැයියත් එක්ක ලක්ෂ ගණනින් කෝටි ගණනින් ජයග්‍රාහකයෙක් වෙන්න දැන්ම ළඟ ළඟම තියෙන ලොතරැයි කුඩුවෙන් හදහන ලොතරැය ගන්න.
5: ඉතින් හදහන ගැන කිව්වහම NLB හදහන ලොතරැයියේ මේ වෙනකොටත් ලක්ෂපතියන් ජයග්‍රාහකෙක් කෝටිපතියන් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. එනිසා ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ විශ්වාසයත් එක්ක ළඟම ලොතරැයි කුඩුවෙන් යන ගමන් එන ගමන් වෙන්න පුළුවන්. හදහන ලොතරැයිය මරගන්න ඒකෙන් ඔයා ජය ග්‍රහකෙක් වෙනවා වගේම රටේ සංවර්ධනයේ උරුදෙන්නෙක් වෙන ආට හැකියාව තියෙනවා.
4: අවස 5යි විනාඩි 28යි වෙලාව.
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 55,000 සහ 25,000

Lakhanda Radio ITN. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

ජීවිතය කියන්නෙම වෙහෙස කර ගමනක් නම් දවසක විඩාබර සිතට අසිනිවසේ වයින්වා.

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසේව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: හවස පහයි විනාඩි 35යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව, කූල් එකේ ඩ්‍රයිව් කරන අයට පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න නේද? විශේෂයෙන්ම මේ වැස්ස තියෙන වෙලාවල්
1: වලදී
0: පරිස්සමට පාර යන්නේ හොඳයි. වැස්ස දින ලාට විතරක් නෙමෙයි,
1: කොයි වෙලේම පරිස්සම තියාගෙන පාර යන්න ඕනේ.
0: පාර යන්න මේ දවස්වල ටිකක් වැස්සත් එක්ක කොහොමවත් කාලගුණේ ටිකක් එහෙම එහෙම වෙලා තියෙන වෙලාව නිසා අනතුරු වෙන තියෙන ඉඩකඩ වැඩි. දැන් බෙංගාල බොක්ක ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාව දෙසට ගමන් කරනවා කියලා තමයි කාලගුණික අංශ දැනුවත් කරලා තියෙන්නේ. ඉන්න බටහිර මධ්‍යම සහයිත යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු අවපීඩන කලාපය මේ වෙනකොට බටහිර වයඹ දෙසින් ගමන් කරමින් අද රාත්‍රී කාලේ ඉන්දියාව පැත්තට යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ නිසා මේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තදවැසි අද දවසෙත් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ගිගුරුම් සහිත වැසි බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ගිගුරුම් සහිත වැසි වගේම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් උතුරු මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලයේ හම්බන්තොට මාතලේ දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර 40-50 පමණ තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කොමුණත් මේක පහව යනවා කියන්නේ වැස් අඩු වෙනවා කියන එක. ඉන්දියාව පැත්තට යනවා කියන්නේ.
1: හරි.
0: ඉතින් පෞගේ දවස්වල තිබ්බ ග්‍රීෂ්මයත් එක්ක වියලි කාලගුණයත් එක්ක මේ වෙලාවේ හැටියට නම් මේම පීඩන කලාපයක් ලංකා පැත්තෙන් පාතුනේ එක
1: හොඳයි කියලා හිතනවා. හැබැයි ඉතින් වැස්ස ගොඩක් ඇදහැලෙන පැති තියෙනකොට ඒ පැත්තත් පොඩ්ඩක් හිතන්න ඕනේ.
0: ඔව්, ඒ පැත්තට හොඳ නෑ.
1: හරි.
0: අපි ඒක කන්ට්‍රෝල් කරා. යාළුවත් එක්ක කතා කරා. ඇග්‍රීමෙන්ට් එකක් ගැහුවා.
1: එහෙමද?
0: නුවර පැත්ත ඔය නායන අවදානම් තියෙන පැති වලට ටිකක් ෂේප් එකේ මේ වැඩේ කරන්න.
1: හරි.
0: ඔය වේලිලා වතුර බිඳක් නැතුව ඔය තිබ්බ පොළොන්නරුව අනුරාධපුරම් පාර මඩ කලප ඔය පැත්තට පොඩ්ඩක් මේක මොන හරි කරලා දෙන්න කියලා. කතා කරගත්තා. හරිද? නැත්තම් බෑනේ ඉතින්.
1: හැම පැත්තම බැලන්ස් කරන්න
0: බෑ. හැම පැත්තම බලන්න ඕන. මේක එහෙම ලේසිං කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හරිද? හැම පැත්තම කන්ට්‍රෝල් කරන්න ඕන. නැත්තම් කියලා දේ ඇහුවේ නැත්තම් ඊට පස්සේ ඕන් නැති පැති වලට වැහැලා.
1: හරි.
0: නාය ගිහිල්ලා කඳු නාය ගිහිල්ලා තිබ්බ විනාශයට වැඩිය විනාශයක් කරනවා.
1: වෙනවා. ඒ නිසා කොයි පැත්තට උනත් කාට උනත් හැමෝටම අපි කියන්නේ පරිස්සම් වෙලා ඉන්න කියලා.
0: ඔව්, thank you. මේ වෙලාවේ ආවිල්ලා අවපීඩන කලාපේ මෙහෙම පොඩ්ඩක් අපි පොළවතේ මාගෙන ගියාට
1: හරි
0: ලොකු දෙයක් මේ වෙලාවේ හැටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා අපිට.
1: හරි.
0: 5:38 වෙලාව හෙඩ්ලයින් සහන්න යන්නත් තියෙනවා. ඊට කලින් අපිට මතක් කරන්න තව දේවල් ටිකක් තියෙනවා.
1: මොනවද අපි මුලින්ම මතක් කරන්නේ?
0: අපි මතක් කරමු විජය නිෂ්පාදන ගැන. ලංකාවේ අපේ දෙයක් රසට කැම ටිකක් හදා ගන්නකොට විජය නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන. තේ එකක් කෝපි එකක් බොනෝ නම් නිකන් කහට රහට එහෙම බිව්වේ නැත්තම් වැඩක් නැහැ. උණු අතුර පාට කරලා බීලා තේරුමක් නැහැ.
1: කහට රස තියෙන්න ඕනේ තේ එකක් බොනවා නම්. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ කහට රසට තේ එකක් හදා ගන්නවා නම් විජය තේම මිලදී ගන්න කියලා. ඒ වගේම කෝපි රසයට කැමති කට්ටිය ඉන්නවනේ. දැන් හවස් වරුවේ වහිනකොට සීතලට කෝපි එකක් තිබ්බනම් හොඳයි කියලා ගෙදර කට්ටිය කතා වෙනවා නම් ඔන්නාට පුළුවන්කම තියෙනවා කෝපි රසයේ නියමෙටම තියෙන විජය කෝපි එක මිලදී ගන්න. ඒ ඇතුළුව රැට කැම ටිකක් හදා ගන්න නම් වෙනස් විදිහකට ඔයාලට පුළුවන්කම තියෙන ඉන්දියාප පිටි ගන්න පුළුවන් විජය කියන නම් රතු ඉන්දියාප වගේම සුදු ඉන්දියාප තියෙන. ඒ වගේම නූඩ්ල්ස් එක තියෙනවා. විජය නූඩ්ල්ස් එක කිව්වහම දැන් හැමෝම දන්නවා රසට නූඩ්ල්ස් එකක් හදා ගන්න පුළුවන් ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව නූඩ්ල්ස් එකක් හදා ගන්නවා නම් විජය නූඩ්ල්ස් එකම මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා.
0: හවස 5:39 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්නේ.

0: ලකන්න රේඩියෝ ITN සුපිලි පන් රටක් පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: වැඩිමලු ත්‍රය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: හවස 5:44.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ටෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 24 රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය වීරකැටිය.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටෙක්යා සුරකිමු මගතොට. ලකන්ඩ රේඩියෝ ITN.
5: වෙලාව පසර 5:45.
4: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන
6: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පාස්කු නඩුවේ 15කට වසර 200ට වැඩි සිර දඬුවම් මූල්‍ය අරමුදලේ ඇගෙයිම රටින් පිටකළ ඩොලර් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න

0: මාට ලංකාවටම ලකන පෙරනෝවරු
1: දැන්තුට තමුන් එදිදා කුලි වැඩ තමයි කරන්න
2: එහෙමයි
3: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කන

0: අවසපහයි විනාඩි 53යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක. කවුද ඉන්නේ අපිව අහගෙන මැසේජ් කරන්න ආයේ මේ වෙලාවේදී?
1: ඩොඩම් ගස්නන්දේ මැනිකේ මැසේජ් එකක් දාලා තිනෝ ගෙදර හැමෝම මේ වෙලාව එකතු කරගන්නවා සදරේම අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා.
0: මැනිකේ මගේ හිතේ
1: මන් දැක්ක නටනට ඉන්නකොට ඕක මොකක් හරි කියන්න තමයි මේ හදන්නේ කියලා.
0: මගේ හිතේ
1: හරි
0: ඕනේ
1: එපාද?
0: එපා මොකද මට නඩු දානවා ඊට විකෘති කරා කියලා. ගීත විකෘති කිරීමේ
1: ඒ නිසා බැරි වැඩ නොකර ඉන්නකො මම මේක කියලා ඉවර වෙනකම්
0: දිමෙ දේපලයටදී නඩු දානවා මට. මොකද මේ වයිල් සින්දුව වෛරල් වෙලා ලෝකයක්ම මේ කතා කරපු සින්දුවක්නේ.
1: ඔව් දොඩම් ගස් ලන්දේලා මේ ලන්දේ මැනිකේ.
0: මැනිකේ මං ඉදන් නවදා ගන්න නැති ඔය සින්දුවෙන් පස්සේ.
1: ඒ නමටත් මේකේ මම දන්නේ නැහැ. මේ චමිත් තමයි මේ හැමදේම කියන්නේ.
0: ඊට පස්සේ මට නතරන්නේ
1: යා. ඔව් ඒක තමයි මම ඒ නිසා බේරිලා ඉන්නවා.
0: දඩ කන කේස් එකක් කියන්නේ මම සම්බලතු ඉන්න. ඔයා කියන්නේ.
1: ඊට පස්සේ නෙත්මිනේ ඉන්න අම්මා තාත්තා අයියලා දෙන්න අක්කලා දෙන්න මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ යනවා සුජීව ප්‍රින්ටර්ස් එක පැත්තට. සුජීව ඇතුළු හැමෝටම සින්දුවක් දෙන්න කියලා කියන ඕකේ. ඊට පස්සේ සෙනිරු මැසේජ් එකක් දාලා තියෙනවා ආදරී ලක්හඬ කියලා දාලා. ස්තුතිව ආවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කටුපොතින්දන් හලවත කටුපොතින්දන් ඔදිල් තෙරස් ඉන්නෝ මේ වෙලාවේ හැමදාම ලක්නත් එක්ක ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න ඔයාව. ඊට පස්සේ මම යන වලවි සුභාෂිනී සහ ප්‍රභාෂී අපි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගම්පහින් රත්නසිරි යක්කල ප්‍රියන්ත මාතලේ කුමාරි සෙපල්ලිවල නයිනි මේ වගේ කට්ටිය ගොඩාක් ඉන්නවා. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මඩපතිදන් ලක්ෂ්මන් ඉන්නෝ මේ වෙලාවේ. තමරානි ශානී චේතනා තේජාවෝර් මේ හැමෝම එකතු කරගන්නවා මම. ඊට පස්සේ ප්‍රියංකා ඉන්නවා. ඔයාවත් එකතු කරගන්නවා.
0: එවාගේම සිද්ධා කහන එකතු කරගන්න නවෝද් ඇතුළු මගේ ආලෝ කට්ටියම ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. වගේම ඊට පස්සේ අනේ අපි හිඹුටානේ රංජිත් එකේ වැඩ කරන කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. සිද්ධාක් අහන්න, ඒ වගේම කරුණානායක අංකල්, ඒ වගේම දිලීප ප්‍රසාද් උවිඳු ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන. චතුරංග කොහමද පිළියන්දලින් මැසේජ් කරන සිද්ධාකට එකතු කරගන්න කියලා, දේවිකා ඒ වගේම ලක්ෂ්මී ඇතුළු මගේ ආලෝ කට්ටිය මමත් එකතු කරගන්න කියලා මේ වෙලාවේ මැසේජ් කරලා තියෙනවා. 5:55 හරි.
1: පොඩි එකනගේ ආසාව කියලා අපි හැමදාම කියනවා නේද? අනේ වගේ ඒකකට උදාහරණයක් තමයි ඔය මගේ ඉස්සරහ මේ ඉන්නේ. අද මොකක් නමුත් මොකක් හරි වෙලා තියෙනවා.
0: 5:55 තප්පර 55 කියලා යන්තම් කියාගත්තා. ඔන් ටයිම්ම වෙලාව කියන්න ආව නිසා. රයිට් හැමනම් ඔන්න අපි මේ සින්දුවත් එක්ක යනවා ඊළඟ පැයට.

0: පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: Most popular radio program couple of the year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
0: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
1: Most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝද්‍යා
0: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝහි අසංක සතරසිංහ
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතුට
5: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
4: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
5: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
5: සවස් වෙනවා. හවස 6:02.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
5: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සතුත්‍යානය
4: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
5: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: Cool drive එකට
2: ලක්කාන. Evening drive.
7: හවස 6:08 වෙලාව. Evening drive අහගෙන ඉන්නකොට ඔගේ වාසනාව ගැන පොඩ්ඩක් අහව උනන්දු වුණොත් මොකද හිතන්නේ? අර බලංකව තියෙන වාසනාව හොයාගෙන යන්න. දැන් ළඟම ලොතරැයි කෝඩුවක් තියෙනවා නะ. ගිහින් හදාන ලොතරැයි ගන්න. එකකින් ආට පොලෑංකම තියෙන ලක්ෂපතියෙක් ජයග්‍රහකෙක් වාසනාවන්තයෙක් වෙන්න. දැන් හදාන ලොතරැයි ජයග්‍රහකින් 170කට වැඩි පිරිසක් බිහි කරලා තිනවා. දන්නා එක. එනිසා මාරත් පොලෑංකම තියෙන පුංචි රුපියල් 40කින්ම ගොඩ යන්න. එනිසා දැන් දැම්ම රුපියල් 40ක් දීලා හදාන ලොතරැයිම මිලදී ගන්න.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: හවස 6:13.
2: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමාබැනේ රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
4: ජීවිතය කියන්නේම වෙහෙස කර ගමනක් නම් දවසක විඩාබර සිතට අසිනිවසේ වයින්වා

හමස හයයි විනාඩි 15යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිවර් කෙනෙකුට අද මතක් කරන්න ඕනේ, දැන් රැට මොනවද හදන්නේ කියලා කල්පනා කරනවා නේද ඔයා? ගෙදර ඇවිල් රසට කැම ටිකක් හදලා දෙන්න. මහත්යර රසට කැම ටිකක් හදලා දෙන්න. වැඩ ඇරිලා ගෙදර එනකොට අර පුලංකම තියනවානේ. එහෙම හදනකොට හැමදාම කන බත් වෙනුවට අර පුලංකම තියෙනවා විජේ නිවහනේ. ඔන්නන විජේ නූඩ්ල්ස් එක රසට ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව නූඩ්ල්ස් එකක් හදාගන්න අර පුලංකම තියෙනවා. එහෙම නැත්තම් නූඩ්ල්ස් 100 කෑවනම් විජය. අර පුලං අද තෝසෙ ටිකක් එහෙම හදලා බලන්න. ලේසියකට හදාගන්න බැරි දෙයක් නේ තෝසෙ කියලා කියන්නේ නේ. හැබැයි විජය තෝසෙ එක ගත්තොත් එහෙම අර කිසි ප්‍රශ්නයක් නැතුව ඔන්න හොඳ තෝසෙ ටිකක් හදලා ගෙදරයිව සර්ප්‍රයිස් කරන්න පුලංකම තියෙනවා. අපේ රස රටේ සම්බර වෙදෙන විජේ නිෂ්පාදන අගේ ළඟම වෙනසලෙන් සුපර වෙනසලෙන් අද මෙදී ගන්න පුලංකම තියෙනවා. හවස 6 විනාඩි 16යි.

0: ගැලීන් පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: Most popular radio program couple of the year චමිත් විධානගමගේ සමග චාරු සමාධි
0: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විධානගමගේ සමගින් චාරු සමාධි
1: Most popular television program couple of the year අසංක සතරසිංහ සමග ද සුනි නවෝදය
0: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝ හි අසංක සතරසිංහ
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනැමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකන්ඩ රේඩියෝ ITN FM 93.5 FM 93.7 ලකන්ඩ රේඩියෝ ITN
5: අවසහයේ විනාඩි 23යි.
6: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 1 2 1 2 6 10 11 ශනි ගැමතුම් 19:06
8: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
9: වහගෙන ගොඩක් හවස්සලා තියෙන හැන්දලා තියෙන චාරු අපිට යන්න වෙලාව නම් වෙලා තියෙන්නේ.
8: ඕකේ.
9: එමනම් ඉතින් හදට අපි යනවා. අයිමත් හෙට තවස 4ට මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි.
8: එහෙනම් අපි අදට ඉවිනින් ඩ්‍රයිව් එක ගිහින් එන හෙට තවස 4ට මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි. අදට ගිහින් එන්න. අද සුබ දවසක්. මම චාරු.
9: ගිහින් එන්න. සුබ දවසක්. මම චමිත්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: ජනතා පැතුම් විටුක්කල ජනවරභය දියුරුමට අදට වසර දෙකයි. වසරේ මුල් මාස අටේ සමස්ථාපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි. බාහිර කම්පන හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීම ගැන IMF ඇගැයීමක්. රුපියල් බිලියන 24කට වැඩි ඩොලර් රටින් පිටකළ සැක්කරුවෙක් අත්අඩංගුවේ. බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරට. චීන ජනපති පිළිගැනීමට ඇමරිකාවේ දැවැන්ත සූදානම.
4: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
5: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. 76 වසරක් වට වෙලාකර තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ ජන නායකයෙකු පත් වූ ඓතිහාසික දිනේට අදට වසර දෙකක් සපිරෙනවා. සාමාන්‍ය ජනතාව අතරට රාජ්‍ය බලය හුවමාරු වූ දිනයක් ලෙසයි අද දිනේ සයිටුවහන් වන්නේ. ස්වභාවික ව්‍යසන සහ මැදපිරිති ගැටුම් වැනි ජාත්‍යන්තර අර්බුදාවේ ගෙවුණු වසර දෙක ජයග්‍රාහී ගමන් මඟ පිළිබඳ ලක්හඩ ප්‍රවෘත්ති අංශයකින් සටහන.
6: ශ්‍රී ලාංකීය දේශපාලනයේ 76 වසරක්ම ගෙවි ගියේ පෞල්වාදී දේශපාලනයත් කල්ලිවාදී දේශපාලන සංස්කෘතියක් තුලයි. මේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ මෙන්ම නායකින්ම 76 වසරක් පුරාම රට ඉදිරියට ගෙනියනවා වෙනුවට සිදුකලේ රට බංකොලොත් බවේ පතුලටම ඇදගෙන යාමයි. අනුර කුමාර දිසානායක මහතා අදින් හරියටම වසර දෙකකට පෙර ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් අනුතුරුව මේ රටේ ජනතාව මජර දේශපාලන සංස්කෘතියට තිත තැබුවා. අභියෝග රැසක් ජනතා බලාපොරොත්තු ගොන්නක් සහිතව සාමාන්‍ය ජනතාව එක මිටට එක් වී තෝරාපත් කරගත් මේ සාමාන්‍ය පවුලක උපන් මේ රාජ්‍ය නායකයාට බංකොලොත් වූ රාජ්‍යයක මහා දැවැන්ත කාර්යභාරයන් රැසක් උරමත තැබුණා. ඉතිහාසය පුරාම අපි දුටුවේ තමන්ට හිමි නැති වරදාන වරප්‍රසාද දිනෙන් දින වැඩි කරගත් ජනාධිපතිවරුනුයි. එහෙත් ලෝකයටම ආදර්ශයක් දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මුලින්ම කළේ තමන්ට වියවස්ථාවෙන්ම හිමි වරප්‍රසාද වරදාන ඉවත් කර ගැනීමයි. ඉන් අනතුරුව තමන්ගේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ගේද සියලු වරප්‍රසාද වරදාන කප්පාදු කර දැමුවේ මේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ ජන ජීවිත සුඛිත මුදිත කිරීමටයි. නවවන විධායක ජනාධිපති ලෙස වැඩබහර ගත්තත් බිඳ වැටී තිබූ ආර්ථිකයක් තුළ රට සුඛිත මුදිත කරන්නට දැවැන්ත අභියෝග රැසකට පළමු වසරේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුමුණද එහෙත් ඒ සියලු අභියෝග ජය ගනිමින් වසරක් ගෙවී යන්නටත් මත්තෙන් යලිත් ආර්ථිකය කළමනාකරණය කරමින් නව මාර්ගයට ප්‍රවේශ කරන්නට ඔහු සමත් වුණා. ආදායම් වියදම් පරතරය අඩු කිරීමට කටයුතු කළේ ජනාධිපති වී වසරක් ගෙවීමට පෙරයි. අද ජනාධිපති වී වසර දෙකකට අවතීර්ණ වන විට බැලූ බැලූ අත සෑම ශේෂ්ත්‍රයකම යලිත් බිඳ වැට්ටිය නොහැකි ශක්තිමත්ව යන ආර්ථිකයකට අඩිතාලම දමා ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වී තිබෙනවා. 2026 වසරට පමණක් රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් වත්මන් ආණ්ඩුව මගින් සිදු කරමින් පවතිනවා. ඉදිරි වසරේදී රුපියල් බිලියන 2000ක දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමේ අපේක්ෂාවෙනුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන්වන වසරට පාතබන්නේ. ඊයේ දිනේදී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම වාර්තාව එළිදක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේ සිට B- තත්වයට පත්ව ඇති බවයි. ඒ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම තවදුරටත් ස්ථාවර මට්ටමක පවතින බව පෙන්වා දීමක්. සමස්ත ලෝකයටම නොබැදි පිළිවෙත් මාවතක් අනුගමනය කරමින් සියලු රටවල සහයෝගය දිනා ගන්නට ජනාධිපතිවරයා සමත් වීම මේ රටේ සමස්ත පුරවැසියාගේම ජයග්‍රහණයක් වුණේ ස්වභාව ධර්මයාගෙන් ශ්‍රී ලංකාවට පැමිණි අභියෝගවලදී එම රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයත් සමගයි. මැද පෙරදිග අර්බුදය හමුවේ රටේ ඉන්ධන සංචිත සහ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ගත් පියවරයන්ද ඊට තවත් උදාහරණයක්. දූෂණ වංචා සහ මුලින්ම රාජ්‍ය පාලනය තුළින් තුරන් කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහයද සියලු ජනතාවගේ පැසසුමට ලක්ව තිබෙනවා. එපමණක් නොව ඒ ජාත්‍යන්තර ප්‍රජාවගේද දැඩි අවධානයට ලක් වූ කරුණක් වූයේ යළිත් මේ රටේ දැවැන්ත සංවර්ධනයක් ඉටු කිරීමට දසතින් ගලා එන විදෙස් ආයෝජනත් සමගයි. දැන් මේ වන විටත් රට පුරා යලිත් සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙවැනි දැවැන්ත විපර්යාසයක් රටේ සාමාන්‍ය ජනතාව අපේක්ෂා නොකළ තත්ත්වයක්. අධ්‍යාපනය, පරිපාලනය, සෞඛ්‍ය ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක මේ වන විට ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ ජනතාව තුළ ඇති කර ඇත්තේ මහත් පිබිදීමක්. කිසි දිනක අත ගැසිය නොහැකි බවට මත පල කළ විදුලි බල මණ්ඩලයේ සිදු කළ පරිවර්තනයේ ප්‍රතිඵල ජනතාව මේ වන විටත් භුක්ති විඳිනවා. ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ අභිප්‍රාය වැඩි ඈතක නැති බවත් දැනටමත් පොදු ජනතාවගේ මතය බවට පත් වී තිබෙනවා. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල සමස්ත රාජ්‍ය තුලම සිදු කළ පරිවර්තනීය වෙනසින් ඉදිරි වසර තුන තුල ශ්‍රී ලංකාව සිටින්නේ කුමන තැනකදැයි අපේක්ෂාවේ දැස් දල්වාගත හැකි.
5: මේ වසරේ මුල් මාසට තුල රටේ සමස්ත අපරාධ ආතයම ඇමරිකාටුල බිලියන 12 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා අපරාධ සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක බගල විජේසිංහ මහතා සඳහන් කළා. එය පසුගිය වසරේ අදාළ කාලය හා සසඳන විට 4.26% ඒලියමක් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
7: අගෝස්තු මාසයේදී අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන දත්වලට අනුව ඇමරිකාන් ඩොලර් මිලියන 1600 සීමාව පික්මලා තියෙනවා. එහිදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 1269 කුත් සේවාංශ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 331ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මුල් මාස අටේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2026 ඇමරිකාන් ඩොලර් මිලියන 12.10 සීමාව පික්මවනවා. මේ මුල් අතවර තමයි අපි 12.10 සීමාව පික්මවන්නේ මුල් මාස 8 ඇතුළත. වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 9405 සේවාංශ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 2600 සීමාවත් අපි ඉක්මවලා තියෙනවා. සමස්තයක් වශයෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 12.55 වෙනවා. ඉන්දියාව, චීනය, මෙක්සිකෝව, ඕස්ට්‍රේලියාව, ජපානය හා තුර්කිය කියන රටවල් වල කැපී පෙනෙන වර්ධනයක් මුල් මාස 8 අපි දකින්න පුළුවන්. මුල් ලතාවට ඇමරිකාන් ඩොලර් මිලියන 12.10 සීමාව අපි ඉක්මවන්නේ. ඉදිරි මාස 4 තුලදී ජාත්‍යන්තර විශේෂම අභියෝග මැදියේ වුවද ශ්‍රී ලංකාවේ අපනානේ කාර්ය සාධනය අපි බලාපොරොත්තු වෙනවා. ඊටමත් හොඳ මට්ටමේ ධනාත්මක වර්ධනයක් අපි මේ අවුරුද්දේ ගිය වසරට වඩා ලබා ගැනීම සඳහා ඒ වෙනුවෙන් අපි දැන්ට වැඩ කටයුතු සූදානම් කරමින් ඉන්නවා.
5: ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව මුහුණ දෙන බාහිර කම්පන මැදියේ වුවද ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් සිට බව මෙරට IMF දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපොජූ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ඉදිරියේදී මෙරට ආර්ථිකයට බලපෑ හැකි අවදානම් තවදුරටත් පවතින බවයි පැපජූචියෝ මහතාව ධාරණය කළේ. ජාත්‍යන්තර මුල් අරමුදලේ මෙරට වැඩසටහනේ 7 සමාලෝචනය සහ 2026 වසර සඳහා වන 4 වගන්ති යටතේ උපදේශනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අවසන් කරමින් IMF කණ්ඩායම මේ බව සඳහන් කර තිබෙනවා. 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.2%කින් වර්ධනය වී ඇති බවයි එවන් පැපජෝජිය මහතා පෙන්වා දුන්නේ. එයා කණ්ඩව ආර්ථික වර්ධනයක් වාර්තා කළ 11 වන කාර්තුව බවත් ඔහු සඳහන් කළා. අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඇමරිකා ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ කුසති බව ඔහු පෙන්වා දුන්නා.
8: Turning to the economy, Sri Lanka has proved remarkably resilient.
9: Sri Lanka aarthike akandava kaarthu 11ak vardhane vee thibenawa. Agosthu maaseyedi uddamane 108 ikmawa kiyada uddamana apeekshawan pulul washin staavarawa pavatinawa. Dala videsha sanchita ihil gos thibenawa. Banku paddathiya pramanavat praagdanayakin yukta pavatina athara me wasare palawu maasa 6 sandaha rajya moolya kriyaakaritweda shaktimat mattamaka pavatinawa. Nay prathivihagatha kirime kriyaavaliyada boho durata avasan kara thibenawa. Kese vithath meda pridiga yuddhe kaala simawa saha තීව්‍රතාව පිළිබඳ පවතින අවිනිශ්චිතතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිවල වෙනස්කම් සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් අහිතකර අවදානම් වලට මුහුණ දෙනවා. කම්පන වලට නිරන්තරයෙන් මුහුණ දෙන මෙවැනි ආර්ථික පරිසරයක සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා අඛණ්ඩ කැපවීමක් අවශ්‍යයි. රාජ්‍ය මූල්‍ය සහ විදේශ සංචිත නැවත ගොඩනැගීම, බිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ යහපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම ඒ සඳහා අත්‍යවශ්‍යයි. දූෂණ විරෝධී නීතිමය රාමුවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා අතිශය වැදගත්. IMF කණ්ඩායම යාපනයේ සංචාරක නිරත වී උතුරු පළාතේ ආර්ථික හැකියාව පිළිබඳව ඍජුම අවබෝධයක් ලබා ගත්තා. පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජය සමග පැවති සාකච්ඡාවලදී සම්බන්ධතා, යටිතල පහසුකම්, කුසලතා සංවර්ධනය සහ කෘෂි කර්මාන්තය මෙන්ම දෙහිවර කර්මාන්තයේ වගේම සංචාර කර්මාන්තයත් පුනර්ජනනීය බලශක්ති වැනි ක්ෂේත්‍රවල ආයෝජන හරහා ආර්ථික වර්ධනය සහ රැකී අවස්ථා නිර්මාණය කිරීමේ විශාල අවස්ථා පවතින බව පැහැදිලි වුණා. ඒ සමගම ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයෙන් ලැබෙන ප්‍රතිලාභ වඩාත් පුළුල් ලෙස ජනතාව අතර බෙදී යන බව සහතික කිරීම සඳහා සමාජ ආරක්ෂණය තව දුරටත් ශක්තිවත් කිරීම අවශ්‍යයි.
5: මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ කැරෙන වරදක් සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් බාණ්ඩ අඩඩේ සිදුකරන බවට අගවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර අදාළ බාණ්ඩ අඩනය කර නොමැති බවට ලැබුණු පැමිණිලකට අනුවයි විමර්ශන ආරම්භ වුණේ. ඒ අනුව සමාගම් පහක් මගින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක් වටිනාකමකින් සමන්විත ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩිජිටල් පරිවර්තනයේ තාක්ෂණික ඥායපත්‍රයක් නොව රටේ පුළුල් ආර්ථික හා සමාජ පරිවර්තනයේ අත්‍යවශ්‍ය අංගයක් බව අග්‍රාභාති ආචාර්ය හරිණි අබරසූරිය සඳහන් කළා. ඒ ගෝලීය ප්‍රධානතුරතුරු නිලධාරීන්ගේ සමුළුවට එක් වෙමින් කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් පොදු යටතල පහසුකම් හා ක්ලවුඩ් තාක්ෂණය ආදිය පිළිබඳ සමුළුවේ අවධානය යොමු තිබෙනවා. වඩාත් ඵලදායී කාර්යක්ෂම හා

0: අවස්ථා නිර්මාණය කරන දිග්කාලීන හවුල්කාරීත්වයක් ගොඩනැගීම බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරගමුව බද්දෙම හා වයඹ පළාත් මෙන්ම ගල්හා බාතර දිස්ත්‍රික්ද ඒ අතර වනවා. වයඹතික බෙංගාලමුක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. එහි ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වූද එම පද්ධතිය දෙසට ඇදී යන සුළන් ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිත දිගට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩියුච් අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළා.
1: තුරු බෙංගාල බොක්ක මුතු ප්‍රදේශයේ පැවති පීඩනාවපාතයේ මේ වනට ගැඹුරු පීඩනාවපාතයක් බවට පත් වෙලා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ වෙරළාසන්නයේ තමයි පවතින්නේ. අද රාත්‍රී කාලයේදී මේ පද්ධතිය ක්‍රමයෙන් ඉන්දියානු වෙරළ දෙසට ඇතුළුීමේ හැකියාව තමයි පවතින්නේ. තවදුරටත් මේ පද්ධතිය දෙසට හමායන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා අද දිනේදීත් දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවස පුරා වගේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. හිරුවෙලිය පැවතියත් දවස පුරා වගේ විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. රාත්‍රී කාලයේ තිර මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ වැසි තත්ත්වය අපි කලින් ප්‍රකාශ කර පරිදිම 25 වෙනිදා පමණ දක්වා මේ වැසි තත්ත්වය පවතිනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත් සහ ඒ වගේම ගාල්ල මාතර ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව මේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි මතක් කරනවා. තුරු බෙංගාල බොක්ක මුතු ප්‍රදේශයේ දීවර සහ නාවික කටයුතුලින් තවදුරටත් වළකින්න කියන එක නැවත දැනුම් දෙන තුරේ මුතු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්න කියන එක අපි දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමැති. ඒ සමගම මේ පද්ධතියට හමායන සුළං ප්‍රවාහය නිසා විශේෂයෙන් ගාල්ල සිට මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටොබෙන් මුතු ප්‍රදේශවල සුළං වේගයේ විටක 60 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව තියෙන නිසා මේ මුතු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා. මේ නිසා දීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන කිල්ලා සිටිනවා.
0: ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ දිලුෂි සිරිවර්ධන මහත්මියද අදහස් පළ කළා.
2: අදියර දෙක යටතේ අවධානයෙන් සිටින්න යන නිවේදනය දිස්ත්‍රික්ක 7කට බලපැවැත්වෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම නෙළුව සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහෙර කෝරළේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල යටියන්තොට මාවනැල්ල දෙහිඕවිට සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, නුවරළේ දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට මෙම නිවේදන බලපැවැත්වෙනවා. අදියර 1 යටතේ විමසිලිමත් වන්න යන නිවේදනය දිස්ත්‍රික්ක 9කට ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දගම සහ නියගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ අත්තනගල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර අගලවත්ත බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර යටිනුවර පාතදුම්බර සහ දොළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල වරකපොල ගලිගමුව බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව මල්ලවපිටිය පොල්ගහවෙල සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල අකුරැස්ස අතුරලිය සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ඇලපාත අයගම පැල්මඩුල්ල නිවිතිගල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් මෙම අදියර 1 යටතේ විමසිලිමත් වන්න යන නිවේදනය බලපැවැත්වෙනවා.
0: පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකීතු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 220කට නඩු බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ ඔවුන් සතු දේපළ රුවන්සන්ත කෙරේඹට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු බඩුල්ල නියම කළා. බෝම්බ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වූ පිරිසට එරෙහිව ඊයේ දිනේදී නීති ක්‍රියාත්මක වුණේ ප්‍රහාරයෙන් වසර 7කට පසුව හෝ කේදවාචකයට බිලි වූ 269 දෙනෙකුට සහ ආබාධයෙන් බවට පත් වූ 568 දෙනෙකුට යම් හෝ සාධාරණයක් ඉෂ්ට කරමින් 2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පසුගිය රජයන්වල දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත් වුවද බෝම්බේ විදිතයන්ට නිසි සාධාරණයක් ඉට වූයේ නැහැ. කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කිරීමට ඍජුව සම්බන්ධ වූ චූදිතයන්ට එරෙහිව ඊයේ නීතිය ක්‍රියාත්මක වුණා. කුමන්ත්‍රණය සහ ප්‍රහාරයට ආධාර අනුබල දීම සහ යන ප්‍රධාන චෝදනා ඇතුළු චෝදනා 20,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව තීන්දුව ප්‍රකාශයට පත් වුණා. එහිදී 15 දෙනෙකු සීලු චෝදනාවලට වැඩිදිකරුවන් ලෙස ත්‍රිපුද්ගල

0: විනිසුරු බඩුල්ල නියම කළා. තවත් විත්තිකරුවන් දව දෙනෙකුට එල්ල වී ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ. නඩුවේ පළ විත්තිකරුවද මොහොමඩ් ඩෞෆර් බෞලවී යනායට වසර 220ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වුණා. දෙවන විත්තිකරුවද මොහොමඩ් සරීෆ් ආදම් ලෙම්බේඩ් හොත් ගෆුර් බාබා යනායට වසර 240ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා. තුන්වන, හතරවන සහ පස්වන විත්තිකරුවන්ටද වසර 240 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී තිබෙනවා. හයවන සහ හත්වන විත්තිකරුවන්ට නියම වී තිබෙන්නේ වසර 200 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම්. අටවන විත්තිකරුට වසර 260ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා නවවන විත්තිකරුට වසර 220ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා. විත්තිකරුවන් 15 දෙනාට අයත් සියලු නිශ්චල හා චංචල දේපළ නියෝගය නිකුත් කළ දිනේ සිට රණසන්ත කිරීමටද ත්‍රිපුද්ගල විනිසුරු බඩුල්ල නියෝග කළා. මේ අතර බාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළ සිරිල් ගාමිණී පියතුමා,
1: මේ නඩු තීන්දුව තුළ තියෙනවා මේ අන්තවාදී මතවාදයන් ඉස්මතු කරමින් ඒවා ජනගත කරමින් ඒ තුළින් මිනිසුන් අතර වෛරයක් ඇති කරමින් ඊට පස්සේ මිනිසුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් ඇතිවීම කොයිතරම් බරපතල ක්‍රියාවක්ද කියන එක. ඒ නිසා ඒක දඬුවම් ලැබිය යුතු වරදක් කියන එක පැහැදිලි මේ නඩු තීන්දුවෙන්. ඒ නිසා මම හිතනවා මේක හුදෙක් පාස්කුවිරිදා ප්‍රහාරය හා සම්බන්ධ විඳිතයන්ට ලැබිච්ච සාධාරණත්වයක් පමණක්ම නෙමෙයි, මේක ජාතික මට්ටමෙන්, රටේ මට්ටමෙන්, රටේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ලැබිච්ච තීන්දුවක් හැටියට අපි දකිනවා. මේ පාස්කු ප්‍රහාරය කරන්න සහරාලට උදව්පකාර වෙච්ච වීම පමණක් නෙමෙයි, ඊටත් එහා ගිහිල්ලා මේක සැලසුම් කිරීම සහ කුමන්ත්‍රණය කිරීම කාවිසින්ද සිදු කළේ කියන එක සොයන විමර්ශන තාම ක්‍රියාත්මකයි.
0: ක්ලීන් ශ්‍රී ලංකා සහ ස්වාධී රූපවාහිනිය එක්ව සිදු කරන ටේක්යා සුරකම් බගතුට පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන කබුරුපිටිය නාරන්තෙඩිය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වුණා. සිසු දරුවන්ට ප්‍රායෝගික දැනුමක් ලබා දීමට එහිදී කටයුතු කර තිබෙනවා.
2: අපිට පොලිසිය මාමල ඇවිල්ලා පාරේ යන්න ඕන විදිය ගැන ගොඩක් දේවල් කියා දුන්නා. අපිට ඒක කළත් පෙන්නවා.
3: තදා ITN එකේ නැන්දල මාමල සංවිධානය කරපු මේ වැඩසටහන ගැන බොහොමම සතුටුයි. අපි ගොඩක් දේවල් ගැන දැනුවත් වුණා.
4: අද දිනේ ඇත්තටම මම ගොඩක් සතුටු වුණා. මේ වගේ ලොකු අත්දැකීමක් ලබා ගන්න ශ්‍රී ලංකා පොලිසිය වගේම ස්වාධීන රූපවාහිනී කණ්ඩායමත් අපිට ගොඩක් උදව් කරා.
5: මේ වගේ වැඩසටහනක් මම සහභාගී වුණු පළවෙනි වතාව තමයි මේක. ඒකෙන් මම ගොඩක් දේවල් දැනගත්තා.
0: වැඩසටහන පිළිබඳ තොරතුරු කෙරේද අපදියෝචිත ගිහන් ගීත් ඉෂේර.
6: දරුවන්ට සුරක්ෂිත මහමග කනතුරු වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා වත්මන් රජයේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙලක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට බග කියන මාධ්‍ය නාලිකා විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කරන ලද ටේක්යා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ අපේ 24 වන වැඩසටහන අති සාර්ථකව නිමාවට පත් කරනු ලැබුවා. අපේ 24 වන වැඩසටහන සඳහා අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගනු ලැබුවේ මුලටින අධ්‍යාපන කලාපයට අයත් කඹුරුපිටියේ නාරන්දනී ජාතික පාසලයි. එතින් මේ දූ දරුවන්ට අද දවසේදී සහභාගී ගිනු සිළු දනාටම වටිනා සහතික පත්‍රයක් ලබා දීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විදිහට අපි කටයුතු කළා. එතෙන් මේ වැඩසටහන සාර්ථකව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වය ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ සාමාන්‍ය රක්ෂණයේ ප්‍රමුඛයා ෆෑෆස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිත් එක්ක අත්වැල් බැඳගත්තා. එතෙන් අපි හෙට දවසේදී හමුවන්නේ තවත් පාසලකදී වීරකැටිය මධ්‍ය මහාවිද්‍යාලයේදී තමයි අපි හෙට දවසේදී හමු වීමට නියමිත වෙලා තිබෙන්නේ. එතින් හෙට දවසේදී හමු වීමේ බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා කඹුරු පිටියේ නාරන්දනීය ජාතික
0: ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතවිරුවට සකස් කළ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. 1979 අංක 48 දරට ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ පැවති අඩුපාඩු මගහරවමින් නව නීතිමය රාමුවක් හඳුන්වා දීම සඳහා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා. මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව නීතිමය විධිවිධාන හඳුන්වා දීමයි නව පනත් කෙටුම්පතේ අරමුණ. හරවත් සංවාදයකට යොම්විය හැකි විපක්ෂයක් වෙනුවට සුන්බුන් විපක්ෂයක් වත්මන් රජයට කිසිදු අභියෝගයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තෙල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනි ඔන්නියා පොලිටික්ස් වැඩසටහනට එක්වෙමින්
7: සුන්බුන් විපක්ෂය කියලා විපක්ෂය විපක්ෂය හඳුන්වන එක මොකක්ද අදහස? ඒක
8: සත්‍ය සුන්බුන් ඒගොල්ලෝ පෙරදිලා වැටිලා කැඩිලා බිඳිලා නන්නත්තර වෙලා අද කෝ විපක්ෂර නිකන් නායකයෙක්වත් නැහැ නේ. නිකන් පිළිගන්න පුළුවන් කවුරක්වත් සටන් පාටයක් නැහැ, උපය මාර්ගයක් නැහැ, උපක්‍රමයක් තේරෙන්නේ නැහැ. අල්ලන්න ඕනේ සටන මොකද, ඒ පාසරන මොකද කියලා දන්නේ නැහැ. මේක හරියටම බස් ඒකරි වාහනයක යන ගමන් වැරදි හෝල්ඩ් එකකින් බැහැලා යන්නේ නම් හොයාගන්න බොරු නම් කෙනෙකුට සිද්ධ වෙන්නේ ඔය වගේ එකක් විපක්ෂයට වෙලා තියෙන්නේ. ටිකට් අපට කරන්න දෙයක් නැහැ.
7: ආණ්ඩුවක් ඉදිරි විපක්ෂය ගැන තැකීමක් ඇත්තෙම නැද්ද?
8: විපක්ෂය දුර්වලයි හොඳටම. අපට වාසිය ඇත්තට වාසිය. නමුත් අපි හිතනවා අපිට පොඩ්ඩක් හොඳයි කියලා නිකන් ඇත්ත විවේචන ඉදිරිපත් කරන සාධනීය දේවල් එක්ක සටන් කරන දේශපාලන සංවාදයක් කරන විපක්ෂය. ඔබ බලන්න පාර්ලිමේන්තුවේ කිසිම දවසක මොන පනතක් ගෙනවත් මොන යෝජනාවක් ගෙනවත් ඒක සම්බන්ධයෙන් හරාත්මක දේශපාලන සංවාදයක් නැහැ. අපහාස කරන කැරෙන්න විෂයක් පිළිබඳව අධ්‍යයනය කරලා ඇවිල්ලා ඒ විෂය පිළිබඳව සංවාදයක් හදලා නැහැම හැදුවොත් එහෙම ඒක ජනතාවට විශාල අධ්‍යාපනයක්. ඒක අපිටත් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. එහෙම නැහැ. ඉතින් විපක්ෂ දුප්පත් ඇත්ත ගත්තොත් මතවාදෙන් දුප්පත් අපිට ඒගොල්ලෝ අභියෝගයක් නැහැ. මේ ගෙවිච්ච අවුරුදු දෙකේම විපක්ෂය ජනතාවගේ කිසිම සටන් පාඨයක් නියෝජනය කළා නැහැ. විපක්ෂ කතරන තමන් ගැන අපි හිරිය දාන්න එපා, අපි ගැන පරීක්ෂණ කරන්න එපා, නඩු ආන්න එපා, පරීක්ෂණ කරන්න එපා. ඔය තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න. ප්‍රභූන්ට ගරු කරන, ප්‍රභූන්ට සලකන, ප්‍රභූන්ගේ හත්මුතු පරම්පරාවට ගරු කරන ස්වභාවයක් ඉස්සර තිබුණා. ඒක අපි දන්නවා. අපි පොඩි කාලේ එහෙම තිබුණානේ. දැන් එහෙම නැහැ. දැන් ඉන්න පරපුර විසින් මේ ඔය අපි ජෙන්සිය කියලා කියන පරපුර ඒගොල්ලෝ එහෙම නැහැ. ඒගොල්ලෝ ප්‍රභූත්වය අල්ලන්නේ නැහැ. ප්‍රභූන් ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ සාමාන්‍ය මිනිස්සු, දක්ෂයෝ. හොඳයි.
0: ශ්‍රී ලංකන් ගුවන් සභාගමට ගුවන් යානා බිලිති කැඩීමේදී සිදු වියයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නඩුවේ හතරවන සැකකරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබල් රාජපක්ෂ මහතා යළි රක්ෂිත බන්දනාගාරගත කර තිබෙනවා. රුපියල් බිලියන 100ක අලසක් ලබාගත් බවට වෙන චෝදනාවට අදාළවයි ඔහු හතරවන සැකකරු ලෙස නම් කර තිබෙන්නේ. කොටුව බහිෂ්ටවත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්දනාගාරගත කර තිබෙනවා. චීන ජනාධිපති ෂි ජින්පින්ගේ ඓතිහාසික ඇමරිකා සංචාරය වෙනුවෙන් විශේෂ රාජ පිළිගැනීමක් පැවැත්වීමට ට්‍රම්ප් පරිපාලනයේ සූදානම් වනවා. පොයින්ට් බේස් ඇන්ඩ්‍රූස් ගුවන් හමුදා කඳවුරේදී ඇමරිකා ජනාධිපතිවරයා විසින් චීන ජනාධිපතිවරයාව පෞද්ගලිකව පිළිගැනීමට නියමිතයි. හෙට දිනේදී දවල බද්දරේදී ෂි ජින්පින් සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙනවා. ඊට හමුදා නිලධාරීන් 470 දෙනෙකු සහභාගී වෙන බවයි ජාත්‍යන්තර බාධ්‍ය සදහන් කළේ. නායකයන් අතර කෘතිම බුද්ධිය, වෙළඳාම හා දුර්ලභ කල්ටි සම්පත් පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා. මේ අතර ජගත් මහ සමුළුව අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබෙන්නේ ඉරානය සම්බන්ධයෙන් යුද්ධය හෝ සාමය පිළිබඳව ප්‍රබල තීන්දුවක් ගැනීමට සිදුවිය හැකි බවයි. යුද්ධ අවසන් කිරීම සඳහා ගිවිසුමට එළඹීමට නොහැකි වුවහොත් දැඩි හමුදා ක්‍රියාමාර්ගයකට යොම් විය හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගණ්ඩා බව බිලි රූට් සඳහන් කළා. ඔහු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට්ගේ බාල සොහොයුරා. ග්ලැමෝගන් කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙසයි ඔහු කටයුතු කළේ. කවුන් ශුරතා තරග දෙකට බිලි රූඩ් ක්‍රීඩා කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ වෘත්තීය ක්‍රීඩා වෙනුවෙන් විශේෂ දායකත්වයක් ලබා දෙන බවයි ඔහු පවසන්නේ. ජනතා පැතුම් ඉටුකළ ජනවරමේ දියුණුවට අදට වසර දෙකයි. වසරේ මුල් මාස අටේ සමස්ථාපනයට අදායව ඩොලර් බිලියන 12 ඉක්මවයි. බාහිර කම්පන හම්වේ ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දීම ගැන IMF ඇගයීමක්. රුපියල් බිලියන 24කට වැඩි ඩොලර් රටින් පිටකළ සැකකරුවෙක් අත්අඩංගුවේ. බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරට. චීන ජනපති පිළිගැනීමට ඇමරිකාවේ දැවැන්ත සූදානම. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117979 579

ජීවිතය කියන්නෙම වෙහෙස කර ගමනක් නම් ඒ ජීවිතයේ විඩාව නිවන්න අපිට තවත් අරමුණක් ඔස්සේ ගමන් කරන්න සිත සුවපත් කරන්නට හදිසියෙම අසිරිවැසි වයින්වා. එවැස්ස ගීතයක් වෙලා විදුණු හදවත් සුවපත් කරනවා වෙන්නත් පුළුවන්. මොකද ඒ කටහඬ ඒ තරම්ම මෙහෙරේ. දුකේදී සතුටේදී උරිදුම් දෙන හදවත් සුවපත් කරන්නට ඒ ගීතවලට පුළුවන්. සඳතිය දහර ගලාගෙන යන්නෙත් හැමදාමත් ඒ ගීත.

0: ජීවිතය කියන්නේ මහා පුදුම තැනක්. ජීවිතයේ සොඳුරුතම හමුවීම්, වෙනවීම්, මුණ ගැසීම්, මඟහැරීම්. සිත ස්පර්ශ කළ මතක ගීතෙන් අපව මුසපත් කළ යුග යුග ගණන් ගීතෙන් අපව සඳහාලෝ. සොඳුරු සිතැත්තියක් අද සඳතිය ධාර හැඩ කරන්ට සූදානම්. එනමින් විශාරද දීපිකා ප්‍රියදර්ශනී. අයිබෝන් දීපිකාකා.
1: අයිබෝන්.
0: දැන් දීපිකාකා වුණ ගැහෙන්නේ ඇතරම ටිකක් කාලෙකට
1: ටිකක් නෙමෙයි ඉතින්.
0: සෑහෙන
1: කාලයකට පස්සේ.
0: ඔව්. මේ හමුවීම ඉතාමත් සුන්දර හමුවීමක් වේවි ඇතරම සඳදිය දහර වර්ණවත් කරන්න ඇගේ ගීත ගොන්නකුත් අරගෙන තමයි අපද ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබේ ගීතවල ඇතරම අපි දකින විශේෂත්ව ගොඩක් තියෙනවා. ඒක තමයි එකකට එකක් වෙනස් ගීත ඔබ ගායනා කරලා තියෙනවා. ආදර ගීත, විරහ ගීත, බුදු බැති ගීත, මෞගුණ ගීත, පියගුණ ගීත,
1: දේශාභිමාන
0: ගීත, ඒ විතරක් නෙමෙයි දැන් සමාජයේ සමාජයේ කතිකාවතට යොමු වන විවිධ මාතෘකා ඔස්සේ ඔබ ගීත ගායනා කරලා තියෙනවා. මේ වෙනකොට ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද?
1: මං හිතන්නේ දහසක් ඉක්මවලා තියෙනවා දැන්.
0: දහසකට වැඩි
1: සංයුක්ත තැටි පහක් නිර්මාණය කරලා තියෙනවා. ඇත්තම සංයුක්ත තැටි කියන එක මං හිතනවා 2010 විතර වෙනකොට මේ නිර්මාණය වුණේ නැහැ ඊට පස්සේ ලංකාවේ. හැබැයි ගීත හැටියට විශේෂම ගුවන්විදුලි නාලිකා තුළ, විශේෂම පෞද්ගලිකව, එතකොට විවිධ අයගේ ඉල්ලීම් අනුව, විවිධ ශේෂ්ත්‍රවල අයගේ ඉල්ලීම් අනුව, ඉතින් එහෙම ගීත රාශියක් නිර්මාණය වෙලා තියෙනවා.
0: දශක 4කට වඩා වැඩි කාලයක්, කියන්නේ ඉතාමත් දීර්ඝ කාලයක්. මම ටිකක් වෙනස් ප්‍රශ්නයකට යන්න හිතුවා. බෙන් අපි සාමාන්‍යයෙන් කියනවනේ දරුවෝ 10 දෙනෙක් ඉන්නවා නම් අම්මගෙන් අහනවා මේ වැඩිපුර මාදරේ මොන දරුවෝද කියලා. ඇහුවොත් අම්මා කෙනෙක් දෙන්නේ මොන වගේ උත්තරයක්ද?
1: ඇත්තෙම ඒක නම් අහන්න එපා පුතේ.
0: ඒ කියන්නේ මවුසෙනේ හත කියන්නේ එහෙම හැමෝටම එක විදිහට බෙදලා යන එකක් නේ.
1: කවදාකවත් අහන්න බෑ ඒක.
0: ඔව්. මට හිතුණා මේ දැන් අපි ගායිකාවක් විදියට හදවතින්ම බැඳගත් ගීත තියෙනවනේ. ඔබේ ජීවිතේ මේ යුග යුග ගණන් ඔබ ගායනා කරපු ගීත අතරින් වසර 40කටත් වඩා එහා කියන්නේ සෑහෙන කාලයක්. ඔබේ හිත නතර වුණු තැනක් පොඩ්ඩක් අපි හෙල වෙනවා කියලා. අන්න ඒ වගේ ගීතයක් ඔබට මතකයේ තියෙනවද?
1: ඔව්, ඉතින් ඇත්තෙම නතර වුණු කියන්නේ මම පළවෙනියෙන්ම, ඒ කියන්නේ මාව එක පාරටම එක රැයින්ම මාව දැනගත්තු ගීතයක්නේ. ආජු තපරලා

0: හිතන්නේ භාග්‍යා
1: තිල්නාති විජයධර්මශ්‍රී රචනය කරපු යාගේ අධ්‍යක්ෂණයකින් නිමැවුණු මේ ඒකාංගික ටෙලි නාට්‍යයක්.
0: ඔව්.
1: එතකොට ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතවත් කරලා බණ්ඩාර හැලිය උඩ යන්දීම මේ ගීතය. ඊටත් එහා මේ හා

0: පුංචිම කාලේ යනකොට ඒක ඇත්තට මට ටයිටස් රටවත්තයන් වගේ විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් මුණ ගැහිම මගේ කියන්නේ ටයිට සංකල් කියලා මම කතා කරේ. ඉතින් ඇත්තටම මේ හරිම සුන්දර චරිත. ඉතින් ඒගොල්ලොත් එක වැඩ කරන එක එහෙම තුලන් සිල්ලාස. ඒ කාලේ ඇත්තටම ප්‍රේම කීර්ති දල්විසේ මම දැකලා තියෙන මිසක් ඇත්ත එක කතා කරලා
1: නැහැ.
0: දුක හිතෙනවා දැන් අනේ. අනේ
1: මේ
0: මාමේ හරි මොකක් හරි කියලා ඒ කාලේ කතා කරලා තිබුණා නේද. ඉතින් කුමාරි එයා සින්දු කොළ ලියලිය දදා යනවා පියානේ කුඩට. මට ඒක මතකයි හොඳටම. මොකද ගොඩාක් කාටුන්ස් මේ ගීත ගොඩක් ලියලා
1: තියෙනවා. මම හිතන්නේ අර මේ දොස්තර හොඳ හිත
0: ඒක තමයි ගොඩක් ගීත.

0: දෑකයන්
1: ඔය කියන්නේ අර මේ තනකොල පෙත්තාස් ගෲප් එකේ
2: අර කෙත්තුම චූටිම ගායිකාව තමයි ඒකේ තබර බෑගයක් කරලා පෙන්නන්නේ.
1: අර මේ
2: චූටි නංගි කියන්නේ
1: හීන්දරි නංගි.
2: ආන්නරි.
1: ඔව් ඇත්තටම දැන් මේ මටත් එතකොට ඔය මගේ අතීතයට යන පුංචි කාලේ අපි තාමත් මාදරෙන් වළඳගත්තා දොස්තර හොඳේට.
2: දෙම ළමා ලෝකය මම හිතන්නේ ජාතික රූපවාහිනිය සහ මේ ITN රූපවාහිනිය විතරයි ඒ කාලේ තිබුණේ. එතෙන්දී පුදුම විදිහට ආසක්ත වුණු වැඩසටහන් ටිකක් තමයි ඔය මේ ඊළඟ තරුණ පෙළ මේ බොහොම දරුවන් බොහොම ඇදී බැඳී හිටපු එකක් තමයි ඔය තොටවත්ත සර්ගේ මේ තිබුණු නාට්‍ය සීරීස් එකම.
1: ඔව් ගීත ගැන කතා කරනකොට දැන් පාසල් යුගෙන් ආරම්භ කරලා දැන් ඔය භාග්‍යට නාට්‍යයේ එකතු වෙන ගීතය අජිත ප්‍රලාහිලා කියන ගීතය එක රැයින් ජනප්‍රිය වුණා කියන ගීතය ප්‍රචාරය වුණා. ඊට පස්සේ
2: පවෝදා මම පාසල් යනකොට පාසල් බස් රථවලින් මේ ගීතය ගයාගෙන යනවා.
1: ඉතින් කොච්චර සතුටක්
2: දැනෙනවද? මගේ ඇස් දෙකටම දැක්ක මම තාත්තාගේ ඉස්කෝලේ යන ඉන්නකොට. ඉතින් ඒ මාව දන්නේත් නෑ කවුරුවත් මේ බලන්නකො මේක කියාගෙන යනවා. මම නිකියුවේ. හරි මම නිකියුවේ අර හොඩ්ලමෙක්ට ඇතිවෙන
1: සිතුවිල්ලක්නේ.
2: හරි ඉතින් එතකොට එතන ඉතින් සැලවීමක් තියෙනවනේ මං අරවා කිව්වා වගේ. නෑ ඉතින් මං හිතනවා ඒ ආපු ගමනත් එක්ක ඒ ආර

0: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සන්තතිය දහර ආදරේ නැහකෙනෙ ඉන්නේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතය සිහිනයට වාසනාව ආශිර්වාදයෙන් රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රීතිය සම්මානයකින් පෙදම් ලැබුවා. අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව ඛ්‍යාතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහා වන රීතිය සම්මානය දෙනා කරනු ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වනු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2015 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍යාංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දිනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සඳදිය තහර.
2: පුංචි කාලේ පාසල් කාලේ වගේ අවස්ථාවක් ලැබුණාම අනිවාර්යයෙන්ම නිවසෙන් ලැබෙන හවුහරණය ඒ වගේ මුදා උපකාරය නිසා තමයි ඔයගේ ගමනක් එන්න පුළුවන්.
3: ඔව් ඇත්තෙන්ම කියනවා නම් කියන්නේ මගේ අම්මගේ පවුල ගත්තොත් මගේ අම්මගේ මල්ලි දක්ෂ ලේකකෙක්. හැබැයි එයා නැති වුණෙත් බොහොම අඩු වයසේදී. එයාගේ නම රිචඩ් තන්තිවත්ත. එයා දවස පත්‍රයේ දිවි රැස වගේ වටිනා පුවත්පත්වල මේ ලිපි රචනා කරලා තියෙනවා. ඒ වගේම තාතගේ මල්ලි කෙනෙක් මේ ඉඳලා තියෙන හොඳ ස්ටිල් ෆොටෝග්‍රාෆර් කෙනෙක්. ෆිල්ම්ස් වල. පියදාසපීරි. ඒ කියන්නේ යම් කලාව කියන එක රස විඳපු පවුලක්. පවුල් දෙකක් මේ හොඳ රසිකයෝ ටිකක් ඉන්නේ මේ පවුල් වල. ඉතින් ඒ නිසා මං හිතන්නේ මට ඒ දෙන්නව මට මගේ ජීවිතේ මුණ ගැහුන්නේ නැහැ. නමුත් ඒ මම හිතන්නේ මම දරුවෙක් කාලේ මට ඒගොල්ලන් මම මේ ශේෂ්ත්‍රයට එනකොට ඒගොල්ලන් කවුරුත් නැහැ. ඉතින් එතෙන්දී රසවත් පවුලක හිඳපු නිසා මේ මට තහංචි පැනුන්නේ නැහැ. හැබැයි ඉතින් තාත්තා ටිකක් කැමති නැහැ මගේ මේ පාඩම් වලට ඒවට
2: කඩකපල
3: වෙයි කියලා. ඉතින් එහෙම නේද මාපියෝ හිතන්නේ. හැබැයි අම්මට සහ අම්මගේ නංගිට හොඳට ගීත ගයන්න පුළුවන්. මොකද නන්දමාලිනී මිස් එක්ක මට මතකයි මේ රුවැති ළඳක් එහෙම ගායන මේ ගීත ගායනා කරලා තියෙනවා මගේ අම්මගේ නංගි ප්‍රියාගුණවර්ධන. ඒගොල්ලන්ට ගීත ගියන්න පුළුවන්, අම්මට පුළුවන්. ඒ නිසාම මං හිතන්නේ තාත්තා හොඳ රස විඳින්නේ. මට එහෙම තහංචියක් ආවේ නැහැ. නමුත් හැබැයි තෝරලා බේරලා තමයි තේවල් මට කරන්න ලැබුණේ. මං ඒක කරෙත් නැහැ හැබැයි.

0: ජීවිතය අපිට ගොඩක් දේවල් හිමි වෙනවා වගේම අපි නොහිතන මොහොතක අපිව අතහැරෙන බොහෝ දේවල් අපේ ජීවිතේ මුණ ගැහෙනවා. මම මේ කතාව දැන් පවුල ගැන කතා කරපු නිසා මට පුංචි සංසිද්ධියක් එක්ක ඔබත් එක්ක මේ ගැන කතා කරන්න හිතුණා. ඔබ නිවසට පැමිණෙනකොට ඔබේ වැඩිමහල් සහෝදරිය ඔබේ නිවස අතහැර යනවා. ඇයට වයස අවුරුදු 3යි. නමුත් කාලය ගෑවෑමෙන් ඔබ වැඩිමහල් වෙනකොට ඔබට ඇයගේ නැති පාඩුව දැනෙන්න පටන් ගන්න ඇති කියලා මට හිතෙනවා.
1: ඇත්තම මේ මම හිතන්නේ සිදුවීම මේ අපි මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීමක් වුණාට මට ඒක පොදු අත්දැකීමක් බවට පත් කරන්න පුළුවන් වෙන සිද්ධියක්. ඒ මොකද දැන් මගේ මව මම මාව උපදින්න යන්නේ කලබොයල රෝහලේ, මගේ නිවස ඉදිරිපිට රෝහලේ. ඒ වෙලාවේ මගේ ඇඳුම් ටික සකස් කරලා දෙන්නේ මගේ ගෙදර හිටපු පුංචි අක්කා. ඒ කියන්නේ ඒ සකස් කරනවා කියන්නේ අවුරුදු 3ක අක්කා වුණත් එයා සිහින දකින්නේ නැති. ඒ කාලේ අර ස්කෑන් මැෂින් නැහැනේ. ඒකට එයා අම්මට කියනවලු මට නංගි බබෙක් තමයි අම්මේ එන්නේ කියලා කියනවා. එයාගේ සිතුවිල්ලක්. මට අම්මා කියපු දේවල් මේ මම කියන්නේ. එතකොට මගේ පොඩි ඇඳුම් මහපුවා ඒක ඔක්කොම සූට් කේස් එකට දාලා තියලා අතින් එයා තිබ්බලු. ගොඩක් දේවල් මේ නංගි බබා ගැඳුම් කියලා. ඊට පස්සේ රෝහලේ මාව හම් වෙනවා ජූලි මාසේ 13 වෙනිදා කියන වගේ දිනයක. ඒ එදාම රෑ වෙනකොට මාව හම් 14 දිනේ උදා වෙනවා. 14 උදා වෙනකොටම ගෙදර හිටපු අක්කා හදිසියෙ යාගේ ඉතින් යා කියලා තියෙන යාට පපුවරි දෙනවා කියන දෙයක් තමයිලු. ඒ වෙලාවේ මගේ අම්මා රෝහලේ මාව හම් වෙන්න. එතකොට තාත්තා සහ මගේ විශේෂයෙන්ම මම කතා කරපු සින්දු කියන්න පුළුවන් පුංචි අම්මා. එතකොට එයා බොහොම තරුණ කෙනෙක්, චූටි අම්මා කියලා මම කියන්නේ. ඊට පස්සේ රෝහල් ගත කරාම ඇයි මියා යනවා. ඒක හරිම පුදුම කෙනෙක්ට සාමාන්‍යයෙන් දැන් මේ දරුවෙක්ව ගෙදෙට්ට අරගෙන කැඳගෙන ඉන්න යන වෙලාවේ ගෙදර හිටපු දරුවා නැති වෙනවා කියලා කියන එක අම්මා කෙනෙක්ට කොහොම දරා ගන්න පුළුවන් වුණාද කියලා හිතන්නේ. ඒක දරා ගන්න අමාරුයි. තාත්තා කෙනෙක් කොහොම දරා ගන්නද?
0: අනිවාර්යෙන්ම. මොකද දෙයක් මැණිකක් අහිමි වෙලා මැණිකක් ලැබුණා වගේ අවස්ථාවක්.
1: ඒ කියන්නේ මේක මේ හුවමාරුවක්. අපි දෙන්නගේ ජීවිත දෙක හුවමාරුවක් වෙනවා. මට අඩුම ගානේ එයා මගේ අතක්වත් අල්ලලා නැහනේ. එයා ගෙදර හිටියන මගේ පුංචි අතක් අල්ලනවනේ යා.
0: අනිවාර්යෙන්ම. ඇයි සිහින දකින්න ඇති මගේ නංගි හුවමාරුව.
1: ඒක නිසා මට හරිම ප්‍රසිද්ධ වුණු කතාවක්ලු ඒ කාලේ කලබෝවිල. මොකද මෙයා එතරම් ඒ චූටි කාලෙම හරි ප්‍රසිද්ධයිලු. ඒ කියන්නේ අවට ඉන්න මිනිස්සු මොකද අයියෙන් ගීත ගායනා කරනවලු. ඉතින් අද වගේ ජනාකීර්ණ නැහැ නේද? ඒකට
0: හිතන්නේ ඇයටත් ඔබ වගේ ගීත ගායන පුළුවන්.
1: ඇත්තටම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ඇය නිතර කියන ගීතයක්ලු.
2: ආතරේ රන් විබලි මැණික් හඳක් පායලා මැණික් හඳක්
1: දැනුවත්ලු. ඒ කියන්නේ කත හොඳ රස විඳිනියක් හොඳ හැමදේම නිර්මාණය කරනවලු. එතෙන්දී මම පොදු කරන්නේ මේ මේ මේ කතාව මගේ ජීවිතේ උපත මට විපතක් ගෙනල්ලා දීලා තියෙනවා නේ ගෙදරට. ඒ කියන්නේ ඒ එතෙන්දී මට මම බහතෝරන කාලේදී මට අකුරු කියන්න ලියන්න පුළුවන් කාලේදී මගේ මාමර ලේඛකයා වෙන අපේ රිචඩ් මාමා ලියපු පොතක්. ඇත්තෙම ඒ පොත මට හරිම කනගාටුදායකයි. ඒ පොත නැති වෙලා දැන් ඒ පොතේ තිබුණු ලිපි වල එකක්. ඒ පොතේ ලියලා තිබුණ ලිපි ගණනාවක් අලවලා තිබුණා. ඒ ලිපියක ආදරණීය සුදුමැණිකේ කියලා ලියලා තිබුණා. ඒ ලිපිය මම ওই තැන් තැන් වලට වෙලා මේ මුළු මුළු වලට වෙලා ඕක කියවනවා. හැබැයි අඬාඬ කියවන්නේ. ඒ අක්කගේ කතාව මෙලියලා තියෙනවා මාමා. එයාගේ කතාව එතන ඇති වුණු දේවල්, තාත්තට ඇති වුණු සිතුවිලියක්, එයා මේ වෙලේ හැසිරුණු විදිය, මේ හැමදේම මම මගේ පුංචි හිතට.
0: ඒ කියන්නේ ජීවිතේ පුංචි කාලේම අතහැරීම කියන දේ ගොඩක්
1: අන්න ඒක මම මාව මං හිතන්නේ මගේ ළඟම මං හිතන්නේ මගේ ජීවිතේ මේ වගේ මං හිතන පතන දේවල් ගැන හරියටම කවුරුත් තාම දන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මාව කියවගෙනත් නැහැ කියන එකයි මම තාම හිතන්නේ. ගීතවලින් විතර නෙමෙයි ගීතවල තියෙන්නේ. ඇත්තටම මම ගීතයේ ඉන්න දීපිකා කියන චරිතයත් ඇත්තෙන්ම මගේ ජීවිතයත් මට දෙකක් කරලා කතා කරන්න මම සූදානම් නැහැ. ඒ මගේ හදවතින් ඇති වෙන දේවල්. මිනිස්සු ගැන මම හිතන දේවල් තමයි මට මේ ගීත වලින් ගයන්නත් ලැබෙන්නේ.
0: මම පෙරේදා ඔබතුමීට කතා කරනකොට මට ලස්සන සින්දු ටිකක් ඕනේ, මේ අපි පොඩ්ඩක් ගීත ලයිස්තුවක් හදාගමු කියලා. ඔබ මට හරි අපූර්ව ගීත ලයිස්තුවක් දුන්න. ඒ ගීත අතර තිබ්බේ බොහෝ විට අපි වැඩි අහපු නැති ගීත. හැබැයි මම පසුව ඒ ගීත එකින් එක අහනකොට හරි අපූර්ව ලස්සනක ඒ ගීතවල අපිට දකින්න ලැබුණා. ඒ ගීත ගොන්නේ මුලින්ම ගීතයක් තිබ්බා. ඒ තමයි මේ අපි කවුරුත් ආදරය කරන ගීතයක්. මල කොතන පිපුණම මොකද පිපුණ වග මල දන්නවා. මේ ගීත ගැන අපි ටිකක් කතා කරමුකෝ.
1: මේ ගීතයේ අතුල ජයදේවයන් ලියන්නේ. අතුල ජයදේවයන් කියන්නේ මේ මම බොහොම වැඩි හිටිය කෙනෙක්. එතුමාගේ ඇත්තටම බොහොම ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඔහු ඉස්මතු වෙනවා. මෙන්න මේ ගීතේ හරහා තමයි ඉස්මතු වීමක් වෙන්නේ. ඒක හරිම සුවිශේෂී දෙයක්. මොකද මේ එතුමන් මට ගීත මං හිතන්නේ ලැයිස්තුවක් අරගෙන තමයි මා වෙතට මුණ ගැහෙන්නේ. අතුලයිය මේ අපේ නිවසට එන්නේ. මේක මගේ ඇත්තටම සෞන්දර්ය ශාලිකාව මගේ ඇකඩමියකට තමයි එන්නේ මාව හොයාගෙන. මුලින්ම ඇවිල්ලා මට මේ ගීත ගැන කතා කරනවා. කතා කරලා ගීත රාශියක් මට අරගෙන එනවා. එතුමන් කියනවා මේ මම ධම්සිරි ගමගේ මහත්තයාගේ පහන් වැට කියන ඒ වැඩමුළුවට එහෙම සහභාගි වෙච්ච කෙනෙක්. මම මේ වගේ දේවල් කරලා තින ඇත්තට මට අතුල ජයදේවයන් මුණ ගැහිලා තිබුණු කෙනෙක් නෙවෙයි මං. හරි සුවිශේෂී බවක් මට දැනුණ. එයා හිතන විදිය, එයාගේ සිතුවිලි හරි වෙනස් වෙයා ඉදිරිපත් කරන්නේ. ඒ වෙනසත් එක්ක මට පොඩක් මේ ගීතයට මගේ දෙනෙත් යොමු වුණා. මේ ගීතේ මේ කොටස් කීපයක් තිබුණා. ඊට පස්සේ කොටස් කීපෙම යොදාගත්තේ මේ කොටස් දෙක විතරයි. අපි මේක හොඳයි, මේ කොටස් දෙක විතරක් තිබුණා නම් හොඳයි කියන අදහස ඇවිල්ලා වෙනස් කරලා තව එයාගේ ඒ ගීතේ විතරක් නෙවෙයි මම මේ තවත් ලස්සන ගීතයක් ගීත මම තුනක් ගායනා කරා. ඒ ගීත තුන ආකාරයක්. තවම අනිත් ගීත ඇවිල්ලා නැහැ. ඒ ගීත මං හිතන්නේ අපේ රසික හිතවතුන් තාම අහන්න වෙලා නැහැ. මොකද මට මෙහෙම දෙයක් කියන්න ඕනේ. මං සෑහෙන ගීත නිර්මාණ කරනවා. ඇත්තටම වෙලා තියෙන්නේ දැන් තියෙන මේ නාලිකා මේ අනේන මේ YouTube ඒවා තුල මේ ගීත ජනගත කරගන්න අපිට විදිහක් නැහැ එක පැත්තකින්. මොකද අපි ඒකට දක්ෂ නැහැ. අපි දන්නේ නිර්මාණ කරන්න. බිස්නස් එක වෙන මේක. ඒක දන්නේ නැහැ අපි. ඒකෙන් ඒක අපිට හුරු පුරුදු නැහැ. එන්නේ ඒක තමයි අපිට දැන් අපේ වගේ නිර්මාණ ශිල්පීන්ට වෙන බාධාව. මම ඒක කියන්නේ. මොකද අපි ළඟ කියන්නේ අපි දේවල් කරන්න තෙවෙනි ඇසක් වගේ කලාකාරණියක් කලාකරුවෙක් කියන්නේ සමාජය ගැන අපි ඈතින් දකිනවා. කියන්නේ වාසිලාභ අරෝමව හිතමින් නෙවෙයි. නමුත් දැනෙනවා සමාජය ගැන, රට ගැන, රටේ මිනිස්සු ගැන මේ ඒ කියවීම තියෙන උන්නේ කලාකාරයෙකුට.
0: අනිවාර්යයෙන්.
1: ඒක ඇත්ත වශයෙන්ම මට ආවේ මගේ ගෙදරින්. මගේ තාත්තා මගේ ඒගොල්ලෝ හරි පොදු මිනිස්සු, සමාජීය මිනිස්සු, සමාජීය චරිත. තාත්තා ඉංජිනේරුවරෙක් සහ අම්මා හෙදියක්. එතකොට ඒගොල්ලෝ සමාජයත් එක්ක ගනුදෙනු කරන හැටි, විවිධ ජාතීන් එක්ක ගනුදෙනු කරන හැටි මම පොඩි කාලේ ඉඳලම දැක්කා. අපේ මාමලා බාප්පලා, අපේ පවුලේ අය ඒගොල්ලන්ගේ ඒ තිබුණු හැමතිස්සෙම අර කරුණාව දෙයක් ඕනම කෙනෙක් ඉදිරිපත් වෙලා දෙයක් කරන්නේ. ඒ මං හිතන්නේ ඒ සමාජීය බව මට මගේ ජීවිතයේදීත් මමත් මගේ තාත්තා නිතරම කියන දෙයක් තමයි මිනිස්සු ආශ්‍රය කරන්නේ. හොඳ මිනිස්සු ලං කරගන්න. ඒ මිනිස්සුත් එක්ක අනිත් එක ගෙවල් දොරවල් වහගෙන ඉන්න එක නෙමෙයි වැඩේ. ඒ ගෙවල් දොරවල් ලස්සනට ඇරලා ඒ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක කියලා. අපිට ජීවිතේ මේ කෙටි කාලින ජීවිතය කරන්නේ අපි මේ ඇවිල්ලා මේ මනුලෝට ඇවිල්ලා බලලා යන්නනේ ඇවිත් තියෙන්නේ.
0: අනිවාර්යෙන්.
1: ඕක අපි හිතන්න එපේ. මොකද මං දීර්ඝ කාලයක් මෙතන ඉන්න නෙමෙයිනේ. හැබැයි මේ ඇවිල්ලා යන ටිකේ මට පුළුවන් නම් මලක් වගේ පිපිලා සුවඳ දීලා පරව යන්න. මං හිතන මගේ ජීවිතෙන් මම හොඳ ඵලයක් අරගෙන යන්න කියලා.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
2: සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381

0: කපේ රසරහස
1: අපේ රසය රටේ සැමට.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන්. පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස්. අමතන්න 0.77, 777, 7374.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel, 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ. මහ පොළොවට මහ බලයක්.

0: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
1: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: FM 93.5 FM 93.7 ලකන Radio ITN
5: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
6: සඳගේ දහර
7: සඳදිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 දුරකථන අංකයට.
4: සඳදිය දහර.
7: ඔව්, දැන් මේ අලුත් ගීත සහ මේ ගීත අපි කියන ජෙන්සී එකේ දැන් අපිට බොහෝ වෙලෙ YouTube නාලිකාවකට ගියත් අපිට channel එකක් ඇහුවත් අපිට ගොඩක් වෙලාවට අපි කියනවා AI තාක්ෂණය භාවිත කරලා ගීත වෙනස් කරලා වෙනස් මහඬකින් ගීත අපිට අහන්න සලස්සලා තියෙනවා. දැන් තාක්ෂණයත් එක්ක ලොකු ගනුදෙනුවක් නැති වුණාට ඔබට අදහසක් තියෙන්න පුළුවන් මේ AI තාක්ෂණයෙන් මේ ගීතවලට මොකක්ද හොඳක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ?
8: ඔව්, AI වලින් මොකද මගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ අංග ගොඩක් ඒ වගේ ඩිග්‍රීස් කරනවා. ඉතින් ඒගොල්ලෝ එක්ක මම කතා කරනකොට හැමසේ මම සමහර ගීත ගැන මට තේරෙන්නේ දැන් ඇත්තටම ඒගොල්ලන්ට වචන දන්නේ නැහනේ. ඒ කියන්නේ මේ වචනවල කැපැසිටි එක නැති නිසා ඒක ඒගොල්ලන්ට හරියට එළියට දාන්න බැරි වෙනවා ෆීල් එක. ඔව්, එන්නේ ඒක තමයි මම දකින්නේ. භාෂාව දැන් සංවේදීතාවය කියන එක ඒක හියුමන් වොයිස් එකකනේ එන්නේ.
7: ඔව්,
8: හදන එකකින් එක එන්නේ නැහැ.
7: අනිවාර්යයෙන්.
8: ඔව්, ඒ ෆීල් එක. يعني අපි අහන් ඉන්නකොට හරි හමුදු සූතින් يعني කනට සනීප මියුසික් අපිට ඇහෙනවා. ඒක වෙන නිකන් ලෝකයකට යනවා වගේ. නිකන් එහෙම එකක් වෙනවා. මම ඒව ඔක්කොම බලනවා. මොකද අපි ළමයික කතා කරන්න එපෙයි. එතෙන්දී හැබැයි අර ඒගොල්ලෝ අපි දැම්මුත් වචන ටිකක් එයාට ඒක දන්නේ නැහැ. මේක කොහොමද මේක ගයන්න ඕන, මේක කොතනදී මම මේක නවත්තන, වචන ඔක්කොම කැඩලා බිඳලා වෙනස් එකක් එන්නේ.
7: එතකොට අපිට හිතෙනවා අපි තාක්ෂණය කියලා ලුහු බැඳලා ගිහිලා තියෙන්නේ හරි අනවශ්‍ය තැනකටද කියලා අපිට සමහර වෙලාවට කියන්නේ. මේ ගීතයේ තියෙන රසය හොඳින්ම අපිට උකහා ගන්න බැරි වුණාම අපි හිතෙනවා හරි අපරාධයක් වෙලා
8: තියෙනවා. ඒකනේ මේ පැරණි සින්දු තවමත් අහන්න ආස කරන්නේ. ඒකනේ මේ වැඩිහිටි කට්ටිය ආපහු සංගීත පුරුදු වෙන්නෙන්නේ. රියැලිටි වලට යන්නේ. මේ ඔක්කොටම ආයේ මතක් වෙලා තියෙනවා. මොකද ජීවිතේ කාලයක් යනකොට අපිට ගොඩාක් දේවල් ලැබුණාට ඒ ගොඩ හැම දෙම අපිට බදා ගන්න බෑ. ඒකයි ඒ බදා ගන්න ගියොත් අපි කරදරේ වැටෙනවා.
7: ගීත ගැන කතා කරනකොට ඇය ගායනා කරපු මට මෙන්න මෙහෙම පුංචි අදහසක් කියන්න හේතුණා. සමහර සැනෑවන් තියෙනවා අපිට අපේ ජීවිතේ අමතක කරන්න වෙන. මුණ ගැසුණු සැනෑවන් ගැන විතරක් හිතන්න වෙන. ඇයට ලස්සන ගීතයක් ලැබෙනවා. ඒ ගීතය ලියන්නේ අකලංක පෙමක් ගැන. මේ ගීතෙන් කියවෙන්නේ සැඟවුණු අකලංක ප්‍රේමයක් ගැන. මං හිතන්නේ මේ ගීතය ලියන්නේ ප්‍රියානන්ද විජේසුන්දරයන් විසින්.
8: ඔව්.
7: මොකක්ද මේ ප්‍රේමය?
8: සැබෑ අරුත මම දකින්නේ හරියටම අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ කෙනා මෙලොව හිටියත් මෙලොව නැති වුණත් අපි ජීවත් වෙන කාලය තුළ අපි ඒ කෙනාව සිහිපත් කරනකොට අපේ දෙනට කඳුලක් එනවා නම් අපි ඇත්තටම යාට ආදරය කරලා තියෙනවා කියන එක තමයි මට තේරෙන්නේ. අපිට ඇස්වලට නිතැතින්ම කඳුලක් එනවා නම් අපි යාට ආදරය කරලා තියෙනවා. නමුත් අකලංක ප්‍රේමය කියන එක ඔන්නේ මං කතා කරපු ප්‍රේමය හැම විකිනින්නේ නෑ, විකුණන්නත් බෑ. ඒව තියෙන්නේ තමන්ගේ හිතේ. තව කෙනෙක්ට කියන්නත් බෑ ඔයා මට ආදරේ නෑ කියලත්. එයා දන්නේ කොහොමද මං ඔයාට කොච්චර ආදරේ කරනවද කියන එක? එහෙම නෑ. හරි ගැඹුරුයි ඒ ආදරේ කියන්නේ. හරි, ඒ කියන්නේ මිනිස්සු ගොඩාක් අය හිතන්නේ පේන ළඟින් පේන දේවල් අත්වල පටලගෙන මෙහෙම මෙහෙම ඇඟේ ගෑවි ගෑවි යනවා, එක කුඩේ යනවා, ඊට පස්සේ එක කුඩේ නෑ. හරි, එතකොට මට සීතක්කගේ සින්දුවක් මතක් වුණා, මේ වහින්නේ දාමල් වරුසාමයි කියන සින්දුවත් මට මතක් වෙනවා.
9: මේ වහින්නේ ඉතාමල් වරුසාවමයි.

0: බැස්ස මහළු වෙන්න හැ හැබැයි අපේ හදවත් මහළු වෙනවා. එක කුඩියයි මදි වුණේ කියලා අහනවා කාලයක් යනකොට ඉහළගෙන ආපු එතකොට තෙරපි තෙරපි හැංගි හැංගි ගැටි ගැටි යන්න කැමති අය දැන් ඒ කුඩිය මදි වෙනවා ඊට පස්සේ කාලයක් යනකොට.
1: කාලයගේ වැමෙන් ගොඩක් දේවල් වෙනස් වෙනවා.
0: ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් මං කියන්නේ ඒකයි අකලංක පෙමක් ගැන. සමහරු ඉන්නවා ආදරය කරලා ඒක කවුරුත් දන්නේ නැහැ. හරි නිහඬයි. ඒ දෙන්න විතරක් වෙන්නත් දන්නේ.
1: සමහර විට ඒක පාර්ශ්වීය ආදරයක් වෙන්නත් පුළුවන්.
0: සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ ගීතය ඇතුලේ හරිම ලස්සනයි කතා කරනදී මග හැරුණු සැඳෑවන් අමතක කර මුණ ගැසුණු සැඳෑවන් ගැන සිතමු. මග හැරිච්ච දේවල් ගැන කතා කළ වැඩක් නැහැ. හැබැයි ඒ කෙනා ගැන හොඳ දේවල් අපි කෙනෙක් ගැන හිතුවොත් මුණ ගැහිලා හොඳ දෙයක් ගැන අපි කෙනෙක්ට අර හොඳක් වෙන්න එපා අරහෙම් වෙන්න එපා දාලා ගියාම මෙහෙමයි එහෙම නැතුව ඕවා ඔක්කොම අත්හැරලා දාන්න. හැබැයි අපි ඒ සොඳුරු දේවල් විතර සිහිපත් කරොත් කෙනෙක්ගේ කොච්චර නරක අස්සේ හොඳ තියෙනවද?
1: අනිවාර්යෙන්ම
0: තියෙන්න බලන්න පේන්නේ දෙක නේද? ඉතින් ඒ ගැන තමයි මේ ලස්සනට කියන්නේ. කපිලාපරැක්ක තමයි මේකේ සංගීත නිර්මාණය කරන්නේ.

0: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක විහමන සඳදිය දහර අතරෙන හකිනෙන්නේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝපිතක අනුග්‍රහක දායකත්වයෙන් ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක්, ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්. ඒ විතරක්ද යතුරු පැති, රන් කාසි, වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
2: ඉතින් අපි ඔය ආදරය, මේ ප්‍රේමය

0: මේ ගීතය ඔබ අතට පත්වෙන්නේ කොහොමද?
1: මේ ගීතය උපුෂාන්ත සන්නස්කලයන් මට මතක හැටියට මම කැසට් පටයක් නිර්මාණය කරන කාලෙදී මට කියලා කියව ගන්න ඕන කියලා යොමු කරපු ගීතයක්. ඊට පස්සේ මේ ගීතය මියුසික් කරලා මම මේ ගීතය මේ සංගත තැටියට මේ එන්නේ ගීතයක් හැටියට. එහෙමයි මේක නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ පස්සේ කාලෙකදී පස්සාන සිහිනේ චිත්‍රපටියෙත් මේ ගීතය යොදාගත්තා. මට ඇත්තට මේ ගීතයට සරසවි සම්මානය, ජනාධිපති සම්මානය කියන දෙකම මට ඒ ගීතය වෙනුවෙන් ලැබුණා. ඒ ගීතය කියන්නේ ඒ චිත්‍රපටියෙත් ගීත 8ක් විතර තිබුණා. මට මේ මතක් වෙන්නේ මේක සුවිශේෂී ගීතයක් වෙන්නේ නැති එක. මේ සුබ දැනෙන රෝහණ වීරසිංහන් සංගීත අධ්‍යක්ෂණය කරපු ඉතින් මේ ගීතය ඇත්තටම මම ගායනා කරද්දි මට තාම මතක් වෙනවා. මම ඒක පුංචි තැනක් දයායි හිටියේ රෙකෝඩිස් හිටියේ දානන්ද පෙරේරා. ඔහොම බෑ හාදු හාදු ඇස්සක් ගොඩාක් හාදු දුන්නත් කොහොමද කියලා ඇහුවා. ඒ කියන්නේ මගේ සමහර දේවල් මේ මන් දයායට කැමති දේවල් කියනවා. මට සමහර ගීත තියෙනවා මේ පටිගත කරලා මං හිතන්නේ සංගීත අධ්‍යක්ෂවරයාත් නෑ එතන මම හිමීට ඒවා ආයෙ පස්සේ කියනවා කියලා තමයි මේ
2: රෙකෝඩ් කරන්නේ.
1: ඒවා ඉතින් දන්නේ රෙකෝඩිස් විතරයි. හරිද? ඒ කොහොමාරි මේක මං හරියට මහන්සි වෙලා කියන්නේ මේක හරි දැනෙන්න. එහෙම තමයි මේක ගායනා කළේ. තාම මහන්සියෙන් කියන්නේ මට දැනුණා කියන්නේ මේ ගීතය මම කොහොමද ගයන්න ඕනේ කේ විශේෂ තැන් කියන්නේ මේකේ තැන් තියෙනවා ගොඩාක් මේ හදවත සැලෙන තැන්. ඒකයි කියන්නේ හඬ පෞරුෂය කියන්නේ හරිම බලවත් කෙනෙක්ගේ හඬක්. ඒක ගන්ග්‍රහණය කරන්න තමන්ගේ මනස අධ්‍යක්ෂින් බොහෝ දේවල් බලපානවා. ඒ කියන්නේ තව කෙනෙක්ට ඒක සම්ප්‍රේෂණය කරන්න නම් ඒ කියන්නේ ගීතය හොඳට දැනෙන්න නම් සමහරට ඒ ෆීල් එක ගැන කතා කරේ. ඒක අපි කොහොමද ග්‍රහණය කරගන්නේ පළමු ගායිකාව ගායකය හරි කියන්නේ. මොකද ඒ හේතුව තව ඉස්සරහට ගෙනියනවා යා. ඒක ගෙනියන්න නිකන් කොලේකටවත් මොකටවත් බෑ.
2: අනිවාර්යෙන්.
1: ඒක ගෙනියන්නේ හඬ. මේ ආදර එහෙම වුණා කියනකොටනේ මේ ඔක්කොම රණ්ඩු සරුවල් ඔක්කොම ලාංගේ තියෙන්නේ. හැබැයි මම කියන තර්කය තමයි කවුද දන්නේ කොහමද දන්නේ අපි ආදරය කළාද නැද්ද කියලා. ආදරේද නැද්ද කියලා නිකන් උඩින් බල්ල දේවල් කියන්න බෑ.
2: මොකද ආදරේට මිනුම් දණ්ඩක් නැහැනේ.
1: මිනුම් දණ්ඩු නැහැ. හරි මිනිස්සු හිතනවා යම් යම් මේ සුළු සුළු දේවල් වලදීත් කලබල වෙනවා. එහෙම නෙවෙයි. ඊට වැඩිය මම හිතන්නේ මේ කියමු එතෙන්දී ওই ගීතය ඇතුළේ තියෙනවා මේ මම සස්වාමිකයි ස්වාමි කියලා කියනවා. නමුත් ආයෙමත් අපිගෙන් ප්‍රේම කරපු කෙනෙක් ජීවිතේට මං වෙතට එන්න ආවයි කියලා. නමුත් මට අද ඒක කරන්න බෑනේ. මොකද හේතුව මම වගකීමක් සහිත කාන්තාවක් වෙනවා. මට දරුව දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ මොකද අපි ඔය සෑම දෙයක්ම අපේ ජීවිත දෝලණය වෙනවා. අම්මා කෙනෙක්ගේ ජීවිතය දෝලණය වෙනවා දරුවෙ එක්ක. ඒක පැහැදිලිවම කියන්න ඕන. මා කියන ගෞරවය තියාගන්න හැම වෙලාවෙම කාන්තාවක් මහන්සි වෙන්න ඕනේ. අපි කැපකිරීම කරන්නේ මව් කුසේ තියාගෙන ඉඳලා ඒ දරුවා එළියට දැමීම විතරක් නෙමෙයි තියෙන්නේ. එතනින් එහා යාගේ ජීවිතයට අපි වගකීමක් කියන්න ඕනේ. ඇත්තටම බැඳීමක් එතන තියෙන්නේ. හැබැයි අත්හැරීම තියාගෙන බැඳෙන්න ඕනේ. මන් දන්නවා මගේ පුතා මාව දාලා යනවා ඇත්තටම දවසක. හැබැයි මම මගේ ඩියුටිය කරන්න ඕනේ. ඒක තමයි අම්මා කියන්නේ.
2: මං හිතනවා දීපිකා ප්‍රියදර්ශනීට බ්ලෙසින් එකක් ලැබුණා. ජීවිතේ ටිකක් පරක්කු වුණා. හැබැයි ඒ දරුවෝ දෙන ඇස් දෙක වගේ එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක්.
1: මට අමුතුම දෙයක් නෙවෙයි දරුවෙක් එක්ක වැඩ කරන එක. මං ජීවිතේ පුදුමාකාරින් දරුවන්ට ඇලුම් කරපු කෙනෙක්. ඒක මට කාගෙත් මගේ කාගෙත් දරුවට මම ආදරේ. මම සමහරලාවට මගේ ජීවිතයේ මේ විවිධ ප්‍රශ්නත් එක්ක ඉන්න දෙමව්පියෝ දරුවන්ගේ තියෙන මානසික වියවුල්, එතකොට ඒගොල්ලන්ගේ ශාරීරික ප්‍රශ්න, අපි කියමු ඔටිසම්, ඒ කියන්නේ විවිධ දේවල්. දැන් මම මේ එක්සැම්පල් එකක් හිතට කිව්වේ. ඒ වගේ ළමයින්ට මම උගන්වනවා. මම හරි ආසයි. මොකද මට දැනෙනවා ඒ අම්මට ඒ දරුවා

0: මහ මෙරක් කුසේ ඉන්නකොට හිතාගෙනන්න. නමුත් යම්ගේ අඩුපාඩුව තිරකට යම්මගේ හිත කොච්චර තැවෙනවා ඇත. කොච්චර දැනන්න ඇදතුර සංගීතයෙන් පුළුවන්. හාට්වලින් පුළුවන් යාගේ පුංචි මනස වෙනස් කරන්න. එකන ගුලන් චේන්ජ් වෙනවා හැවිල්ල. පුදයක් කරන්න හැවිල්ල මාත් එක්ක සමහට පංගලන් හඳින චිත්‍රයක් එක්ක යනවා පුංචි පුංචි කවි කෑල්ලක් ලියල මගේ චිත්‍රය මෙව කරලා ස හොඳට තාල තියල ගීතත් කියන යට පුළුවන් ගුදේ හැබයම් නිික්ලෙක් කරන්න ම අම්ම කෙනෙ. දරුවෙක්ට ආදරය කරන්න. හැබැයි ඔය කියන සිතුවිලි සමුදායක මම මගේ ගුරු ජීවිතේ අද වෙනකම මම ගුරු ජීවිතයට ආදරේ එන්නේ කයි මට මල් කැකුළු හම්බෙනවා. මගේ මල් කැකුළු වලට ආදරය කරනවා.
1: දීපිකාගේ අතින් බිහිවෙච්ච දරු පරපුරක් ඉන්නවනේ.
0: අනිවාර්යෙන්ම
1: මගේ තනි මේ සමාජයේ බැබලෙන දරු පරපුර
0: බොහෝ දෙනෙක් ඉන්නවා. මේ බැබලෙන්න ඕනේ නැහැ. එයාලගේ කරන වෘත්තීන් වල හරිම හොඳ ලස්සනට තමන්ගේ වෘත්තීන් වල නියලලා ඉන්න දරු පිටසක් ඉන්නවා. ආශිතාග්‍රතයි ඒ වගේ මගේ පුතාලා දෙන්නටත් මම කොහොම හරි ඒ කාලය හැමතිස්සෙම වැඩිපුර කාලයක් ගත කරනවා. මොකද එකක්වත් අපිට ජීවිතේ වැදගත් වෙන්නේ මේ කාලෙදී වඩා වැදගත් වෙන්නේ. මොකද මගේ ස්වාමියාත් මේ රටේ නෙවෙයි ඉන්නේ. මේ වෙලාවේදී මම පුළුවන් තරම් අර අම්මා තාත්තා දෙන්නගෙම ආදරය මම දෙන්න ඕනේ. මගේ පිටිපස්සෙම ඉන්න මගේ සහායක ඉදිරි හැමදාම ඉන්න දේවිකාව මම ආදරයෙන් මතක් කරනවා. එයා තමයි ඊළඟ අම්මා වෙලා අම්මක් ආදරණීය අම්මෙක්. අපි ඕනම අම්ම කෙනෙක්ට මම කියන්නේ මේ වෙලාවේ අහගෙන ඉන්න පුළුවන් තරම් අපේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඒගොල්ලොත් එක්ක ගත කරන්න උත්සාහ ගන්න කියන එක.

0: පෞරක් වගේ ඔබ වටේ හිටියා නිර්මාණකරුවන් රැසක්. ඇතනම ගී පදරශකයන්, සංගීතවේදීන් මේ හැමෝගෙම්ම එකතුවකින් තමයි ඔබ වගේ චරිතයක් බිහි වෙන්නේ. ඒ පිරිස්බලය ඔබට හොඳින්ම තියෙනවා. අපි ඉගෙන හොඳින්ම දන්නවා. ඒ අතරින් අද්විතීය නිර්මාණකරුවන් ගී පදරශකයන් ඇගේ ජීවිතේ මුණගැහෙන විශේෂයෙන්ම ධර්මසිරි ගමගියන්, එතකොට කුරුරත්න ආර්ය වංශයන් මේ වගේ ඉහළ ගණේ නිර්මාණකරුවන් එක්ක ගනුදෙනු කරන්නට අවස්ථාව උදා වෙනවා. අපි තව ගීතයක් තෝරගත්තා. මේ දීපිකා වෙනුවෙන් ලියනවා කුලරත්න ආර්ය වංශයන් හදවත නාදල්ලකට සමාන කරලා.
1: ඔව්, මේ ගීතය නිර්මාණය වෙන්නේම මේ නුඹතින්නේ මං විතරද කියන සංගත දෙතියට. නිර්මාණය කරන්නේ සුරේෂ් මාලියද්ද. එයා ඇත්තටම මේ හදපු තනුව තමයි කාලයක් අරගෙන, මම හිතා සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි මේ කුලේ අයියා මේ වචන ටික යොමු කරගන්නේ, ගොනු කරගන්නේ. එකට ඇත්තටම මේ මියුසික් වලට සුදුසුම වචන ටිකක් ඔහු ලියලා තියෙනවා. ඉතින් මම අර ඇත්තටම කිව්වා වගේ මගේ ජීවිතයේ ඔය ධර්මසිරි ගමගේ කියන විශිෂ්ට තාත්තා කිව්වොත් මං ඔක්කොටම වැඩි අද මගේ මේ කලා ලෝකෙ මම ආදරය කරපු
0: සුවිශේෂී
1: චරිතය. ඔව්, මොකද හැම පැත්තෙම මොකද ධර්මසිරි මාමා එක්ක වැඩ කරන්න ලැබුණු එකම මට අපි කියමු කලා උළෙලවල් සාහිත්‍ය උළෙලවලේ දේවල් වලට මාත් එක්ක ගොඩක් ගිහින් තියෙනවා. ඒක එක ගම්බල්ට අපි යනවා. ඉතින් ඒ වගේ ගිහිල්ලා අපි ගීත ගායනා කරා විවිධ වැඩමුළු වලට. ජීවිතය ගැන බොහෝ දේවල් කියලා දීලා තියෙනවා හැමතිස්සෙම එතුමා.
0: ජීවිතේ නෙවෙයි.
1: අපද මගේ තාත්තත් නැහැනේ. වගේ කියන්නේ මට එහෙම ආදරය කරනකොට මට කියලා දෙනකොට දේවල් අපිට දැනනවා. ඉතින් ඒ නිසා මම හැමතිස්සෙම හිතුවේ ඒක අපි කෙනෙක් යම්කිසි පිනක් කරලා තියෙන්න ඕනේ අපිට ඒ වගේ ඇසුරවල් ලබන්න. කුඩා කාලේ ඉඳලාම ඒ වගේ හොඳ රචකාවියෝ, හොඳ සංගීතවේදීන් ලා, එතකොට හැම කෙනෙකු මට මුණ ගැහිලා තිබුණා. ආචාර්ය රෝහණ වීරසිංහන් නේ මුලින්ම මට අජිතපර ගීතේ මම මතක් කරේ වෙලේ. ඉතින් එතෙන් ඉඳලා ඉතින් බොහොම ආදරයෙන් ඒ හැමෝත් එක්කම ගනුදෙනු කරා මම වැඩ කරා. හරි අවංක ආදරයක් ඒගොල්ලොත් එක්ක. හැමෝගෙම මේ නිර්මාණවලට මට කරන්න පුළුවන් උපරිම ශක්තිය යොදලා මම ඒව කරලා තියෙනවා කියලා මම සෑහීමකටපත් වෙනවා. අදටත් ඊළඟ පරම්පරාවත් එක්කත් මම වැඩ කරන්නේ මේ වගේ.
0: ඔබ එහෙම තෝරා බේරාගෙනද මේ ගීත ගයන්නේ?
1: අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. ඒක එහෙම දැනෙන්නේ නැත්තම් කියමු මෙහෙම, ඉතින් ගීත ගායනා කරනකොට මේකේ රසයක් නැතුව අපි රසිකයාට මොනවද දෙන්නේ? හිස් වචන ටිකක් දීලා ඉති පළක් නැනේනේ. යමක් හිතන්න පුළුවන් දෙයක් කෙනෙක්ට ඒ ටික ඇහුවාම හිත පොඩ්ඩක් හෝ නිවා ගන්න පුළුවන් වෙනවනේ. විනාඩි 3-4ක පොඩි කාලෙකදී මේ එක එක තැන් වලට අපේ මිනිස්සුත් අරගෙන යනවා. ඒ ගීතයක් අහනකොට ඉස්සෙල්ලාම සතුටම විතරක්ම බෑ. ඒ සතුට ඇතුලේ තියෙන්න ඕනේ තව සිතුවිල්ලක් ගලාගෙන එන්න ඕනේ මොකක් හරි.
0: ඒ කියන්නේ මුලින්ම ඔබ තෘප්තිමත් වෙන්න ඕන මේ ගීතය ගැන.
1: අනිවාර්යෙන්ම. පළමු රසිකාවිය මම.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් කෙයාර් මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 24 රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය වීරකැටිය.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
8: හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලොතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
9: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලොතරයිය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
10: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට, ජාතික මෙහෙයුම.
11: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.
12: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
13: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
14: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
15: සඳගේ දහර
16: වැඩසටහන ආරම්භයට කලින් මට ඇගේ දුරකථනයෙන්, ජංගම දුරකථනයෙන් මට ගීතයක් අහන්න දුන්නා. ඒ ගීතේ පිටපස්සේ ඉතාමත් සංවේදී කතාවක් තියෙනවා. ඇයට ගීතේ ලැබෙන්නේ අපි අතර ජීවතුන් අතර නැති හදිස්සියේ අපි අතරින් සමුගන්න නිසංකා මායාදුන්නගෙන්. නිසංක කියන්නේ අපි කවුරුත් දන්න ජනප්‍රිය චරිතයක්, ඇය නිවේදිකාවක් විදිහට කටයුතු කළ කාලයක්. ශාන්තා මායාදුන්නගේ දියණිය හදිස්සිය අපි අතරින් වියෝ වෙනවා බෝම්බ ප්‍රහාරයට මුහුණ දීලා. ඊට දවසකට කලින් ඇය දීපිකා අක්කට කතා කරලා කියනවා, මම සින්දුවක් ලිව්වා අක්කේ, මට මේ සින්දුව ඔයාගේ හඬින් කියව ගන්න ඕනි කියලා.
17: ඔව්, හැත්තෙම ශාන්ත මායාදුන්න ඒ මේ ශිල්පිනිය මතක් වෙනකොට ඇය ඉතාම වටින සූප වේදිනියක්, හරිම ආදරයෙන් හරි ලස්සනට දේවල් ඉදිරිපත් කරපු කෙනෙක්. එයාගේ දියණිය ඒගොල්ල ඔක්කොම නැති වෙන්නේ ඉතාම කුරිරු බෝම්බයකින්. විතරම් මිනිස් සංහාරයක් සිද්ධ වුණාද, ඒ කනගාටු දායක සිද්ධියට ඇත් මුහුණ දුන්නා. ඉතින් ඉස්සර දවසේ රාත්‍රියේදී තෑ මට පණිවිඩයක් තියලා තිබුණා. හොඳින් ලස්සන්ට ඉන්න කියලා. මොකද මම විවාහුණු කාලේ නිසා විශේෂයෙන්ම ඇගේ සිහිනයක් තිබුණා මාලව්ව ගීතයක් කියවගන්න. ඉතින් ඇයි ඉතින් මේ වෙලාවේ කොහේ හරි ඉඳගෙන තමයි මේ ගීතය අහන්න වෙන්නේ. අද ඇයි අපි අතර නෑ, ඇගේ මවත් අපි අතර නෑ. නමුත් එය කාට හරි හිතේ හැංගිච්ච සුන්දර බලාපොරොත්තුවකින් ලියපු ගීතයක් කියලා නම් මට දැනුණා. ආදරය කියන එක හිත තුළ දරාගත්තු අපේ ඊළඟ පරම්පරාවට මේ ගීතේ දැනේවි කියලා. ඉතින් සුරේෂ් මේකට මාලි අධ්‍යයන් ලස්සන තනුවක් නිර්මාණය කරලා තිබුණා. ඉතින් නිසංගා

0: ඔබන්නේ මනවිය ප්‍රේමය සොඳ රාත්මක වයම්මන ලක්හඬ සතදිය දහර අහ කෙන මේ කියන්නේ ඔබට අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙන NLP ගැන. ජයවිතේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000 අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකොටුව ප්‍රදේශයේ GM සරත්කුමාර මහතාගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000,000 සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100 ත්‍යාග සමකෙන් අනිකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,000,000 පමණක් වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සෙහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සඳදිය දහර.
2: ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් කියලා අපි නිරන්තරයෙන්ම කතා කරනවා. බවලත් උදවිය. එහෙමනම් අපි ගැහණු කියලා කියමුකෝ. අපි හැමතිස්සෙම කියනවා ගැහණුන්ට දරා ගැනීමේ ශක්තිය ඉතාමත් ඉහළයි කියලා. හැබැයි දීපිකක්ක දැන් ඔබත් ගැහණියක්, මමත් ගැහණියක්. ජීවිතේ ගැහණියක් ඉවසලා ඉවසලා ඉවසලා බැරිම වුණ තැන දෙදරා යනවා කියලා මට හිතෙනවා. ඒ දෙදරීම ටිකක් දරුණුයි. මොකද ගැහණිය ජීවිතේ ලබන්නෙම ඉවසීමත් අතෙන් අරගෙන. හැබැයි ඉවසලා ඉවසලා බැරිම තැන තව පොඩ්ඩකුත් ඉවසලා බිඳන තැන ගැහණිය ජීවිතය අතහරිනවා. එතකොට ඇයට හිතනවා මේ හැම දෙයක්ම අතහැරලා තමුන් නිදහස හොයාගෙන ගියොත් හොඳයි කියලා.
3: අනිවාර්යෙන්ම මගේ ගීතය කමලා මැණික වීරසේකර පද රචනය කරලා තිබුණේ ඇත්තම දර්ශන වික්‍රමතුංග අපේ පරම්පරාවේ සංගීතවේදියෙක්, ඉතාම හොඳ ආදරණීය සහෝදරෙක්. එතකොට එයා මේ සින්දුව නිර්මාණය, ගීතය නිර්මාණය කළ මට එව්වහම මම මුලින්ම අහනකොටම මට දැනුණා ඒ ලියපු අදහස හොඳින්ම වැටහුණා. වැටහිලා මේ මට හිතුණා මේක සමාජයට කියන්න ඕන කතාවක්. මේ මොකද මගේ හඳින් මම මේක ගයන්න ඕන, මේ රචිකාවියට මම මේ උදව්ව කරන්න ඕනි කියන එක මට හැඟුණා. මොකද එයා කියන්න හදන්නේ මේ සියලු කාන්තා සංහතියටමයි. මොකද ඔය කියන බැරිම තැන තමයි කෙනෙක් සමහරලාවට අත්හරින්නේ. ඒ අත්හරින තැනදී ඒත් එයා කැමති නෑ. කියන්නේ ඒ ගීතේ ඇතුලේ කියනවා හෙළූ තලම් දුක් කඳුලැල් ඔබට වගක් නැත. ඔයාගේ දේවල් දැකලා, ඒ කියන්නේ නුඹම කැමති මං අකමැති දහසක් දේ මැද, මසිත කැමති නුඹ අකමැති දේ කොතෙකුත් ඇත. ඒ දණ්ඩේ ගමන් මෙහෙම යා නොහැකි තව. ගංග නොදොඩයි නතර වෙමුද කියලා අහනවා. නොහොඳ නොවි අප. මං ඒ කෑලට ආතයි. නොහොඳ නොවි අප. එතන මොකද එක තැනක යා කියනවා නෙළූ තරම් සුවඳ ඇතිමල් වීසි කළා ඔබ. ඒ කියන්නේ යා මේ සමහර විවාහ කුටුම්භය තුල ඉන්නකොටම එයාට වෙනත් වෙනස් සම්බන්ධතා තියෙන්නේ නැති. ඒ ඒ ඒ කාන්තාවනුත් මෙයා සමහරලාවට නිකන් මේ උඩ නිකන් පා කරලා හරින්න මේ මල් වගේ මේ සුවඳ බැලුවා වීසි කරා වගේ චරිතයක් වෙන්න පුළුවන්. හෙළූ තරම් දුක් කඳුලැල් නුඹට වගක් නැත. දැන් මේක දකින ගැහැණිය දැනෙන වේදනාව අපිට තේරෙනවානේ. ඉතින් එතකොට හරි ලස්සනයි ඒත් එයත් එක්ක නොහොඳ නොවි අපි වෙන් වෙමු කියන එක. මං ඒ කෑලට කැමති එකයි. මොකද මිනිස්සු අපිට ඉන්න බැරි නම් වෙන් වෙන්න වෙනවා. නිවීම හොයාගෙන යන්න වෙනවා. ඒකට වැරද්දක් කියන්න බෑ. හැබැයි ওই නිවීම ගොඩක් හොයන්න බෑනේ. අපි එක්තරා තැනකදී ජීවිතේ ඇත්තටම අපිම නිවෙන්න ඕන. මොකද්ද මේ කියලා ලයිෆ් එක. ඒ නිසා තමයි මම මේ ගීත තෝරගත්තේ. මං හැමතිස්සෙම කැමති දෙයක් තමයි කාගවත් හිතක් නොරිදා මගේ නිර්මාණ පරිස්සමින් කරන්න. හිතක් නොරෙද්දා ඇය උත්සාහ ගන්නවා මේ සමුගැන්ම කරන්න.

0: සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩොමා හෝම් ඔයිල් මැෂින්ස් ගැනයි මේ ඔබට මතක් කරන්නේ. අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබට පොල් තෙල් වසවසෙන් තොරව නිෂ්පාදනය කරන්න පුළුවන් යන්ත්‍ර රැසක් දැන් අවම මිලට මාක්ස්මන් හෝල්ඩිංස් වෙතින් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරික මට්ටමින් පොල් තෙල් සිඳීමේ යන්ත්‍ර මාදලි දෙවර්ගයකින් තියෙනවා DH60 සහ DH85. මේ විදිහට යන්ත්‍ර ද්විත්වයේම විශේෂතාවයන් විදිහට උෂ්ණත්ව පාලකයක් තියෙනවා, ගෙවීම අවම කාබන් ෂාෆ්ටස් සහිතයි, එතකම සුදු යකඩ නිමාවක් සහිතයි. සිංගල් ෆේස් විදුලිය මගින් ක්‍රියා කරන DH60 යන්ත්‍රයක ධාරිතාවය පැයට බෝතල් 15-20 අතර, ත්‍රී ෆේස් විදුලිය මගින් ක්‍රියා කරන DH85 යන්ත්‍රයක ධාරිතාවය පැයට බෝතල් 30-35 අතර ප්‍රමාණයක්. ඉතින් විශේෂත්වයන් ගොඩක් තියෙනවා මේ යන්ත්‍ර පිළිබඳව. ඒ කියන්නේ ඩොමා හෝම් ඔයිල් මැෂින්ස් ගැන දැනගන්න ඔබට අවශ්‍ය නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 01176779579.
1: සඳ දියතහර
2: මෑතකාලිනම මත්තෝ දුර මහා දරුණු ව්‍යසනයක විදියට අපේ ශ්‍රී ලංකා දීපයට බලපාලා තියෙනවා. ඇත්තටම දීපිකා ප්‍රියදර්ශිනී මේ වගේ සමාජ කාරණා ගැනත් ගීත ගායනා කරලා තියෙනවා කියලා කිව්වොත් ඔබ ටිකක් පුදුමයට පත්වේවි. ඇත්තටම ඒක තමයි සුන්දර ගීතයක්. මේ ගීතය රචනා කරන්නේ පමිතාර් ලියනගේ. ඇය සංගීතවත් කරමින් මේ ගීතය ගායනා කරනවා. ඇත්තටම මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න හේතුනේ ඇයි?
3: හේතුනේ මම ගුරු ජීවිතය තුල ඉන්නකොට ඒ කාලෙදී මම කාලයක් වැඩ කරා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගොඩාක් දුක් විඳින දරුවන්, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය තුලින් තමන්ගේ ජීවිතය විනාශ කරගත්තු දරුවෝ ඉන්නවා. ඒක මං හරිම පුණ්‍ය කර්මයක් හැටියට හිතුවේ. මොකද ඒ වගේ ළමයිත් එක්ක කතා කරමින් ජීවිතය ගැන ආපස්සට ඒගොල්ලන් ආයෙ නැවත ගන්න ජීවිතේ සතුට පැත්ත කතා කරලා, අපි ජීවිතේ ඇයි මේ දේවල් වලට යොමු වෙන්නේ, මෙතනින් වැඩි අපිට අපේ තාරුණ්‍යේ තව වටින පැත්තකට හරව ගන්න පුළුවන්නේ. දැන් අපි කියමු ඒ උවදුරට ලක් වුණාම තමන්ගේ පවුල් පිටිම විනාශ වෙනවනේ. ඒ වගේ දුවා දරුවන්ට යම්කිසි පිළිසරණක් වෙන්න ලැබුණු ඉදහස ලැබුණු අවස්ථාවකදී මම කාලයක් වැඩ කරනකොට මට මේ නිර්මාණය කරන්න පෙළඹුණා. මම එතෙන්දී නිර්මාණය තුල කියන්නේ ඒකේ සතුට පෙන්නවා. ඒ කියන්නේ මියුසික් පවා වෙනස් කරලා හරි වේගවත් මියුසික් එක්ක මට කියන්න ඕන කරා මේ ජීවිතයේ මනරම් මති නිදහස් නම් කියන එක.

0: ඒක වුණාම ඇත්තම ජීවිතේ ඇත්තම මේ සතුට හොයාගෙන සින්දු කියලා අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. හැබැයි අපි මේකට ඇඩික්ට් වෙලා ජීවිතේ අනිත් පැත්තට ගියොත් ආයෙක ආයෙ ගන්න හරි අමාරුයි. අපිට වටින මනුස්ස ජීවිතයක් දුන්නේ නිකන් නෙමෙයිනේ. අපි ඒ ලබාගත්තු උතුම් මනුස්සකම, මනුෂ්‍යත්වය අපි ආයෙ බිඳගන්නේ. ඉතින් ඒ අදහසින් තමයි මේ නිර්මාණය මම ද්‍රවිඩ භාෂාවෙනුත් ගායනා කළා. කාලයකට ඉස්සර ඒ කියපු ගීත සමාජයේ දැනුත් දැඩි කතා බහට ලක් වෙනවා අපිට.
1: ඔව්.
0: ඇයි මේ? ඒක මං හිතන්නේ කලාකරුවාගේ ඇස වෙන්න ඕනේ තෙවෙනි ඇස කියන එක හරි. අපි දැක්ක කුණු කඳු කඩන් වැටෙනවා. මේ කුණු කඳු ගැන කතා කරනකොට ඇත්තටම මේ ඒක ඒ ගැනත් මම කියලා තිබුණා මේ පොලිතින් සම්බන්ධයෙන් සින්දුවක්. දැන් අද මට මතක චතුර මල්වාණි කියලා රචකයෙක් එක ලිව්වේ. පිට දැන් අපි මේ හැම ස්තරේම ගීත ගයන්න ඕන. සමාජයේ ඉන්න තරුණ තරුණියන්ට, අපේ දූ දරුවන්ට අපි අත්තලක් වෙන්න ඕනේ. ඒගොල්ලන්ව අත දීලා ඇදලා ගන්න ඕන. ඉතින් මම හිතනවා මට තියෙන ඉතින් හඬනේ. මම ඒකෙන් මොනවා හරි කරලා යන්න ඕනේ.
1: ජීවිතේ අහිමි වීම අපි අත්විඳිනකන් අපිට දැනෙනව අඩුයි. ඒක තමන්ගේ උන දවසට තමන් තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා, ඒක කොහොමද උනේ කියලා. ඊට හොඳම උදාහරණයක් විදියට මට දැනෙනවා මේ ගීතය. අහස නුඹ මෙතරම්. මේ ගීතය ලියවෙන්නේ ආනන්ද හේවරන් හින්ද කියතින්.
0: අපි අතරින් වියෝ වුණු සහෝදරෙක්. මේ ගීතය මේ ජීවිතය ගැන කියන්නේ මෙහෙමයි. මේ හොඳට ඉන්න මිනිස්සු මේ තප්පරෙන් වෙනස් වෙනවා. ඒකයි මේ කියන්නේ. අහස නුඹ මෙතරම් දැනුනේ මහ වැසි වැටුණා.

0: ගීතය රෝහණ වීරසිංහ. මේ ගීතය නිරන්තරයෙන්ම කියන්නේ අහිමිවීම, දරා ගැනීම. ඔනොයේ දෙක අතර දෝලණය වෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි අර මිනිස්සුන්ගේ බොරුව කියන එක. සමහර විටක මේ පෙන්නන කෙනා නෙවෙයි අපිට තව සුළු මොහොතකින් මුණ ගැහෙන්නේ.
1: මිනිස්සු මේ හොඳට ඉන්නවා. මේ ඉඳලා එකපාරට ඩෝංගාලම දැන් වහිනවා. ඔන්න දැන් එකපාරට පායනවා. හරි, ඔන්න නියඟේවල් වෙනවා. මේ ඉන්න මිනිස්සයා මේ මනුස්ස ජීවිතේට මේක සම්බන්ධ කරනවා. එයාගේ ඒක තේරුනේ සැදේ දැනුනේ මහවැසි වැටුණාම. පොළොව නුඹ මෙතරම් රළු වෙයි හැඟුනේ නියඟේ ආවහම. يعني මෙකන් කූසෝ වගේ ඉන්නවා. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ බැලුවාම මේ නයි මුගටි වගේ. හරි,
0: ඕක හරි සාමාන්‍ය සරල අත්දැකීමක් මේ ජීවිතේ.
1: ඒක හරි ලස්සනද කියන මේ හොඳට ඉන්නවා. ඊට පස්සේ ආයේ නැහැ තප්පර ගානකින් වෙනස් වෙලා එකිනෙක ආරණ්ඩුකනේ. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. මේ මනුස්ස ස්වභාවය. හරි, ඉතින් එතෙන්දී කොයිතරම් පීඩා විඳිනවද අනිත් මිනිහා. දැන් මේවට ලක් වෙන අය. ඒකයි මේ කියන්නේ.
0: ඔය වගේ චරිත මේ දීපිකාකගේ ජීවිතේ හැම වෙලා තියෙනවද? ගායිකාවකට හොඳ වෙපන් එකක් තමයි ගීතය කියන්නේ.
1: ඔව්, කටහඬ. හැබැයි කටහඬ නිකම් පාවිච්චි කරන්න බෑ. හැබැයි එක එක්කෙනාට අවියායුධ සපයන නම් මගේ හැඬ මම භාවිත කරන්නේ.
0: හොඳයි, මට ඒක තමයි
1: කියන්න ඕනේ. මට ඒක තමයි. මොකද අවිය නෙමෙයි මට තියෙන නිවීම. නිවන්න මං කැමති. අවි දෙන්න නෙමෙයි මං කැමති. මොකද කෙනෙක්ට ආදරෙන් යමක් කිව්වොත් ඒක න සතෙක් උනත් අහනවා. ඒක මම දැකලා තියෙනවා. විස ගෝර සර්පෙක්ට උනත් අපිට ඇත්තටම අපේ මේ කරුණා මෛත්‍රිය තුලින් යමක් අපිට කරන්න පුළුවන්. මිනිස්සු ඒක හිතන්නේ නැහැ. මිනිසුන්ට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

0: සමහර මතක තියෙනවා කොයි තරම් දුර ඇදිලා ගියත් අපේ ජීවිතය අපිට අමතක කරන්න බැරි. එතකොට ඒ මතක අපි නැවත නැවත මතක් කරලා ගීතයක් එහෙම ලියන්න පුළුවන් කෙනෙක් නම්, ගීපද රචකයෙක් නම් ඒ මතකේ ලියා තබනවා. මම මේ කියන්නේ යන්නේ අපේ සුපුරුදු හිතවතෙක් ලස්සන ගීතයක් තියෙනවා මීට කාලෙකට කලින්. ඔහු ඒ ගීතේ ගෙනත් දෙන්නෙත් දීපිකා අක්කගේ අතට. මට මේක ලස්සනට කියලා දෙන්න කියලා.
1: ඒ තමයි අපේ සුරවීර. ඉතින් සුරයෝග මට ගෙනල්ලා දෙන්නෙත් එහෙමයි මන් දන්නවා. ඉතින් සුරයෝග ගෙනල්ලා දෙනකොටම ආදරණීය යාට කියන්න ඕන එකක් මන් ලව්ව කියවනවා තමයි කියලා. හරි. ඉතින් ඒවා කියවනකොට අපිට වැටහෙනවානේ. ඉතින් ඒකට නියම කෙනෙකුත් මුණ ගැහෙනවා අපිට. ඒ තමයි ඉන්ද්‍රජිත් මිරිහාන. දෙන්නම ඉන්ද්‍රලා. හරි. ඉතින් එයාත් ඔක්කොටම වැඩිය මේ සුන්දර චරිතයක්. ඉතින් ඕවා එකතුනහම තවත් අති සුන්දර වෙනවානේ.
0: ඔබේ හඬත් මුසුනා මේක තවත් තීව්‍ර වෙනවා.
1: මොකද දැනගෙන නොදැනගෙන වගේ කියනවා කියන්නේ ඒක තව එකක්නේ, තව අට් එකක්. එහෙම එකක් තමයි මේ වෙන්නේ. ඒ කොම හරි මේ ගීතේනුත් තියෙන්නේ මේ ප්‍රේමයක් තමයි. අපිට ඉතින් ප්‍රේමය නැතුව ජීවත් වෙන්න බෑනේ. ඒ අත්හැරුණු ප්‍රේමය ගැන බොහොම වන්දනීයව කතා කරන අවස්ථාව. හොඳටම හිත බැඳිච්ච හැටි තමයි මේ කියන්නේ. සිව්මැලි හිත හොඳටම බැඳුන හැටි කියන මන් දන්නේ නැති. ඒක මම කියනවා. ඒක මගේ කතිකාවෙන්නේ. මම කියනකොට ඒක තේරෙන්නේ පුරුෂයෙක්ට කිව්වා වගේනේ. හරි. කොහොම හරි කතාව ඉතින් ඒ විදිහට කෙරුණා.
0: හැබැයි මේ දීපිකා අක්කා, සුරේ අයියානම් කිව්වේ මේ ඔය ගැන වැඩි අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත, ගීතේ විතරක් අහන්න තිබ්බොත් ඇති කියලා.
1: අපි ගීතේ අහමු.
0: ඔව්, අපි ගීතේ අහමුනේ.

0: 95 FM 93.7 La Khanda Radio ITN
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

0: වයසින් මෝකුරා යනකොට, තාරුණ්‍ය පෑල දොරින් පැන යනකොට ඕනෑම යුවතියකට ප්‍රශ්නයක් නැගෙනවා. ඒ තමයි තාරුණ්‍ය කඩේමක් පසු වී ඇතත් ඔබ ඔතනමද මම මෙතනමද හැමදාම කියලා තාරුණ්‍ය හිණි පෙත්තටම ආපු යුවතියක් තමන්ගේ පෙම්වතාගෙන් පොඩි විමසීමක් කරනවා. මේ ගීතේ එක තැනක මේ යුවතිය ඇගේ පිවිතුරු බව හංගවන්න ලස්සන වචන ටිකක් කියනවා. ඒ තමයි බ්‍රයක් දවාලක් නැතිව ඔබව සෙවූ පෙම්වතියයි මා කියලා. මේ ගීතය මං හිතන්නේ අර බඳින්න ආසන්නෙන් ඉන්න මේක කියාගන්න බැරි යුවතියන්ට හොඳ අවස්ථාවක් වෙන්නේ මේ වගේ ගීතයක් ඒ කාලෙ නම් මේවා ලස්සන ආදර හසුන් වල ලියලා යවුවානේ. සමහර දේවල් අපිට කියාගන්න බැරි වචන ගීතෙන් අපි කියලා තියෙනවා.
1: ඔව් සමහර තැන්වලදී ඇත්තටම මේ වගේ මේ අද්දකීම් අද බහුලයි. සමහර පෙම්වතුන් ඉන්නවා ඒ අයට විවිධ හේතු මත ජීවිතේ ඉක්මනට ලැබෙන්නේ නැහැ. ඉන්නේ ඒ වගේ අවස්ථාවක්. සමහරවිට සමාජීය ප්‍රශ්න, සංස්කෘතිමය බාධාවන්, මුදල් හදල් පැත්ත, ඒ හැම දේවල්ම කුල බේද, වර්ගවාදය මේ ඔක්කොම විවිධ විදිහට බලපාන තැන් තියෙනවා. නමුත් ඉස්සර කාලයට වැඩිය දැන් හොඳයි. ඒ කාලේ Tamanට වැඩිය අපේ ආගම ජාතියෙන් වෙනස් කෙනෙක් විවාහ වෙන්න යනකොට අපිට හරි බාධාවල් එනවා නේ. බොහෝ බාධාවල් එනවා. නමුත් මං හිතනවා දැන් ඊට වැඩිය සමාජයේ දියුණුවයි. තව ටිකක් කල්පනා කරනවා. මිනිසුන්ගේ කුල මල බේද දැන් ගොඩක් අඩුයි. ඉතින් මං හිතනවා ඒ වගේ අවස්ථාවක ඒ වගේ ඈත් වෙලා ඉන්න පෙම්වතුන් වියලක් එකෙන් පෙම්වතියක් මේක කියන්න පුළුවන්. ඔබම සෙවූ පෙම්වතියයි මා. හුදකලා වූ පෙම්වතානනි කියන්න. තාරුණ්‍ය කඩේමත් පසු වී යතත් එහෙමයි ඉන්නවා. මම දැකලා තියෙනවා, දැනුත් ඉන්නවා, මට හමු වෙලක් තියෙනවා. තාම ඉන්නවා විවාහ වෙන්නේ නැතුව. තමන් ප්‍රාර්ථනා කරපු එක්කෙන හම්බුන්නේ නැහැ කියලා මං ඒ අයගේ හිතුත් හදලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒව කවදාකවත් වෙන්න නොවෙන, ඒ කියන්නේ හමු නොවෙන දේවල්, ඒ පිළිබඳ පසුපස නැවත යන්න එපා කියන එක. ඉතින් ඒ නිසා මේ ගීතය ඇත්තටම සුනිල් ආරගමගේ අයියා ලිව්වේ. ඉතින් හරිම සුන්දර ගීතයක් ආචාර්ය රෝහණ විසින් සංගීතවත් කළේ.

2012 වසරඹට ඉතාම සුවිශේෂී අවුරුද්දක්. මම හිතන්නේ ඒ අතීතය ගැන මතකය අවදි කරනකොට 2012 වසරේ පිලිපීනයේදී ඔබට සම්මානයක් ලැබෙනවා. ඒක තමයි ලෝක සාම සම්මානය. ඒක සුවිශේෂී චරිත උදෙසා පමණක් හිමිවන සම්මානයක්. එයත් ඔබට හමුවන්නේ සාමයේ වෙනුවෙන් ඔබ ගැයූ ගීතයක් වෙනුවෙන්. සරෝජා.

0: සරෝජා කියන්නේ අපේ රටේ පැවතිච්ච ඉතාම භයංකාර 30 අවුරුදු සාපයක් වගේ අපිට දැනෙච්ච මේ බිහිසුණු යුද්ධයත් එක්ක අපේ මිනිසුන්ගේ ජීවිත හැම දෙයක්ම ආපස්සට ආවා. අධ්‍යාපනයේද හැම දෙම මේ සංවර්ධනයේද ওই හැම දෙයක්ම පසුපසට ගියා. මිනිසු අතර මේ එනකොටා ගැනීම මොන අපරාධයක්ද කියලා හිතෙනවා. මේ ජාතීන් අතර තියෙන එකමුතුකම නැතිකම. මොකද මගේ කුඩා කාලේදී මම ඔය අත්ින්ද කෙනෙක්. මොකද මගේ නිවසේ මගේ තාත්තගේ ආදර්ශය මම කියන්නේ. යාට ගොඩක් මිත්‍රයින් හිටියා. ද්‍රවිඩ සහෝදරයෝ ඉංජිනේර්ස්ලා හිටියා. අපේ ගෙදර නිතර එනවා ඒගොල්ලෝ. ඒ වගේම යාපනයේ ඉන්න අය. අපි පාසල් කාලේට තාත්තා එක්කන් යන්නේ. යාපනයේ. සමහර වෙලාවල් වලට අපි යාපනයේ යන්නේ. යාපනයේ යනකොට මගේ පළමු ගුවන් ගමන මම යන්නේ යාපනයේට. ඉතින් මට දැක්ක දෙයක් තමයි තාත්තා කොච්චර මිත්‍රශීලීද කියලා. අනිත් ඇත්තක මොකද එයාට තිබුණා ඒ වර්ගවාදය කියන එක මට හිතන්නේ අපේ තාත්තලා දැන්චෙම නැති දෙයක්. ඒ කියන්නේ 83 කලහක කෝලහල වෙන කාලෙදී ආ උඩම ගෙදර දීලා තියෙන්නේ අපේ තටු තුනේ නිවසක්. දුන්නේ මේ යාපනයේ තමන්ගේ ගෙවල් ගිනිබත් වෙලා එල්ටීටී එකෙන් අරගෙන තමන්ගේ ගෙවල් මේ රෝහල් වලට අරගෙන ඒගොල්ලෝ ඒවා දන් දීලා ඇඳිවත විතරක් අරගෙන ආපු තාත්තගේ මිත්‍රයෝ කීප දෙනෙක් හිටියා. ඒ අයට ගෙවල් දුන්නා තාත්තා. ගෙදර නවා තැන් දුන්නා. වෙන අය බයයි. නමුත් මගේ තාත්තා එහෙම කරේ නැහැ.
1: ඒකට පවුල් වලට
0: වටිනවා. හරි වටිනවා. ඊළඟ යට තට්ටුවේ ඉන්නකොට ඉන්නවා තව පවුලක්. ඒගොල්ලෝ වෛද්‍යවරුන්. ඒගොල්ලෝ මුස්ලිම් අය. මුස්ලිම් සහෝදර සහෝදරියෝ. තාත්තගේ ඒ තිබිච්ච ඒ බැඳීම මම දකින තම සුවිශේෂී අවස්ථාවක් තමයි කෝලහල වෙනකොට නුගේ උණන්ල විද්‍යාලයේ අපි ඉස්කෝලේ යන්නේ නැහැ එදා. අපේ ඉස්කෝලේ ඉස්සරහා මේ ප්‍රභාහරන් කියලා අංකල් කෙනෙක් ගියක් තිබුණා. ඒ ගෙදර ගිනිබත් වුණා. අපේ තාත්තා කිසිම සිහියක් නැතුව ඉස්සෙල්ලම ගියේ ඒ ගිනි නිවන්න. අංකල්ලාට මොකද උනේ කියලා බලන්න. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයත් පරදුවට තියලා දැන් අපේ ගෙවල් වලට පවා ආවා. ගහන්න එනවා කට්ටිය. ඒ මොකද මේ අපි නවතැන් දීලා කියලා. ඒ මගේ සත්‍ය අත්දැකීම. මේක මේ බොරුවකට කියන දෙයක් නෙමෙයි. මම 1996 දී මට මතකයි මම ඕස්ට්‍රේලියාවේ ගිය වතාවකදී මාව ඒ කියන්නේ අපේ තාත්තා පරිස්සම් කරලා ඒගොල්ලන්ට නවතැන් දීලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිත පරිස්සම් කරලා තාත්තා ඒගොල්ලන්ව බාර දෙනවා. ඒ වෙලාවේ නිරුපද්‍රිතව ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න පොලිසියට බාර වෙනවා. ඊට පස්සේ මම සිද්දිනුවරට යනකොට ඒගොල්ලෝ පිරිවරාගෙන ඇවිල්ලා ඒ ජන සමූහයේ ඒගොල්ලන්ගේ පවුල් ඔක්කොම පිරිවරාගෙන ඇවිල්ලා මාව ආදරයෙන් සංග්‍රහ කළ මගේ දෙමාපියෝ මතක් කරලා ඒගොල්ලන්ගේ කෘතවේදීත්වය මට පළ කරා. නමුත් ඒගොල්ලෝ අපේ ප්‍රසංගත් බැලුවා. එතකොට ඇවිල්ලා සමහරట్లా ඒගොල්ලන්ට මේවා වැටහෙන්නේ නැති වුණත් ඒගොල්ලෝ ප්‍රසංග බැලුවා. ඒ මොකද්ද ඒ කෘතවේදීත්වයට? ඒ දේවල් දැකපු නිසාම මං හිතන්නේ මට ඒ සුසුම ගීතය ලැබුණා කියලා. මං හිතනවා මහින්ද සංසේකරයන් ලියපු ගීතය පානම්පත්තුවේ ඇත්තටම ගම්මානයක යා උගන්නන සිංහල

0: තීව්‍ර කරන්න අදහස තීව්‍ර කරන්න උපාලිය අදහසදී නිර්මාණය කළේ. ඉතින් ඒ දේවල් නිසා තමයි ඇතම් ජාතික රූපවාහිනියේ වෙලාවේ ඒ ගීතය රූපගත කළේ. ඒවා ඇත්තරම ඒ විදේශ රට මිනිස්සු ඒවා දැක්කහම ඒගොල්ලන්ට මේ සත්‍යවාදීකම මේ රටක තියෙන කොයි තරම් රටක් පල්ලෙහාට යනවද මේ අත්දැකීම් තුළින්. ඒ සරෝජා කියලා පෙන්නන චරිතය අපි ගන්න එක පැත්තකින් යුද්ධ සටන් පුහුණු පැත්තට ගෙනියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිතය, ඒගොල්ලන්ගේ පාසල්, අධ්‍යාපන ඔක්කොම පිඳ වැටෙනවා. අනෙත් පැත්තෙන් ඒගොල්ලන්ගේ වැඩකාරකම් වලට ගේනවා. ගෙවල් වලට නැද්ද දෙමළ ළමයි අපේ ගෙදර වැඩ කරන්නේ. එහෙම නෙහිත කෙනෙක්ට මිනිස්සුන්ට විවිධ දේවල් කියන්න පුළුවන්. දැන් මගේ ජීවිතේ මගේ සත්‍ය අත්දැකීම්නේ මම ඔබ වෙත කියන්නේ.
1: ඔව්.
0: එතකොට ඒව දැකලා ළමෙක් කාලේ ගිනිබත් අඟුරු වෙලා ගෙනියන දරසෑවල් වගේ ගෙනියන මේ
1: ශරීර
0: මුත දේහයන් මම දැක්කා. ඉතින් ඒ තුළින් මොකද්ද මේ යුද්ධය? මේ යුද්ධයක් ඕනද අපිට? ආඩිලින් වලින් වතුර ඇදපුවා. අර මිරිස් කරල් වතු යායවල්. හරි සුන්දරයි. ඉතින් මේ සම්බන්ධතා නිසා මම හිතන්නේ ඒ ආදරය නිසාමයි මේ මේ මේ ගීතය මගේ අතටත් හම්බෙන්නේ නැත්තේ. ඉතින් ගුසි ජාත්‍යන්තර සම්මානය ලෝකේ රටවල් දැවැන්ත රටවල් 20කින් තෝරලා දෙන සම්මානයක්. ඉතින්දි මේ ගීතය දුන්නේ මේ ගීතයට මගේ භාෂාවට, අපේ රටේ භාෂාවට, අපේ රටේ සංගීතයට, අපේ රටේ හඬවල් වලට, අපේ මිනිස්සුන්ට, අපේ සංස්කෘතියට, අපේ සංගීතයට ලැබිච්ච ත්‍යාගයක් හැටියට මේ දීපිකාට ලැබුණු දෙයක් නෙවෙයි. නමුත් ඒක මගේ රටට

0: දීපිකා ප්‍රියදර්ශනී කියන්නේම වියපත් නොවන අපේ හදවතේ හඬ. මේ හදවතේ හඬ තවත් හදවතකට හදක් දෙන්නට ගීතයක් ගායනා කරනවා. මේ ගීතය ඔබ අතරපත් වෙන්නේ කොහොමද අක්කා?
1: මේ ගීතය මගේ අතරපත් වෙන්නේ අතර මේ කාර්යභාරය කරන්නේ කොළඹ අපේ ජයවර්ධනපුර මහ රෝහලෙන්. ඇත්තටම මේ ඒ රෝහල තුල හෘද සැත්කම් රාශියක් කෙරෙනවා. එතකොට මට මුණ ගැහෙනවා ඒ වෛද්‍යතුමන්ව, ડોક્ટર රාජිත. ඉතින් ඇත්තටම ඒ හඳුනා ගැනීමත් එක්ක ඒගොල්ලන් මේ කරගෙන යන මේ වැඩ කටයුත්තට බොහෝ වෙලාවට අද සමාජයේ ඇත්තටම මිනිස්සුන්ට අද හાર્ට් ඇටැක් එකක් එනවා කියනකොටම විශාල තැතිගැන්මක්. අපි කියමු දුප්පත් මිනිසෙක්ට එක පාට හද බද්ධ කිරීමක් සත්කමක් කරගන්න මුදල් නැහැ. ඉතින් සෑහෙන දුක් වෙනවා. ඒ වගේ වෙලාවකදී මිනිසුන්ට වෙන අසරණකම පිහිටක් වෙන්න තමයි මේ heart to heart trust fund එක ඇති කරන්නේ. ඒ වෙලාවේ මම මගේ බොහොම නිර්ලෝභීව බොහොම ආදරෙන් මේ ගීතය රචනා කරන්න මම කතා කරන්නේ අපේ සංගීතය නිර්මාණය කරන්නේ මහින්ද බණ්ඩාරයන්. පද රචනය නිර්මාණය කරලා දෙන්නේ බුද්ධදාස ගලප්පති ශූරීන්. ඉතින් මේ ගීතය ඇත්තටම රූපගත කරන්නේ රවීන්ද්‍ර මුණසිංහතින්. ඒ ගීතය ඇතුලේ පෙන්නනවා ඒ ඒ ඒ තැතිගැන්ම, ඒ බියවීම, ඊපස්සේකට මුදල් හොයාගන්න හැටි. ඉතින් මේ ට්‍රස්ට් ෆන්ඩ් එකට ඕනම කෙනෙක්ට සහයෝගය දක්වන්න පුළුවන්.
0: සඳදිය දහර ගීතයක් වගේ ගලාගෙන ගියා ඉතාමත්ම සුමියුරු ආකාරයෙන් පෑ දෙකක්. අද දවස අපේ හැඩ කරන්ට් එකතු වුණේ ප්‍රවීණ ගායන ශිල්පී අපේ හදවත් ස්පර්ශ කළ අපි කවුරුත් ආදරය කරන විශාරද දීපිකා ප්‍රියදර්ශනී. ඉතින් මේ මට දීපිකාක්කගෙන් අවසාන වශයෙන් අහන්න කැමති මේක මං හිතන්නේ ලක්හනේ අපි කාලෙකට පස්සේ මේ අවුරුදු ගානකට පස්සම ලක්හන්ට පැමිණියේ. ඔබට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
1: අවසාන වශයෙන් කියන්න තියෙන ඉස්සලම් මම ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව මට නිදහසක් තිබුණා ඔගලොත් එක කතා කරන්න. කතා කරන්න නිදහසක් ලැබෙනවා කියන එක හරි වාසනාවක්. ඒ කියන්නේ තමන් කරන නිර්මාණ අපි කොහොමද ජනතාව අතරට මේවා පත් කරන්නේ, ඒ වගේ හිතමින් ඉන්න කාලෙක මම මේ වැඩසටහනට කැමැත්තෙන් ආවේ. එතෙන්දී මම අවසන් කරන්න කැමති මෙන්න මෙහෙම විදිහට කියන්න. දෙහෝරාව තුලම අපි කතා කරේ ආදරය ගැන. ඒකේ අවසාන දේ මට කියන්න ඕනේ රටක් හැටියට අපේ රටේ විවිධ මිනිසුන් විවිධ විදිහට දුක් විඳිනවා. ඒ දුක් විඳ කොටස් ඉන්නවා. හරි සියලු දෙනා මේ සැප විඳිනවා නෙමෙයි, හැම කෙනාම යම් දුකක් විඳගෙන තමයි ජීවිතේ ජය අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ජය ගන්න ඕන මිනිසුන්ට අත්වලක් වෙන්න මං කැමතියි. අත්වල වෙන්නේ මගේ හඬින්, මේ අහන ගීත වලින්, ඔවුන්ගේ සිතුවිලි වල මල් පුබුදින්න ඕනේ. අපිට මෙහෙම වැඩ කරන්න පුළුවන්, අපිට මෙහෙම ආදරය තියෙනවා කියන හැඟෙනකොට මිනිසුන්ට ආදරය තිබුණහම වැඩ කරන්න හිතන එක එනර්ජි එකක්, අපිට ලොකු ශක්තියක්. අපි ඇප්‍රීෂিয়েට් කරනවා නම්, අපිව පිළිගන්නවා නම්, අපි කරන දේ අපේ කම්කරුවෙක් හරි කමන්නේ, අපි තේ දළු නෙලන කෙනෙක් හරි කමන්නේ, ඒ කෙනාව හැම කෙනාම අපි යගේ කරනවා. මොකද ඒගොල්ලෝ ඔක්කොම ඕනේ අපිට. අපේ කුණු කසල ඔක්කොම මේවා එකතු කරගෙන ඒවා පිළිවෙලට අරගෙන යන අපේ ගෙවල් වලට එන ඒ අය, ඒ හැම කෙනාටම ආදරය සංග්‍රහ කරන්න ඕනේ. මං හිතුවා එන්න අපි ජය ගනිමු ජීවිතය. ඒකෙදි මං කතා කරනවා පෙම්බතිය අහිමි වෙච්ච මිනිස්සු ඉන්නවනම්, පෙම්බතා අහිමි වෙච්ච මිනිස්සු ඉන්නවනම්, ඒ හැමෝටම මම අත්තලක් වෙන්න කැමති. දුක් විඳින දරුවන්ටද, නිරාහාරව ඉන්න දරුවන්ටද අත්තලක් වෙන්න තැනකදී පුළුවන් නම් එතෙන්දී අපි අත්තලක් වෙන්න මං කැමතියි.

අපිට අපේ ජීවිතයේ ඔබ හැමදාම කවියක් වගේ දශක ගණනාවක් අපේ හදවත් මීරු ගීතෙන් ස්පර්ශ කළ ඔබට අද දවසේදී සඳදිය දහරත් එක්ක එකතු වීම ගැන ගොඩාක් ස්තුතියි. අද සඳදිය දහර රාත්‍රියක් විලා නිසලව ගලාගෙන ගියා. එහෙමනම් ලබන සතියේත් අපි හමුවෙමු. මම වෙනුරි ගිනලිය ඔබට සුබ රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: ITN රටට වග කියන රේඩියෝ ගැලින් පොපුල අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
0: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකන්ද රේඩියෝ.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අසන්දිමිත
2: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිලා කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දළු දළු මල් පිපෙන තමුසගේ ජීවිතයටත් ආයෙ ලොයෙත් නැති වෙන මල් පිපෙනවා.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය.
3: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ගැලීන් පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
5: most popular radio program couple of the year චමිත් විධානගමගේ සමග චාරු සමාධි
4: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විධානගමගේ සමගින් චාරු සමාධි
5: most popular television program couple of the year අසංක සතරසිංහ සමග ද සුනි නවෝද්‍යා
4: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝ හි අසංක සතරසිංහ
6: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සනත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
4: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා

0: සුවඳ වැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
1: රටට වග කියන රේඩියෝ
2: ලකාණ්ඩ රේඩියෝ ITN.
3: ඔබ කැමතිම ලකාණ්ඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකාණ්ඩ YouTube නාලිකාවට.
4: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
2: වෙලාව රාත්‍රී 10යි. ඔබ මේ ලක්හඬ අහගෙන ඉන්නේ ජීවිතේ හීන දිනන්න කියලා හිතාගෙන. ඔයා ගත්තද NLB ලොටරි ටිකට් එකක්? මෙන්න එහෙනම් ප්‍රතිඵල අහමු.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
4: අංක 3ට
3: 50,000. අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අයිබෝ රටම වාසනාව වෙත අරගෙන යන දවසේ වාසනාවන්තම මිනිත්තු 30 ලැබී ජාතික ජයවරණේ වාසනාවට හොරවයි අපි මේ ආරම්භ කරන්නේ. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නගා සිටුවීමේ අරමුණින් ලොතරැයි මහා ගෙදරින් ආරම්භ වුණු පළමු වන ලොතරැයි ආරෝග්‍ය ශාලා ලොතරැයි කාලානුරූපව වෙනස් වෙමින් වර්තමානයේ වෙනකොටත් සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා ලොතරැයි ආදායමෙන් ලැබෙන දායකත්වය අඛණ්ඩව සපයමින් ඔබටත් රටටත් අවමත් වාසනාව උදා කරමින් සිටිනවා. එලෙස පැමිණි ගමන් මගෙහි සෞඛ්‍ය සේවාවන් තව තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් ලොතරැයි වෙළඳපළට ආයුබෝ නමින් නව ලොතරැයි පතක් අපි හඳුන්වා දෙනවා. එය සංකේතවත් කරමින් ආයුබෝ ලොතරැයි ආකෘති පත්‍රය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඊට සමගාමීව වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමකුත් අද දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණ ආගාරයේදී සිදු වුණා. මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙල් ගුණවර්ධන මහතා, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙහි අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරීෆ් මහතා, අතිරේක සාමාන්‍ය අධිකාරී, ප්‍රධාන මූල්‍ය නිලධාරී ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරුන් සහභාගී වූ අවස්ථාවයි ඔබ මේ දකින. අද වාසනාවේ මේ ජයවරණය ආරම්භ කරන සූදානම් අදවසේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා පරිගණක නිලධාරී ඉරේෂා අමන්ති මහත්මිය, අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වනවා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගණකාධිකාරී GAGT ගණීපුල මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී EAS ශ්‍යාමලී මහත්මිය. ලෑස්ති වෙන්න ලොතරැයි පත් 8ක වාසනාවන්ත ගමන් මගක් අපි මෙතැන් සිට ආරම්භ කරනවා. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 587 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරනවා. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 2, 3, 0, 7. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබසාධනීය උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජරේඛා බද අරමුදලට දායකත්ව ලබා දෙන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 357 දෙනෙක්, රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 8,993 දෙනෙක් අපේ රට බිහි කළා තියෙනවා.
1: Today selected English letter is Y and the winning numbers are 2, 3, 0, 7.
0: අද NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරන්නේ දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ සහ චන්දන රාජකරණා නයිවල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේම අය රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 34 දෙනෙකුත් අපි අද බිහි කරනවා.
1: அத்தோடு 50,000 பெறுமதி யான பரிசை 34 அசசாலிகள் என்று வென்றிருக்கிறார்கள்.
0: எட்சமகின் வாசனாவந்தின் 77,921 தினை கத்திரே ருபல் 79,85,160 முதலாக அப்பி பெதா தேனும். ප්‍රබලතිස් 9,00,000 වූ සුපිරි තෑගකුත් සමග තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1,628 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරමු. අද ඔබේ වාසනාවන්ත ලග්නය වෘෂභ. පළමුව ඔබට වාසනාව ගෙනනේ අංක 39. දෙවනුව ඔබට වාසනාව ගෙනනේ අංක 13. වාසනාවන්ත තුන්වන අංකය අංක 41. අවසන් අංකය අංක 8. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේකා බද අරමුදලට දායකත්ව ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක්, 10,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 182 දෙනෙක් අපේ රටට බිහි කරලා තියෙනවා.
1: Today selected zodiac sign is Taurus and the winning numbers are 39, 13, 41, and 8.
0: අද හඳහනෙන් වාසනාවන්තින් 134,808 දෙනෙක් අතරේ රුපියල් 82,93,840 මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහනෙන් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 40,60,230,740. අද බදාදා දවස වුණත් ඔබට ජය නියතයි. සත් දිනම ජය නියත 24,561 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද වාසනාව ගැන ඉංග්‍රීසි අක්ෂරය L. වාසනාවන්ත පළමු අංකය අංක 76. දෙවන ඔබට වාසනාව ගෙනනවා අංක 40. තුන්වන ජයග්‍රහී අංකය අංක 35. අවසන් වාසනාවන්ත අංකය අංක 79. කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20 ලක්ෂ ප්‍රති ප්‍රථම ත්‍යාගලාභීන් 81 දෙනෙක් අපි රටට බිහි කළ තිනු.
1: Today's selected English letter is L and the winning numbers are 76, 40, 35, 79.
0: අද ගොවිසිතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සලස්වනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ මොනරාගල NLB අලෙවි නියෝජිත රසිකා සමන් කුමාරී. ඒ විතරක් නෙවෙයි රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරනවා DM චන්ද්‍රදාස මඩොල්සිම, D කලන සම්පත් මාදම්පේ, HG ප්‍රියන්ත ඇමිලි පිටිය සහ BM යසරත්න පැල්මඩුල්ල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 124,936 දෙනෙක් අතරේ රුපියල් 1,560,921 මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසිතෙන් ඔබ දිනන ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,47,10,754,76. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්නම ඕන ටිකට් එක සුබ දවසක්. 435 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. අද සුබ දවසක්, සුබ ලග්නය කුම්භ. පළමු සුබ අංකය අංක 51, දෙවන සුබ අංකය අංක 52, අද තුන්වන සුබ අංකය අංක 13, අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 9746. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයිපතෙන් රුපියල් 105 ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් මේ අවුරුද්දට අපි 342 බිහි කළා දිනවා.
1: Today's selected zodiac sign is Aquarius and the winning numbers are 51, 52, 30.
0: අද සුබ දවසක් වෙතින් රුපියල් 105 ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න වාසනාවන්තෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ ඕස් හිල් NLB අලෙවි නියෝජිත රජිත ප්‍රසාද්. සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 40 දෙනෙක් අද බිහි වෙනවා. තවත් ජයග්‍රහී ලොතරැයිපත 4ක වාසනාව ඔබට උදා කරනවා රංගනා සමගින් රාධිකා.
1: මේලඟට මෙගා පව. මෑත ඉතිහාසයේ ලොතරැයියේ දැවැන්ත වෙනසක් සිදු කරපු ලොතරැයිය තමයි මෙගා පව ලොතරැයිය කියන්නේ. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දිනා දුන්න මෙගා පව ලොතරැයියෙන් දැන් මෙගා සුපිරි තෑග්ගකට රුපියල් කෝටි 30 ඉක්මවු සුපිරි තෑග්ගක් අපි සූදානම් කරලා තියෙනවා. එනිසාම අදත් ඔබේ ජීවිතේ හීන හැබෑ කරන්න අපි ආරම්භ කරනවා මෙගා පව දිනුමැදීමේ වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ I. සුපිරි අංකය අංක 13. මුල්ම ජයග්‍රහී අංකය අංක 60. ඊළඟ ජයග්‍රහී අංකය අංක 42. ඊළඟ වාසනාව ගේනවා අංක 15. අවසන් ජයග්‍රහී අංකය අංක 75. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් එක්ක රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 68 දෙනෙක් බිහි කළා තියෙනවා.
2: Today's selected English letter is I. Super number is 13 and the winning numbers are 60, 42, 15 and 75.
1: අද මෙගා පව තුලින් රුපියල් 102 ජයග්‍රහකීන් 4 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ශාන්ත කුමාර වැලිමඩ, දමිත් නන්දන වැලිගිපොල, SG එඩ්වර්ඩ් පුදිකුඩි රිප්පු, G ක්‍රිෂ්ණ කුමාර් කිලිනොච්චිය. ඒ අනුව මෙගා පව සමස්ත වාසනාවන්තීන් 1,23,254 දෙනෙකු අතරේ රුපියල් 78,88,840 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගේ ඔබට දිනා දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගේ වටිනාකම රුපියල් 30,76,44,022 පව සුපිරි තෑග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න සූදානම් 2349 වෙනි වතාවට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B. මුලින්ම අංක 60, ඊළඟට අංක 51, ඊළඟ ජයග්‍රහී අංකය අංක 6, ධන නිධානය අවසන් ජයග්‍රහී අංකය අංක 54. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 43 දෙනෙක් වගේම රුපියල් 102 ජයග්‍රහකීන් 599 දෙනෙක් බිහි කළා තියෙනවා.
2: Today's selected English letter is B and the winning numbers are 60, 51, 6 and 57.
1: අද දන් නිදානෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත විත්‍රයපත අලෙවි කරනවා. තලව කැලේ දනුෂිකා දුලංජලි මහත්මිය. ඒත් එක්කම රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් දෙදෙනෙකුත් බිහි වෙනවා. නතරයිපත් අලෙවි කරනවා. SP අනුර නාරහැම්පිට, ජී උදේ කුමාර් වාලච්චේනිය. ඒ අනුව අද දවසේ දන් නිදානේ සමස්ත වාසනාවන්තීන් 90,918 දෙනෙකු අතරේ රුපියල් 74,72,880 මුදලක් අපි බෙදා දුන්නා. 2025 අවුරුද්දේ ඉඳලා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න දන නිදානේ ලොතරැයියෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 8 කෝටි 61 ලක්ෂ 29,973යි 760ක්. ඔබත් හදන රටත් හදන ලොතරැයිලොව රජ කිරුල මහජන සම්පත. මේ ආරම්භ කරන්නේ 6319 වෙනි දිනුමැදීම. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G, ජයග්‍රහී අංක 0.13, 3.6 බිඳුව. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 25, ප්‍රථම ත්‍යාගලාභීන් 289 දෙනෙක් වගේම ලක්ෂපතියන් 5365 දෙනෙක් බිහි කරලා තියෙනවා.
2: Today selected English letters G and the winning numbers are 013 360.
1: අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් දෙදෙනෙක් බිහි වෙනවා. උතරයිපත් අලෙවි කරනවා කේ චන්ද්‍රලතා අනුරාධපුර සහ TL නිශාන්ත මහනුවර. ඒත් එක්කම ලක්ෂපති වාසනාවන්තීන් 22 අපි බිහි කරනවා. උතරයිපත් අලෙවි කරනවා රාසා නවනීත රාසා අක්කරේපත්තු, කුමාර් ගලංග අඹගහවැල්ල, ජීවි අමරසූරිය පිටකොටුව, පී අලවත්ත මොනරාගල, රංජිත් ගාමිණී කඩවත, KGM සේනාරත්න පොල්ගහවෙල, ඉන්දික කුමාර කුලියපිටිය, KW කුසුමාවති මහපලුගස්වැව, S මදන් කල්මුනේ, රෝහණ කුමාර ගලලියද්ද, HA ධර්මසිරි ගුණාගොල්ල, නිල්මිනී ජයතිලක බියගම, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව, ලාලනී නානක්කාර කුරුණෑගල, කුමාර සෝවිස් දුම්මල දෙනිය, දේවිකා කාංචනමාලි කරවනැල්ල, උපුල් කුමාර ජයනන්ද කොල්ලුපිටිය, නිලංක ප්‍රේමරත්න ඇහැලියගොඩ, ඉන්දික රාජකරුණා කඩුවෙල, දුශාන්ත සේනානායක ගල්ගමුව, ඒත් එක්කම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වසනාවන්තීන් දෙදෙනෙක් බිහි වෙනවා. ඒ අනුව අද මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 265,892 අතරේ රුපියල් 2,40,97,040 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 2,61,60,496ක්. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ඔබට වාසනාව උදා කරන අද සම්පතේ ජයග්‍රහී 894 වෙනි දිනුමැදීමේ වාරය. ඒ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G, ජයග්‍රහී අංක 3.36 බිඳුව. අද සම්පත Today winning English letter is G and the winning numbers are 3360. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තීන් දෙදෙනෙක් අපි බිහි කරනවා. උතරයිපත් අලෙවි කරනවා පී ප්‍රදීපන් මඩකලපුව සහ අනෙක් වාසනාවන්තයා ගාල්ල දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 48 දෙනෙකුත් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තීන් අතර රුපියල් 1,17,39,640 මුදලක් අපි බෙදා දුන්නා. රට පුරාම ජයග්‍රහකින් 9,54,316 දෙනෙකු අතරේ රුපියල් 8,65,63,620 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේ ඔබේ ජීවිතයට වාසනාව අරගෙන එන්න අපි සූදානම්. ඒ නිසාම මතකෙ තියාගන්න. ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂා වෙමි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත්වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතින් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

අක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා.

කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

පයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මානමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

අය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු.

0: රජාගක සූත්‍ර දේශනාව දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබේ හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම්

ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන්

වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර
මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන්.

පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුළ තියෙනවා. ඒ තුළින් ඔබ එය මෙනෙහි කිරීම තුළින්, ඔබ එය සජ්ජායනා කිරීම තුළින්, ඔබ එය නිතර දිවේලි භාවිතා කිරීම තුළින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක් හඳහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක් හඳ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

स्थितिन ससतयान वेतते विकाशे पीरिते लयाम मितनादय स्नायु पद्धतिय पिनवीमतते रुधिरे पवित्रत्वयतते මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජයපීත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

0: සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.
1: ලකන අගෙනින් වෙලාව දෙපහයි විනාඩි 14යි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවි සෝම